බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

රජවරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
2: Alpha Studio with Kasuni and Lehansa.
1: සතියේ දවස්වල උදේ 6ට. උදේ 6ට.
3: Brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
5: කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
4: අතික්‍රමණ
5: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
4: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980
5: අතික්‍රමණ
4: සාංසාරික සීමා ඉක්මවා යාමට
6: ඌවේ කොල්ලකෙන්න සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
7: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
6: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය NetFM NetFM.
4: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
5: NetFM ශ්වේත පූජා ශ්වේත පූජා
4: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
5: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
4: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
5: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
4: අනුශාසකත්වය
5: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
8: බැතිපරදායකත්වය
9: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
8: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
4: වීතරාගී මුනිගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සත්ධර්ම සන්ධ්‍යාව
5: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව.

0: එන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
0: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
1: අතික්‍රමණ
0: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
1: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980
0: අතික්‍රමණ
1: සාංසාරික සීමා ඉක්මවා යාමට
0: කවදත් අලුත් කාගේ

0: ಸಿದ್ಧನಿವನ ಸರ್ವಾಗಮಿಕ ದಹಂಸದಲ್ಲ ಕಿತ್ತು ದಹಮಿನ್ ಒಬೇ ದಿವ್ಯಟ
1: ಆದರಣೀಯ ದಾರುವೇನಿ මේ මහ පොළොවේ ඇවිදින මිනිස්සු හරි පුදුමාකාරයි. මේ පුදුමාකාර රූපය ගැන පුංචි අදහසක් රැගෙනයි මම අද ඔබේ නිවහනට ගොඩවදින්නේ. හොඳයි. සම්විධානන් වහන්සේ අපට කියා දෙනවා නිරන්තර පෙනී සිටීම ගැන මෙනෙහි කරන්න. කිසිවක් ඔබව සම්විධානන් වහන්සේගෙන් වෙන් කරන්න ඉඩ නොතිබා තිබේනම් එය එසේ වෙන්නේ ඔබව උන්වහන්සේට දුන් තරමටයි. එබැවින් උන්වහන්සේගේ ආදරයෙන් ඔබව වෙන් කරන්න නොහැකි. පවුලතුමන් එක් තැනක ලියනවා ශුද්ධ වූ සුභාරංචි සම්විධානන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන් කළ හැක්කේ කවරෙකුටද? Absolutely nothing. කිසිවකට අපව වෙන් කරන්න නොහැකි. එසේ වෙන් කරන්න නොහැකි වෙන තරමේ මුල් ඇදගත්තු සබදකමක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියනවා ඔබ මා උන්වහන්සේව අනුගමනය කරන්නේ නම් අදහන්නේ නම් විශ්වාස කරන්නේ නම් උන්වහන්සේ තුල පවතින අපේ උන්වහන්සේව අපේ ජීවිතේ අයිතිකාර තැනට අයිති කරගත යුතුයි. එනම් මගේ ජීවිතයේ මුල, මගේ ජීවිතයේ මැද, මගේ ජීවිතයේ අග, අග මැද මුල, මුල මැද අග උන්වහන්සේට අවනත වන්නට ඉඩ හැරිය යුතුයි. එසේ වන්නට භාග්‍ය ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරමින් සම්විධානන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ වෙත දානය කරන්නයි යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන මම අද එක් කතාවකින් පටන් ගන්නවා. දවසක් කැලෑවේ සද්දන්තයා වන අලියා පාරේ යනකොට පාර මැද එක් බූරුවෙක් හිටියා. ඒ බූරුවා මේ අලියට යන්නට නොදී පාර මැදම හිටියා. අලිය කල්පනා කරලා පාර අයිනෙන් මාරු වෙලා ගියා. මේ බූරුවා කැලෑ ඉන්න අනිකුත් අලියන්ට ගිහිල්ලා කිව්වා, ඔයාගේ සද්දන්තයා නායකයා එයා අද මට බය වෙලා පාර අයිනෙන් ගමන් කරා කියලා කිව්වා. එතකොට අනිත් අලින් අලි සද්දන්තයාගෙන් ඇහුවා, අද මෙහෙම දෙයක් වුණාද කියලා. එතකොට ඒ අලි සද්දන්තයා නායකයා කිව්වා, ඔව් මම පාරේ යනකොට මේ බූරුවා පාර මැද හිටියා. මම ඇයි ඒ බූරුවාට මුකුත් කරන්න නැතුව අයිනෙන් ගියේ කියලා කිව්වොත් ඒ බූරුවාගේ ඇඟේ මඩ තිබුණා, ජරාව තිබුණා. මම ඌට මොනා හරි කරන්න ගිහලා ඒ ජරාව මගේ ඇඟේ තමයි වදින්නේ. ඒ නිසා මම පාර අයිනෙන් ගමන් කරලා ආවා කියලා කිව්වා. මේ වගේ අපගේ ජීවිතයේ අපට අනවශ්‍ය දේවල් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න ගියොත් අපේ ඇඟටමයි ඒ ජරාව මඩ එන්නේ. ඒ නිසා අනිකුත් අපිට අනවශ්‍ය දේවල් වලට ඉදිරිපත් වන්නේ නැතුව, අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව අපි සෑම කෙනෙක්ම තම තමන්ගේ වගකීම මොකද්ද කියලා කල්පනා කරලා බලා අපගේ වගකීම හරියාකාරව ඉෂ්ට සිද්ධ කළොත් අපිට ඒ ජරාවෙන් මඩින් බේරෙන්නට හැකියාවක් ලැබෙනවා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: උදේහයි විනාඩි 12 වෙලාව නැත් FM Alpha Studio වෙලාව. ඉතින් එන්න net FM Facebook live එකට ඇවිල්ලා අද මේ සිත්තම් වලින් පිරුණු Alpha Studio එක බලා ගන්න. බලන්නකෝ දැන් මම කියවනේ අපේ ගීතාවි කොච්චර දක්ෂයිද කියලා. ගීතාවිගේ ජයග්‍රහණ ගෙහන් සලඟ තියනවනේ.
1: ඔව්.
0: කියන්නකෝ බලන්න.
1: ගීතාවි නංගි 2024 දී දහම් පාසල් සිසුනුපනතා තරඟාවලියෙන් සමස්ත ලංකා තරඟාවලියට සුදුසුකම් ලැබලා තියෙනවා. ඒ වගේම 2024 2025 වර්ෂයන් දෙකේදීම CWW කන්නංගර මධ්‍ය මහාවිද්‍යාලයේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේත් පිටපිට 12න් 15 ශූරතාවය දිනාගෙන තියෙනවා.
0: තව ගොඩාක් ඒ වගේ ජයග්‍රහණ පොතක්ම ගෑන්ස ළඟ තියෙනවා.
1: ඒකනේ.
0: මේ ඉතින් ගීතාවි ඔන්න දැන් Facebook live එකේ කට්ටියට බලා ගන්න පුළුවන්. ඔන්න මම ආයේ කියනවා ගීතාවි ඇඳගෙන ඉන්න ඇඳුම බලන්නකෝ. මේ ගීතාවි ඇඳගෙන ඉන්න ඇඳුමේ ලස්සන චිත්‍රයක් තියෙනවා. ඒ ලස්සන චිත්‍රයේ ඇඳලා තියෙන්නේ ගීතාවිගේ අතින්ම තමයි. එච්චරට ලස්සන සිතුවම් කරන්න පුළුවන් දක්ෂියක් තමයි මේ ඉන්නේ. එනකොටම මල් වාස් එකක් අරන් ආව. මොකක්ද? ඒ කියන්නේ දැන් ගීතාවිගේ අතින්ම තමයි ඒකත් නිර්මාණය කරන්නේ. තව මොනවහරි විශේෂ ජයග්‍රහණ වගේක් ගීතාවිගේ අම්මා කිව්වා කලින්. ඒ මොන ගැනද කිව්වේ? තව එයා ජයග්‍රහණය කරලා තියෙනවා කියලා.
2: එයා කොළඹ ළමා පොත් සංගමේ සාමාජිකාවක්. ඒකෙන් වාර්ෂිකව තියෙනවා සිජි ඉන්ටර්නැෂනල් ඉන්දියන් මේ කම්පිටිෂන් එක, ආර්ට් කම්පිටිෂන් එකෙන් ගිය අවුරුද්ද එයා ගෝල්ඩ් මෙඩල් එකක් ජයග්‍රහණය කරා.
0: හරි. එතකොට ගීතාවිගේ ඉගෙනීමේ කටයුතු කොහොමද ගීතාවිගේ අම්මා?
2: හොඳින් කරගෙන යනවා. තාමයි 8 වසරේ. එයා චිත්‍රවල තමයි ගොඩක්ම දක්ෂ. අනිත් විශේෂනොත් ඒ වගේම හොඳින් කරගෙන යනවා.
0: මෙන්න බලන්න Facebook live එකට දැන් මේ වෙලාවෙ ඉන්න අමාරු අයත් ගොඩක් ඉන්නවනේ. ඉතින් පස්සේ හරි ඇවිල්ලා බලන්න මේ බලන්න චිත්‍ර කොච්චර ලස්සනයිද කියලා. තව මේ සුඩක් තියෙනවා, මේ හැම තැනම තියෙනවද ගීතාවිගේ චිත්‍ර තමයි අපි වට කරගෙන ඉන්නේ. ඒ වගේම 2020 2023 තර ෆස්ට් රවුන්ඩ් තේරුණා කියලා කිව්වේ විෂන් කියා පාට සිත්ත
2: 2023.
0: ඔන්න බලන්නකෝ ඉතින් නේද ගෙහන්සා. දැන් මේ පාරත් තියෙනවා විෂන් කියා පාට සිත්තම් තරඟය. මේ පාර මාතෘකාව වෙන්නේ හෙට ලොව දකින මාගේ දැස්. අඳිනවනේ චිත්‍රයක් ගීතාවි? මොන වගේ චිත්‍රයක් ද අඳින්න ඉන්නේ මැනික? ඒක කියන්නේ අර බලන්නකො මං ඇන්දම කියලා තමයි ඔය ඉන්නේ. ඉතින් හෙටලව දකින මාගේ දැස් කියන මාතෘකාවට දියසයම් පැස්ටල්, එතකොට තෙල්සයම් ඕනම මාධ්‍යකින් එවන්න පුළුවන්. අඟල් 18-14 තමයි චිත්‍රයේ ප්‍රමාණය වෙන්නේ. මේක ඕන පැත්තකට අඳින්න පුළුවන්. සිරස් පැත්තට හරි තිරස් පැත්තට හරි අඳින්න. ඇඳලා මෙන්න මේ ඇඩ්‍රස් එකට තමයි එවන්න ඕනේ. දැන් මේ ඇඩ්‍රස් එක සමහර වෙලාවට පටලව ගන්නවා. දැන් මගෙන් එතකොට අහනවා, මම එතකොටත් කියන්න, විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 තමයි ලිපිණය වෙන්නේ. මෙන්න මේ අංකෙට කෝල් කරොත් හරි නෑ වට්ස්ඇප් මැසේජ් එකක් හරි තිබ්බොත් විස්තර දැනගන්න පුළුවන්.
1: 0777-981-6713.
0: ඔය චූටි චූටි සද්ද එහෙම් මෙහෙන් ඇහෙනව නේද? ඒ ඔය අපේ මේ ගීතාවිගේ අවෝඩ්ස්. ඒ වෙච්චරට පිරිලා තියෙන්නේ. www.visionkr.lk කියන වෙබ්සයිට් එකට යන්න. එතකොට වැඩිතුර විස්තර දැනගන්න පුළුවන් විෂන් කියා පාට සිත්තම් තරඟේ. දැන් මේ විෂන් කියා පාට සිත්තම් තරඟෙන් ගෙහන්සා මුදල් තෑගි ගොඩක් තියෙනවා. සහතික පතකුත් තියෙනවා. දැන් ජීවිතේට සහතික පතක් හම්බ වෙනවා කියලා කියන්නේ ඒක ලස්සන වටිනාකමක්නේ නේද ගීතාවිගේ අම්මා? ඉතින් ගීතාවිට ඒ වගේ වටිනාකම් දැන් ගොඩක් ජීවිතේට අට ශ්‍රේණිය වුණත් මං හිතනවා අවුරුදු ගානක වටිනාකම් එකතු වෙලා තියෙනවා කියලානේ. කොහොමද අම්මට ඒක දැනෙන්නේ?
2: ඇත්තනම් ගොඩක් සතුටුයි. මේ ෆයිල් එකක් පිරෙන්නම තියෙනවා.
0: දැන් මෙතන තියන්නත් ඉඩවා. ඒ වගේ දැන් විෂන් කියා පාට සිත්තම් තරගෙන් වටින සහතික පතක් හම්බ වෙනවා. දැන් වෙන් කළ තියෙනවා ගෙහන්සා. එක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකන් දරුවන්ට පුළුවන් මේ පාට සිත්තම් තරගයට එකතු වෙන්න. ඒ වගේම ප්‍රාථමික, එතකොට මූලික, ද්විතීයක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ද්විතීයක කියලාත් වෙන් කරලා තියෙනවා. මුදල් තෑගි රුපියල් 25,000 ඉඳලා තියෙනවා. ඉතින් හරි සන්තෝෂයි මේ තරගෙට ඉදිරිපත් ජීවත්වෙන් සැප්තැම්බර් 18ට කලින් තව තරගේ දීර්ඝ කාලකයේ තියෙනවා. දැන් කලින් කිව්වේ 12 කියලානේ ගහන්ස. දැන් ඔන්න 18 වෙනකම්ම ඇති වෙනකන් චිත්‍රාන්දින්න පුළුවන්. හොඳේ අද අගෝස්තු 20. හරි, දැන් මොනවද අපේ ගහන්සට අහන්න තියෙන ගීතාවි බබාගෙන්?
1: ඉතින් නංගී චිත්‍රාන්දිනවට ඇරෙන්න දැන් චෙස් කරනවා කියවනේ. ඒ ඇරෙන්න තව නංගි කරන්න ආස දේවල් මොනවාද?
0: එයා වැඩ ගොඩක් කරන හින්දා එකපාරට මතකත් නෑ මොනවද. පොත් ලියනවා, ඉස්කෝලේ වැඩ හොඳට කරනවා නේද ගීතාවිගේ අම්මා? එතකොට චෙස් කරනවා, හා චිත්‍ර අඳිනවා, තමන්ගේ අතින්ම ඔය බලන්න මල්වාස් එකක් තියෙනවා, ලස්සනට හරිම නීට් පිළිවෙලයි හොඳට හදලා තියෙනවා ඒක. ඒ වගේ එක එක නිර්මාණ කටයුතු කරනවා. ඉතින් බලන්නකෝ එයා නිකරුණේ කාලය ගත කරන්න ඇගේ හස. අපිට ඕන තරම් දේවල් කරන්න කාලය තියෙනවා. මේ කාලෙන් උපරිම ප්‍රයෝජනයයි ලබා ගන්න ඕන.
3: Net FM Alpha Studio with Vision Kaya, Kasuni and Gehansa.
1: වෙලාව උදේ 6යි විනාඩි 18යි.
0: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? Vision Kaya පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Kaya ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
4: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.
6: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: නම දයාවති ටිකලාඳලුවේ. කෑටි කැඩිලි ඉවරලා මම අවුරුදු 20ක් විතර දුක්ින්න සිංගල් වේග් ගත්තා. ගන්න පුළුවන් සෑම තැනින් මම වේග් ගත්තා. බොන්න කිව්ව හැමවම කසායවල් බිව්වා. කිසිම දෙයකින් මට අඩුුනේ නෑ. ඊට පස්සේ තමයි මේ මගේ පුතා වෙන කෙනෙක් ඔතෙන්ට ගිහිල්ලා ඉවරලා ඇවිල්ලා කිව්වේ නැන්ද එතන මොඩයි ඉතෙන්ට ගිහිල්ලා බලන්න කිව්වට පස්සේ මම ගිහින් ගන්නේ. කමල් බඳු වේද මාත්‍යා මම වේග් ගත්තේ දෙසරයයි. එම් හොඳටම හොන්ටයි.
0: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
8: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
9: Net FM ශ්වේත පූජා. ශ්වේත පූජා.
8: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
9: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
8: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
9: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
8: අනුශාසකත්වය
9: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
8: බැතිපරදායකත්වය
10: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
8: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
11: FM 95 FM 94.8 Net FM
12: Net FM Alpha Studio with Vision Kaya, Kasuni and Gehansa.
0: උදේ 6:21යි වෙලාව. ඉතින් අපි Net FM Alpha Studio එකට මේ වගේ එක එක දක්ෂතා තියෙන දරුවන්ව එක්කගෙන එනවා. ඒකට Alpha Studio තියෙන්නේ ඕනම හැකියාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැකියාව වලින් Taman බබලෙන ගමන් ඔයාගේ ස්කෝලේ, පවුල, රට මේ හැමදේම බබලවන්න ඕන. Taman බබලෙනවා කියලා කියන්නේ ගහන්ස රටත් බබලෙනවා කියන එක තමයි. Taman බබලෙනකොට ඉන්න තැන බබලෙනවනේ කොහොමත් නේ. දැන් අහස දිහා බලන්නකෝ. අහස තරුවෙන් එයා විතරක් නෙමෙයිනෙ බැබලෙන්නේ. අහසම කොච්චර ලස්සන වෙනවද? ඒ වගේ තමයි. ඉතින් දැන් ගෙහසට මොකද හිතන මේ චූටි නංගි බබාව දැක්කම?
1: මට නම් ගොඩක් දේවල් හිතුණ. ඇත්තටම මටත් හොඳ ආදර්ශයක් ඒ චූටි නංගි. බලන්නකො, එයා චිත්‍ර විතරක් නෙමෙයි නියඳින්නේ, එයා ගොඩක් දේවල් කරනවා. හරිම දක්ෂයි.
0: ඔව්. දැන් අපි ගෙහන්සා මේ නංගිගේ සර්ටිෆිකේට්ස් තියෙනවා මෙතන, ඒ වගේම අවෝඩ්ස් තියෙනවා. Facebook live එකෙන් අපි ඒව ටික ටික පෙන්නමු. මේ මෙතන තියෙන අවෝඩ් එක මොකක්ද? පුතාගේ ළඟම තියෙන අවෝඩ් එක ගැන කියන්නකො බලන්න. ඔව්. මයික් එක ළඟම තියෙන අවෝඩ් එක. ඒ මොකක්ද? කමනේ අම්මා හරි කියන්න. එයාට මතක නැත්තම් අම්මා කියන්න.
2: ටේබල් ටෙනිස් වලින් සෙමි ෆයිනල් සිලෙක්ට් වෙලා ගත්තා
0: සමහරක්. ආ හා හා.
2: ක්වාටර් ෆයිනල්ස්.
0: අර තරුව තියෙන අවෝඩ් එක මොකක්ද අම්මා?
13: ඔන්ලයින්.
0: නහා සමස්ත ලංකා.
13: හමන්නා.
2: ඔන්ලයින් චෙස් ටුර්නමන්ට්
13: එක. චෙස් ටුර්නමන්ට්.
2: හ්ම් හ්ම්. චැම්පියන් නේද?
0: හා හා හා. තව එකක් එතනම තියෙන පොඩි ඔටුන්නක් වගේ තියෙන එක ලස්සන එක. අන්න ඒක මොකද්ද?
2: ඒක චෙස් ටුර්නමන්ට් එකකින් තර්ඩ් ප්ලේස්.
13: ඕත් ප්ලේස් අප්.
0: ඒ කියන්නේ චිත්‍ර වලට වගේම චෙස් වලටත් හොඳටම දක්ෂයි නේද?
1: ඒක නේ.
0: ඉතින් ගහන්සා.
1: ඉතින් නංගිව වැඩිපුරම අඳින්න කැමති මොන වගේ චිත්‍රද? ඒ කියන්නේ නිකන් පරිසරයේද නැත්නම් මිනිස්සුන්වද වැඩිපුරම අඳින්න කැමති?
13: අම මන මනින්න එන ඒ
0: මෙතන මේ දැන් අපි ලං ගොඩක් චිත්‍ර තියෙනවානේ. මං හිතන්නේ අතන චිත්‍ර බොක්ස් එකක්ම තියෙනවා. තාම අපි ඒ ටික ගත්තේ නැහැ. ඒක පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න. මේ එච්චරටම චිත්‍ර ගොඩක් ගෙනල්ලා තියෙනවා. මේ දැනට ඇඳලා තියෙන චිත්‍ර වලින් ධෝනි වැඩිපුරම ආස මොන චිත්‍රයටද? මේකද? I love you කියන එක තානේ. ඒක මේ පැන්ඩෙක් ඉන්නේ නේ?
13: ආ.
0: මෙන්න මේ චිත්‍රය. ඒක ඇත්තටම ලස්සනයි නේද? දැක්ක ගමන් ආස හිතන බලන්නේ වර්ණ සංකලනයේ කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ඒ නිසා මේ වගේ ලස්සනට චිත්‍ර අඳින ඔයාට එන්න පුළුවන් ඇල්ෆා ස්ටුඩියෝ එකට. ලස්සනට දක්ෂ අපි හිතමු සින්දු කියන නේද? එක එක ජයග්‍රහණ ගත්ත නංගිල මල්ලිල අක්කල අයියල හැමෝටම ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වල පාට සිත්තම් තරගයේ තියෙනවා. විෂන් කියා පාට සිත්තම් තරගයටත් එක ශ්‍රේණියේ ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම දරුවන්ට ඉදිරිපත් වෙන්න පුළුවන්. සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍ර එවන්න. ඒ වගේම තව විශේෂත්වයක් තියෙනවා. අගෝස්තු 22 විශේෂ වැඩක් තියෙනවා විෂන් කියා වෙතින්. දැන් යුනියන් ප්ලේස් වලට ගියා නම් ඔන්න දැන් මේ දවස්වල නිවාඩු කාලෙනේ ගෙහන්සා. ගෙහන්සගේ කොහොමද නිවාඩු කාලේ සැලැස්ම පොඩ්ඩක් කියන්න බලන්න.
1: නිවාඩු කාලේ වුණාට ඉතින් පාඩම් කරන්න වෙනවනේ.
0: එක්සෑම් හින්දානේ. එතකොට සෙල්ලම් කරන්නෙම නැද්ද?
1: කරනවා කරනවා.
0: ඔන්න දැන් මේ අපේ මේ ගෙහන්සට ලෙහන්සට මේ අපේ කවුද ගීතාවිට මේ ඔක්කොටම යන්න පුළුවන්. මේ විෂන් කෙයා අගෝස්තු 22 යුනියන් ප්ලේස් වල ලස්සන වැඩක් කරනවා. නොමිලේ ඇස් කණ්ණාඩි, එතකොට අව් කණ්ණාඩි, නොමිලේ කියන්නේ 20% වට්ටම් එක්ක නොමිලේ දේවල් පරීක්ෂා කරගන්න පුළුවන්. ඇස් පරීක්ෂා කිරීම සිද්ධ කරගන්න පුළුවන් නොමිලේම. ලියාපදිංචි වෙන්න ඕන කලින්ම 076 12 50 855 කියන අංකෙට. මෙතන තියෙන විශේෂත්වය තමයි ඕගොල්ලෝ ගොඩාක් ආස කරන ක්‍රියාකාරකම් තියෙනවා. දැන් ආසයින ක්‍රියාකාරකම් එක්ක එකතු වෙන්න යාලුව නේද? ඉතින් මෙන්න මේ ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. පේන්ටින් තියෙනවා, ෆේස් පේන්ටින්, එතකොට මැජික් ෂෝ, ඩිඩෙක්ටිව් චැලෙන්ජ් වගේ ලස්සන ගේම්ස් තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක සම්බන්ධ වෙලා අපේ දරුවන්ට තෑගි දිනා ගන්න, ඇනවුම් මැද්දකීමක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. විෂන් කියා යුනියන් ප්ලේස් ශාකාවට ආවනම් අගෝස්තු 22 උදේ 9 ඉඳලා හවස 5 වෙනකම් මේ වැඩේ තියෙනවා. හරිනේ?
1: හරි.
0: එහෙනම් අපි ටක් ගාලා විරාමයක් අරගෙන යමුද? හැබැයි Facebook live එකේ අපි ඉන්න උදේ 6:45 වෙනකම්ම
14: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
15: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
14: මාරයිනේ.
16: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
17: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112-1135-02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
18: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
19: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
20: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
19: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
18: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
21: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නෑ දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 773-523-535
22: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
11: FM 95.8 NetFM Net FM Alpha Studio with Vishankaya, Kasuni and Gehansa.

0: හොඳම කතා කියමි ගොතා. හොඳම කතා නම් ගොතල කිව්වත් කමක් නෑ. මම නම් කියන්නේ. ඔය මොකද කියන්නේ ගෙහන්ස?
1: ඔව් නේද.
0: කතා ගොතන්න හැබැයි හොඳම කතා. හරි. ඔන්න ඒ වගේ හොඳම කතා ගොඩාක් ගොතා ගන්න පුළුවන්, ඔතා ගන්න පුළුවන් කෙනෙක් නේ අද ඉන්නේ. ගීතාවි CWW කන්නංගිරි ජාතික පාසලට ශ්‍රේණිය ඉගෙන ගන්න දක්ෂම දක්ෂ අපේ ගීතාවි මැණික. ගීතාවිගේ අම්මත් ඉන්නවා. මොකද ගීතාවිට සමහර අවස්ථාවල අමතක වුණාම ඒ දේවල් විස්තර කරන්න. ඔන්න ගීතාවිගේ අම්මා ළඟ විශේෂ ට්‍රොෆි එකක් තියෙනවා. අපි ඒ ගැන කියමුකෝ.
2: මේක 2023 ජාතික ජල ප්‍රවාහන මණ්ඩලයේ ජල දිනයට කරපු චිත්‍ර තරඟකින් මෙයාට මේ ජූනියර් කැටගරි එකෙන් සෙකන්ඩ් ප්ලේස් හම්බ වුණා. මේක මට තාම මතකයි. මෙයා චිත්‍රය අඳින්න තිබුණේ 18:14 ලොකු කොලේක. මෙයා රෑ එකමාර වෙනකන් චිත්‍රය ඇඳා. ඊට පස්සේ වාර දෙන්න තිබුණේ.
0: ඒ චිත්‍රය තියෙනවද මෙතන?
2: නෑ, ඒක නෑ. ඊළඟ ඒකමාර එක චිත්‍රය ඇඳලා ඊට පස්සේ ඉස්කෝලේ ගියා. ඒක හොඳ මතකයක් මට.
0: ඒකනේ. හා, අම්මා කෙනෙක්ට මේ දරුවෙක්ගේ ජයග්‍රහණත් එක්ක කොච්චර සතුට වෙන්න පුළුවන්ද නේද ගීතාවිගේ අම්මා? දැන් මට ඒක පේනවා මෙතන ඉන්නකොට. මොකද මගේ ළඟම ඉන්නේ ගීතාවිගේ අම්මා. ඒ සතුට දැනෙන විදිහ වචන වලින් කියන්න පුළුවන්ද?
2: ඇත්තටම නීතිඥවරියක් වුණත් මම මේ වර්ක් කරන්නේ නැහැ. මියා වෙනුවෙම මගේ කාලේ වෙන් කළා. යාට ලොකු සපෝට් එකක් දෙනවා.
0: ඒක අපිට පේනව නේද කියහන්ස? දැන් තමන්ගේ වෘත්තීය පැත්තකින් තියලා ධෝනි වෙනුවෙන් නේද ධෝනිට ඕන තරම් චිත්‍ර අඳින්න, ඕන තරම් චෙස් කරන්න නේද, ඕන තරම් නිර්මාණ කරන්න.
2: කතාවකුත් ලියලා තියෙනවා. මට අද ඒක ගේන්න මතක නැති.
0: අයියෝ, මොකක්ද ලියව කතාව?
2: ස්වීටි ෆින්කි කියලා 6-4 වසරේදී යා චිත්‍ර ඇඳලා කතාව ලියලා තිනු. මට ඒක ගේන්න මතක නැති.
0: ආ, ධෝනි කතාව ගැන පොඩි මතකයක් තියෙනවද?
3: හම්ම වෙනවා
0: දිග කතාවක් නේද? බම්මන් හිතුව මේ කාරි චූටි කතාවක් කියලා. කතා ලියන, චිත්‍ර අඳින, චෙස් වලට දක්ෂ, බලන්නකෝ කොච්චර සතුටුයිද මේව මේ උදේම දකිනකොට ගෙහන්සා. ඒ වගේම කියන්න ඕන, අපි හිතනවා නේද අපිට තමයි මුකුත් නැත්තේ කියලා ගෙහන්සා. එහෙම හිතුන්නේ නැද්ද ඔයාට? අපි අරක නෑ මේක නෑ අම්මේ, ඉතින් අඩුපාඩු හොය හොය හිත හිත කියනවා. හැබැයි අපි ළඟ කොච්චර අඩුපාඩු තිබුණත්, කොච්චර අපහසුතා තිබුණත්, අපිට කරන්න හිත තියෙනවා නම් කොච්චර දේවල් කරන්න පුළුවන්ද. මේ ධෝනි අන්න එහෙම ආදර්ශයක්. මට හිතෙනවා ඔයාට ෆේස්බුක් ලයිව් එකට ආවනම් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ කාර්යබහුල වෙලාවක්. හැබැයි කාර්යබහුල වුණාට පස්සේ ඔයා දැන් අද තේක බොන වෙලාවේ නේද, චුට්ටක් විනාඩි 5-10 විවේක ගන්න වෙලාවේ නෙතෙෆෙම් ෆේස්බුක් ලයිව් එකට ආවනම් ධෝනි මේ මොනවද කියන්නේ කියලා ඔයාට හදවතටම ගන්න පුළුවන්. ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ අන්න එහෙම ඔයාට හයියට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන් ලස්සනම තැනක්.

විනාඩි 39 අපේ බර්ත්ඩේ විශ්ව කාද දෙන්නේ අපේ මේ ගීතාවක කටහඬින්. හැබැයි ඊට කලින් ගීතාවකින් අහන්න ඕනේ ගීතාවේ මෙච්චර මේ හයියට ඉන්නේ. ගීතාවේ මෙච්චර වැඩ ගොඩක් කරන්නේ හැම අංශයෙන්ම ඉදිරියටම යන්නේ. තාම අට ශ්‍රේණිය උනත් ධෝනිගේ අම්මගේ තාත්තගේ ඒ ලැබෙන සහයෝගයේ ආදරය නිසානේ නේද? අපි ඒ ගැන අහන්න ඕනේ කියන්න බලන්න ධෝනි. තාත්තට චිත්‍ර අඳින්න පුළුවන්. අම්මයි තාත්තයි හැමදේකම පිටුපසින් ඉන්නවා කියලා තමයි මේ ධෝනි කියන්නේ. ඉතින් ඒක අපිට පේනවා නේද?

0: ගල් සැනකෙලිය විදිහට අගෝස්තු 22 හවස 3ට වැඩේ පටන් ගන්නවා. යනාසුද ගෙහන්සා. එහෙනම් ලස්සන සරුංගලයකුත් එක්ක යන්න බැලිමඩ අඹගස්තෝව මහජන ක්‍රීඩාංගණයට ෆුඩ් ෆෙස්ටිවල්, හොලි ෆෙස්ටිවල්, ඩීජේ කන්සර්ට් මේ වගේ රසපිරුණු අත්දැකීම් ගොඩක් ලබා ගන්න පුළුවන්. වටිනා තෑගි දිනා ගන්න පුළුවන්. ඉතින් අපි හමු වෙමු කොහෙදාට? ඌ එක මහසක සරුංගල් හමු වෙනදා ඔයත් එන්න ඕන මේ හැඩ බලන්න. එහෙනම් දැන් ගෙහන්සා අපිට බර්ත්ඩේ විශ්ෂක දෙන්න ඕන නේද? අද අගෝස්තු 22 වෙනිදා උපන්දිනයේ සමරන ගොඩාක් අය ඔන්න අපිට මැසේජ් කරලා තියෙනවා. හරිද? අපි උපන්දින සුබපැතුම් එකතු කරමු අපේ මේ ගීතාවකේ කටහඬින්. මුලින්ම කියමුද අද උපන්දිනයේ සමරන හැමෝටම සුබපැතුම් කියලා.
1: අනු උපන්දිනයේ සමරන හැමෝටම
0: සුබ උපන්දිනයක්.
1: සුබ උපන්දිනයක් වේවා.
0: අනේ. ඉතින් රුවිනිද සිල්වා අද උපන්දිනේ සමරනවා. හැමෝම රුවිනිද සිල්වාට සුබ උපන්දිනයකට ආශිර්වාද එකතු කරනවා. ඒ වගේම කෑගල්ලෙන් උපන්දිනේ සමරන සුපුනි නිසංසලා කෑගල් ඉස්කෝලේ වුණනම් හරිනේ. ඉතින් සුපුනි නිසංසලාටත් අපි හැමෝම සුබ පැතුම් එක්කරමු. ඊළඟට දිප්පිටිගල මහාවිද්‍යාලයේ නිතුමි පබසරත් අද එයාගේ 14 උපන්දිනේ සමරනවා. ගෙහස ළඟ තියනවද උපන්දින?
2: ඔහු අද සිතුනි විහංගා එයාගේ 16 උපන්දිනේ සමරනවා.
0: එයා කොහෙද ඉන්නේ?
2: එයා ඉන්නේ ගම්පහ.
0: හරි. හලවත නව මහා විද්‍යාලයේ ඉගෙන ගන්න 10 ඉගෙන ගන්න පබානි හසරංගිත් අද උපන්දිනේ සමරනවා. ඉතින් මේ හැමෝටම ජය වේවා, සුබ වේවා. අද අපිත් එක්ක එකතුනේ කවුද කියන්සා?
2: අද අපිත් එක්ක එකතුනේ CWW කන්නංගර මධ්‍ය මහාවිද්‍යාලයේ ගීතාවේ සෞභාග්‍ය.
0: ගීතාවේ යන්න කලින් NetFM Alpha Studio මේ ලැබුණු අත්දැකීම ගැන ඒ වගේම අනිත් යාළුවන්ට මොනවද කියන්න තියෙන්නේ?
1: හරිම සන්තෝෂයි මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. මුළුමන් වුණා මනේ අන්න යාළුවට ලෙනානන්න.
0: සතුටුයි. අපිටත් සතුටුයි. නීතිඥවරියක් වෙලා හමුවේ මොහොතේ මගේ ප්‍රශ්න ඔක්කොම විසඳලා දෙන්න. හාත මගේ චිත්‍රයකුත් අඳින්න, ගෙහන්සගේ මගේ චිත්‍රයකුත් අඳින්න හොඳේ. ඉතින් චිත්‍ර අඳින්න දක්ෂ ධෝනි තමයි අද අපිත් එක්ක එකතු වුණේ. ඒ වගේම හැම වැඩකටම මෙයා හරිම දක්ෂයි. යහපත් විදිහට ජීවිතේ ඉදිරියට අරගෙන යන බලාපොරොත්තු වෙන ගීතාවි ධෝනි. ගීතාවිගේ අම්මට මොනාද කියන්න තියෙන යන්න කලින්?
3: එතනම ගොඩක් ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නයි. ඒක ගැන මගේ දුවගේ දක්ෂතාවයන් මේ විදිහට ලෝකෙටම ඇහෙන්න කියන අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුතියි.
0: ගොඩක් ස්තුතියි ගීතාවගේ අම්මටත් තාත්තටත්. ඒ වගේම ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන ඉන්න හැමෝම ගීතාවිට ගීතාවගේ අනාගතයට ආශිර්වාද එකතු කරනවා කියලා මට මේ පේනවා WhatsApp එකකින්, අපේ Facebook Live එකේ. ඉතින් මේ ආශිර්වාද ඔක්කොම අපි හැමෝම එකතු කරගෙන අද දවස අපේ අනාගතය සුබ කරගමු. ගිහින් එන්න. මම කසුනි.
2: මම ගෙහන්සා.
4: NetFM Alpha Studio with Vishan Kaya, Kasuni and Gehansa.
5: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝද බල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන් මට මගේ එකහෙක් නැති වුණා. ඒත් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හිතක් ඇති රටක් ගොඩනගන්න.
6: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
7: FM 95. FM 94.8. NetFM.
0: Divine Pura. උදැසන 6:45.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් එම්මම් කතා නවතින

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-76-72
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 20 වනදා රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල 22 ගණන මන්ත්‍රීවරුන් දැනුවත් කරන්න නීතිඥ සංගමය අද මැති සභයට. සංශෝධනයේ මහජන සුභසිද්ධියට පමණයි ඇමති හර්ෂණ කියයි. එජාපය දැන් පොහොට්ටුවේ අතකොළුවක්. හිටපු මන්ත්‍රී ආශුගෙන් චෝදනා. කල්කිස්සේ වෙඩි තැබූ ප්‍රධාන සැකකරු හා කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකුත් අඩංගුවට. ඇමරිකාවෙන් ඉරානයට දැවැන්ත ආර්ථික ප්‍රහාරයක්. ට්‍රම්ප්ගෙන් තර්ජනයක්.
2: Net News, the truth people trust.
3: ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් අද පාර්ලිමේන්තුවට එනවා. ඒ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහායි. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
2: Net News, ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා. මේ අතර 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළවනවා. ඒ අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක්ම ඉදිරිපත් වී ඇති පසුබිමකයි. මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා.
4: ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා කිව්වේ ආපහු පැලස්තර කරන්නේ නැහැ, අපි සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. අද එහෙම කියපු ජනාධිපතිවරයා තමන්ට ඕන දේ ඉෂ්ට කරන්න කටයුතු කරනවා. මහා සංඝරත්නයට ඇහුම්කන් නොදී, මෙරටේ විද්‍යුතුන්ට ඇහුම්කන් නොදී, මේ ඔක්කොටම ඇහුම්කන් නොදී තමයි මේක කරන්න හදන්නේ. අපි ආණ්ඩුවට දැන් උනක් කියනවා මෙච්චර එපා කියන වැඩේ කරන්න එපා, මේක දැන් හරි නතර කරන්න.
3: සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේ තම පක්ෂයේද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බවයි.
5: අපි ප්‍රතිපත්තිමය වශයෙන් විශ්වාස කරන කාරණය තමයි මෙම 22 ව්‍යවස්ථා සංශෝධනය මගින් බරපතල විදියට අපේ අධිකරණ ස්වාධීනත්වයට හා ඒ ආශ්‍රිත කරුණුවලට බලපෑමක් සිද්ධ වෙනවා කියලා. මේ කරුණ සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල අවිශ්වාසයක් ගොඩනැගිලා තිබෙනවා. ඒ නිසාම අධිකරණ පද්ධතිය තුළ සහ ගරු විනිශ්චයකාරතුමන් පිළිබඳ තිබුණු ඒ ගෞරවය නැතිවීමට විශාල වශයෙන් ඉඩ තිබෙනවා. ඉතින් ඒ නිසා අපි පෙත්සමක් ඉදිරිපත් කරා.
3: හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පැවසුවේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ගෙනීම තුළ දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවයි.
6: රටේ ආර්ථික වර්ධනයක් ඇති කරගන්න, ඵලදායිතාවයේ වර්ධනයක් ඇති කරගන්න, ඩොලර් ප්‍රමාණය වැඩි කරගන්න මොනම ආර්ථික උපක්‍රමයක්වත් නැති බව තමයි පේන්නේ. ඉතින් ඒ නිසා ඒක අර්බුදේ වුන් දන්නා 2028 දී එනවා කියලා. ඒ නිසා තමයි මම පුරෝකථනය කළා තියෙන්නේ 2027 අගදී ජනමත විචාරණයක් තියලා පාර්ලිමේන්තුවෙත් ඒ වගේම ජනාධිපතිගේ කාලය දීර්ඝ කරගැනීමේ දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. ඒකට තමයි මේ 22 සංශෝධනය ගැනලා තියෙන්නේ. ඒක පරාජය කිරීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන සියලු දෙනාට මාලිමාවත් ඇතුළු වක්කීම.
3: කෙසේ වෙතත් විපක්ෂය එල්ල කරන චෝදනාවන්ට අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රතිචාර දැක්වුවා. ඔහු පැවසුවේ විපක්ෂය එල්ල කරන චෝදනා පදනම් විරහිත බවයි.
7: සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටක වගකීම් සහිත පක්ෂයක් ඉන්නවනේ. මොකද්ද? වැරදි විවේචනය කරන්න, හොඳ දෙයට සහාය දෙන්න, ඒ විවේචන කිරීමේදී constructive criticism. එහෙම එකක් කරනවා. නමුත් ඔබ දන්නවා අපේ ඉන්න විපක්ෂය කියන්නේ සම්නිතරම ක්‍රෝධයෙන්, වෛරයෙන් පිරීලා ආණ්ඩුව හෙට වටන අනිද වටන බලාගෙන ඉන්න කට්ටිය. ඒකට හේතුවත් ඔබට පැහැදිලිව පේනවා. ඒ හේතුව තමයි නඩු කටයුතු වේගවත් වීම. ඒ නිසා මේ විපක්ෂය හුදෙක්ම සර්කස් එකක් නිසාක ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන පක්ෂයක් නෙමෙයි.
3: එක්සත් ජාතික පක්ෂය මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අතකොළුවක් බවට පත්වෙතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුමාරසිංහ මහතා පවසනවා. ආශුමාරසිංහ මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමේ පිරිසක් පක්ෂය තුළම සිටින බවයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නෙට් නිවුස් යුටියුබ් නාලිකා වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින්.
8: ඔබතුමා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ සමාජිකෙක් නෙවෙයි නේද?
9: කෙනෙකුට කියන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ සමාජිකෙක් නෙවෙයි කියලා මංගාව සමාජිකත්ව කාර්යපත් එක තියෙනවා.
8: ජූනි මාසේ 17 වෙනිදා එක්සත් ජාතික පක්ෂෙන් නිකුත් කරන ලියුමක් තියෙනවා ඔබ පක්ෂ සමාජිකට.
9: ඒක නැවත මහලේකම්තුමේ හෙනෙකු කරලා තිබුණානේ එහෙම ලියුමක් නිකුත් කරේ නැහැ කියලා.
8: එතකොට කවුද ඒ ලියුම නිකුත්
9: කරන්නේ? ඒ නිකුත් කරපු කවුද කියන එක අපිටත් ප්‍රශ්නයක්.
8: දැන් එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ ලංකාවේ ප්‍රබල පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂයේ ලෙටර්හෙඩ් එකෙන් නිකුත් කරන ඔබ
9: මාධ්‍ය ආයතනට කතා කරපු කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කවුද කියලා දන්නව ඒගොල්ලෝ?
8: ඔබතුමා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න තියෙනවද?
9: මට කිසි ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍ය නැහැ. මොකද අභූත චෝදනා හරි නැත. ඒක කිසිම නමකුත් නැහැ.
8: එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමස් වික්‍රමසිංහ මහත්මයා, ඔබ එතුමාගේ හිටපු ජනාධිපති උපදේශකතුම. එතකොට ඔබ හිතනවාද එතුමාගේ අනුදැනුමක් ඇතුව මේ දේ සිද්ධ
9: වුණා? මම කිසි වෙලාවක හිතන්නේ නැහැ එතුමාගේ අනුදැනුමක් ඇතුව සිද්ධ වුණා කියලා. කිසි කෙනෙක් මට ලිඛිතව දැනුම් දීලා නැහැ.
8: ඔබ මේ ගැන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ විමසීමක් කළාද?
9: නෑ, මම රනිල් වික්‍රමසිංහ මහත්මයාට කරදර කරන්න ගියේ නැහැ. එතුමා මොකද ඒ දවස්වල ඇත්තටම අර අසනීපෙන් හොඳ වෙලා සැනසිල්ලේ පාඩුවේ විවේක ගත කරන වෙලාවේ අනවශ්‍ය ප්‍රශ්නයක් කතා කරන්න ඕනෙත් නැහැ. කොහොමත් මම පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ කියවු ප්‍රධාන කාරණයක් තමයි මේ රටේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනය කරනවා නම් එක්සත් ජාතික පක්ෂයත් සජබයත් එකතු විය යුතුයි. ඒ සඳහා මම පෙනී සිටියා දිගින් දිගට, අදටත් පෙනී සිටිනවා. එතකන් එහෙම එකතු වෙන්නේ නැතිකල් මම ප්‍රසිද්ධියේ මේ පක්ෂ දෙක ඇතුළේ දේශපාලනය කරන්නේ නැහැ කියලා මම මැද ස්ථාවරයක ඉඳගෙන මම එදා ඒ ප්‍රකාශය කරා.
8: ඔබ හිතනවාද ඒ ප්‍රකාශයත් හේතුවක් වෙන්නේ ඇති කියලා මේ වගේ?
9: ඒක සම්බන්ධයෙන් ප්‍රකාශ කරපු කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් දැන්ටත් ෆයිට් කරන කීප දෙනෙක් ඉන්නවා. ඉතින් එහෙමනම් පක්ෂයක් එහෙම පක්ෂයේ අනාගතය ගැන කතා කරන මේක තමයි එක්සත් ජාතික පක්ෂ වෙලා තියෙන දේ. ඒ කියන්නේ දැන් කීප දෙනෙක්ගේ අත්අඩංගුවේ තියෙන පක්ෂය.
8: ඉතින් ඒ කවුද කියලා කියන්නේ? මොකද අපේ රතුකට දේශපාලන වැඩසටහන රවි කරුණානායක මහත්මයා තමයි ඔහු කෙලින්ම කිව්වා මේ පක්ෂ දෙක එකතු වෙනවටත් ඔහු කැමතියි, හැබැයි එකතු වෙන දෙන්නේ නැති ඇතුළෙම ඉන්න භූතය දෙන්නේ කියලා. මට හිතෙනවා ඔබත් කියනකොට දැන් ඔබට
9: මේමයි. මම පුද්ගලිකව මම කිසි කෙනෙක්ගේ මොන දේශපාලන වැඩසටහනකට ආවත් මම නම් කියන්නේ නැහැ. හේතුව
8: හැබැයි ඉන්නවා කියලා ඔබ පිළිගන්නවා.
9: මම ඉන්නවා කියලා පිළිගන්නවා. දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි, තන 5-6 දෙනෙක්ම ඉන්නවා නම් පේන්නේ. සජබේ එක්සත් ජාතික පක්ෂය එකතු වෙන්න තියෙන බාධක ටිකත් ඒ ටික තමයි.
8: එළින් බැලුවම තියෙන එක්සත් ජාතික පක්ෂය කොහොමවත් දැන් කැඩිලා බිඳලා ගිහිල්ලා වගේ.
9: නේ දැනටත් එක්සත් ජාතික පක්ෂය මම කරන චෝදනාවත් දැන් රාජපක්ෂ කරන්නේ වෙමින් යන්නේ. ඒතර එක්සත් ජාතික පක්ෂය ඇත්තටම පොහොට්ටුවේ අතපොළුවක් බවට පත් වෙමින් යන්නේ. ඉතින් මම ඕකට මුලින්දම කැපිට නැති පුද්ගලෙක් නිසා තමයි අපි නියඬව ඉන්නේ.
10: රතු කට්ට පණින්නට පෙර
3: ඉකුද්දා පැවති පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය නෙට් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එම විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු ලබන 25 වනදා දක්වා සිදු කෙරෙන බවයි. ඒ දිවයින පුරා මධ්‍යස්ථාන 48කදී ඒ සඳහා ඇගයීම් මණ්ඩල 380ක් පත් කර තිබෙනවා. ඇගයීම් කටයුතු සඳහා ඇගයීම් පරීක්ෂකවරුන් 6000කට අධික පිරිසක් එක්වන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය වෙළිදුරටත් පැවසුවේ. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 9 වනදා දිවයිනපුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2723කදී පැවැත්තුණා. ඊට අයදුම්කරුවන් 294089 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. එම විභාගයේ ප්‍රතිඵල ලබන මාසය තුල නිකුත් කරන බවද එම දෙපාර්තමේන්තුව මීට පෙර සඳහන් කළා. அமெரிக்காவு சக ஈரானிய அத்தர பவத்தின கெட்டும்காரி தத்திய அவசன் கருகணிமட்ட லெபனு அவஸ்தாவு ஈரானிய மகஹரத்திபவட்டு அமெரிக்கானு ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப் சோதனா கருணவா மேகேத்துவின் ஈரானிட்டு எரிவு பலகத்தும சகா தருணுத்தும ஆர்த்திக சம்பாதுக பணவனபவாய் ட்ரம்ப் பிரகாஷகரத்தி சியத்ருத் சோசியல் சமாஜமாத்திக் இனுமே சபா சட்டனக்தபமின் ஜனாதிபதி ட்ரம்ப் சந்தான் கிரான்னே மேய ஈரானிட்டு எரிவு கிரியாத்மக வனு ஆர்த்திக டிடே காக் வனாத்தரு ஈரானிய சம்பூர்ணின்ம தனிக்கிரீம சந்தகா சீலும்மு மித்திரட்டவலு அமெரிக்காவட்டு எக்வியுதுபவாய் எமின்ம ஈரானிய சமக தெல்ஜாவாரம் மூல்ய ஹுவமாரு குவந்தொட்டுபலஹோ வினத் ஓமே ஓனேம ஆகாரிக்கு விளந்த சகசகன சேவா சபேனு யம் ரட்டக்கோ ஆயத்தினியக்வீனம் எம் பார்ஷவியன்டது தெவந்து ஆர்த்திக பிரதிவிபாக்கவட்டு முகுணதீமட்டு சிதுவனபவு ட்ரம்ப் தர்ஜனாத்மகோ பிரகாஷ கருத்திமெனவா ஒபரேஷன் எக்கனாமிக் ஃபியூரி அடுத்தே அமெரிக்கா விசின் மேவனவிட்டாத் ஈரானே தெல் நாவிக சகா மூல்யசேஷ்டு இலக்ககர் கணிமின் சம்பாதுக பணவா எத்தியாத்திர ஈரான் வராயன் வித்து நாவிக அவஹிரதாவையாக்த பணவா எத்திபவாய் விதேஷ் மாத்திய வார்த்தாக்களி கல்கிஸ் ஹுலுதாகுடு பார் பிரதேசேதி பசுகியதா புத்களேக்கு வெடிதபா கஹத்தினே கிரீமே சித்தியட் சம்பந்த பிரதான சககரு காந்தாவா கெத்தலு சககருவன் சிவதெனிக்கு அத்தடங்கூட்டகிணத்தி மெனவா ஏத்ரஸ்தமர்தன சகா விமர்சன கொட்டாசே மகின் எம சித்தியே பிரதான சககரு அத்தடங்குட கிணத்தே வத்தல பிரதேசே லகும்ஹலக சங்கவ சிட்டியதி அதால வெடிதபீமே சித்தியட் ஆதாரு அனுபலதீமே சோதனா மத்து தவத் சககருவன் தெதெனிக்கு சகா சககாரியாக கொம்பாஞ்ச வீதிய பிரதேசேதி அத்தடங்குட கத்மவாய் போலீசிய பவசுவே இம் அவஸ்தாவேதி ஓன் சத்துவ திபி ரிவால்வர் வர்க்கே கினியாவியாக ஜீவ பத்திரம் தோலாக் சகா ஹிஸ் பத்திரம் குப்புஹாயக் போலீஸ் பஹரேட்ட கிணத்தி மினவா அத்தடங்குடகத் சககருவன் கொழம்பு தஹாஹத்திரு கொழம்பு தொலஹா சஹா தலுபத்தையான பிரதேசவல பதிஞ்சு கருவான் வனவா சககாரிய குரண பிரதேசே பதிஞ்சு காரணியாக பவாய் போலீசிய வெடிதுருட்டத் பெவசுவே நெத் நியூஸ் நிமாவ நெத் நியூஸ் மீலங்க பிரதான பிரவர்த்தி பிரகாஷ் தஹவல் தொலஹாட்ட எதிக் பேன் பே பிரவர்த்தி பலாபுரத்து வண்ண முகத்தின் முகத்த வினாசுன அலுத்ம தொருத்தொரு சந்தகா நெத் நியூஸ் யூடியூப் நாளிகாவட்டு சகா நெத் நியூஸ் ஃபேஸ்புக் பிட்டுவிட பிவிசென்ன நெதஹோத் நெத் நியூஸ் டோட்டல் கே அப்பகே வெப் அடவியட்டு
11: பிவிசென்ன தசக கணனாவாக் புரா வேதனாவன் நேண்டுகள் சேம கிதிருக்கும் சிதியோத்து வித மாத்மியா சித்தாலேப
12: FM அனுபா FM அனு ஹதராய் தசமாத நெத் FM திவாயின புரா
13: FM anupaha anu hatarai dashama ata net FM divaina pura
14: devandarasa batavata avasa yamudapi kokusai rangshalave krishma ritu rangum balanna edatanna
15: மந்தாரம் நொஸ்டல்ஜியானோ ரோமாந்திக மதக ஸ்மரண

0: ඉතාම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Good morning. දැන් වෙලාව 7:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: Net FM Algo Town
3: brought to you by
4: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Athuragiriya Mulleriyawa Narambala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
5: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
6: බොරලස් ගමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක් අමතන්න. Prime Lands 13:22.
7: Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
8: Damro වසර මැද සේල්. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. සියලුම Damro ප්‍රදර්ශන
9: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න
11: සුවිශේෂී වාසි සමග අති නවීන Tata Yodha cab එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 1388 අමතන්න
12: බිස්නස් කරන අයට මේක Yodha හයිය
13: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
14: හොට්ස්පොට් ඇයියේ
13: දේටා නෑ අනේ
14: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
15: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් වෙන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් පහේම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
16: We're ready for this war
17: squash the bad outfits Nazi Congress comes to an end
18: together on a day of profound joy a soaring hope
19: the day a planet stops for a game
2: Net FM Algo Town
3: brought to you

0: Good morning. Velau de hatai vinadi hatai ada brahaspatinda Thursday. Ati inoa?
1: Good morning.
0: Kalimera.
1: මොකද්ද?
0: කලිමේරා.
1: කලිමේරා.
0: ඔව්.
1: ඒක නම් නියඟ අනිත් පැත්ත හරවන්න පුළුවන් වචනයක් වගේ.
0: කලිමේරා කියන්නේ ග්‍රීක් වලින් good morning කියන විදිය. මට අද හිතුණා මම ග්‍රීක් ගොඩස් කෙනෙක් කියලා. උදේ නැගිටින්න.
1: ආ එහෙම හිතෙනවා.
2: එහෙම හිතෙනවා.
1: හිතන්න පුළුවන්.
2: දැන් සමහරලාට අපිට තේරුම් යන්නේ නැති දේවල් වලට අපි කියන්නේ ග්‍රීක් වගේ කියලා.
1: ග්‍රීක් වගේ කියලානේ.
2: ඒකින්ද අපි වාගේ good morning එකත් නේ.
1: ඔව් ග්‍රීක් විදියටම ගන්නවා.
2: ඔව් ග්‍රීක් විදියටම ගන්නවා.
1: ඉතින්
0: එහෙම නෙමෙයි ග්‍රීක් ගොඩස් ලා ලස්සන
1: ග්‍රීක පුරාවෘත්තවල වෙන කට්ටිය වගේනේ.
0: ඔව් ඒක නිසාද ග්‍රීක් මූඩ් එකකින් ආවේ. ඒක නිසා තමයි කලිමේරා කියලා ඔයගොල්ලන්ට ගුඩ් මෝර්නින්
2: කියන්නේ. කලිමේරා
1: කලිමේරා කලිමේරා මේ ඔයා
2: තේරාමේරා
1: ඔයා මේ තෝරගන්නේ නැහැ. දැන් ග්‍රීක් ගොඩස්ලා කිව්වම ගොඩ දෙනෙක් ඉන්නවා.
0: ඔක්කොම අය.
1: ඔයා කැමති කෙනෙක් බලන්නේ.
0: ඉන් ජෙනරල් අර කියන්නේ හැමෝම ලස්සනයිනේ.
1: ආ එහෙම.
0: ඒක ඒ ඇට්‍රිබියුට් එක විතරයි ගත්තේ. ලස්සන කියන කැලේ විතරයි.
2: ග්‍රීක පිළිම වල කොච්චර තියනවද නේද?
1: ඔනේ. ග්‍රීක දිව්‍යාංගනාව. ඔව්. වගේ තමයි මේ.
2: වීනස් වගේ.
1: අන්න. වීනස් දෙව්දුව වගේ වගේ.
0: බල මම පොඩි
2: වීනස් දෙන්නෙක් ඉන්නවා.
1: අහ.
2: ඒ කියන්නේ ඔය ග්‍රීක සම්ප්‍රදාය වීනස් තමයි අර අත්තක් නැතුව අර මේ අමුතුම කොම්පොසිෂන් එකකින් තියෙන පිළිරුවක් තියෙන කිරිගරුඩ ඒක මේ ඒක තමයි අපේ ඔළුවේ තියෙන වීනස් රූපය. ඊළඟට පුරාවිද්‍යාත්මක හොයාගත්ත අප්‍රිකාවේ වීනස් රූපයක්. ඒකේ තියෙන්නේ ඇත්තටම අප්‍රිකානු කාන්තාවක් වගේ අර උකුල පළල්. මේ අපි අර වීනස් දෙව්දුව වගේ කිව්වම මතක් වෙන එක නෙමෙයි.
1: නෙමෙයිනේ.
2: ඒකටත් පුරාවිද්‍යාඥයෝ කියන්නේ වීනස් කියලා තමයි.
1: වීනස් කියලා. එහෙම මිදි වීනස් අය සුදු වෙන්න ඕනේ කියලා මේක නැහැ. ඔය අපි හදාගත්තු එකක් නෙකේ. ක්‍රිස්ටෝපර් නොලාන්ගේ මූවි එක වගේ ඉන්න
2: ඕනේ. දැන් ලෝකේ වැඩිම මේ වැඩිම මොකද්ද වැඩිම අයකිරීමක් කරන නිරූපණ ශිල්පිනිය නයෝමි ගැම්බල් කළුයිනේ.
1: අයත් කළුයිනේ නේ.
2: එයා කවදාවත් සුදු වෙන්න උත්සාහ කරේ
1: නැහැ. මොකද
2: එයාගේ එයා සුදු වුණා නම් එහෙම එයා නයෝමි ගැම්බල් වෙන්නෙත් නැහැ. එයාට උත්තර ගානක් හොයන්නත්
1: බෑ. හොයන්නත් බෑ. හරි දැන් ওই විදිහට මේ කරුණු කාරණා සිද්ධ වෙද්දී මේ අපි යුද්ධ ගැන පහුගිය ටිකේ කතා කරෙත් නෑනේ. ඒකෙන්ද පොඩ්ඩක් ඒ ගැනත් අප්ඩේට් එකක් දෙන්න ඕනේ කට්ටිය බලාගෙන ඉන්නවනේ. මොකද මේ පැත්තේ වෙන්නේ කියලා. ඔය හන්දි අනම්ම නම් ඇරෙනවද? ඒ වෙරලා අපිට මොන හරි සෙතක් වෙයිද? නැත්තම් තාම ඒවා වැහිලාද තියෙන්නේ? ඒවා වැහිලා තියෙන අපිට කොච්චර අමාරු වෙයිද? ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.
2: අපේ මේ හන්දි වැහිලා තියෙනකොට අපි කොච්චර අමාරු වෙයිද
1: මෙහෙ ගියේ? ඒ වගේ තමයි මේ හන්දි කෙසේ වෙතත් දැන් එහෙ ඒවා වැහුනට පස්සේ ඔන්න අපිට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.
2: හතර හන්දි උලුක් වෙනවා.
1: දැන් මේ ඔහ දන්නවද දැන් පහුගිය අඟහරුවාදා ඇති වුණා යම් තත්ත්වයක්. මේ තත්ත්වය ඒ කියන්නේ ඇති වෙන්න නොදී අමාරුවෙන් වළක්ව ගත්තා. මේක වළක්ව නොගත්තනම් අද වෙනකොට මේ යුද්ධයට නේටෝ රටවල් එහෙමත් නැත්නම් යුරෝපා රටවලුත් හවුල් වෙලා. මේක ඉරානයයි ඊශ්‍රායලයයි අතර තියෙන යුද්ධයක් බවට විතරක් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා බටහිර යුරෝපය වෙන්න පුළුවන්, නැගෙනහිර යුරෝපය වෙන්න පුළුවන්, නේටෝ සමාජිකත්වයේ දරන රටවල් වෙන්න පුළුවන්. මේ හැම රටක්ම සහභාගී වෙච්ච සමහර විට මේක තුන්වන ලෝක යුද්ධයක් දක්වා යන්න ඉඩකඩ තිබ්බා. එහෙම අවස්ථා කිහිපයක්ම ලෝකය මේ මොහොතේ පහු කරමින් තමයි ඉන්නේ. අපි යන ගැට්ටි තියෙන්නේ. කොයි වෙලාවෙ මොන පැත්තට පෙරලෙයිද දන්නේ නැහැ. මෙහෙම වෙන්න හේතුව තමයි මේ සාර මෙන්න මෙහෙම කාරණාවක්. පහුගිය අඟහරුවාදා තුර්කියේ ඉදලා තුර්කි දේශ සීමාව ඉදලා සිරියාව පැත්තට වෙන්න. හරියටම කිලෝමීටර් 17ක් විතර සිරියාව පැත්තට වෙන්න. සිරියාවේ තිබ්බ එයා බේස් එකක්. ඒ කියන්නේ මේක අවුරුදු 13ක් විතර දැන් පාවිච්චි කරලා නැහැ. 2013 වගේ තමයි අන්තිමට පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ මේකෙන් වැඩක් අරගෙන නැහැ.
0: ඕකේ.
1: අතහැරලා දාපු යා ෆීල්ඩ් එක. මේකේ මේ ට්‍රේනින් වැඩ වගේක් ගිහිල්ලා තියෙනවා.
0: රයිට්.
1: ඒ කියන්නේ සිරියානු හමුදාව සහ අනිත් පැත්තෙන් තුර්කි හමුදාව පොඩි ඒකාබද්ධ අභ්‍යාස කිහිපයක් පවත්වලා තියෙනවා. ඒ කියන්නේ තුර්කිය මැදිහත් වෙලා කොහොමත් පහුගිය අවුරුදු කිහිපය තුළදී සිරියාවේ හමුදා පුහුණු වීම දෙනවා. අවි ආයුධ දෙනවා, පුහුණු වීම දෙනවා. ඒක සාමාන්‍ය ලෝකේ දන්න කාරණාවක්. ඉතින් ඒකට හේතුවක් තමයි අපි දන්නවා සිරියාවේ හිටියනේ මේ ඒකාධිපති පාලකෙක් පවුලක් හිටියා කියලා කියනවනේ. මේ ඔබ අපි කියන්නේ නෙපොටිසම් කියලා. ඥාති මේ හිත මිත්‍රාදීන් වට කරගත්තු පාලනයක්. ඉතින් අල්බසාත් පාලනය කියවර පස්සේ ඔක්කොම දන්නවා. අල්බසාත් දන්නේ නැති කෙනෙක් නැහැ. ඉතින් එයාගේ ආණ්ඩුව 2024 අවුරුද්දේ පෙරලෙනවා. පෙරලෙන්නේ ඔය දැන් ඔය ඉරානයට ගේන චෝදනා වගේම චෝදනා ටිකක් එක්ක තමයි. ඒක පෙරලුණාට පස්සේ ලෝකයේ කියනවා, ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී කියන රටවල් කියනවා මෙතනින් පස්සේ සිරියාවට තනියම ගොඩනගෙන්න පුළුවන්. සිරියාවට ප්‍රජාතන්ත්‍රවාදය එනවා. සිරියාව බොහොම සමෘද්ධිමත් රාජ්‍යයක් විදියට ගොඩනගෙන්න නියමිතයි කියලා.
0: රයිට්.
1: සිරියාවේ මිනිස්සුත් මේක විශ්වාස කරනවා. දැන් යුද්ධ ඉවර ඇති අපිට ඉස්සරහට මේ ගමනේ යන්න පුළුවන් වෙයි කියලා කල්පනා කරගෙන 2024 වෙනි මේ මෑතක බොහොම අවුරුදු දෙකකට පස්සේ මේ අඟහරු වාදා අපි මේ කතා කරන්නේ මේ සතියේ පහුගිය අඟහරු වාදා සිරියාවේ සියලු සුවැරි නීති උල්ලංඝනය කරලා ඊශ්‍රායලය සිරියාවට පහර දෙන්නේනවා ඒගුවන් අපි කිව්ව ඒගුවන් හමුදා කඳවුරට පහර දෙනවා පහර දුන්නට පස්සේ මේගොල්ලෝ මොකක්ද දන්නවද කියන්නේ
0: මොකද
1: සිරියාව තුර්කියත් එක්ක එකතු වෙලා අපිට විරුද්ධව කුමන්ත්‍රණය කරමින් හිටියා
2: මේ හිතලා ඒගොල්ලෝ
1: ඒගොල්ලෝ හැම එකක් හිතලා හරිද ඔය මතක ඇති මේ යුද්ධය පටන් ගත්ත මුල් අදියරවල මේ ඉරානය පැත්තෙන් තුර්කියට ඩ්‍රෝන් යවුවා කියලා ලොකු කතාවක් ගියානේ ඕක ගැන කතා කරද්දි මේ විශේෂඥයෝ කියපු දේ තමයි මේක පිටිපස්සේ පොඩි කොන්ස්පිරසි එකක් තියෙනවා මේ තුර්කියත් මේ යුද්ධයට ඉරානයට විරුද්ධව හවුල් කරගන්න ඊශ්‍රායලයේ පැත්තෙන් ගහන පොඩි ප්ලෑන් එකක් වෙන්න පුළුවන් මේ ඩ්‍රෝන් මේ මිසයිල් හදිස්සිය ගිහිල්ලා වැදෙන ඒවා ඉරානයෙන් යවපු ඒවා වෙන්නත් බෑ මොකද එහෙම තුර්කිය හවුල් කරගන්න අවශ්‍යතාවයක් නැහැ ඉරානයට මේක ලොකු වෙන අමාරුයින වැඩි යුද්ධ කරගෙන යන්න එහෙම මුල් කාලේ කිව්වා ඒ කියන්නේ තුර්කිය ඉරානයට විරුද්ධව අවුස්සන්න කාට හරි ඕන වෙලා තිබ්බා හැබැයි තුර්කිය කියන්නේ නේටෝ රට සද්දයක් නැතුව පැත්තකට වෙලා හිටියා එහෙම ඉන්න අතරේ තමයි පහුගිය මේ අගහරු වාද මේ සතියේ මේ ගියා අගහරු වාද මේ විදිහට සිරියාවේ ගුවන් කලාපය උල්ලංඝනය කරලා සිරියාවයි තුර්කියයි හමුදා සබළු එකතු වෙලා පොඩි අභ්‍යාසයක් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කර කර හිටපු එයා බේස් එකකට ඊශ්‍රායලයේ ගිහිල්ලා පහර දෙන්නේ මේක පහර දුන්නු අවස්ථාවේම සිරියානු ජනාධිපතිවරයා කියනවා අපි පාඩුවේ අපේ පාඩුවේ වැඩක් කරගෙන හිටපු රටක් ඇයි මේ අපේ රට ඇතුළට ඇවිල්ලා අපේ ඔක්කොම තියෙන ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරලා අපේ රටේ තියෙන අපේ ගුවන් හමුදා කඳවුරු වලට පහර දෙන්නේ අනිත් පැත්තෙන් තුර්කිය කියනවා මෙතන සිරියාවේ කට්ටිය විතරක් නෙමෙයි අපේ කට්ටියත් හිටියා අපිත් ඕගොල්ලන්ට කොච්චර සපෝට්ද අපි ට්‍රම්ප් මහත්තයරේම සෑහෙන්න සපෝට් දැන් ගිය සතියේ නේටෝ සමිට් එක එහෙම තිබ්බා අපි ට්‍රම්ප් මහත්තයව හම්බුණා අංකාරාවල කට්ටිය කතා බහ කරා මේ කතා බහ කරලා ගිහිල්ලා දැන් අපිටත් ගහනවා මොකද්ද මේ හේතුව කියලා මේ ප්‍රශ්න කරලා තිබ්බා ඊට පස්සේ ඒ මොහොතේම තුර්කියේ ගුවන් යානත් ප්‍රහාරක යානත් යම් ආකාරයකින් ගුවන් ගත කරලා තිබ්බා මේ ඊශ්‍රායල් යානාවලට ප්‍රහාර එල්ල කරන්න කොහොම හරි ඇමරිකාව මැදිහත් වෙලා මේක සමතයකට පත් කරලා තිබ්බා ඉතින් දවල මන්දිරය කියන්නේ තුර්කිය සහ සිරියාව සහ අනිත් පැත්තෙන් ඊශ්‍රායලය අතර මේ කමියුනිකේෂන් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මිස් කමියුනිකේෂන් එකක් වෙලා තියෙනවා ඒක නිසා තමයි මේ විදිහට කට්ටිය දෙපැත්තට මේ පත්තු කරගෙන තියෙන්නේ ඒක හින්දා මේ එහෙම දේවල් වෙන්න පුළුවන් කලබල වෙන්න එපා කියලා කොහොම හරි මේ යුද්ධයට යුරෝපයත් නැත්නම් නේටෝ එකත් හවුල් වෙන්න ගිය අවස්ථාව නූලෙන් බේරගන්න
2: පුළුවන් ඒකම මේ දැන් දවස් 3කට කලින් මේ බෙන්ජමින් ලොක්කා ආවා රේඩියෝ සාකච්ඡාවකට මේ එහෙ තියෙන ඇල්ගෝ ටවුන්
1: ෂෝ එකනේ
2: ඇවිල්ලා ඉවරලා බ්‍රිතාන්‍යයට මේ බරපතල කතන්දරයක් කියලා තියෙනවා බ්‍රිතාන්‍ය බොහොම ඉක්මනට මුස්ලිම් රටක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් බ්‍රිතාන්‍යත් කොහොම හරි මේකට ගා ගන්න තමයි හදන්නේ.
1: ඔව් ඒ කියන්නේ
2: දැන් ගොඩක් රටවල් වල එහෙම මේ ආගම සහ ජාතිය ඇවිස්සුවම මේ ඒ රටවල් ඉන්න මිනිස්සු ඇවිස්සනවා කියලා.
1: ඔව්
2: අපි කියන්නේ බ්‍රිතාන්‍ය වුණත් ඇවිස්සෙන්න පුළුවන්. මොකද බ්‍රිතාන්‍ය ටිකක් ඒ වගේ මේ අර ජාතිවාදී නැඹුරුවක් තියෙන රටක්නේ සුද්ධ පොඩ්ඩක් ඒ මානසිකත්වයේ ඔළුවේ තියන් ඉන්න රටක් මේ ඉතින් ඒකෙන් ද බෙන්ජමින් මං හිතන්නේ මේ හරි නිලේ අල්ලන්න හදනවා වගේ
1: ඔව් කෙලින්ම මේ සාකච්ඡාවේදී කියලා තිබ්බනවා මේ ඉස්ලාමික් රිපබ්ලික් ඔෆ් බ්‍රිටේන් කියලා
2: බ්‍රිටේන් වෙන්න පුළුවන් කියලා
1: හඳුන්වලම තිබ්බා ඉතින් එහෙම තමයි කොහොම හරි මේ අපේ දැන් බෙන්ජමින් මහත්තයාටත් ඉස්සරහට ඡන්දයක් තියෙනවා
2: ඒකට ඉතින් ඕවා අපි නොදන්නවාද ඔය වගේ කතන්දර ඇදලා ගන්න ඡන්ද කිට් වෙනකොට කියලා
1: අන්න ඒකයි මොසාඩ් එකේ මේක ගැන හොඳට දන්නවා වෙන වෙන රටවල් වලටත් උපදෙස් දෙනවද දන්නේ ඔව සම්බන්ධයෙන් මේ කොහොම හරි ඉතින් ඉස්සරහට ඊශ්‍රායලය මැතිවරණයකට මුහුණ දෙන්න නියමිතයි ඒ මැතිවරණය නිසාත් මේ විදිහට පොදු සතුරෙක්ගේ අවශ්‍යතාවය ඊශ්‍රායලයට දැන්ලා තියෙනවා මොකද බෙන්ජමින්ට විතරයි මේ රට බේර ගන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්
2: පපෝට ගහගන්න ඉඩ තියෙනවා බෙන්ජමින්
0: ඔහම ඒවා තමයි ඉතින් ලෝකෙ වෙන්නේ මේ දවස්වල
1: ලෝකෙ වෙන්නේ ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා

0: FM 95 94.8 Net FM දිවයිනපුර වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
2: ඒත් ලොකු කරලා නේද
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
3: උදේ 7යි විනාඩි 21යි දැන්
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
5: මොර්ලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොර්ලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22.
6: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ.
7: මට උන වගේ සේන
6: ලින්ක් පස් පංගුව බමු
7: සෑහෙන වෙලාවක් යයිනේ
6: මොන ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
8: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
10: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
11: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
12: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
13: 1. Service එක free demo එකෙන් දෙනවා. 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
14: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 13.88 අමතන්න
15: කිර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අද වෙන්න
16: කිර්ස් නැවුම් බවයි අඩුම මිලයි
17: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
18: කව

0: දෙහතයි විනාඩී විසිහතයිල්ගටාම වෙලාව
1: දැන් ලෝකෙ ජනාවාස කරණය ගැන කතා කරනකොට
2: දැන්
1: ඉස්කෝලලත් උගන්නනවානේ ශිෂ්ටාචාර බිහිවුනේ මොනව ආසන්නේද
2: ගංගාවන් ආශ්‍රිතව
1: නයිල් නදී ශිෂ්ටාචාරය
0: ඉන්දු නිම්න ශිෂ්ටාචාරය
1: ගංගානි හෝ ඊළඟට ලංකාවේ ගත්තොත් මල් වතුය වගේ ශිෂ්ටාචාර ඉතින් හැම වෙලාවෙම වතුර කියන සාධකය මේ සෑහෙන්න බලපෑවනේ මේ මිනිසුන්ට ජීවත් වෙන්න. මොකද කෑම නැතුව අල්ලන් ඉන්න පුළුවන්. දැන් ඔය අල්ලන් ඉන්නේ කෑම ළමයිම ෆාස්ටිං කරනවනේ නේද? දවස් ගණන් මේ දාසයමාරේ ෆාස්ටිං. ඒක හොඳයි. ඉතින් ඇත්තරම මේ පැය 16ක් ඉන්නක අපේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවනේ. ඉතින් ඒක අතීතේ ඉඳන්ම වෙන සිරිතක්. ඒක හොඳයි. ඉතින් හැබැයි වතුර නැතුව
2: ටිකක් ඉන්න අමාරුයි.
1: ටිකක් කන්නේ හොඳටම අමාරුයි නේද? ඉතින් ඒකින්ද තමයි ජලාශ්‍රිත ප්‍රදේශවල අතීතයේ ඉඳලම මිනිස්සු මොකද ඊට පස්සේ වතුර තියෙන්න ඕනේ ගොවිතැන් කරන්න වතුර තියෙන්න ඕනේ ජීවිතය ගෙන යන්න. ඉතින් දැන් අපිටත් මේ වතුර ආශ්‍රිතව ජනාවාස ගැන කල්පනා කරනකොට මතක් වෙන්නේ රජරටනේ අර වැව් එහෙම තියෙන ඉඳලා. හැබැයි කොළඹ ආශ්‍රිතවත් අපි ගත්තොත් විශේෂයෙන්ම කෝට්ටේ යුගයේ කොළඹට ගොඩක් ආසන්න රාජධානි කාලේ කෝට්ටේ යුගයේනේ. එතකොට කෝට්ටේ යුගයේ ඉතාමත් ලස්සනට මිනිස්සු ජලාශ්‍රිතව ගොවිතැන් කරගෙන අලංකාර ජීවිතයක් ගත කරපු ප්‍රදේශය ඒ දවස්වල කිව්වේ බලරැස් ගමුව කියලා.
2: බලරැස් ගමුව
1: කිව්ව හැටිය මතක් වෙන්න ඕනේ අපිට. යුද්ධ මොකද බලසෙනග කියලානේ හමුදාවට
2: කියන්නේ.
1: එතකොට බලසෙනග රැස් කරපු භූමිය ගමුව තමයි බලරැස් ගමුව
2: වුණේ.
1: ඕවා ඉතින් කියන්න ගියාම අපි ලේසියට බොරලැස් ගමුව කියලා
2: හදාගන්න.
1: ඕක තමයි කතාව. ඉතින් බලන්න බොරලැස් ගමුව කියන්නේ ලංකාවේ කොළඹ ආශ්‍රිතව තියෙන හරිම ලස්සන ප්‍රදේශයන්නේ. පැත්තකින් බෙල්ලන්විල රජ මහා විහාරය තියෙනවා. අනිත් එක අපේ සාහිත්‍යයට ලොකු සේවයක් කරපු සුනේත්‍රා දේවි පිරිවෙන තියෙනවා. ඊළඟට වේරස්ගඟ කියන්නේ මේ හරිම ලස්සන ප්‍රදේශයක්නේ මල් ගොමු වලින්. දැන් වේරස්ගඟ ව්‍යාපෘති හිඳ ලස්සන මේ මොනවාද වෝකින් පාත් ජලාශ්‍රිත උද්‍යාන ගොඩනැගිලා තියෙනවා. ඉතින් එහෙම ප්‍රදේශයක පොඩි ඉඩම් කෑල්ලක් හොයාගන්න තියෙනවනේ. මාර චාන්ස් එකක්නේ.
2: ඒ වගේ මේ ශාස්ත්‍රීය තැනකින්.
1: ශාස්ත්‍රීය තැනකින් ශාස්ත්‍රීයත්වයේ විතරක් නෙමෙයි මේ පහසු තැනකින් ඕනම දෙයක් හරි සනීපයට ගන්න පුළුවන් තැනකින් ඉඩම් කෑල්ලක් හොයලා තමන්ගේ විදිහට පැලක් අටව ගන්න තියෙනවනම් කවුද අනේ අකමැති?
2: අන්න
1: ඒකින්ද තමයි ප්‍රයිම් ගෲප්ලා ඒ ගැන හිතලා දැන් බොරලස් ගම්වෙන් ඔයාට ඉතාමත් සීමිත ඉඩම් ප්‍රමාණයක් වෙන් කරලා තියෙන්නේ. ඉක්මන් වුණොත් කැලක් වෙන් කරගන්න පුළුවන්.
2: වෙන් කරගන්න පුළුවන්. අන්න ඒකයි. ඉක්මන් වුණොත්. ඉතින් රුපියල් මිලියන 17 ඉඳලා තමයි වාට මේ ඉඩම් කොටස් මිලදී ගන්න තියෙන්නේ. මෙන්න මේ නම්බර් එක අපි මතක් කරනවා. ප්‍රයිම් ගෲප් එකට කතා කරන්න පුළුවන් මේ නම්බර් එකෙන්. 13:22. 13:22 කියන හොට්ලයින් එකෙන් වාට පුළුවන් කෝල් එකක් අරගෙන ඔයා මේ කියපු. දැන් මේ නොවා කියපු කතාව අහන් හිටියනේ. ඒ අසරිමත් පුරවරයෙන් ඔයාගේ ඉඩම් කොටස, බීම් කොටස වෙන් කරගන්න.
1: බොරලස් ගමුවට හැම පැත්තේ හයි ලෙවල් පාරෙන්
2: එන්න පුළුවන්.
1: ගාලු පාරෙන් එන්න පුළුවන්. එතකොට 120
2: පාරෙන් හොරණ පාරේ යන්න පුළුවන්.
1: මේ ඉතින් හැම පැත්තෙන්ම ළඟා වෙන්න පුළුවන් මේ ස්ථානයක්. දැන් බොරලස් ගමු හන්දියට විනාඩි 5යි කියලා කියන්නේ. ඇත්තටම ඔය පැත්තේ කට්ටිය දැන් කියන්නේ බොරලස් ගමු හන්දිය කියලා නෙමෙයි. නාගස් හන්දිය කියලා.
2: නාගස් හන්දිය.
1: විශාල නාගහක් තිබිලා තියෙනවා. ඉතින් මෑතක් වෙනකම් බොරලස් ගමු හන්දියට කියලා දෙන නාගස් හන්දිය කියලා. අන්නේ නාගස් හන්දියට තමයි විනාඩි 5යි කියලා කියන්නේ.
2: කියන්නේ. ඒකින්ද ඉක්මනින් කෝල් එකක් දෙන්න. 13:22 හොට්ලයින් එකට දීලා ඔයාට පුළුවන් ඔයාගේ බීම් කොටස දැම්ම
1: වෙන්න.
2: කෙලින්ම රුපියල් මිලියන 17යි. 17 තමයි පටන් ගන්න. 170 ඉඳන් ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ බීම් කොටස වෙන් කරගන්න.
0: හරි.
2: දැන් ওই විදිහට අපි කතා කරේ ඉඩමක් අරගන්න හැටිනේ. ඉඩමක් ගත්තට පස්සේ තින් ගයක් හදාගෙන ඉස්සරහට යන්න ඕන. එහෙම ඉස්සරහට යද්දී අපි දන්නවා ඔයාගේ ව්‍යාපාරය එහෙම තියෙනවා. ඔයාගෙම ස්වයන් රැකියාවක් වෙන්න පුළුවන්. ඔයා කරගෙන යද්දී මේ ප්‍රවාහන පහසුකම් කියන එක අපි කියනවානේ මේ ලොජිස්ටික් කියලා නම ටෙක්නිකල් නමක් දාලා තියෙනවා. සැපයුම් දාමයන් සප්ලයි චේන් එහෙම කියලා කියනවානේ. අන්න ඒ වගේ ලොකු ටෙක්නිකල් වර්ඩ් වලින් හැදින්නුවට සරලම කාරණාව තමයි මේ සාරා රටක ආර්ථිකය සාර්ථක වෙන්න නම් ශක්තිමත් වෙන්න නම් ප්‍රවාහනය කියන එක බොහොම වැදගත් කාරණාවක් වෙනවා. ඒක නිසා තමයි අපි වට මතක් කරන්නේ මේ ටාටා ගැන. මොකද ලංකාවේ මේ ලොජිස්ටික් ගැන කතා කරද්දී සහ ඕනම ව්‍යාපාරයක් අපි කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර ගත්තත් ඒගොල්ලන්ගේ මේ සැපයුම් දාමයන් ශක්තිමත්ව පවත්වා ගන්න, ප්‍රවාහන කටයුතු ශක්තිමත්ව පවත්වා ගන්න ලංකාවේ ඕන කොනකට ඕන කන්දක ලන්දක ගිහිල්ලා ඒ විතරක් නෙමෙයි මේ තැනිතලා භූමීන්වල පවා, ඒ කියන්නේ මේ ව්‍යාපාර කරන්න ගියාට පස්සේ ලොජිස්ටික් කරන්න ගියාට පස්සේ අපි යන්නේ මේ පැතිවල විතරයි. එහෙම බෑනේ කන්ඩිෂන්ස් දාගන්න, එහෙම ටර්ම්ස් දාගෙන වැඩ කරන්න බෑ. කඳුවල යන්න උනොත් යන්න ඕන. අර හෙලිවල යන්න උනොත් එහෙම යන්න ඕනේ. බ්‍රේක් නැතුව ඒක ප්‍රශ්න එන්න බෑ. බොහොම පරිස්සමෙන් යන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ අපි දන්නවා රට මැද ඉඳන් රටේ කෙළවරට මේ වරායන් වලට එන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. මේ වරායන් වල ඉඳලා රටේ මැදට යන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඊට පස්සේ ওই දීවර වරායන් ගත්තට පස්සේ අපි දන්නවා දීවර මහත්තුරු තමන්ගේ මේ අස්වැන්න අරගෙන රට මැදට යනවා. එහෙම යන්න නම් පළවෙනිම කාරණේ තමයි ප්‍රවාහනය කියන එක. ඒ ප්‍රවාහන සංගය බොහොම විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඔයා දන්නවද ලංකාවේ විතරක් නෙමෙයි රටවල් 35ක අවුරුදු ගණනාවක් පුරාවට ඒ විශ්වාසනීය නම බවට පත් උනේ වෙන කවුරුත් නෙමෙයි ටාටා. නිෂ්පාදන විතරක් නෙමෙයි. දැන් ටාටා කිව්වට පස්සේ ලංකාවේ අපි ඉස්සෙල්ලම දන්න නම තමයි මේ ටාටා ඩීමෝ බට්ට කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ අපි දන්නවා ඩීමෝ ලොක්කා ගැන. ඊට පස්සේ ඩීමෝ ප්‍රයිමෝවර්ස් තියෙනවා. ටාටලා හදපු ලොකු අර දැවැන්ත කන්ටේනර් ඇදගෙන යන්න පුළුවන් ප්‍රයිමෝවර්ස් තියෙනවා. ඒකයි අපි කිව්වේ මේ සුළු හා මධ්‍ය පරිමාණ විතරක් නෙමෙයි ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාර වලට පවා ටාටා කියන්නේ නැතුවම බැරි නම. ඉතින් ටාටා ලංකාවට අරගෙන ආවේ වෙන කවුරුත් නෙමෙයි අවුරුදු 85ක විශ්වාසයක් තියෙන ඩීමෝ සමාගම. ඉතින් ඔන්න ඩීමෝලා දැන් ටාටා එක්ක එකතු වෙලා තව අලුත් මොඩල්ස් කිහිපයක වාහන ගෙනල්ලා තියෙනවා. හරිද? ටාටා යෝදා කැබ් එක දැන් ඇවිල්ලා තියෙනවා ඩුවල් පර්පස් වෙහිකල් එකක් විදිහට. ඉතින් යෝදා විතරක් නෙමෙයි තාම වාදන්න බට්ටා ලොක්කා මේ ඔක්කොම වාට ටාටකෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ නම්බේකුත් තිබ්බා. අපි මේ නම්බේකත් මතක් කරනනම් මේ නම්බේකට කෝල් එකක් දීලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් හැකියාව තිබ්බා. හරිද? නම්බේක මේ හොයාගන්න අපි මතක් කරලා ඔයාලට කියන්නම් අනිවාර්යෙන්ම. හරිද? නම්බේක අපි ගාව තිබ්බා. හොට්ලයින් නම්බේකක් තිබ්බේ. මේ නම්බේකට කෝල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් නම්බේකට කෝල් කරලා ඔයාලට මේ වාහනයක් ගන්න විතරක් නෙමෙයි සාර, මේ වෙනකොටත් ඔයාලට වාහනයක් තියෙනවා නම්, ඒ කියන්නේ ඩීමෝලගේ වාහනයක් තියෙනවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ නම්බේකට කෝල් කරලා වැඩි විස්තර දැනගන්න විතරක් නෙමෙයි ඔයාගේ වාහනේ මේන්ටේනන්ස් වැඩ ටිකක් කරගන්න. ඒ කියන්නේ කොයි හරි තැනක ඩීමෝලගෙන් ගත්ත ටාටා වාහනයක් කැඩුනොත් ඒගොල්ලෝ ඇවිල්ලා ඒක හදලා දෙනවා. ඒක තමයි කියන්නේ ඔයාලට බය වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඕන වෙලාවක මේ නම්බර්ස් වලට කතා කරන්න පුළුවන්. කතා කරලා ඔයාගේ තියෙන ප්‍රශ්න පැහැදිලි කරගන්න පුළුවන්. නම්බර් එක තමයි 1388 කියලා කියන්නේ. 1388 හොට්ලයින් එකට ඔයාලට කතා කරන්න පුළුවන්. අපි මේ කියන්නේ ඩීමෝ වාහනයක් ගන්න විතරක් නෙමෙයි. දැන් හැමෝම හිතනවානේ මේ ඩීමෝ එකට කතා කරලා මේ අලුත් ප්‍රොඩක්ට්ස් ගැන දැනගන්න විතරයි පුළුවන් කියලා. මේ වෙනකොටත් ඔයා ඩීමෝ බට් එක වෙන්න පුළුවන්, ලොක් එක වෙන්න පුළුවන් පදිනවා නම් ලංකාවේ කොහේ හරි කොනක ඔයාගේ වාහනයට යාන්ත්‍රික දෝෂයක් ප්‍රශ්නයක් ආවොත් බ්‍රේක් ඩවුන් එකක් ආවොත් ඔයා 1380 කෝල් එකක් දෙන්න. ඒකල එතනටම ඇවිල්ලා වාහනේ හදලා දෙනවා. මේකේ විශේෂත්වය තමයි, ඩීමෝලගේ විශේෂත්වය තමයි ටාටා නිෂ්පාදන වාට විකුණුවට පස්සේ ඒගොල්ලෝ ආව අමතක කරන්නේ.
0: ඕකේ.
2: ඒ කියන්නේ ඕන වෙලාවක ඔයා වෙනුවෙන් එන්න ඒගොල්ලෝ සැදී පැහැදී ඉන්නවා. අලවියෙන් පසු සේවාව, ආෆ්ටර් සර්විස් එක, කස්ටමර් කෙයා එක කියලා කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල්. ඉතින් ඩීමෝල අවුරුදු 85ක් ලංකාවේ විශ්වාසය දිනාගෙන හිටියේ අන්නේ හැමදේම මේ විදියට තිතට කරපු නිසා. ඉතින් ඔයාට ඔන්න දැන් පුළුවන්කම තියෙනවා ඩීමෝ වෙතින් තවදුරටත් අලුත් ටාටා නිෂ්පාදන මිල දී ගන්න. අපේ ටවුමේ දැන් ටාටා හැමතැනම නවත්තලා තියෙනවා.
0: නවත්තලා තියෙනවා. හරි.
1: හැබැයි මේ නෝ පාකින් දැන් වල නවත්තන්න
2: බෑ. එහෙම බෑ බෑ. අපි ඔත්තේ ඉරට්ටේ බල්ලා නවත්තලා තියෙනවා.
1: අද ඉඳන් මේ තව විශේෂ දෙයක් ක්‍රියාත්මක වෙනවා. මේ ආසන පට බැලඳීම.
2: ආ උනේ හයිවේ වල එහෙම
1: ඇති. හයිවේ වල මේ දැන් මම කල් දදා තිබ්බා. විවිධ හේතු කීකී කල් දදා තිබ්බා. දැන් අද ඉඳන් අද 20 නේද? ඊයේ ඉඳලා, ඒ කියන්නේ අද ඉඳන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ඔන්න හයිවේ එකේ යනවා නම් ටාටා වාහනයක වෙන්න පුළුවන්, වෙන වාහනයක වෙන්න පුළුවන්. මේ ටාටා හැම වාහනේම
2: සීට් බෙල්ට්
1: තියෙනවා. ඉතින් ඒකින් ද බය වෙන්න දෙයක් නැහැ. අද ඉඳන් මේ ඔබ මාර්ග නීති කැඩ කෙරුවා කියලා සීට් බෙල්ට් නොදාගෙන හිටියොත් පැසෙන්ජර්ස්ලටත්, ඒ කියන්නේ මගීන්ටත් මේ හිරියර වෙන්න ඉඩ තියෙනවා. හිරියරයක් නෙමෙයි ඔබේ ආරක්ෂාවෙන් වෙන්නේ කරලා තින්නේ.
2: ඔව්.
1: මේ පණිවිඩය පොලිසියෙන්.
2: මේ පණිවිඩය පොලිසියෙන්. ඉතින් ඔන්න අධිවේගී මාර්ගවල ගමන් ගද්දි දැන් ඉතින් රියදුරු මාත්‍යා විතරක් නෙමෙයි. දැන් මේ වෙලාව අපි වහගෙනත් කට්ටිය යනවා ඇති. ඕගොල්ලොත් සීට් බෙල්ට් එක දාගන්න ඕන.
1: ඔව් ඒක කරදරයක් කියලා හිතන්න එපා.
2: හිතන්න එපා. ඔව්. ඔයගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ දේවල් කරන්නේ.
0: නෑ ඉතින් සීට් බෙල්ට් එක
1: හරියට මම දැක්ක සමහර අය නම් වෙන කරන්න දේවල් නැද්ද කියලා.
2: නැද්ද කියලා.
1: ඉතින් මේ රතවාහන පොලිසියට වෙන මොනවද කරන්න තියෙන්නේ?
2: ඔව් කියන්නේ. ඇත්ත නේ ඉතින් රතවාහන පොලිසිය රතවාහන සම්බන්ධයෙන්
1: වෙන කරන්න දේවල් නැද්ද? මෙන් දැන් මේකද ප්‍රධාන ඉතින් නෙයනේ රටේ රතවාහන පොලිසියක් තියෙනවනම් මාර්ග නීති සමුදායක් තියෙනවනම් ඉතින් ඒගොල්ලන්ට කරන්න තියෙන ඔය වගේ දේවල් නේද?
2: අනිවාර්යෙන්ම. ඔව් ඉතින් රතවාහන පොලිසිය මේ IMF සාකච්ඡා වලට යන්නේ
0: නැහැ නේද? දවසකට 8 දිනක් විතර මම හිතන්නේ මිය යනවා මේ ඇක්සිඩන්ට්ස් වලින්.
1: ඇක්සිඩන්ට් වෙච්චර මිය ගියේ
2: නේ. මිය ගියේ නැහැ.
0: ඔව්. කොහොම හරි ඉතින් සීට් බෙල්ට් එක හරියට ඇඩ්ජස්ට් කරගත්තොත් ඔයාලට හිරිහැරයක් නැහැ. ඒක තියනවාද කියලා දැනෙන්නෙත් නැහැ. ඒක හරියට ඉතින් අර පැත්තෙන් ඒක ඇඩ්ජස්ට් කරගන්න.
2: ඔව්.
0: හරි. දැන් සේෆ්ටි ගැනනේ අපි කතා කරේ. සේෆ්ටි කියන එක උපරිමයටම තියෙන වාහනයක් තමයි BYD කියලා කියන්නේ.
2: අන්න හරි. අපි දැන් සීට් බෙල්ට් ගැන කතා කරානේ. ඒක තමයි ඔයාලට මතක් කරන්න ඕන BYD ගැන. ඉතින් ඔන්න BYD අලුත්ම ශාඛාවක් එනවා මීගමුවට.
0: මීගමුවට.
2: මීගමුවට තමයි එන්නේ. ඉතින් ඊයේ 19 නේ සාර.
0: ඊයේ 19 අද 20.
2: අද 20. මේ දවස් දෙක හරිම විශේෂයි මීගමුව සහ යවට ඉන්න කට්ටියට. ඉතින් අගෝස්තු 19 20 NTB මීගමුව කියන තැනට ඔයාලට ගියොත් පුළුවන්කම තියෙනවා BYD test drive එකක් යන්න.
0: ඕකේ.
2: හරි. ඊට පස්සේ ඔයාලට වැඩින්ද හිතන්නකෝ 19 20 පොඩ්ඩක් මිස් වුණා කියලා. ඒ කියන්නේ අදයි හෙටයි දනොත් ඔයාලට තියෙනවා. හැබැයි ඔයා යන්න ඕන මීගමුව NTB ගාවට නෙමෙයි.
0: රයිට්.
2: ඔයාලට දැන් ඊයේ යන්න පුළුවන් වුණා NTB ගාවට.
0: අදත් යන්න පුළුවන්.
2: හැබැයි අදයි ඊයේ දවස් දෙකම ඔයාලට මිස් වුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ හෙට. ඒ කියන්නේ 21 ඊට පස්සේ 22 සහ 23.
0: ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ Friday Saturday Sunday.
2: සන්ඩේ අන්න ඒකයි අපි ඒ කියන්නේ වීකෙන්ඩ් එකට කට්ටිය ගෙදර ඉන්නවනේ. ඔයාලට පුළුවන් ඔන්න කුරණ දලුපොත ආඩියම්බලම කීල් ශාකාවන් ගාවට යන්න. ඉතින් ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා BYD test drive එකක් කරන්න. ළඟදිම මීගමුවටත් ඔන්න BYD showroom එකක් එනවා. එන්න කලින් තමයි ඔයාලට මේ විදිහට test drive එකක් දීලා තියෙන්නේ. ඉතින් ඔයාවට ඉන්න කට්ටිය ගිහිල්ලා මේක try කරලා බලන්න.
0: Try කරලා බලන්න. අපි හැමතිස්සෙම වාගේ Algo Town එකෙන් කිව්වා BYD එකෙන් මෙන්න මේක තියෙනවා අරක තියෙනවා කියලා ගොඩක් technologies
2: කිව්වනේ.
0: ඔයගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා test drive එක කරලා ඇත්තටම ඒවා තියෙනවද කියලා බලන්න.
2: ඔව් ඒ කියන්නේ safety features අපි ඔය ADAS ගැන කතා කරා, lane keeping assistant කිව්වා, collision detect කිව්වා, ක්‍රූස් කන්ට්‍රෝල් කිව්වා, සීට් බෙල්ට් ගැන දැන් කතා කරා. ඒ ඔක්කොම ආට ඔන්න ගිහිල්ලා චෙක් කරලා බලලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා අපි අර කියපු තැන් වලට මේ එන දවස්වල මීගමුවවට කට්ටිය අනිවාර්යෙන්ම යන්න.
0: හරි. ඒක මතක් කරන ඕගලන්ට කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකත් එක්ක ඉන්වෙස්ට් කරොත් ඔයාට පුළුවන් ගම්මිරිස්, කුරුඳු, බෙල් පෙපර් වගේ වගාවක අයිතිකාරයෙක් වෙන්න.
2: ඔව් අයිතිකාරයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරයකට 011 207 77 87 211 207 77 87.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Udah hatai minah di hatali hatrai dan.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: කඩේත් ලොකු කරලා නේද
4: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
2: වව් ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
5: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773523535
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න. ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
8: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: ඇඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රීරෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත David Pierce Motor Company Private Limited වෙතින්
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
11: බොරලස් කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක් ගංගාරාම පාරෙන් මීටර් 600යි බොරලස් කම හන්දියට විනාඩි 5යි පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟා වන්න ඉඩමම

0: රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13.22
1: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේ 7යි විනාඩි 50යි අල්ගොටාවමේ වෙලාව. හරි අපි මතක් කරන්න ඕනේ දේවල් කීපයක් ඕගලන්ට කොහෙන්ද පටන් ගන්නිනවා?
1: ඔයා කැමති තැනකින් පටන් ගන්න.
0: අන්න මම ඒ උත්තරේ නිකන් බලන් ඉති. හරි අපි ඔයාලට මතක් කරනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න කියලා ඔයගොල්ලන්ගේ ගෙදරට. මොකද කල් පවතින දේවල්නේ අපි ගෙදරට සාමාන්‍යයෙන් තෝරගන්න
1: ඕනේ.
0: අද දාලා හෙට කැඩෙන දේවල් හරියන්නේ නැහනේ. ඒක නිසා තමයි ආට කියන්නේ ඔයා ගෙදරට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දැම්මොත් ඔයා ගෙදරට කරන ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඒක කියලා. පළවෙනි හේතුව තමයි මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක. ඒ කියන්නේ උඩින් එනවා ජල විකර්ෂණ ලේයර්
1: එක. ඒක වතුර වැටුනම රැඳෙන්නේ නැහැ.
0: අනිවාර්යයෙන්ම.
1: වතුර රැඳුනම වෙන දේවල් ටික දන්නවනේ.
0: ඔව්.
1: වතුර රැඳුනම වෙන දේවල් මම තව පොඩ්ඩකින් උත් කියන්නම්. දැනට රූෆින් ෂීට් වල වතුර රැඳුනොත් එහෙම දියසේවල බැඳෙනවා, දුර් වර්ණ වෙනවා. කැතයි නේද?
0: ඒ වගේම දිරනවා. එතකොට පොඩි අත්තක් වැටුණා තවගේ ෂීට් එක කැඩෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඔව් ඒක නිසා තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාලා ඔය ප්‍රශ්න ටික ඔක්කොම වාට හිතන්නේ නැතුව chill එකේ ගෙදර යටට වෙලා ඉන්න පුළුවන්. වහල යටට වෙලා ඉන්න පුළුවන්.
1: ඔව් cool එකේ ඉන්න පුළුවන්.
0: cool එකේ ඉන්න පුළුවන්. cool එකේ ඉන්නේ ඒකේ තියෙන මැටි ලේයර් එක නිසා වාට සිවිලිමක් ඕනෙත් නැහැ. එතකොට මොකද මේ මැටි ලේයර් එක
1: ලස්සනයි ඒක.
0: ඔව් ලස්සන ෆිනිෂ් එකක් එනවා.
1: දැන් thank you එකම අපි දැක්කා මේ ඇත්තටම සිවිලිමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
0: ඒක නිසා කෝල් එකක් දෙන්න 13.96ට කෝල් එකක් දීලා වාට තියෙන ප්‍රශ්න ටික විසඳගෙන ප්‍රශ්න ටික අහලා ඒ වගේම තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වාට කොහෙන්ද ගන්න පුළුවන් කියන දේවල් උඩට දැනගන්න පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ මතක් කරන්න ඕනේ අවුරුද්ද මැද මේ අගෝස්තු මාසේ දැන් 20 වෙනිදාත් වෙනකනුත් ඇවිල්ලා මිඩ්ය සේල් එකක් තියෙනවා දම්රොයිකි. යන්න දම්රෝ එකට ඔයාගේ ගෙදර අප්ග්‍රේඩ් කරගන්න සූෆා ඉඳන් බෙඩ්රූම් එකේ ඇඳ වෙන්න පුළුවන් අල්මාරි වෙන්න පුළුවන් මේ හැම දෙයකටම ඩිස්කවුන්ට් තියෙනවා දම්රෝ එකේ. ඩිස්කවුන්ට් එකක් මතක් කරන්නම් ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා 34,000 ඉඳලා. ඒ වගේම තමයි නවතම මාදිලිය ස්ප්‍රින්ග් මැට්‍රස් තියෙනවා 29,000 ඉඳලා. ඒ වගේම තමයි සෝෆා තියෙනවා 69,000 ඉඳලා. කෑම මේස කට්ටල තියෙනවා 87,000 ඉඳලා. කාර්යාල මේස තියෙනවා 15,000 ඉඳලා. මේ ටික ඇතුළු තව ගොඩක් ඩිස්කවුන්ට් ඔයාට තියෙනවා දම්රෝ එකේ. ඒක නිසා මතක් කරනවා දම්රෝ එකට යන්න. ඒ වගේම තමයි ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා ගෙවන්න ගන්න පුළුවන් කියලාත් මතක් කරනවා. ඊට පස්සේ අපි කියනවානේ හැමතිස්සම දුර බලන කට්ටිය ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියන් ඉන්නවා කියලා. ඒතර ලයිෆ් එකේ ඕන ඉමර්ජෙන්සි එකකට ඔයා දන්නවා ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එක වාට තියෙනවා කියලා. හැබැයි අපිට හිතෙන තැන් වල ෆික්ස් ඩිපොසිට් දාන්න බෑ.
1: දාන්න බෑනේ. ඊට පස්සේ ඒවා ඉතින් සදාකාලික ෆික්ස් ඩිපොසිට් පොලියක් ලැබෙන්නේ නැහැ, අල්ලි ලැබෙන්නේ නැහැ.
0: ඒකනේ රිලයබල් තැනක, විශ්වාසනීය තැනක දාන්න ඕන. ඉතින් විශ්වාසනීය තැනක් තමයි CDB කියලා කියන්නේ. මොකද non banking financial institutions අතර ඒ කියන්නේ බැංකු නොවන මූල්‍යමය ආයතන අතර හතරවෙනියට ඉන්නේ CDB එක. ඒක නිසා ඔයාට බය නැතුව ඔයාගේ සල්ලි ටික දාන්න පුළුවන් CDB එකෙන්. ඔයාට 15%ක් දක්වා ඉන්ට්‍රස්ට් එකකුත් හම්බ වෙනවා. ඒ කියන්නේ unmatch return එකක්. මේ වගේ ඉන්ට්‍රස්ට් එකක් ඔයාට වෙන කොහෙන්වත් ආයෙ හොයන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔයාට මතක් කරනවා බය නැතුව ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එක CDB එකේ ඔයාට පටන් ගන්න පුළුවන්.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 13 36.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: Daily drive එකකට smart choice එකක් BYD Sea Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sea Lion 5 smart drive, smart savings. බිද්වයි කයි කයි දෙකයි 125යි 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඕම් ප්ලාස්ටර් එම් මම

0: ඇක්ටිවේට් කරගන්න.
1: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22.
2: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13:88 අමතන්න.
3: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සිවදගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සිවනගල 0773 273 540.
6: FM 95, FM 94.8, NET FM.
7: වෙලාව 8:00 දැන්.

0: ඉන්න පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි තිබස්වා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නොරෙලිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයිබ් පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. එබෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. දිවයිනේ සිසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණමලයේ සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 අතර තරමක තද සුළඟ ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. මීළඟ නෙත් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM. FM 95, FM 94.8, Net FM.

0: උදෑසන 8:06යි හෙල්ගුටාම වෙලාව අපි ආවේ අපේ දෙවනි පැයට.
1: හරි අපි දෙවනි පැයට ඔන්න ඇවිල්ලා ඉන්නවා. දැන් මේ වෙලාවේ අපි වහගෙන යන අය වාහනේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්. අපි වහගෙන ඉන්නවනේ FM 94.95. අපි දන්නවා ආගේ අතේ අනිවාර්යයෙන්ම ෆෝන් එකක් තියෙනවා. ගන්න ෆෝන් එක අතට.
2: අරගෙන නුවා.
1: එච්චර ලොකු ෆෝන් දැන් නැහැනේ. ෆෝන් එක අතට අරගෙන Google එකට යන්න. ගිහිල්ලා ටයිප් කරලා බලන්න.
2: ඩ්‍රයිව් කරන ගමන් කරන්න එපා.
1: ඒක කරන්න එපා. පොඩ වාහනේ පැත්තකට නවත්තලා වැඩේ කරන්න පරිස්සම් විදිහට. මොකක්ද දන්නවද ටයිප් කරන්න ඕනේ?
0: මොකද?
1: ඔයා ටයිප් කරන්න ඕනේ මෙන්න මෙහෙම. The world's most dangerous animal කියලා. ටයිප් කරලා සර්ච් කරන්න.
2: සර්ච් කරන්න.
1: එතකොට ඔයා හිතනවනේ වාට නිකන් රිසල්ට් විදිහට එයි කියලා මෝරෙක් ගැන, කිඹුලෙක් ගැන, අලියෙක් ගැන, නැත්නම් ඔය මොසෙක් යුගයේ හිටපු කෙනෙක් ගැන, මෙගල්ඩොන් කෙනෙක් ගැන, ජුරාසික් පාක් වගේ කවුරුරි ඒ කාලේ හිටපු ජුරාසික් යුගයේ කෙනෙක් ගැන. ඒ කවුරුත් නෙමෙයි.
2: හැමදාම මෙන්න මේ සද්ද දාන අප්පුඩි ගහලා පිළිගන්න කෙනා තමයි ලෝකේ dangerousම animal.
1: මොස්කීටෝ.
2: වෙන කවුරුත් නෙමෙයි. මදුරුවා ලෝකේ අර සුප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒක අපි මහදපු එකක් තමයි. ඉතින් මේ ලංකාවෙත් වැඩිපුරම මිනිස්සු මැරෙන්නේ අලි ගහලා නෙමෙයි, මදුරුවෝ කාලා.
1: මදුරුවෝ කාලා. ඒ කියන්නේ නෝවා මේ දත්ත වාර්තා තියෙනවා. වසරකට ජීවිත 700,000 ලෝකයට අහිමි වෙනවා මදුරුවා නිසා.
2: ඩෙංගු රෝගයේ හින්දා මේ වෙනකොට 69 දෙනෙක් මේ අවුරුදු ඇතුළත අපේ සමුගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි 92,000කට ආසන්න මදු මේ ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් මේ වෙන විට රෝහල් ගත වෙලා තිනවා. මේ මේ තාම අපි ඉන්නේ අගෝස්තු වල. ඔව් එහෙම වෙලා තිනවා. ඉතින් ඒකින්ද ඕක දැන් අද විශේෂ දවසක් කනගාව දින්දු කියන අයට ඒ තමයි මේ අද ලෝක මදුරුවන්ගේ දිනය තියෙන්නේ. මේ මදුරුව ප්‍රවර්ධනය කරන්න නෙමෙයි, මේ මදුරුව මර්ධනය කරන්න. ඉතින් 1800 ගණන් වල 1897 අගෝස්තු 20 රෝලන් රෝස් ඉස්සෙල්ලම මදුරුවෙක්ගෙන් ලෙඩ බෝ වෙනවා කියලා හොයාගත්තා. මේ එහෙම තමයි වාර්තා වෙලා තියෙන්නේ. එයාට නොබෙල් ටැග් ගත්ත 1902 කොහෙද හම්බුණා, මැලේරියා රෝගය මේ හොයාගත්තත් එක්ක. ඊට කලින් මිනිස්සු හිතන් හිටිය මේක ඉන්දියාවේ තමයි ඇත්තටම හොයාගත්තේ. මිනිස්සු හිතන් හිටිය කපුටන්ගෙන් මැලේරියා රෝගේ බෝ වෙනවා කියලා. එක්කම අපිරිසිදු වාතයෙන් මේ කියන්නේ මොනවද මාෂිලෑන් මගුරු බිම් මාශ්‍රිතව ජීවත් වෙන ජනතාවට තමයි මැලේරියා ඉස්සෙල්ලම හැදෙන්න ගත්තේ. ඉතින් ඒකත් එක්ක මේ හිතුවා මේ උලගෙන් තමයි බෝ වෙන්නේ කියලා. හැබැයි ඊට පස්සේ අන්වීක්ෂ්‍ය හොයාගත්තන් පස්සේ මේ රෝලන් රෝස්ට පුළුවන් වෙනවා මේක මදුරුවෙක්ගේ ඇඟ ඇතුලෙන් තමයි මේ විස බීජය මිනිසුන්ට එන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මැලේරියා විතරක් නෙමේ, චිකන් ගුන්යා, ඩෙංගු, එබෝලා ඔය තියෙන මේ සකලවිධ කාරණා මේ මදුරුවන්ගෙන් තමයි බෝ වෙන්නේ කියලා හොයාගත්තා. ඒකම අර මෝස්ට් ඩේන්ජරස් කිල ඉන් ද වර්ල්ඩ් සත්තුන්ගෙන් වෙන මරණත් එක්ක බැලුවම ඒ මදුරුවගෙන් තමයි වෙන්නේ. ඉතින් ලෝකයට තාම ජයග්‍රහණය කරගන්න බැරි වෙලා තියෙන හැබැයි සමහර රටවල් නම් සාර්ථකව සමහර මදුරුවන්ගෙන් බෝ වෙන රෝග මර්ධනය කරලා තියෙන, උදාහරණේ කියුබාව. ඉතින් ඒකත් එක්ක අද මේ මදුරුවන් පිළිබඳව ලොකු අවධානයක් යොමු කරන්න, මදුරුවන්ට හැදෙන්න දෙන්න එපා. මේ මොනවද මදුරුවෝ හදන මදුරු තමන්
1: දාන්න එපා ගෙවල්
2: වල. ඔව් ගෙවල් වල දාන්න එපා. සමහර ලාවට අපිට පාලනය කරන්න බැරි තැන්වල මදුරු හැදෙන්න පුළුවන්. ඉතින් ඒකෙහිඳ දැන් ගොඩක් අය අහුව ප්‍රශ්නයක් තමයි 1800 ගණන් වල මේ රෝලන් රෝස් මැලේරියා රෝගය මදුරුවෙක්ගෙන් බෝ වෙනවා කියලා හොයාගන්න කලින් ලෝකේ දැනන් හිටියේ නැද්ද මදුරුවන්ගෙන් රෝග බෝ වෙනවා
1: කියලා?
2: ඇත්තටම මේ ඒක තමයි ප්‍රශ්නේ. ලෝකේ දැනන් ඉඳලා තියෙනවා. ආයුර්වේදෙත් මේ සංහිතා ග්‍රන්ථවල තිබිලා තියෙනවා මේ කෘමීන්ගෙන් සහ මදුරුවන්ගෙන් බෝ වෙන රෝග පිළිබඳ. ඒකම චීනේ පාරම්පරික වෙදකමෙත් මේ පිළිබඳ සඳහන් වෙලා තියෙනවා. අපේ හෙළ වෙදකමෙත් හොයාගෙන ගියොත් අනිවාර්යයෙන්ම මදුරුවන්ගෙන් බෝ වෙන රෝග පිළිබඳව තියෙන්න ඇති. ඒ වගේ ඉතින් සාම්ප්‍රදායික වෙදකමේ තිබිලා තියෙනවා. හැබැයි බටහිර වෙදිකමේදී ඔය 1800 ගණන් වල 1897 හොයාගත්ත රෝලන් රෝස් නොබෙල් ටැග් හම්බෙච්ච මදුරුවෝ හින්දා මේ හම්බෙච්ච කාරණේ හින්දා තමයි අද අගෝස්තු 20 යාගේ පේපර් එක මේ නිකුත් කරේ. ඒකින්ද අද මදුරු ලෝක මදුරු දිනේ කියලා කියන්නේ මදුරු මර්ධන දිනේ තමයි ඇත්තටම වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද අපේ රටට විශාල ප්‍රශ්නයක්. ඔබ හොඳට බැලුවොත් හොයලා බලන්න ඔබ සමහරවිට ඔබට ඩෙංගු වැළඳිලා ඇති. අනිවාර්යෙන් ඔබ දන්න කෙනෙක්ට නම් ඩෙංගු හැදිලා තියෙනවා. නැහැ කියනවාද? ඔබ ඔබ දන්න කාටම හරි ඩෙංගු රෝගය වැළඳලා
1: තියෙනවා.
2: ඉතින් හිතන්න ඒක කොච්චර පැතිරිච්ච රෝගයක්ද කියලා. ඉතින් අපිට ඕක එකතු වෙලා මර්ධනය කරගන්න පුළුවන් රෝගයක්. මේ ඉතින් ඒක හින්දා මේ අනිවාර්යෙන් ඔය පිළිබඳව අවධානය යොමු කරන්න. අද ලෝක මදුරුවාගේ දිනේ.
0: මදුරු දිනේ.
1: ඔව් ඒ කියන්නේ මේ හැබැයි මදුරුවා වෙනුවෙන් නෙමෙයි වෙන් කරලා තියෙන්නේ. මදුරුවාගෙන් බේරෙන හැටි ගැන ඔයාට හිතන්න සහය වෙනුවෙන් කටයුතු කරන්න. අපි ඔය ඉංග්‍රීසි වලින් කියද්දි මේ මොස්කීටෝ කියලා නේ කියන්නේ. ඇත්තටම ඔක හරියට කියන්නේ කොහමද දන්නවද? මොස්කීටෝ කියලා.
0: මොස්කීටෝ.
2: ඔව්. මොස්කීටෝ. මැලේරියා මාර්ධනය කියන්නේ ඇත්තටම අපේ රටේ විශේෂ සිය හංසිද්ධියන්නේ. මේ මැලේරියා මර්ධන ව්‍යාපාරය ලංකාවේ වාම ව්‍යාපාරයේ නොමැකෙන සලකුණක් විවියන් ගුණවර්ධන නෝනා ඇන්එම් පෙරේරා වගේ කතා එක්ක ගැට ගැහිච්ච සොඳුරු අතීතයක් තියෙනවා මේ මදුරු කතන්දරෙත් එක්ක. ඒක වෙනම එකක්. සූර්ය මල් ව්‍යාපාරය පටන් ගත්තා ලංකාවේ මුලින්ම මේ එකතු වෙච්ච ජනතා ව්‍යාපාරයක් එක ඉලක්කයක් වෙනුවෙන්. ඉතින් මැලේරියාව හැදුනේ ඇයි අපේ රටේ ජනතාවට? මොකද සුද්දු ඇවිල්ලා අපේ වැව් ටික විනාශ කරලා දැම්මෙන් පස්සේ අපි ඒවා ඔහේ ඉබාගාතේ තියෙන්න ඇරියා. ඉතින් ඊට පස්සේ මදුරෝ බෝ වෙලා මැලේරියාව ආවා. ඉතින් ඒවෙච්ච ගැට ගැහිච්ච සාහිත්‍යිකුත් වෙනම තියෙනවා. ඒ කාරණා කෙසේ වෙතත් මදුරුවා නම් දුටු තැන මරුණු.
0: අපේ ගෙදර ඉන්න හොඳ මදුරු මර්ධකේ
2: ඉන්නවා
0: අපේ තාත්තා.
1: අන්න ඒකයි.
2: ඉතින් අපි තාත්තට
1: උපහාරයක් විදියට
2: ඔව් අක්කුඩියක් ගහන්න වටිනවා. මොකද
0: ඔව් ගෙවල් කියන්නේ වත්ත පිටිය සුද්ධ කරගෙන කියන්නේ දැන් කවුරු හරි එනෝ කිව්වහම විතරක් නෙමෙයි ඔයගොල්ලෝ හැමෝටම කියන්නේ කවුරු හරි එනෝ කිව්වහම PHI එනෝ බලන්න එනෝ කවම් විතරක් නෙමෙයි තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වත්ත පිටිය සුද්ධ කරගෙන ඉන්න. ඒ වගේම තමයි අර මොස්කිටෝ රෙපලන්ට් කියලා තියෙනවනේ එක එක
2: જાති ගන්න
0: ඒව ගාගෙන එළියට බහින්න. මොකද ඔයාගේ ගෙදර මදුරු නැතිුණාට ඔයා වැඩ කරන්න
2: නැහැ. ඔව් මදුරුවන්ට වීසා ඕනේ නැහැ. මදුරුවන්ට මේ දේපළ නීතිය බලපාන්න
1: නැහැ.
2: දේශ සීමා නැහැ. මදුරුව එන්න පුළුවන්. ඉතින් ඒකෙ හින්දා හැබැයි අපේ දීපාල නම් කාලයකට කලින්
1: මදුරුව ගැන කිව්වද?
2: මදුරුව ගැන කිව්ව මේ මේ මදුරු මර්ධනයේට හොඳ මොකක්ද ආදේශකයක් ඉදිරිපත් කළා.
0: හොඳ විසඳුමක්.
2: හොඳ විසඳුමක් මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න කියලා. ඇත්තටම ලේ බොන මදුරුව ඉන්නේ කීප දෙනෙක්. ඒක පස්සේ දවසක අපි කියන්නම් මල් පැණි බොන ගස්වල යුස බොන මදුරුව තමයි වැඩි හරියක් ඉන්නේ.
1: එහෙනම් මේක අපි මේ මදුරුවන්ට උපහාරයක්
2: විදිහට උපහාරයක් පිණිස

0: FM Anupaha 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආ එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්න මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
3: එල්බී රන් අය තමයි මගේ හයිය
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
4: උදේ 8යි විනාඩි 18යි දැන්
5: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් e-mobility වෙත
7: අද කතා නැත්තේ මොකද වගේලාද ඔයා හෙපා හඳන්නේ

0: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: මොරලස්කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කමු හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. අමතන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD Plug-in Hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0.112 125 125 අමතන්න.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
7: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
8: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
9: මෙල්වා එක ලංකාවේ එක.
10: FM 95.8 Net FM දිවයින පුරා. FM 95.8 Net FM divaina pura.

0: උදෑසන 8:26 ඇල්ගො ටවුමේ වෙලාව.
1: හරි, ඔය මේ ටවුමේ බිස්නස් එකක් කරගෙන ඉද්දි තමන්ගේ බිස්නස් එකේ වැඩ කටයුතු වලට අපිට වාහනයක් ඕනේ වෙනවා. එහෙම වාහනයක් ඕන වුණාට පස්සේ අපි හැම වෙලේම දැන් අර අඹ කපන්න විතරක් පීයක් ගන්නවා වගේ බිස්නස් එකට විතරක්ම වාහනයක් ගන්නෙත් නැහනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ සුළු පරිමාණ නැත්නම් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් ගත්තට පස්සේ එයා වාහනයක් ගන්න එක පැත්තකින් එයාගේ ව්‍යාපාරික අවශ්‍යතාවත් ඉටු කර ගන්න පුළුවන් වෙන්න ඕන. අනිත් පැත්තෙන් තැනකට එහෙම යද්දි පවුලේ කට්ටියත් එක්ක යද්දි බිස්නස් මීට් අප් එකකට එහෙම යද්දි ආයි අර කියන්නේ ක්වොලිටි පිට යන්න පුළුවන් වාහනයක් වෙන්නත් ඕනේ. කියන්නේ අපේ වචනෙන් කියනවා නම් ගැම්මට යන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ දෙකම ඒ කියන්නේ ඩුවල් පර්පස්. ඕකේ. පර්පස් දෙකම.
0: ඒ කියන්නේ 2 in 1 එකක්.
1: අන්න හරියක පැත්තකින් ව්‍යාපාරික අවශ්‍යතාවයන් අනිත් පැත්තෙන් අපි ඔය කියපු විදිහට ඔය ගමනාගමන කටයුතු පුද්ගලික අවශ්‍යතාවයන් මේ දෙකම ඉටු කර ගන්න පුළුවන්. අලුත්ම කැබ් එකක් දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ටාටා යෝදා. කැබ් එක කියලා කියන්නේ නමේම තියෙනවානේ යෝද වැඩ කරන්න පුළුවන් කැබ් එකක් තමයි මේක. ඉතින් වෙන කවුරුත් නෙමෙයි ටාටා කිව්වට පස්සේ අපි දන්නවනේ අපි ගල්නොත් මතක් කරා අවුරුදු 85ක ඩීමෝ විශ්වාසයත් එක්ක තමයි ලංකාවට යෝද කැබ් එක එන්නේ. දැන් මෙන්න මෙහෙමයි. ඔයාට මේක ලංකාවේ වාහනයක් වෙනුවෙන් හම්බ වෙන හොඳම ඩීල් එක. දැන් මේ ටිකේ ඔය අපිට ඇහුණනේ වාහනවල ගණන් වැඩි වෙනවා නම් මනම් කතා ගොඩාක් එහෙම මෙහෙන් ඇහෙනවානේ. යෝද කැබ් එකක් ගන්න ගියාට පස්සේ මේ ප්‍රශ්න මුකුත් නැහැ. මොකක් දන්නවද හේතුව? ඔයාට හම්බ වෙනවා අවුරුදු 3ක ඩීමෝ වොරන්ටි එකක්.
2: ඕකේ. ඒකම මදිද?
1: ඒකම මදිද?
2: අවුරුදු 3ක. ලක්ෂ 2ක් දක්වා.
1: අන්න හරි.
2: කිලෝමීටර්.
1: ඒ කියන්නේ එක්කෝ අවුරුදු 3ක වොරන්ටි එක නැත්නම් ලක්ෂ 2ක් දක්වා කිලෝමීටර් වාට මේ වොරන්ටි එක හම්බ වෙනවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි වාට ලක්ෂ ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. මොකද දැන් ව්‍යාපාර කටයුතු කරද්දී එහෙම මේ වාහන සුමටව බලා ගන්න බෑ හැම වෙලෙම. කඳු හෙල්වල යන්න වෙනවා ප්‍රශ්න.
2: සාමාන්‍ය විශේෂයෙන් ඔය වතු කෘෂිකාර්මවන්තය අදාළ දේවල් කරනකොට නේද
1: බර අදින්න සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා විවිධාකාරයේ බ්‍රේක් ඩවුන්ස් එන්න පුළුවන්. එතකොට මේ ඔයාට අතින් වියදම් කරන්න ගියොත් ඒක ලොකු පාඩුවක්නේ. ඒ නිසා තමයි මේ විදිහට අවුරුදු 3ක වොරන්ට් එකක් වගේම නැත්තම් කිලෝමීටර් ලක්ෂ 2ක් දක්වා වොරන්ට් එකක් දීලා තියෙන්නේ. ඉතින් මේ වොරන්ට් එක නිසා ඔයාට තෙල් ටිකයි ටයර් ටිකයි දාන්න විතරයි තියෙන්නේ. තෙල් ටික ගැහුවා ටයර් ටික මාරු කරගත්තා වාහනේ වැද්දා. වෙන මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාගේ ටාටා යෝදා කැබ් එක කිසි ප්‍රශ්නයක් නැහැ ඩීමෝලා හදලා දෙනවා. මොකද ලංකා පුරාම 500ක අලවි ජාලයක් තියෙනවා. ඒජන්ට්ස්ලා 500ක් ඉන්නවා ලංකා පුරාම මුළු ලංකාවම ආවරණය වෙන විදිහට ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා. ඉතින් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ලංකාවේ ඕනම තැනක ඔයාගේ යෝදා කැබ් එක කැඩුනොත් බ්‍රේක් ඩවුන් එකක් ආවොත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව 1380 වලට කෝල් එකක් දෙන්න තියෙන්නේ.
0: හරි.
1: ඒගොල්ලෝ ඇවිල්ලා හදලා දෙනවා. අපි අර කිව්වේ වාට කැබ් එක විකුණුවාට පස්සේ එතනින් පස්සේ සියලු සම්බන්ධතා අවහිර වෙලා එන හිටලා යන්නේ
0: නැහැ.
1: එහෙම ප්‍රශ්න මොකවත් නැහැ. මොන හරි ප්‍රශ්නයක් වුණොත් වාහනේ ගත්තට පස්සේ අනිවාර්යෙන්ම වාට තියෙන්නේ 1380 වලට කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ ඇවිල්ලා වාහනේ හදලා දෙනවා. ඉතින් මේ ඔක්කොම ඔප්ෂන්ස් එක්ක මේ ඔක්කොම ෆීචර්ස් එක්ක තමයි වාට අවුරුදු 85ක ඩීමෝ විශ්වාසයත් එක්ක ටාටා යෝදා කැබ් එක එන්නේ. ඉතින් ඔයාට මේක ගැන දැනගන්න ඕන නම් වැඩි විස්තර ඒත් ඔයා කතා කරන්න ඕනේ 1380 නම්බර එකටම තමයි.
0: ඕකේ.
1: කෝල් එකක් දීලා ඔයාට පුළුවන් යෝදා කැබ් එක ගැන වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ.
1: ඉතින් ඔයාගේ ඕනම ව්‍යාපාරික අවශ්‍යතාවයකට කෘෂිකාර්මික කටයුත්තක් වෙන්න පුළුවන්, ධීවර කර්මාන්තයේ කටයුත්තක් වෙන්න පුළුවන්, වෙනත් ඕනම සැපයුම් දාමයකට අදාළ ක්‍රියා මේ කටයුත්තකට වෙන්න පුළුවන්. ඔයාට ගැළපෙනම වාහනය තමයි ඩුවල් පර්පස් වෙහිකල් එක තමයි. ටාටා යෝදා කියලා කියන්නේ.
0: ඕකේ.
1: මතක තියාගන්න අර වචනේ ඩුවල් පර්පස්.
0: ඩුවල් පර්පස්.
1: ඔයාට පර්පස් දෙකක් කරන්න පුළුවන්. ද්විත්ව කාර්යයන්.
0: ඔව්.
1: එක්කෝ බිස්නස් කරන්නත් පුළුවන්, නැත්නම් ඔයාගේ පුද්ගලික පරිහරණයට ගන්නත් පුළුවන්. දෙකම කරන්නත් පුළුවන්.
0: දෙකම කරන්නත් පුළුවන්. ඔයාගේ ව්‍යාපාරයට, gedara යට යෝදා හයියක්.
1: යෝදා හයියක් තමයි යෝදා කැබ් එක.
0: රයිට්. හරි, දැන් මං කලින් පැයි මෙතන ඉඳන් මතක් කරා අචි නැතුව. දම්රෝගේ මොනවද තියෙන ඔෆර්ස් කියලා.
1: අයියෝ මන් නැතුව දම්රෝගේ පැත්තේ ගියේ.
0: එහෙම ඒක කරන්න දෙයක් නැහැ.
2: නෑ, එහෙම තනියෙන් යන්නත් පුළුවන්.
1: එහෙම යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙම මේ දෙන්න තුන් දෙනා යන්න ඕන කියලා ගන්නේ
2: නැහැ.
0: ඔව්. මං ඔයාව කපල යන්න හිතුවා.
1: මං ඒ ඔයා තනියම ගියේ කියලා ඇහුවේ ඇයි එහෙම? අපි කලින් ගිවිසුම් ගත වෙලා හිටියා. ඔයා නිකන් අර මේ ඇමරිකාව ඕමානෙට කරා වගේ.
2: ඒක තමයි. ඔයා සම මෙයා හිතුවක් දන්නේ සමහරලාට ඔයා තනියම ගියාම මේ ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක්
1: කරනවා. එයාට විතරක් දෙයි කියලා නේ.
2: අපිටත් දෙනවා ඒගොල්ලෝ.
1: එහෙම නැහැ. ලංකාවේ ඕන කෙනෙක්ට දැන් ඔන්න පුළුවන්. තියෙනවා දම්රෝ එකට ගිහිල්ලා වසර මැද සේල් අද්දගින්න මිඩිය සේල්ස් පටන් අරගෙන තියෙනවා. මොනවද දන්නවද ඔයාලට සේල් පිට හම්බ
0: වෙන්නේ?
1: ඩිස්කවුන්ට් දාලා තියෙනවා. හරිද? 10%, 20% ඔය විදිහට ලොකු රේන්ජ් එක ඩිස්කවුන්ට් තියෙනවා.
0: මේ ලිස්ට් එකේ නැති දෙයක් නෑ මම.
1: නැති දෙයක් නෑ. ඇත්තටම ඔයා ගෙදර ඉන්ටීරියර් එකට ඕන කරන එක ඕ නිදන කාමරය වෙන්න පුළුවන්, නැත්නම් විසිටින් රූම් එකක් වෙන්න පුළුවන්, ඩයිනින් රූම් එකක් වෙන්න පුළුවන්, කිචන් එකක්
0: වෙන්න පුළුවන්,
1: ඔෆිස් එක වෙන්න පුළුවන්. මේ ඕන තැනකට ඕන කරන දේවල් ඩිස්කවුන්ට් පිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: සාර කියන්න බට මොනවද තියෙන එක
0: දැන් මම කලින් මතක් කරා කාර්යාල මේස ගැන කෑම මේස කට්ටල ගැන මේවා ගැන කිව්වා හරිද දැන් ඔයාට ගන්න පුළුවන් කාර්යාල පුටු අර කැරකෙන ඒවා
1: තියෙන්නේ
0: කැරකෙන පුටු මේ දැන් මං ඉන්නේ ඔය දෙන්නට නෑනේ වගේ එකක් මේ මම දැන් දම්රොයකට ගිහිල්ලා ඔය දෙන්නට ඇඳක් අරන් දෙනවා
1: අරන් එන්න පුළුවන් මේ රුපියල් 9900යි
0: වෙන්නේ 9900 නිසා තමයි යන්නේ පොඩ්ඩක් ලේසින පොකට් එකට ඒ වගේම තමයි දම්රෝ ඉන්වර්ටර් ශීත කරන එකක් එකක් ගන්න පුළුවන් 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා ඔයාලට වාගේ ගෙදර විදුලි පිල එහෙම ඉතුරු කරන්න ඕන නම් ඔයාලට ඉන්වර්ටර් ශීතකරණයක් කියන්නේ මේ අයිඩියල් සොලියුෂන්
1: එක අනිවාර්යෙන්ම ඉන්වර්ටර් තාක්ෂණය කියවම කට්ටිය දන්නවා ඒකින් වාගේ විදුලි පිල අඩු කරගන්න පුළුවන් ඔයාලට සෑහෙන
0: yes ඊට පස්සේ ඔයාලට දම්රෝ වොෂින් මැෂින් එකක් ගන්න පුළුවන් 115ක වට්ටමක් එක විතරක් නෙමෙයි ඔයාට ගන්න පුළුවන් දම්රෝ ෆෝම් මැට්‍රස් එකකුත් 115ක
1: වට්ටම් එකනේ
0: වට්ටම් එක.
1: ඉතින් ලංකා පුරාම ප්‍රදර්ශනාගාර 160ක් විතර තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා වර්ග අඩි 50000ක් ලොකු ඒවා වැඩි කියලා දවස මොනවත් ඇවිදින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඕන තැනකින් මේ ඩිස්කවුන්ට් පිට ඔයාට පුළුවන් ඔයාට ඕන දේවල් ගන්න. මොකද මේ මිඩ්ඩිය සේල්ස් තියෙන්නේ මිඩ්ඩිය එකේ විතරයි.
0: ඒ
1: හින්දා මේ වසර මැද වෙන්න
2: කලින්
1: ඉය එන්ඩල දෙන ඉය එන්ඩ් සේල්. එතකොට අපි ඒක කියන්න. හරිද?
0: මම දැන් මතක කරා අගෝස්තු මාසේ 20 වෙනිදාට අපි ඇවිල්ලා.
1: අවුනේ අගෝස්තුනේ. ඉතින් ඔයාට මේ වැඩේ ඔන්න උපරිම සැප්තැම්බර් වගේ වෙනකන්
0: හම්බ වෙයි.
1: ඉතින් ඒක හින්දා ඉක්මනින් යන්න කියලා මතක් කරනවා. ඔයා ක්‍රෙඩිට් කාඩ් හිමියෙක් නම් ඔයාට මාස 3ක් දක්වා පොලි රහිතව 0 ඉන්ට්‍රස්ට් රේට් එකටත් ඕන කරන දේවල් දම්රෝ එකෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ. හරි මම නම් කියන්නේ ගිහිල්ලා ඔය ලිස්ට් එකම අරගෙන ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න.
1: ඔය කිව්වේ උපදෙස් දෙනවා ඒ පුදුම මූල සාක්ෂරතාවයක්
0: තියෙනවා. කියන්න හොඳයි නේද?
1: හොඳයි.
0: හරි ඊට පස්සේ මම ආයේ කලින් පැයි මතක් කරා තනියම මේ නුවා එක මේ ඔය අපේ අචී වගේ ටෙක්නොලොජිකල් ටර්ම්ස් ඉතින් පොඩ අඩුවෙන් පාවිච්චි කරේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ගැන හරි මොනවාද හයිඩ්‍රෝෆොබික් කෝටින් එක ගැන මැටි ලේයර් ගැන කිව්වා.
1: ඔව් මෙහෙමයි. දැන් ඔය වැඩි ටෙක්නොලොජිකල් ටර්ම්ස් දාන්න හොඳක් නැහැ.
0: හොඳ නැහැ. ඒකට
1: වැඩි පොඩ
0: බැනුම් ගන්න වෙනවා.
1: වැඩි සංකීර්ණ වෙනවා එතකොට. ඒක නෙමෙයි
2: අපිට ඕනේ වහලේ ඒ තෙමෙන් නැති වහලයක් ඕනේ. තෙමෙන් නැති වහලයක් කියන්නේ වහලේ පල්ලෙහා gedara ඉන්න මිනිස්සු තෙමෙන්
1: නැති.
0: වහල තෙමෙන්නෙත් නැහැ.
2: ඔව් වහල තෙමෙන්නෙත් නැහැ මේකේ වතුර වැටුනම ගලාගෙන යනවා. රැඳෙන්නේ අර අපි ඉඳන් කියවනේ මේ දැන් ඩෙංගු මදුරුවා වගේ මදුරු තවන් ලංකාවේ ගොඩාක් වෙලාවට වහලවල් ආශ්‍රිතව තමයි හැදිලා
1: තියෙන්නේ.
2: ඔව් මේ කාලයක් නම් අර මේ මොනවද මේසවලට තියෙන මේ කූඹි උගුල් වලින් හැදුණා කියලා කිව්වා ඩෙංගු ඉස්සර මතකනේ පෙන්නන අර රූපහයන යන ඇඩ්වලත් තිබුණේ ඒක. හැබැයි ඊට පස්සේ වත්තේ පිටියේ වතුර එකතු වෙන ප්ලාස්ටික් කෝප්ප බෝතල් ගැන කිව්වා. ඊට අමතරව කෙහෙල් අතු රම්පේ අතු අර මැද්දෙ ගොබේ
1: තියෙනවනේ
2: වතුර එකතු වෙනවනේ අන්න ඒ තැන් වල හැදෙනවා කියලා කිව්වා. දැන් ওই BTI බැක්ටීරියාව ලංකාවට ගෙනල්ලා පාවිච්චි කරන්නත් බැරි ඒකනේ අර වගේ තැන් වලත් හැදෙනවනේ මේ ලොකු ජල තලාවල් වල නෙමෙයිනේ හැදෙන්නේ. ඉතින් ඊළඟට මේ ප්‍රධානම තැන තමයි වහලය සහ පීලි. දැන් PHI මාත්‍ර ආවට ඉනිමකක් තියලා පීල්ලට නගලානේ බලන්න.
1: ඉස්සෙල්ලම නගින්නේ වහල්.
2: නගින්නේ නේ වහල්ට නගලා බලන්නේ. මොකද එතන හැදෙනවා කාටවත් පේන්නෙත් නැහැ.
1: පේන්නෙත් නැහැ.
2: ඉතින් දැන් පීලි වලටත් අලුත් ක්‍රමවේදයක් ඇවිල්ලා තිනවා. අර net එකක් එහෙම දාලා කොලකොරඩු නැදෙන්න නැති වෙන්න මේ දිය ඒක හොඳ තාක්ෂණික ක්‍රමවේදයක්. ඉතින් හැබැයි ඔක්කොටම කලින් අර රූෆින් ෂීට් එක හරියට තිබ්බනම් ඔය ගොඩක් ප්‍රශ්න විසඳනවානේ. මදුරුව හැදෙන්නෙත්
0: නැහැ.
2: වතුර රැඳෙන්නේ නැති මදුරුව හැදෙන්නේ.
1: ඒ කියන්නේ වතුර නැතුව තෙතමනේ නැත්තම් මොයිස්චර් එක නැතුව වතුර රැඳෙන තැනක් නැතුව මදුරුව හැදෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක අරගෙන අවිලා තියෙන්නේ.
0: ඕකේ.
1: ලොකු විස්තරයක් නැහැ. ඒගොල්ලන්ගේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකේ උඩ පැත්තේ තියෙන කෝටින් එකක්. ඒකට කියන්නේ හයිඩ්‍රොෆෝබික් කෝටින් කියලා. ඒ කියන්නේ මේ මේක වතුර දැක්කම බය වතුර මිසික් කරනවා. කෝටින් එක දුවන්නේ.
2: සාමාන්‍යයෙන් පාම් පෙත්තකට බටර් ගහලා වගේ තියෙනවා.
1: තියෙනවා. අන්න හරිය. හරිම
2: කෝටින් මේවා මේවා කියන්න ගියාම තේරෙන්නේ නැහැ නේ.
1: තේරෙන්නේ නැහැ. පොඩි නිකන්
2: සීට් එක උඩට මොන හරි තවරලා තියෙනවා.
1: තවරලා තියෙනවා. අපිට ඒක පේන්නෙත් නැහැ. හැබැයි ඒ නිසා වතුර රදව ගන්නෙ නැහැ. වතුර රැදෙන්නේ නැති නිසා විශේෂත්වය තමයි ඔය ඇල්ගී වර්ග වෙන්න පුළුවන්, බැක්ටීරියා වර්ග වෙන්න පුළුවන්, පාසි වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන්. මේවා ඔයාගේ වහලේ වර්ධනය වෙන්නේ
0: නැහැ.
1: ඉතින් වහල අලුත් පිට සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වගේම තමයි මේ වගේ මේ මදුරු ප්‍රශ්න වලටත් ඔයාට විසඳුම් හම්බ වෙනවා.
0: ඕකේ.
1: ආ වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ නම්බරේට කෝල් එකක් දෙන්න 1396. 1396 හොට්ලයින් එකේ කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් රයිනෝ රෝෆින් චීට් ගැන රයිනෝ ප්‍රීමිය රෝෆින් චීට් ගැන ඕන ප්‍රශ්නයක්
0: විසඳගන්න
1: ඕන දෙයක් අහන්න.
0: මමත් කිව්වා ඕන දෙයක් අහන්න කියලා. ගෙදර ප්‍රශ්න අහන්න එපා. රයිනෝ ප්‍රීමිය රෝෆින් චීට් ගැන
2: ආස කරන ගහන ළමයට කතා කරලා මේවාගේ නම් මොකද නම කියනවා මම
1: හිතනවා. නම කියනවනේ මම ආවලාගේ.
2: මම ආවලා කියලා කියනවා. මම සාරා ඔබට උදව් කිරීමට අවශ්‍යද
0: කෙසේද මම සහාය වෙන්නේ
2: අන්න කෙසේද මම සහාය වෙන්නේ කියලා ඇහුවම
1: චීට් එක ගැන අහන්න නංගි
2: ගෙදර කී දෙනෙක් ඉන්නවද මේ නංගි බැදලාද
1: ඒ වහන්න එපා
2: ඒ වහන්න යන්න එපා වහලා ගහන්න යන්න එපා අයත් එක්ක
1: අනික මේ අපි කිව්වේ කියලා කියන්න
2: අනිවාර්යෙන්ම මේක කියන්න ඒ නංගිට කියන්න net fm එකේ අයියලා දෙන්නෙක් තමයි
1: කිව්වේ කියලා.
0: ඇයි net fm එකේ නංගි එතකොට?
2: ඒක ඉතින් කිව්වා කියලා ලොකු තේරුමක්වත් නැහැනේ.
1: නංගිලට නංගිලා ගැන කියන්නේ නැහැ. නංගිලට කියන්නේ අයියලා ගැන.
0: ඕකේ.
1: ඒක නිසා මේ 1396 කෝල් එකක් දීලා වැඩි විස්තර වාර දැනගන්න පුළුවන් Rhino Premier Roofing Sheet ගැන.
0: ගැන. Right. හරි ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ මොනවා ගැනද දන්නවද?
1: මොනවා ගැනද?
0: Melva Steel ගැන.
1: ඒක ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න එපා. අපි දැන් ඉඩම් ගන්න හැටි කිව්වා.
0: වහලා
1: ගන්න හැටි කිව්වා. දැන් මැද නෑනේ අර ගෙදර බිත්ති ටික උස්සලා නෑනේ තාම.
0: හරිද?
1: ඉතින් ඒක නිසා මේ ගෙදර සැකිල්ල හදාගනිද්දි ඔය ස්ට්‍රක්චර් එක හදාගනිද්දි අද වෙනකොට මේ ගෙවල් හදන කට්ටියට දෙන හොඳම මේ විසඳුම නැත්තම් ඒක තාක්ෂණික උපදෙස තමයි මේ ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්ස් ලගේ අවවාද අනුශාසනා ලබා ගන්න කියන එක. ඔය ව්‍යුහ හදන කට්ටිය ස්ට්‍රක්චර් එක ශක්තිමත්ව තිබ්බේ නැත්තම් මොන දේ කරත් වැඩක් නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි වට මතක් කරන්නේ ලංකාවේ ඉන්න ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්ස්ලා ගණනාවකගේ එකම තේරීම තමයි Melva Steel කියලා කියන්නේ. ඉතින් Melva වානේ Melva ශක්තියත් එක්ක ඔයාගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් නැත්නම් ඔයා ගෙදර වෙන්න පුළුවන් ඕනම ගොඩනැගිල්ලක් ශක්තිමත් විදි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ලංකාවේ දැවැන්ත ව්‍යාපෘති ගණනාවකත් භාවිතා කරේ වෙන මුකුත් නෙමෙයි Melva Steel ම තමයි. මොකද Melva එක කියලා කියන්නේ ලංකාවේ අපේ එක නිසා.
0: ලංකාවේ අපේ එක.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශන

0: සියයට පහළවක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: බොරලස් කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. බොරලස් කමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
2: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
3: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13:88 අමතන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20% වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
9: Daily drive එකකට smart choice එකක්. BYD Sea Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sea Lion 5. Smart drive, smart savings. 0112-125-125 අදම call කර ඔබේ BYD එක win කරගන්න.
10: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම bike එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම discount එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට.
11: 0773-523-535 FM 95 94.8 Net FM Divaina Pura.

0: අපි දැන් ඊළඟ පැයට යන්නත් ඕන
1: යන්න ඕනේ මේක මේ මේ මේක හරියන්නේ නැහැ මේගොල්ලෝ සැරින් සැරේට එළියට යනවා
0: ඒ කියන්නේ මේ අපි හැම වෙලේම කියනවානේ මේ ලෝකේ මොකද්ද තොරතුරු ලෝකයක්
1: අපි
0: මේ ඉන්නේ ইনফরমේෂන් ඒජ් එකේ
1: yes
0: ইনফরমේෂන් එන්නේ නැහැ මේ කාමරය තුලට වෙලා දොරවල් ලාන් හිටියා කියලා
1: හතට good morning කියලා දානවා ඉබ්බෙක්
0: ইনফরমේෂන් හම්බෙන්න නම් එළියට යන්න ඕන කට්ටියව හම්බෙන්න ඕන කතා කරන්න ඕන
1: network
0: කරන්න ඕන කොච්චර දිනද මම පල්ලෑට ගිහිල්ලා අපි ඉන්නවානේ MCR එක අපි ඉංජිනියර්ස්ලා IT එකේ කට්ටිය ඉන්නවා ඒ ඔක්කොම බල්ලා අපේ කසුනි නැන්දා ඉන්නවා කොච්චර ইনফরমේෂන් තියනවාද
1: සචිනි නැන්දා ඉන්නවා
0: ඒ කට්ටිය හම්බෙලා ඇවිල්ලා තමයි මේ මේවා කියන්නේ රටට ලෝකෙට. ඒ කියන්නේ එහෙම යනවා. ඒ කියන්නේ අපි කියන්නේ ඔයාටත් කියන්නේ අපි අර හැම වෙලේම ලස්සන වචනයක් කිව්වේ. ජීවිතේ මේ සංස්කෘතික රස්තියාදුවක් කියන එක තියාගන්න. මූවී එකක් බලන එක, ෆිල්ම් එකක් බලන එක. ඔය ඉස්සර තිබ්බ ලස්සන මේ පුරුද්දක් මට නම් තිබ්බා. කැම්පස් යන කාලේ එහෙම ස්ටේජ් ඩ්‍රාමාස් බලන එක. අර වලේ එහෙම මේ අපි හරි කැමති නාට්‍ය බලන්න යන්න. මේ ඒක ලංකාවේ ඇත්තටම දැන් නැති තරම්. අදටත් මේ
1: කල්චර් එක නැති වෙලා
0: ගිහින්. මේ කල්චර් එක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. මේ ඇත්තට මේක ඇති කරගන්න පුළුවන් නම් හොඳයි. මොකද වේදිකා නාට්‍යයක තියෙන අසිරිය කියන එක සිනමාවටයි ටෙලිඩ්‍රාමා වලටයි ඔක්කොටම වඩා වෙනස් එකක්. ඒක ලයිව් අත්දැකීමක්. ඉතින් ඒකින්ද වේදිකා නාට්‍යයකුත් බලන්න යන්න. අචි මොනා කියනවද මන්දනේ වැඩක් කියන වැඩත් එක්ක වේදිකා නාට්‍ය තමයි දැන්
1: මෙච්චරයි අඩු.
0: අපි මෙච්චර රඟපාන ෂේක්ස්පියර් කිව්වා වගේ අපි මේ මේ අපේ ජීවිතය කියන්නේ මේ රඟපෑමක්.
1: රඟපෑම.
0: මේ රඟ මඩලේ අපි නළුවෝ. තව මොන වේදිකා නාට්‍යද
1: බලන්න? මොන වේදිකා නාට්‍යද? කියලා අපි රංගන ඉන්දිය තමයි වේදිකා නාට්‍යවල පෙන්වන්නේ.
0: ඉතින් ඇත්තටම තියාගන්න මේ රුසියාවේ අදටත් මේ සාරා මේක මාර ලොකු හැබිට් එකක් ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ අදටත් ස්ටේජ් ඩ්‍රාමාස් කියන එක නැත්තම් වේදිකා නාට්‍ය කියන එක මග නොහැර බලන එක.
1: ලොකු තැනක් දෙනවා.
0: ලොකු මේ තැනක් ඒගොල්ලන්ගේ සංස්කෘතියේ තියෙනවා. ඉතින් ඕගොල්ලොත් වෙලාවක් ලැබුණොත් ගිහිල්ලා බලන්න.
1: ඒවා
0: මිස් කරගන්න එපා.
1: ඕකේ. හරි. දැන් අචි අපි කිව්වා මේ කොළඹ කියන්නේ අර densely populated පැත්තක්.
0: කොළඹ ඝනත්වය හරිම වැඩි ඉහළයි.
1: ඔව්. ඒත් කොළඹ මැද ජීවත් වෙනවා කියන එක පොඩ්ඩක් stressful.
0: ඔව්.
1: හැබැයි අපිට කොළඹට ඉක්මනට යන්න පුළුවන් තැනක කොළඹට නුදුරින් කියන්නේ හරිම විනාඩි 20ක විතර දුරක් නේ තියෙන්නේ නේ මේ ඒ වගේ දුරකින් නිස්කලංක තැනක ඔයාට පාඩුවේ ඉන්න පුළුවන් තැනක ඔයාට ඉඩමක් දෙනවා කිව්වොත් මිලියන 17කට අපි කවුරුත් මං හිතන්නේ එපා කියයි.
0: අන්න එහෙම ඉඩමක් තමයි මේ බොරලස් ගමුවේ තියෙන්නේ. ඉතින් ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා තමයි මේ ඉඩම් කට්ටි ටික ඔක්කොම ඔයාට අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මිලියන 17 ඉඳලා ඔයාට පුළුවන්කම තියෙනවා ඉඩම වෙන් කරගන්න. මේක හරිම විශේෂයි. මේ ඉඩමට ප්‍රවේශ වෙන මාර්ගය අඩි 22ක පුළුල් කාපට් අතුරපු මාර්ගයක්.
1: ඔයාට කිසිම බය වෙන්න දෙයක්
0: නැහැ. බය වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම අවුලක් නැතුව ඔයාගේ වාහනේ පරිස්සමට ඔයාගේ ගේ ඇතුළටම අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ කාපට් කරපු පාරක් තියෙන්නේ අඩි 22ක්. පළල තියෙන. ඒ වගේම තමයි ඔයාට විදුලිය තියෙනවා, වතුර තියෙනවා. මේ කිසිම දෙයක් නැතුව නෙමෙයි ඔයාට මේ ඉඩම දෙන්නේ.
1: ඔක්කොම එක.
0: කොම ඕන කරන පහසුකම් මූලික අවශ්‍යතා ටිකනේ අද වෙනකොට මේ ඉලෙක්ට්‍රිසිටි සහ අනිත් පැත්තෙන් වතුර කියලා කියන්නේ. ඉතින් ඒ අවශ්‍යතාවයන් ටික සපුරලා තියෙනවා. ඒ වගේම තමයි බොරලස් ගමුව හන්දියට මිනිත්තු 5යි. හරිම ලේසි. අපි අර වේදිකා නාට්‍ය ගැන කිව්වනේ. මේක කොළඹට තදාසන්නනේ තියෙන්නේ බොරලස් ගමුව කියලා කියන්නේ. ඕනනම් කොළඹ පැත්තට ගිහිල්ලා වේදිකා නාට්‍ය බලන්නත් පුළුවන්. නැත්තම් හොරණක් තියෙනවා වේදිකා නාට්‍ය. එහෙ යන්නත් පුළුවන්. දෙකටම හරි ළඟයි. හරිම කන්වීනියන්ට් තැනක තමයි මේ ඉඩම තියෙන්නේ. ඒ වගේම තමයි පිළියන්දල රත්මලාන කියන නගරවලට බොහොම පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්. තව මොනවද තියෙන්නේ? අර ඔයා කියන අර තියෙන දේවල් කොච්චර තියෙනවද? සුපිරි වෙළඳසැල් තියෙනවා,
1: රෝහල් තියෙනවා, පාසල් තියෙනවා,
0: බැංකු. අද වෙනකොට ඔයාට සුකෝභෝගී ජීවිතයක් අරගෙන යන්න, පහසු ජීවිතයක් අරගෙන යන්න ඕන කරන හැම පහසුකමක්ම ඔයාට බොහොම ළඟින් තියෙන තැනක් තමයි බොරලස් ගමුව. මේ ඉඩම කියලා කියන්නේ
1: අතේ දුරින් කියලා කියන්නේ අපි
0: අනිත්
1: එක ඔය මේ
0: පයින් යන්න පුළුවන් දුර.
1: පයින් යන්න පුළුවන් දුර. අපිට සුපර් මාකට් එකක්, ඉස්කෝලයක්, බැංකුවක් මේ ටික ළඟින් තියෙනවා කියන්නේ අපේ මේ ඩේලි ලයිෆ් එකේ
0: තියෙන
1: ප්‍රශ්න ගොඩක් විසඳෙනවා.
0: ගොඩක් ප්‍රශ්න මේ ඇත්තටම විසඳෙනවානේ. අපිට ඔය ලොකුම ප්‍රශ්න ටික දරුවන් ඉස්කෝලේ යවන එක, අනිත් පැත්තෙන් අපිට වැඩට යන්න තියෙන
1: එකනේ.
0: ඉතින් කොළඹටත් බොහොම ළඟයි. ඒ වගේම තමයි අනිත් ප්‍රසිද්ධ පාසල් වලට බොහොම ළඟින් තමයි තියෙන්නේ.
1: රයිට්.
0: ඉතින් මිලියන 17ක් වෙද්දි ඔයාට මේ ඉඩම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. රුපියල් මිලියන 17ක් කියන්නේ ලක්ෂ 170යි. කෝල් එක දෙන්න 13 22 නම්බරකින් ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න.
1: ඕකේ. හරි. ඉක්මනට මතක් කරන්නම් ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕන තැනක් ගැන. දාන්න.
0: කොහෙද දාන්න?
1: වෙන කොහෙවත් නෙමෙයි ඉතින් CDB එකේ තමයි දාන්න ඕනේ. මොකද ඔයාට unmatch return එකක් හම් වෙනවා. ඒ කියන්නේ වෙන කොහෙන්වත් ඔයාට හොයාගන්න බැරි විදිහේ interest rate එකක් ඔයාට හම් වෙනවා. ඒ තමයි 15%ක් විතර හම් වෙනවා.
0: 15%ක් ඔව් 15%ක interest rate එකක් ඔයාට හම්බ වෙනවා CDB එකෙන්. ඒ වගේම තමයි දැන් 15ක් කිව්වට පස්සේ මේ විදියට අපිට දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. 15ක් වගේ ලොකු පොලියක් අපිට දෙන්න පුළුවන්ද
1: CDB එක? මොකද දෙන්න කියලා අහනවා.
0: මොකද්ද පසුබිම අපි background එක පොඩ්ඩක් check කරනවානේ.
1: Yes.
0: ඉතින් CDB කියලා කියන්නේ ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැතුව මේ වට පොරොන්දු වෙන 15 දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. පහුගිය අවුරුදු 30 පුරාවටම දශක 3ක් පුරාවටම ලංකාවේ බැංකු ශාස්ත්‍රයේ හිටපු ආයතනයක් තමයි CDB කියලා කියන්නේ.
1: Right.
0: ඒ කියන්නේ මේ ෆයිනෑන්ෂල් සෙක්ටර් එකට අලුත් ආයතනයක් නෙමෙයි. ඒ වගේමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී ලියාපදිංචි මූල්‍ය සමාගමක් CDB එක.
1: Okay.
0: ඒකින්ද ඉතින් ඔයාලට බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. විශ්වාසවන්ත භාවය ගැන 100%ක් ඔයාලට විශ්වාසයේ තියාගෙන ගනුදෙනු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 01 1187 388 1187 නම්බරයකට.
1: රයිට්. ඒත් එක්කම මතක් කරනවා අද 20 වෙනිදා මීගමු ඉන්න ඔයා යන්න ඕනේ NTB එකට.
0: අන්න හරි. ඒ කියන්නේ දැන් ඊයේ අගෝස්තු 19 ඔන්න තිබ්බා. මේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න පුළුවන් හැකියාව මීගමුව සහ යවට ඉන්න කට්ටියට.
1: රයිට්.
0: මීගමුව NTB එක ගාවට තමයි ඔයා යන්න ඕන.
1: Yes.
0: හරිද? ඉතින් අගෝස්තු 19 ඒ කියන්නේ ඊයේ යන්න බැරි වෙච්ච කට්ටියට ඔන්න අද යන්න පුළුවන් හැකියාව තියෙනවා අගෝස්තු 20 වෙනිදා. හිතන්නකෝ දැන් වැඩත් එක්ක අදත් ඔයා බිසි යාගන්න බැරුව ගියා කියලා කැමැත්ත තිබ්බට ආසාව තිබ්බට කිසි ප්‍රශ්නයක් නැහැ. අගෝස්තු 21 22 සහ 23 කියන දවස් තුනේම පුරණ දලුපොත ආඩියම්බලම තියෙන කීල් ශාඛාවන් ඉස්සරහත් ඔයාට පුළුවන්කම තියෙනවා ගිහිල්ලා BYD ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න. ඊට පස්සේ තමයි සුබම පණිවිඩය තියෙන්නේ. මොකක්ද දන්නවද? මේ මීගමෝට එනවා BYD ෂෝරූම් එක එන්න කලින් තමයි මේ විදියට ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න පුළුවන් හැකියාව ආවට තියෙන්නේ.
1: Okay.
0: ඉතින් ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා ඔයා කැමති මොඩල් එක BYD තෝරගෙන ඉන්න. මොකද ළඟදිම මීගමෝට BYD ෂෝරූම් එකක් එන නිසා.

0: ත්‍රිමණ්ඩලය ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200200.
1: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 862 363 0776 716 7672.
4: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540
5: FM 95 FM 94.8 net FM
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
8: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
7: ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
9: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
10: උදේ 9:00 විනාඩි 2යි දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නිවස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නැත් නිවස් සමඟ මම කේසර. මක්ගුණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ළමා නිවාසයකින් පලා යමින් සිටි ළමයින් තිදෙනෙකු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අල්ලා පයාගල පොලිස් ස්ථානයේ වෙත බහර දී තිබෙනවා. එම ළමුන් ඊයේ රාත්‍රියේ එලෙස පලා යමින් සිටියේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇත්තේ එම ළමා නිවාසයේ සිට කිලෝමීටර් 3ක පමණ දුරකින් බවයි කියවෙන්නේ. එමෙන්ම ළමුන් 14 සහ 15 යන වයස් සීමාවල පසුවන බවයි net news නියෝජිතවරයා පැවසුවේ. තමන්ට ළමා නිවාසයේදී සිදුවන දැඩි හිංසන ඉවසාගත නොහැකිව ඉන් පලා යාමට තීරණය කළ බව එම ළමුන් ප්‍රදේශවාසීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. එම ළමුන් තිදෙනා අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පයාගල පොලිසිය වැඩිදුරටත් පැවසුවා. මීළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people trust. FM 95 FM 94.8 net.

0: දෙනමේ විනාඩියට අයල්ගට අවම වෙලාව අපි ආවේ අපේ අන්තිම පැයට.
1: හරි මේ පැයේ මේ අපිට විශේෂ
2: කතාවක් සිදුවීමට නියමිතයි.
1: ඔව් විශේෂ කතා බහක් විශේෂ දෙයක් සිදු කිරීමට සිදුවීමට නියමිතයි.
0: යම් කිසි දෙයක් සිදුවෙමින්
1: පවතී. වැඩක් යටින් යන ගමන් ඒක අපි මොකද්ද කියලා ඔයාලට තව ටිකක් දැනගන්න පුළුවන්. ඒක හින්දා අන්න ඒක FM 94.8 95 දිගටම අපි වහගෙන ඉන්න 10 වෙනකන් 10න් පස්සෙත් අහගෙන ඉන්න. හරිද? 10 වෙනකන් මම කියුවේ ඇල්ගෝ ටවුන් එක ඊට පස්සේ තියනේ ඒගොල්ලෝ එක්ක විසඳගෙන ඒව
0: බේරගන්නේ
1: අපිට. අපි ඒව දාන්නේ.
0: වගකීම්
1: ගන්න බෑ මේ අපි පෝස්ට් එකක් දැම්මා. දැන් අද අපි කිව්වනේ මේ ඩොක්ටර් රොනල්ඩ් රෝස්ගේ දවස කියලා. එයා මේ මැලේරියා හොයාගත්තු නිසා මදුරුවෙක් කරා යනවා කියලා. ඊට කෘතගුණ දැක්වීමක් විදියට අද ද වර්ල්ඩ් මොස්කිටෝ ඩේ බවට පත් වුණා. මොස්කිටෝ නෙමෙයි මොස්කිටෝ. එහෙම තමයි හරියට කියන්නේ.
0: මොස්කිටෝ.
1: මොස්කිටෝ. මේක බවට පත් වුණා. ඉතින් ওই වැඩේට අපිත් ගියා.
0: ඕකේ.
1: අපි හැම කාලෙම හිටියා. අපි සර්වකාලීනයිනේ. ඒ යන අතීතේ වර්තමානයේ අනාගතෙත් අපි ඉන්නවා. ඉතින් අපිත් ඩොක්ටර් රෝස් එක්ක ගියා. ඒ පෝස්ට් එක ගිය වෙලාවට ගත්ත ෆොටෝ එකක් දාලා තියෙනවා අපේ net fm facebook page එකේ.
0: Right.
1: ගිහලද ඔයගොල්ලෝ මොන හරි ඒක යටින් කමෙන්ට් කරන්න.
0: ලයික් දාන්න එපා. හાર્ට් දාන්න.
1: හાર્ට් දාන්න අපි කැමති හાર્ට් වලට මේ සහ අපි විස්තරයක් දීලා දෙනවා. ඔයගොල්ලන්ට ඉගෙන ගන්න දේවල් දීලා දෙනවා. ඒවා ගිහලා කියවලා ඉගෙන ගන්න.
0: ඕකේ.
1: මොකද එහෙම මේ ඒවා අපි දාන්නේ ඔයගොල්ලෝ ගැන හිතලා කියවන්න ඕන නිසා.
0: කමෙන්ට් එකකුත් දාන්න.
1: කමෙන්ට් එකකුත් දාන්න මදුරුවෝ ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කියලා. අද මදුරුවන්ගේ දවසනේ. මදුරුවෝ වෙනුවෙන් අපි එක වෙන් කරමු.
0: වෙන් කරමු මේ පෝස්ට් එක. හරි. හරි. මදුරුවන්ට වෙන් කරමු.
1: මදුරුවන්ට වෙන් කරමු. හැබැයි දැන් ඔයා ඔයාගෙන හිතන්න ඕන. මදුරුව ගැන විතරක් නෙමෙයි. හරිද? මදුරුව ගැන හිතන්න එපා. අද මේ මොස්කිටෝ ඩේ එක කියලා මේ CDB එකට යන්න. ගිහිල්ලා ඔයා දාන්න FD එකක්. මොකද ඉස්සරහට අපි දන්නේ නැහැ ඔයාට මොන මොන තැන්වලදී මොන මොන විදිය අවශ්‍යතාවයන් නැයිද කියලා. මේ මූල්‍යමය අවශ්‍යතාවයන්.
0: ඒ
1: කියන්නේ අතට සල්ලි ඕන වෙන අවස්ථා එන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ යන්න CDB එකට ගිහිල්ලා ඔයාට පුළුවන් 15% ඉන්ට්‍රස්ට් රේට් එකකට ඔයාගේ FD එක දාගන්න. ඉතින් දැන් අපි දන්නවා CDB කියලා කියන්නේ මේ වෙනකොට නන් බැංකින් සෙක්ටර් එකේ සිවුන විශාලතම මූල්‍ය සමාගම.
0: රයිට්.
1: ඒකින්ද බය වෙන්න ඕනේ නැහැ. ඔයාට මේ 15% දෙනවා කිව්වා වගේ මේක දෙන්න පුළුවන් හැකියාව CDB ලට තියෙනවා. ඒ වගේම තමයි අවුරුදු 30ක් පුරාවට ලංකාවේ මූල්‍ය ශාස්ත්‍රයේ මේගොල්ලෝ මූල්‍යමය කටයුතු කරනවා, ගනුදෙනු කරනවා. බය වෙන්න ඒකටත් හේතුවක් නැහැ. ඒ නිසා මොකද අවුරුදු 30ක් එක ශාස්ත්‍රයක පවතින්න බෑනේ විශ්වාසය රැකගත්තේ නැත්තම්. ඉතින් ඒ කාරණාවත් ඔන්න හරි. ඒ කියන්නේ නන් බැංකින් සෙක්ටර් එකේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර හතරවෙනි විශාලම ආයතනය. අවුරුදු 30ක් දශක 3ක් අපිත් එක්ක ගනුදෙනු කරනවා. ඒ විතරකුත් නෙමෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගම. ඉතින් බය නැතුව CDB එකට ගිහිල්ලා වාඩ පුළුවන් වගේ FD එක දාන්න. කතා කරන්න මේ නම්බර එකට 011 7388 388 011 7388 388.
0: හරි. දැන් ආචි බිස්නස් එකක් කරද්දි අපිට ට්‍රාන්ස්පෝර්ට් කියන එක
1: අත්‍යවශ්‍යයි.
0: අත්‍යවශ්‍යයි. සහ ට්‍රාන්ස්පෝර්ට් කියන දේ මේ ඔයේ යන ඕන වාහනයක් අරගෙන හරියන්නේ
1: නැහැ. එහෙම බෑ.
0: මොකද ගෙනියන බඩු සමහර දේවල් කැඩෙන බිඳෙන දේවල්
1: වෙන්න පුළුවන්.
0: එළවලු පළතුරු වගේ නම් තැලෙන දේවල් වෙන්න පුළුවන්. ඒ හැමදේම පරිස්සමට සහ ඔයාගේ පරිස්සමත් රැකගෙන වැඩේ කරන්න පුළුවන් වාහනයක් වෙන්න ඕනේ. ඔයාගේ බිස්නස් එකට ඔයාගේ බිස්නස් එක දියුණු කරන්න ඔයා ගන්න ඕනේ.
1: එහෙනම් ඉතින් මොකද්ද වාහනේ? ඔයා කියන්න බලන්න.
0: මම ඕන එකක් තියෙනවා. ආයි ඩීමෝ බට්ට ගන්නත් පුළුවන්. ඩීමෝ ලොක්ක ගන්නත් පුළුවන්. තව තියෙනවා.
1: ඒ කියන්නේ ටාටා නිෂ්පාදන.
0: ඔව්.
1: ටාටා ඩීමෝ බට්ටා, ඩීමෝ ලොක්කා, ඊට පස්සේ ඩීමෝ ප්‍රයිම් මූවර්ස් තියෙනවා. මේ ඕනම ඩීමෝ වාහනයක් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒ
1: කියන්නේ ටාටා කියන නම ලංකාවේ ඔයා දැක්කනම් ඒ ඉතින් ඩීමෝල නිසා තමයි. අවුරුදු 85ක ඩීමෝ විශ්වාසයත් එක්ක තමයි ටාටා මේ විදිහට ලංකාවට අරගෙන එන්නේ. ඉතින් ලෝකයේ රටවල් 35ක් පුරාවට ඔයාට ටාටා කියන නම මම්මාවත්වල පාරවල්වල දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් බොහොම සුවපහසුවෙන් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් ඒ වගේම තමයි මේ දැන් ඩුවල් පර්පස් යෝධා කැබ්බේගෙන අපි වාට කිව්වා.
0: ඒ
1: කියන්නේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් විතරක් නෙමෙයි වාගේ පුද්ගලික අවශ්‍යතාවයන් වලටත් ගැලපෙන වාහන දැන් ඔන්න ඩීමෝල ලංකාවට ගෙනල්ලා තියෙනවා ටාටා විශ්වාසයත් එක්ක.
0: ඒ
1: වගේම තමයි ලංකාව පුරාම අලවි නියෝජිතයින් ඉන්න 600කට අධික සංඛ්‍යාවක් ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා. ඔයා හිතන්නකො ඔයාගේ ටාටා වාහනේ කොහේ හරි නිකන් බ්‍රේක් ඩවුන් එකක් වුණා කියලා 1388ට කෝල් එකක් ගන්න. අපි මේ කියනවට නිකන් අපි කියනවට බ්‍රේක් ඩවුන් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ ටාටා වල. ඒකින්ද ලීසින් එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද ඔයාට ඕනනම් පුළුවන් ඔය මොන හරි කැලලක් එහෙමේ කරලා කෝල් එකක් දාලා බලන්න එනවද කියලා. 1388ට කෝල් එකක් ගන්න ලංකාවේ කොහේ මොන තැනක ඔයාගේ බ්‍රේක් ඩවුන් එක සිද්ධ වුණත් ළඟටම ඇවිල්ලා වාහනේ හදලා දෙනවා. ඉතින් අලවියෙන් පසු සේවාව 100%ක් තියෙන තැනක් තමයි ඩීමෝ කියලා කියන්නේ. ඉතින් ඩීමෝ විශ්වාසයත් එක්කින ටාටා ඔන්න දැන් අපේ ටවුන් එකෙත් තියෙනවා.
0: ඕකේ. හරි. දැන් අද Thursday නේ. හෙට Friday, ඊට පස්සේ weekend එක.
1: weekend එක.
0: අපි ආව මේ පොඩ weekend එකට තමයි prep කරන්නේ. හරිද? ඔයාට පුළුවන් අද යන්න පුළුවන් නම් අද යන්න නැත්නම් වීකෙන්ඩ් එකේ යන්න දම්රෝ එකට ගිහිල්ලා මේ වීකෙන්ඩ් එකේ යන්න කිව්ව මොකද දන්නවද
1: මොනවද තියෙන්නේ
0: ඔයාට ඔෆර්ස් ගොඩක් තියෙනවා එතකොට ඉතින් පොඩක් නිස්කලංකව නිදහසේ ඒ ප්‍රවුමක් ගහලා බලන්න ඕනේ
1: ඒ කියන්නේ අර වර්ගඩි 50000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා ඒව ඇවිදින්න නම් ඇත්තටම දවසක් නිවාඩු දාලා තමයි යන්න
0: වෙන්නේ
1: එහෙම ගියාට පස්සේ ඔයාට මිඩ්ඩිය සේල් එක මෙන්න මේ දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: රයිට්
1: ඒ තමයි නිදන කාමර කට්ටල තියෙනවා ඒ විතරක් නෙමෙයි දැව නිමාවෙන් යුතු අල්මාරි තියෙනවා රුපියල් 30000 ඉඳලා
0: රයිට්
1: ඊට පස්සේ ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා රුපියල් 34000 ඉඳලා ස්ප්‍රින් මැට්‍රස් තියෙනවා අර ස්ප්‍රින් එක යට එහෙම බවුන්ස් වෙන්න කැමති කට්ටිය
0: බවුන්ස් ඒවා
1: අන්න රුපියල් 29000 ඉඳලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වගේම තමයි සෝෆා මාදලින් ගණනාවක් තියෙනවා රුපියල් 69000 ඉඳන් තමයි පටන් ගන්නෙ කෑම මේස කට්ටල තියෙනවා රුපියල් 87000 ඉඳලා කාර්යාල මේස තියෙනවා රුපියල් 15000 ඉඳලා ඉතින් ගෙදරට ඔයාගේ ඔෆිස් එකට මේ ඕන තැනකට ගැලපෙන දේවල් ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ Innovex Panasonic Samsung වගේ නම් වලින් brands වලින් ඔයාලට මිල දී ගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: right
1: යන්නේ ඉතින් කොහෙටවත් නෙමෙයි දම්රෝ එකට
0: හරි අපි යමු සින්දුවක් අහන්න ඊට
1: පස්සේ ඔව් අපි අර කියවනේ වැදගත් මේ වැඩක් තියෙනවා කියලා
0: ඒකින්ද
1: දිගටම අපිත් එක්ක ඉන්න
0: යන්නවා
1: කොහෙවත්

0: FM Anupaha, FM Anuhatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: උදේ 9යි විනාඩි 17යි දැන්.
5: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
6: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුතු අල්මාරි 30,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: මගේ දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධනේශ ටික දිගහැරගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධනේශ ටික සාමාන්‍ය දුරට දිගහැරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් ඒ ආයේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
5: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0856560956.
8: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
5: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් Denza. නවීන තාක්ෂණයේ එකල Denza B5 සහ Denza B8 Premium SUV රථ අත්විඳීමට Altair ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112 125 125 අමතන්න.
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: ලංකා ටයිල්ස් වසර මැද වාසී. තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: දම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව.
13: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: විජේපාල ගමගේ මායිල්ල දෙලියත් මට පපුවේ අමාරුව හැදුවා. අවසානයේ පරීක්ෂණ කළා අයියෝ බ්ලොක් හතරක් තියෙනවායි බේක් කරන්න කියලා මට කිව්වා. මං ඒ ගමන හම්බෙන් මට දැනගන්න ලැබුණා පිළිපිටියේ කමල්බන්දු වේද මහත්තයයි කියලා කෙනෙක් ඉන්නවා. මං ඒ ගමන ගියා හොයාගෙන. අන්ට බේත් දුන්නා. බේත් මුල හතරයි මට සනීපයි නිස්සාව. ඒ වගේ අමුත්තමේ මුදු වෙන්න ඕන.
13: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
0: FM 95 94.8 Net FM Divaina Pura. Net FM Algo Town.

0: උදේ 9 විනාඩි 21යි ඇල්ගටාවෙන් වෙලාව.
1: හරි මේ වහලවල ගැන නිතරම කතා කරන්න ඕන.
0: ඔව්.
1: මොකද වහල තියෙන අපේ ඔළුවට උඩින් ඉන්නේ. ඒකෙන්ද ඔය වහල ගහන එක හරියට කරන්න ඕන නියම ප්‍රමිතියෙන් කරන්න ඕන. ඒ නිසා තමයි අපි ඔයාලට රයිනෝ ප්‍රීමියර් රූෆින් චීට් ගැන නිතරම මතක් කරන්නේ. අපි කලින් ඔයාලට මතක් කරා හයිඩ්‍රොෆෝබික් කෝටින් එක ගැන. ඒ නිසා මේ ෂීට් එක මත ජලය රැඳෙන්නේ නැහැ. සරලවම කිව්වා නම් ඔන්නක තමයි වැඩි. ඒකින්ද මේ තෙතමනේ නැති නිසා ඔය ඇල්ගි වර්ග, බැක්ටීරියා, ඊට පස්සේ අපි දන්නවා පාසි වෙන්න පුළුවන්, දියසේවල වෙන්න පුළුවන්, මේ මුකුත් වර්ධනය වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාගේ වහලේ තියෙන අර අලුත් පෙනුම ඒක නැති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් පුරාවට අර අලුතෙන් දාපු පළවෙනි දවස් තිබ්බ ලුක් එකෙන්ම තියාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ තමයි බාහිරව අපිට ලැබෙන වාසි. ඒ වගේම තමයි අර වතුර රැදෙන්නේ නැති නිසා ඩෙන්ගු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර මේ දැන් වතුර උරාගන්නෙත් නැහෙනේ. ඒ නිසා මේ පෙගෙන්නේ නැහැ වහල. චීට් එක පෙගෙන්නේ නැහැ. එතකොට ඔය අතු එහෙම වැටුණා කියලා එහෙම එකපාර ක්‍රැක් වෙන්නේ කැඩිලා යන්නේ ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. තව තියෙන ඔප්ෂන් එකක් ඒ තමයි මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් චීට් වල තියෙන්නේ මේ ක්ලේ ලේයර් එකක් තියෙනවා. ක්ලේ කියන්නේ ස්වාභාවික මැටි, නැචරල් ක්ලේ වලින් හදපු ලේයර් එකක් තියෙනවා. මේක තියෙන්නේ ෂීට් එකේ යටපැත්තේ. මේ නිසා මේ තාපය නැත්තම් රස්නේ ගේ ඇතුළට කාන්දු වෙන්නේ නැහැ. ඒකින්ද ගේ ඇතුලේ කූල් පිට කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. සහ අලුතෙන් මේ සිවිලින් ගහන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද මේ මැටි පාට දන්නවනේ. ඒ පාටින්ම පහලින්දම් බැලුවම වාගේ වහල පේනවා ලස්සනට.
0: ලස්සන ෆිනිෂ් එකක්.
1: ලස්සන ෆිනිෂින් එකක් තියෙනවා. අන්න ඒකයි දැන් ෂීට් වහලවල් දැම්මට පස්සේ ඊළඟට අර අපිට මේ ෂීට් දෙකක් එකතු වෙන තැන ධාර පේන්න ගන්නවනේ. මෙතන ඒ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මොකද අර එකම පාටින් තියෙන හින්දා ඒක දුරට පේන්නේ නැහැ. සිවිලිම ගැව වගේ තමයි. ඒකින්ද තමයි අපි වාට කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න කියලා. ඉතින් වැඩි විස්තර දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම 1396 කියන හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න. 1396 කෝල් එකක් දීලා වාට පුළුවන් වාගේ ළඟම ඒජන්ට් කවුද කියලා දැනගන්න. කොතනින්ද ගන්න පුළුවන්, මොන හાર્ඩ්වෙයාර් එකෙන්ද කියන්න. මම මේ ප්‍රදේශයේ ඉන්නේ, මම මේ පළාතේ ඉන්නේ, මේ ළඟ මේ වෘත්තය ඇන්දර පස්සේ නිකන් මීටර් නෑ කිලෝමීටරයක විතර වෘත්තයක් ඇන්දර පස්සේ ඒ අවකාශයේ කොහෙද ඒජන්ට් කෙනෙක් ඉන්නේ කියලා වාට අහලා දැනගන්න පුළුවන්. ඒ තැනින් ගිහිල්ලා වාඩි ඊට පස්සේ මිල දී ගන්න තියෙන්නේ. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කියලා කියන්නේ අපි දන්නවා අවුරුදු 60ක් පුරාවට රයිනෝල ලංකාවේ අපිත් එක්ක ඉන්නවා. ලංකාවේ ගෙවල් වලට සෙවන දීලා තියෙනවා. ඉතින් මින් ඉස්සරහටත් මේක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරලා කරගත්තු වැඩක්. මේක මේ ලේසි නෑ, එහෙම ටෙස්ටින් නොකර එහෙම එළියට දාන්න බෑ ප්‍රොඩක්ට් එකක්. ඉතින් ලංකාවේ ඔය ෂීට් වහලවල් ගැහුවට පස්සේ ලංකාවේ මිනිස්සු මූණ දුන්නු. ලොකු ප්‍රශ්න ගණනාවකට විසඳුම් අරගෙන තමයි මේ විදිහට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ඇඩ්වාන්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ මාකට් එකට.
0: රයිට්. හරි, දැන් අද 20 වෙනිදානේ 19:20 අපි ඔයගොල්ලන්ට කිව්වා මේ ගමේ ඉන්න ඔයාට එහෙම නැත්නම් ට්‍රිප් එකක් හරි යනවා නම් මේ රූට් එකේ යන්න කියලා මේ ගමේ NTB එක ළඟට
1: යන්න.
0: ඒ මොකක්ද දන්නවද? BYD ටෙස්ට් ඩ්‍රයිව් එකක් වාට යන්න පුළුවන් මෙතෙන්ට ගියොත්.
1: ඔව්, වැඩේ ඊයේ තිබ්බා. 19 වෙනිදාත් තිබ්බා, අපි වාට මතක් කරා. ඉතින් ඒත් ගියේ නැත්නම් යන්න බැරි වුණා නම් ඔන්න අද වාට යන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ගමේ NTB එක ගාවට.
0: රයිට්.
1: අදත් යන්න බැරුව ගියා නම් ඔන්න වාට 21, ඒ කියන්නේ අගෝස්තු මාසේ 21, 22 සහ 23 කියන දවස්වල කුරණ, දලුපොත, ආඩියම්බලම කීල් ශාකාවන් ගාවට ගියොත් පුළුවන්කම තියෙනවා BYD ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න. ඉතින් BYD Atto 1 වලින් පටන් ගත්තම Shark 6 වෙනකන් ඕනම මාදිලියක BYD වාහනයක් ඔයාට ටෙස්ට් කරලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: හැබැයි මේ ටෙස්ට් කරලා නිකන් ඉන්න නෙමෙයි තියෙන්නේ. ළඟදිම මීගමෝට එනවා BYD ෂෝරූම් එකක්.
0: හරි.
1: ඊට පස්සේ ඔයා දැන් චොයිස් එක කරනවා නේද ටෙස්ට් කරලා.
0: ඔව්.
1: ඔයා චොයිස් එක කැමති විදියට ගිහිල්ලා ඔයාට ඕන BYD මොඩල් එකක් ඊට පස්සේ මීගමුවෙන්ම ගන්න පුළුවන්. ඉතින් යාපනයේ යන්න ඕනෙත් නැහැ, අම්පාරට යන්න ඕනෙත් නැහැ, කොළඹට එන්න ඕනෙත් නැහැ.
0: නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ.
2: මීගමුව අරගෙන ඊට පස්සේ යාපනයේ යන්න.
1: ඊට පස්සේ ලංකාවේ ඕන පැත්තකට ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව චාර්ජ් කරගෙන යන්න පුළුවන්.
0: ඕකේ. හරි. ඒත් එක මතක් කරනවා ඔයාට මේ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න.
1: ළඟ තියාගන්නේ.
0: ඔය උණ සෙම් ප්‍රතිශාව වගේ පොඩි පොඩි ලෙඩ තියෙන්නේ. උණත් ඔය පොඩියට ගන්න උණ තියෙන්නේ. ඒවට ඔයාට ඉක්මන් සහනයක් හම්බෙනවා මෙල්ඩෝල් එකක් බිව්වොත්. ඔයාගේ හෑන්ඩ් බෑග් එකේ, ඔෆිස් ඩෙස්ක් එකේ වෙන්න පුළුවන්. ගෙදර ඔයාට පේන තැනක තියාගන්න මෙල්ඩෝල් කාඩ් එකක්. හැබැයි උණ වගේ දේවල් ගොඩක් දාස් තියනවා නම් අනිවාර්යයෙන්ම.
2: කිව්වනේ අද මදුරු කතන්දරේ.
1: මදුරු කතන්දරේ අපි අද පැහැදිලි කරලම කිව්වනේ.
2: කිව්වනේ ඒකින්ද අද ලෝක මදුරු දිනේ දවසේ මේ උණ එහෙම වැඩිපුර තියනවා නම් මේ අනිවාර්යෙන් දොස්තර කෙනෙක් ගාවට යන්න. නිකන් සාමාන්‍ය මට්ටමින් මේ බීලා බලන්න දෙතුන් පාර නේද?
1: ඒ කියන්නේ දිගටම උණ තියනවා නම් ගිහිල්ලා ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ brand new bajaj 3 road rate දිවයින පුරා පිහිටි 1500 කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david piris motor company private limited within
3: උදේ 9:00 විනාඩි 36 දැන්
4: damro wasara meta sale කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාකාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
6: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
11: එහෙයි
10: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
11: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
10: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
12: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
13: හැමෝම අහනවා රංජයි ටාටා එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
5: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
13: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
14: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
15: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: FM 95 FM 94.8 Net FM Net FM Algo Town.

0: උදේ 9 විනාඩි 33යි අල්ගොටාවම වෙලාව. අපි කියවනේ දැන් වැදගත් කතා බහකට යන්න තියෙනවා
1: කියලා. වැදගත් කතා බහක් හැම මාසෙකම අපි මේ කතා බහ කෙසේ හෝ වෙලාව සකස් කරගෙන යදා ගන්නවා. ඒ තමයි කසාගල් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා ආචාර්ය රංජිත් නන්ද පීරිස් මහත්මයාත් එක්ක අපි හැම ඇල්ගොටවුන් එක මාසෙකට එක සැරයක් කොහොම හරි එතුමාව අමාරුවෙන් අල්ලගෙන ඉතාමත් වැදගත් කතා බහකට එළමෙනවා. දැන් අපිත් එක්ක ඇත්තටම මේ එතුමා සම්බන්ධ වෙන හැම මොහොතෙම මොකක් හරි මේ රටේ ජනතාවට විශේෂ පණිවිඩයක් දෙනවා. විශේෂයෙන් අනාගත ශ්‍රම බලකාය සහ වර්තමාන ශ්‍රම බලකාය ඉලක්ක කරන ගැන තමයි එතුමා ගොඩක් කලාවට කතා කරන්නේ. මේ දැන් අපේ රේඩියෝ වැඩසටහන් වලට අමතරව අපි දන්නවා කසාගල සමූහ ව්‍යාපාරය ජනාභිෂේක වැඩසටහනත් එක්ක රටේ විවිධ කාර්යතාවියන් රැසක් කරගෙන යනවා. එතෙන්දිත් ඔබතුමාලා ඉලක්ක කරන්නේ විශේෂයෙන් රටේ තාරුණ්‍ය. මේ දැන් අපිට බැලුවම මේ රංජිත් මහත්මයා අපිට පේන දෙයක් තමයි ලොකු උනන්දුවක් තියෙනවා අපේ රටේ තාරුණ්‍ය මේ ව්‍යවසායකත්වයට යොමු වෙන්න. මේ හැබැයි ඒ උනන්දුව ප්‍රමාණවත්ද, ඒ උනන්දුව පමණක් ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය ඔබතුමාට මම යොමු කරොත්.
2: ඔව්, ඇත්තටම අපි ගත්තොත් මේ රටක ජීවනාලිය බඳු තරුණය තමයි රටක ශක්තිය. හැබැයි ඉතින් මේ තරුණය අපි ශක්තිමත් පිරිසක් හැටියට සමාජගත කරන්න ඕනේ. ඒක තමයි වඩා වටින්නේ. හැබැයි අද වෙලා තියෙන්නේ එහෙම වැඩපිළිවෙලක් මුකුත් නැති නිසා ඔවුන් නිභාගාතය යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේකට වැඩපිළිවෙලක් ඕනේ. මොකද අපි ගත්තොත් දැන් අද තරුණය ඔක්කොම බලාගෙන ඉන්නේ තමන්ට මොන හරි රැකියාවක් හම්බ වෙනකන්,
1: රස්සාවක් කරන්න, කායින් හරි රස්සාවක් හම්බ වෙනකන්,
2: රස්සාවක් හම්බ වෙනකන් බලන් ඉන්නවා. එක්කෝ තමන්ගේ උපාධියට ජොබ් එකක් එනකන් ඉන්නවා, එක්කෝ තමන්ගේ උසස් පෙළ ප්‍රතිඵලයට ජොබ් එකක් හම්බ වෙනකන් බලන් ඉන්නවා. එහෙම බලාගෙන ඉන්නවා මිසක් ඒගොල්ල උත්සාහ කරන්නේ නැහැ තමන්ට තියෙන දැනුම කුසලතා මේවා උපයෝගී කරගෙන මොනවහරි කරන්න.
1: මං ඔබතුමාගේ මේ දවස්වලත් ආයෙ කැකෑරෙමින් තියෙන ප්‍රශ්නෙකට යොමු වෙනවා. මේ කාටවත් අපහාස කරන්නවත් මොකක්වත් නෙමේ, මේ මිනිස්සුන් අවදි කරන්න, ඔබව අවදි කරන්න තමයි මේ අපි මේ සාකච්ඡාව ගෙන යන්නේ. නැත්තම් මේ මොකක් හරි ව්‍යාපාරයකට මඩ ගහන්න හරි මොනවත් නෙමේ. දැන් අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගන්න කට්ටියනේ උපාධිධාරීන් කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ රටේ මේ මුලත් විට විකුණන ආච්චි අම්මගේ ඉඳන් පාරේ මොනහරි දෙයක් විකුණලා කීයක් හරි හම්බ කරන කෙනාගේ ඉඳන් බදු ගෙවලා නිදහස් අධ්‍යාපනයේ පවත්වලා ඒකේ වැඩිම වියදමක් දරලා අපි බිහි කරන්න උපාධිධාරීන්. සමහර අය ඕ ලෙවල් වලින් යනකොට ඒගොල්ලන්ට අඩුවෙන් වියදම් කරලා දෙන, ඒ ලෙවල් වලින් ගියොත් ඊට අඩුවෙන්. උපාධිය ගත්තම දැන් එච්චර වියදම් කරලා උපාධියක් දීලා ඊළඟට ආයේ මේ රට ඒගොල්ලන්ට රස්සාවකුත් හොයලා දෙන්න ඕනේද?
2: ඒක තමයි. දැන් ඒගොල්ලෝ දැනගන්න ඕනේ උපාධිය දක්වා ඒගොල්ලෝ අධ්‍යාපනය අරගෙන ආවනම් ඒ සඳහා මහජන මුදලුත් වියදම් කරලා තියෙනවනම් ඒගොල්ලෝ අධ්‍යාපනයත් ලැබලා තියෙනවනම් ඒකට සාපේක්ෂව ඒගොල්ලෝ බලන්න ඕනේ රටට යමක් කරන්න. ඒක තියාගෙන ගෙදර ඉඳලා හරියන්නේ නැහැ.
1: ඒක ඒතර ලිප්ටන් වටරෝම් හිටන් හිටලා කරන්න පුළුවන්.
2: ඒක කරන්න බෑ. ඒ නිසා අපිට රැකියා දියව් දියවෝ කියලා උද්ඝෝෂණය කරන එක නෙමෙයි, තමන්ගේ හැකියාව ස්කිල් එක ඩිවලොප් කරලා ඒගොල්ලෝ බලන්න ඕනේ. ඒගොල්ලන්ට
1: අනිත්ට රැකියා හදලා දෙන්න.
2: දැන් ඒගොල්ලෝ හරියට උත්සාහවන්ත වෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් අලුත් ව්‍යවසායකත්වයක් ගොඩනගන්න. ඒගොල්ලන්ට අලුත් දෙයකට යන්න පුළුවන්, රැකියාව උත්පාදනයක් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට රැකියාවක් හොයනවා විතරක් නෙමෙයි, තව කෙනෙකුට රැකියාවක් දෙන්න පුළුවන්. ඒගොල්ලන්ට තියෙන බය තමයි, අපි ඒගොල්ලෝ හැමතිස්සෙම හිතන දේ තමයි අපිට එහෙම කරන්න ප්‍රාග්ධනයක් නැහැ, අපිට ඒ ගැන දැනුමක් නැහැ. ඒ නිසා
1: සාධාරණ ප්‍රශ්නයක්නේ
2: මේ දැනුමක් නැහැ, අපි මේක කරලා අසාර්ථක වෙයිද කියලා ඒගොල්ලෝ එහෙම හිතනවා. නමුත් එහෙම හිතුවොත් අපිට කවදාවත් ජීවිතේ ගමනක් යන්න බෑ. ලෝකෙ බිහිවෙච්ච හැම විශිෂ්ට ව්‍යාපාරිකම ඇවිල්ලා තියෙන ඒ වගේ පුංචි තැනක් අල්ලගෙන ඒගොල්ලන්ට ඒ ගැන දැනුම එක තිබිලා නැහැ. දැන් අපි KFC ව්‍යාපාරය ගන්නකොට ඒක එයා ඇවිල්ලා තියෙන්නේ එහෙමනේ. එතකොට Shell gas company එක ගත්තාම එයා කිසිම දැනුම තිබිච්ච මිනිස්සෙක් නෙමෙයි.
1: ඔව්, ඒගොල්ලෝ මුතු පිළිබඳව සිප්පි
2: කටයුතු කරන මිනිස්සෙක් නෙමෙයි. හැබැයි Fortune 500 company දක්වා එන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා ඒකට වැදගත් වෙන්නේ තමන්ගේ දැක්ම, vision එක. තමන්ට අදි අධිෂ්ඨානයක් තියෙන්නට ඕනේ මම ජීවිතේ මෙතනට යනවා කියන එක. එතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබලා උපාධියක් ගත්තම කියන්නේ එයා එතනට ප්‍රවිෂ්ඨ වෙලා ඉවරයි. හැබැයි එයා එතනින් එහාට හිතන්නේ නැත්නම් මම මේක තියාගෙන ගෙදර ඉන්නවද මට ජොබ් එකක් එනකන් ඉන්නවද එහෙම එයා හිතුවොත් එයා අසාර්ථක
1: වෙනවා. ගැසට් පත්‍ර පෙරලා බලබල ඉඳලා හරියන්නේ
2: නැහැ. ඒක හරියන්නේ නැහැ. එයාට දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. එයාට දැන් සමාජයට යමක් කරන්න. හැබැයි එයා ඒක ඔළුවට දාගන්න ඕනේ. දාගත්තොත් අපි හිතන්න ගත්තොත් අපිට විශාල වශයෙන් අදහස් ගලාගෙන එනවා. අපිට විශාල වශයෙන් දැක්මක් ඇති වෙනවා. අපි එතන පුංචි තැනින් පටන් ගන්න ඕනේ. ඕනම කෙනෙක් හිතනවා අපිට ව්‍යාපාරයේ ප්‍රාග්ධනයක් නැතුව මේක පටන් ගන්න බෑ කියලා. එහෙම එකක් නැහැ. තමන් පොඩි පුංචි තැනින් පටන් ගන්න ඕනේ. ඒ පුංචි තැනින් පටන් ගත්තාම ඒක පොඩ පොඩ ඩිවලොප් කරගෙන යන්න පුළුවන්. මේ ලංකාවෙත් ලෝකෙත් ගත්තොත් ඔක්කොම දැවැන්ත ව්‍යාපාරිකයෝ ඇවිල්ලා තියෙන්නේ. එහෙම හිමින් ගමනක්. කවුරුත් එකපාරට දැවැන්ත ගමන් ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා ඒක හිතන්න ඕනේ. ඒක හිතන්නේ නැතුව ඒගොල්ලෝ මේකටම අපිට ලැබෙන්න ඕනේ කියලා හිතාගෙන හිටියොත් කවදාවත් රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බෑ. අපිට වෙලා තියෙන්නේ ඒක තමයි. මොකද හැම තරුණයෙක්ම බලාගෙන ඉන්නේ තමන්ට ඔපචුනිටියක් එනකන්. ඒගොල්ලෝ ඔපචුනිටිය හොයාගෙන යන්නේ. ඒගොල්ලෝ හොයාගෙන යන්න ඕනේ. හොයාගෙන යනකොට තමයි ඒක ලැබෙන්නේ. අර කතාවක් තියෙනවනේ සොයන්නාට සම්භවේ කියලා. එහෙනම් ඒගොල්ලෝ එතනට යන්න ඕනේ. එහෙම කරනවා නම් ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා. දැන් බලන්න තරුණ ළමයි ඔක්කොම ගොඩාක් අය දැන් පාස්පෝර්ට් හදාගෙන ඔක්කොම පිටරට යන්න තමයි යන්නේ. කොහෙද ගොඩක් යන්නේ? ඊශ්‍රායල් වලට. ඊශ්‍රායල් යන්නේ මොනවටද? අර බිල්ඩින් හදන්න, ගොඩනැගිලි, කොන්ක්‍රීට්,
1: වතු
2: වලට කරන්න. ළමයි ඉතින් ඒක ඉතාමත් ඛේදනීය තත්ත්වයක්. තමන්ට ලැබපු අධ්‍යාපනයත් එක්ක තමුන් දැනගන්න ඕන දේ තමයි අපි යම් අධ්‍යාපන මට්ටමක් ලැබලා තියෙනවා. අපි රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් සේවයක් කරන්න ඕනේ. එහෙනම් ඒගොල්ලන්ට යුතුකමක් තියෙනවා. ඒගොල්ලෝ ඉගෙන ගත්ත දේ ප්‍රයෝජනෙට අරගෙන සමාජයට වැඩක් කරන්න. එතකොට තමයි ඒගොල්ලන්ට දියුණුවක් තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒක අරගෙන ගිහිල්ලා කුලී වැඩ කරන්න යනවා නම් මේ සමාජයේ හොඳයි කියලා පවතින දෙයක් නැහැනේ. දැන උගත් අයගෙන සමාජය.
1: හැබැයි එහෙම කරන්න පුළුවන් අය කරාට කමක් නැහැ නේද? දැන් කුලී වැඩ කරන්නත් ජනතාවක් ඕනේනේ.
2: ඔව් ඒක හරි. දැන් ඒක දැන් ඒක තමයි මම කියන්නේ. දැන් කවුරු හරි
1: කොතනද හැබැයි අර උපාධියක් දක්වා උගන්නපු එක්කෙනා එතෙන්ට යනවා කියලා කියන්නේ ජාතික දැනේ විනාශයක්
2: නේ. ඒක අපරාධයක් නේ. එතකොට එයාට ඊට වඩා යමක් කරන්න හැකියාව තියෙනවනේ, ස්කිල් එකක් තියෙනවනේ. හැබැයි ඒගොල්ලෝ ඒක හිතන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රධානම ගැටලුව.
1: ඒක අය අපේ අධ්‍යාපන එහෙම සකස් වෙලා නැද්ද? ඒ හිතන්න අපේ අධ්‍යාපන විසින් යොමු කරලා නැද්ද?
2: ඔව් ඒක තමයි අපිට තියෙන ගැටලුව. දැන් අපි ගත්තොත් පින්ලන්තේ ගත්තොත් ඒගොල්ලෝ අවුරුදු 7 ඉඳලා ළමයව අධීක්ෂණය කරනවනේ. අධීක්ෂණය කළා එයාගේ හැකියාව අනුව තමයි එයාව වර්ගීකරණය කරන්නේ.
1: ඔව් දැන් අපි දන්නවා අපේ නම් මොන්ටිසෝරි ඉඳන්ම ශිෂ්‍යත්ව පාස් වෙන්නේ කොහොමද කියන එක හිතන්නේ.
2: අපිට තියෙන විභාග දැන් ජපානයේ සහ පින්ලන්තේ ගත්තොත්
1: ඒගොල්ලෝ ජපානයේ පිළිබඳ හොඳටම අත්දැකීම් තියෙනවනේ.
2: ඒගොල්ලෝ ස්කිල් එක තමයි ඩිවලොප් කරගෙන යන්නේ. එතකොට ඒගොල්ලෝ එළියට එනකොට මේගොල්ලෝ විශේෂායකෙක් වෙලා ඉවරයි. එතකොට ඒගොල්ලන්ගේ මාවතට යන්න පුළුවන්.
1: එයා ඉස්කෝලේ අවසන් වෙන්න යනකොටම දන්නවා මම මේ ඉස්කෝලේ ඉවරුනහම මොකද්ද
2: කරන්න කියලා. එයා එතනට හදලා ඉවරයිනේ. ඉතින් එහෙම අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වෙලා තියෙනවා. ඒකයි මම කිව්වේ අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිද්ධ වෙලා තියෙන බොහොම අඩුවෙන්. ඒක තමයි තියෙන බරපතල ගැටලුව. අපි පටන් ගන්න ඕන තැනත් එතනින් තමයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් අපි පටන් ගන්නට ඕනේ. එතකොට තමයි අපිට ඉහළට යන්න පුළුවන්. ඉතින් ඒකෙත් බරපතල ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඒක එහෙම උණයි කියලා අපිට උපාධිය තියන් ගෙදර ඉන්න බෑනේ.
1: අන්න ඒකයි. දැන් හරි දැන් ඒක කවදා හරි වුණොත් වෙයි. දැන් එහෙම උත්සාහයනුත් තියෙනවා. ඒක හොඳයි. හැබැයි දැන් උපාධිය අරන් අතේ තියන් ඉන්න අය සමහරලාවට කාර්මික විද්‍යාලයකට ගිහිල්ලා සාතිකයක් අරන් අතේ තියන් අය ඔය මොකක්වත් නොකර මේ වෙලාවේ රේඩියෝ එක අහගෙන ඉන්න අය ඒ අයට මොකද්ද කියන්නේ?
2: ඒගලන්ට කියන්න තියෙන දේ තමයි තමන්ට පුළුවන් මොන හරි දෙයක් පොඩියට පටන් ගන්න. ඒක පටන් අරන් එයාට දියුණු වෙනකොට ටික ටික ඉහළට යනකොට අන්න එයාගේ උපාධිය වටිනකම එනවා. එතකොට එයාගේ දැනුම උපයෝගී කරගෙන ඒක විශාල ප්‍රසාරණයක් කරන්න පුළුවන්. දැන් ගොඩක් අයට දැනුමක් නැතුව පුංචියට ව්‍යාපාර අරගෙන ඇවිල්ලා ඒගොල්ලෝ සාර්ථක වෙලා තියෙනවනේ. එතකොට උපාධියක් තියෙන කෙනෙකුට ඒක කොච්චර ලොකු සාර්ථක කරගන්න පුළුවන්ද? ඒකයි හැකියාව
1: කියන්නේ. කාටරි දරක් කරන්න පුළුවන්. දැන් අපි ඔය කෙන්තකි මේ ගැන කියලා කිව්වා, ෂෙල් ඒ වගේ ලෝකේ සාර්ථක වෙච්ච ව්‍යාපාර ගැන කිව්වා. ඒවා ලක්ෂ සංඛ්‍යාත

0: තොත් අහඹ සිදුවීම් කීපයක් විතරයි ආරංචි වෙන්නේ, හැමදේම ආරංචි වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ව්‍යාපාර ලෝකෙත්, සාර්ථක ව්‍යාපාරික ඕන තරම් ඉන්නවා. ඒ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ පුංචි දැනෙන් තමයි. ඉතින් අපි උනත් ආවේ එහෙමනේ, අපිත් මහා ලොකුවට පටන් අරගෙන නැහැනේ. දැන් අපි මේ ව්‍යාපාරය ගත්තත් අපි 5 දිනෙකින් තා පටන් ගත්තා.
1: කසාගල ව්‍යාපාරය.
0: කසාගල ව්‍යාපාරය 5 දිනෙකින් පටන් ගත්තා. හැබැයි අපිට අවුරුදු එකහමාරක් තුල අපිට සේවකයෝ 2000ක් දක්වා එන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඇයි? ඒ අපේ ස්කිල් එක අපි හරියට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකයි කියන්නේ තමන්ට තියෙන දැනුම තමයි මේකේ බලපාන්නේ. එතකොට තමන්ගේ දැනුම උපයෝගී කරගෙන යනවනම් තමන්ට ගමනක් යන්න පුළුවන්. හැබැයි ගොඩක් අය කරන්නේ ඒක පාවිච්චියට ගන්නෙ නැහැ. ඒක පාවිච්චියට ගන්න නැතුව ඒක නිකන් තියාගෙන ඉන්නවා. පිහිය මුහත් තියන්න තමයි ඒකෙන් කපා ගන්න පුළුවන්. ඒක නිකන් තිබුණොත් ඒක කැපෙන්නේ නැහැ.
1: ඔව්, ඒක පළවෙනි පාර සාර්ථක වෙයි කියලා අපිට කියන්නත් බෑ නේද?
0: බෑ බෑ. ඒක ඕනම කෙනෙක්ට අසාර්ථකත්වයේ තමයි සාර්ථකත්වයට මුල. එහෙම නැතුව කාටවත් ගමනක් යන්න බෑ. මොකද අසාර්ථක වෙනවා කියන්නේ එයාගේ අඩුපාඩුව.
1: ඔව්, අත්දැකීමක් එකතු
0: වෙනවා. අත්දැකීම. එයාට ඒ අඩුපාඩුව හදාගෙන ඊළඟකට යන්න පුළුවන්. එහෙම නැතුව කිසි කෙනෙකුට අත්දැකීම් නැතුව, අසාර්ථක වීම නැතුව සාර්ථකත්වේ කරා යන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒක මිනිස්සු තේරුම් ගන්න ඕනේ. ඒ නිසා කොතනින් හරි පටන් ගන්න ඕනේ. පටන් ගත්තොත් එයාට ජීවිතේ ලොකු ගමනක් යන්න පුළුවන්. හැබැයි පටන් ගන්න නැතුව නිකන් ඔහේ ගෙදරටලා හිටියොත් මට තාත්තා ජොබ් එකක් හොයලා දෙයි, මට යාළුව හොඳ ජොබ් එකක් හොයලා දෙයි,
1: මට සීවී එකක් දැම්ම කොයි වෙලාවෙ හරි කච්චාර් ඩිපාර්ට්මන්ට් එකේ කෝල් එකක් එකේ
0: නේද? එහෙම ඉන්නවා කියන්නේ කාලය කියන එක හරිම අපරාධය. ඊට පස්සේ යට කාලතරණය කරන්න වෙනවා. ඉතින් ඒ නිසා කාලය කියන එක හරි වටිනවා. ඒ හින්දා කාලයත් එක්ක යා වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරන යට සාර්ථකත්වයට කරා යන්න පුළුවන්. ඉතින් මට දෙන්න තියෙන උපදෙස තමයි අද උදේම තමන්ට මොනව හරි දෙයකින් පටන් ගන්න පුළුවන්. ඒකට මේ මහා ප්‍රාග්ධනයක් අවශ්‍ය නැහැ. පුංචි තැනින් පටන් ගන්න පුළුවන්.
1: දැන් මම හොඳ උදාහරණයක් කියන්නම්. මේ ඔබතුමාටත් මුණ ගැහිලා ඇති. අපි එකපාරක් වැඩසටහනක් කළා. ඔය පානදුරේ ඉඳන් රත්නපුරේ යන පාරේ බොහොම ජනප්‍රිය රොටි කඩයක් තියෙනවා, ගලේ රොටි කියලා. දැන් මම දැක්ක ඒක තැන් තැන් වල දාලා තියෙනවා. ඇත්තටම ඔවුන් කොච්චර දුප්පත්ද කියනවනම්, ඔවුන් රංජිත් මහත්මයා රොටි තැටියක් ගන්න වත්කමක් තිබිලා නැහැ. ඒගොල්ලෝ රොටි හදන්න තැටියක්වත් ගන්න, යකඩ තැටියක්වත් ගන්න වත්කමක් තිබිලා නැහැ. ඊට පස්සේ කැලේ ගිහිල්ලා නෝනායි මහත්තයයි ගල්පතුරක් අරන් ඇවිල්ලා ඒක රත් වෙනකන් කොහොම හරි කාගෙන් හරි පිටිකිලෝ එකක් ගන්න සල්ලි ඉල්ලගෙන ඊට පස්සේ ඒ ගලක් රොටියක් හදන්න රත් වෙන්න යනවලු පෑ හයක්ද කොහෙද මේ. ඉතින් එහෙම හැබැයි දැන් ඒ ඒ කියන්නේ Tamanta ආපු අභියෝගය, ඒ මුදල් නැති වෙච්ච එකම ලංකාවේ දැන් බ්‍රෑන්ඩ් එකක් බවට පත් වුණානේ. මේ වගේ උදාහරණ අපිට හිතුවත් පුළුවන් නේද?
0: ඒක තමයි දැන් අර මම අර ඒ වගේ පුංචි කතා නොකිය කිව්වේ. Taman කොතනින් හරි පටන් ගන්න කියලා දැන් කොහොම කිව්වම කියයි අපි උපාධියක් කරන් රොටි පුච්චන්න දාන්න කියලා. එහෙම ඒගොල්ලන්ට අර හීන මානසිකත්වයක් එනවා.
1: ඒක අපේ ඒ උපාධි කරා යනකොටමත් ඒක දීගෙනම යන්නේ අපේ අධ්‍යාපනය තුල.
0: අන්න ඒක තමයි තියෙන වැරද්ද. මොකද මේ ආකල්ප විශාල වශයෙන් වෙනස් වෙන්න ඕනේ. මේ සමාජ ආකල්ප වෙනස් වෙන්නේ නැති තාක් අපිට රටක් හැටියට
1: දිහා දැන් අපි හොඳටම දන්නවා මේ දැන් කවුරුත් දන්නවා. දැන් ලංකාවේ ওই කෑම කඩවල වල අපි කියන්නේ කොත්තු ගහනවා කියලා වැඩි හරියක් සරසවි ශිෂ්‍යය තමයි මේ වැඩ කරන්නේ. දැන් මේ අපි ඉස්සරහත් සරසවි ශිෂ්‍යාවක් ඉන්නා අය ඒක කරගන්න. දැන් අපි දන්නවා දැන් අර මේ ඩිලිවරි කෑම ඩිලිවරි කරන තැන් වල සරසවි ශිෂ්‍යෝ මේ අධ්‍යයන කටයුතු නැති වෙලාවේ ඒක යෙදෙනවා. ඉතින් ඒක හොඳයිනේ. හැබැයි වැඩේ දෙන උපාධිය අරන් ඊට පස්සේ ඔක කරන්න හදන්නේ
0: නැහනේ. ඒක තමයි උපාධිය ගත්තට පස්සේ ඒගොල්ලෝ ඒකටම එනකන් ඉන්නවා. එහෙම ඉන්න හොඳ නැහැ. Taman කොතනින් හරි පටන් ගන්න ඕනේ. දැන් අර දැකදැන් කීප දෙනෙක් ඉන්නවා මේ නයිමිරිස් වවන ඉංජිනේරුවෙක් ඉන්නවා. එයා මාන එයා කියනවා මම මේකේ මාසෙකට ₹105,000 ගන්නවා ආදායම.
1: ඉතින් බලන්නනේ
0: දවසට පැය දෙකයි මම මේකේ ඉන්නේ. එයා උපාධාර ඉංජිනේරුවෙක්.
1: ඉතින් එයාගේ ඉංජිනේරු ඥානයත් ඒකට හේදෙන්න ඇති.
0: අනේ ඒකනේ. ඒකයි මම කිව්වේ තමන් මොනවා හරි පටන් ගත්තාම තමන්ගේ ශක්තියකට යවන්න පුළුවන්. එතකොට තමයි තමන්ට දියුණු වෙන්න පුළුවන්. මුකුත් පටන් ගන්න නැතුව නිකන් ඉන්න තාක් ඉතින් නිකම්ම තමයි.
1: අවංකව කිව්වොත් අපේ රටේ ඉඩ ප්‍රස්ථා සහ අවස්ථා තියෙනවා. දැන් හරි දැන් අපි නයිමරිස් ම උදාහරණ ගමුකෝ. දැන් මොකක් හරි එකක් පටන් අරගෙන වෙළඳ පොලක් හදා ගැනීමේ ශක්්‍යතාවය අපි වගේ රටක් ඇතුලේ තියෙනවද?
0: අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කවුරු හරි නැහැ කියනවනම් ඒක බොරුවක්. ඇත්තම කතාවකුත් මේ අපේ රටේ තරම් මානව සම්පත, භෞමික සම්පත

0: හොඳටම තියෙන රටක් ලෝකෙ කොහෙවත් නැහැ. මේ මේ මහ පොළව ගත්තොත් මේකේ වැවෙන්නේ නැති දෙයක් නැහැ. ඕන දෙයක් වගා කරන්න
1: අපි කියන්නේ මඤ්ඤොක්ක කෑල්ලක්
0: ඔය ඒක තමයි. ඒ වගේ තමයි අපේ මානව සම්පත ගත්තත් ඉතාලම ඉහළ තත්ත්වයක ඉන්නේ. ලෝකේ උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්න 6 වෙනි රට ශ්‍රී ලංකාව. හැබැයි අපි ආර්ථිකයෙන් කොතනද ඉන්නේ? ඇයි මොකද්ද ඒකට හේතුව? අපේ මිනිස්සුන්ගේ තියෙන සමාජ ආකල්ප. අපි ජාතියක් හැටියට මිනිස්සු හැටියට හිතන්නේ නැහැ. අපි දියුණු වෙන්න ඕනි, අපි ඉස්සරහට යන්න ඕනි, අපි කොතනින් හරි පටන් ගන්න ඕනි කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ. හැබැයි චීනය එහෙම හිතන්නේ උන් කොතනින් හරි පටන් අරගෙන
1: ඉස්සරහට යන්න.
0: ඒකයි මම කිව්වේ කොතනින් හරි අපි පටන් ගන්න ඕනේ. Tamanṭa puluwan mono hari deyak. එතනින් පටන් ගත්තොත් Tamanṭa ජීවිතේ ලොකු ගමනක් යන්න පුළුවන්. මේකේ වඩා වැදගත් ආරම්භය.
1: හරි. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමති මෙහෙම සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න කාට හරි තියෙන දැන් මේ අපි කතා කරනකොට ඒ උනන්දු ඇති වෙන්න නැතිනේ ඔබට අතුරු උනන්දුවක් තිබ්බනම් තව එකට උත්ප්‍රේරකයක් මොටිවේෂන් එකක් එන්න ඇති. මොනවද තියෙන්න ඕනි මූලික ගුණාංග? අපි රටට දෙමුකේ පණිවිඩය අවසාන වශයෙන්
0: මූලික ගුණාංග තමයි තමන්ට තියෙන්න ඕනේ තමන් ගැන විශ්වාසය. ඔක්කොම මේකයි. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ සියලුම විශ්වාසවලට වඩා ආත්ම විශ්වාසය තමයි වැදගත් කියලා. තමන්ට ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ මම කවදා හරි දවසක මම මෙතනට එනවා කියලා. එහෙම හිතලා එයා වැඩක් පටන් ගත්තොත් එයාට සාර්ථකත්වයට කරා යන්න පුළුවන්. එහෙම මිනිසුන්ට මේ විශ්වය උදව් කරනවා. මේ විශ්වයේ බලපෑම තමයි තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන්නේ මිනිසුන්ගේ මේ හිත චිත්ත ශක්තිය. ඒක තමයි වැදගත්. එහෙනම් තමන්ගේ හිත තමයි බලවත්. ඒක ගැන අපේ මිනිසුන්ගේ අවධානයක් නැහැ. තමන් දන්නේ නැහැ තමන්ට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. මිනිස්සෙක් දන්නේ නැහැ යට කොච්චර දේවල් කරන්න පුළුවන්ද
1: කියලා. කැපැසිටි එක.
0: ආ, එයාගේ කැපැසිටි එක දන්නේ. ඒ නිසා තමුන් දැනගන්න ඕනේ මට තියෙන හැකියාව, මට තියෙන දක්ෂකම, මට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතන්න ඕනේ. ඒකම හිතලා පටන් ගත්තොත් ඕනම කෙනෙකුට ගමනක් යන්න පුළුවන්. මිනිස්සු හිතනවා මේ අපිට අධ්‍යාපනයේ මදි, අපිට මුදල්, එහෙම එකක් නැහැ. මේ විධිමත් අධ්‍යාපනයේ වගේම අවිධිමත් අධ්‍යාපනයේ බිහිවෙච්ච විශිෂ්ට මිනිස්සු ලෝකේ ඉන්නවා. මාටින් වික්‍රමසිංහ මහත්තයා ගත්තොත් පහේ පන්තියේ විතරයි ගිහිල්ලා තියෙන්නේ.
1: හැබැයි අපි ඉස්කෝලේ තාම එතුමගේ පොත්
0: උගන්වනවා. ඉතින් ඒකයි මම කිව්වේ කොතනින් හරි පටන් ගන්න. පටන් ගත්තොත් එයාට ලොකු ගමනක් යන්න පුළුවන්. එයා දන්නෙත් නැහැ අන්තිමට එයා නවතින තැන කොතනද කියලා.
1: හරි, එහෙනම් බොහොම ස්තුතියි. අදත් අපිට වටිනා කියන අදහස් විශේෂයෙන් අද විවසායකත්වය පිළිබඳව අපේ තරුණ පරපුර තමයි මහා ශක්තිය කියන එක පෙන්වලා දෙන්න අපිත් එකතු වුණු කසාගල් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා රංජිත් නන්ද පීරිස් මහත්මයාට බොහොම ස්තුතියි. ආය දවසක ලබන මාසෙත් මේ වගේම සාරගර්භ කතාබහක් අපිව මොටිවේට් කරන, අපිව උනන්දු කරන, අපිට උත්ප්‍රේරකයක් සපයන උදෑසන නිකන් ඉතාමත් ජව සම්පන්න ආහාර වේලක් ගත්ත වගේ හදවතට ඉතින් ආය ලබන මාසෙත් මේ වගේ මම් වෙලා කතා බහ කරමු. ඔබට නැවත වරක් ස්තුතියි රංජිත් මහත්මයා.
0: බොහොමත්ම ස්තුතියි.
2: හරි, එහෙනම් ඒ විදිහට අද දවසට අපි ඇල්ගෝ ටවුන් ඉවර කරන්නයි ලෑස්ති වෙන්නේ.
1: යන්න වෙනවා නේද?
2: යන්න වෙනවා.
1: හැබැයි හෙට එනවා. කලින්ම ගිහිල්ලා.
2: කලින්ම ගිහිල්ලා හෙට එනවා. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. මම සාරා.
1: මම නුවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Net FM Algo Town
1: Brought to you by Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: බොරලස්කම් වෙන වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක් අමතන්න. Prime Lands 13:22.
4: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
5: දම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන්කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
10: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැ

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත
1: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව.
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112125125 අමතන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
8: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0747-31-33-540.
9: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
10: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් 5ම දවල් 1 ඉඳන් දවස් 4 වෙනකන්
11: ගින්දර හැන්දෑව විජානු. ජානු.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
14: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
13: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
15: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
16: ගුඩ් මෝර්නින්. වේලාව උදේ 10යි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්වා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියවස් සමග මම කේසර. කිලිනුච්චිය භාරතීපුරම් ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කිලිනුච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙනැත්තේ වයස අවුරුදු 32 58 අතර වයස්වල පසුවන මුන්දලම, උකුවෙල, දුම්මල සූරිය, පිළියන්දල, යාපනය, මාදම්පේ හා කෙසෙල්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. කිලිනොච්චිය පොලිසියට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟට නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න. 0111 437 1250.
6: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
7: උදා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
9: ජනි එක දේ දුනු මාවත.

වෙලාවද 6යි විනාඩි 14යි. මේ පැත්තට කෝල්ස් ගලාගෙන එනවා. ඉතින් කොහොම හරි ඒ ටික ආන්සර් කරන්නත් ඕනි. WhatsApp messages උත් ඒ විදිහටම එනවා. ඒ කට්ටිය ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. Facebook post එකටත් කට්ටිය comment දාගෙන යනවා පේනවා. ඔය ගැන මතක් කරන අතර ඔයාලට මතක් කරන්න ඕනි විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි ලංකාවේ පළවෙනි වතාවට ඔයාලට අත්දකින්න හම්බ වෙන මොබයිල් ෂෝරූම් concept එක. මේ දවස්වල ඔයාගේ නගරයේදී ඔයාලට අත්දකින්න අවස්ථාව හම්බ වෙනවා. දැන් අද දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන අපේ කණ්ඩායම එන්නේ උදේවරුවේදී මැදිරිගිරිය නගරයට. හවස්වරුව වෙනකොට තමයි හිඟුරක්ගොඩ නගරයට යන්නේ කට්ටිය සූදානම් වෙන්නේ. ඉතින් මේ වැඩ කොටයුත්ත ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනිනි. මේ දවස්වල ඔයා ගෙදරක් හදනවා නම් ඒ ගෙදරට ටයිල් අල්ලනවා නම් ඊට පස්සේ ඔයාගේ තියෙන ගෙදර අලුත් වැඩියා කරන්න ටයිල් අල්ලන්න හිතාගෙන ඉන්නවා නම් බාත්රූම් එකේ ෆිටින්ග්ස් ටික ටික පරණ වෙලා වගේ අලුතෙන් අයි හයි කරගන්න ඕනි කියලා හිතනවා නම් අන්න ඒ වෙනුවෙන් හොඳම කාලය තමයි මේ ඔයාට ඇවිල්ලා තියෙන්නේ. මොකද ලංකා ටයිල්ස් වසර මැද වාසියෙක් ඔයාට මේ වෙනකොට අවස්ථාව තියෙනවා. ටයිල්ස් වලට බාත්වේ ෆිටින්ග්ස් වලට 40% වෙනකන් ඩිස්කවුන්ට් ලබා ගන්න. දැන් ඉතින් ෂෝරූම් ගානේ රස්තියාදු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ෂෝරූම් එක ඔයාගේ ළඟට එනවා. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අද දවසේදී මැදිරිගිරිය නගරයේ තමයි තියෙන්නේ. ඔයාට එතනටම ගිහිල්ලා ටයිල් ටික අල්ලලා කරලා බලලා බාත්රූම් ෆිටින්ග්ස් ටික පොඩ්ඩක් බලලා කලර්ස් කොහොමද ඉන්නේ කියලා බලලා ඔයාටම තෝරලා කරලා අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ලංකාව පුරාම තියෙන ලංකා ටයිල්ස් ෂෝරූම් එකකට ගියත් ඔයාට මේ ඩිස්කවුන්ට් ඒ විදිහටම අත්හදා අත්දකින්න අවස්ථාව තියෙනවා. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම දැන් හම්බ වෙන්න පුළුවන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක. ඔයාගේ ගෙදර සාලෙට වෙන්න පුළුවන්, බෙඩ්රූම් එකට වෙන්න පුළුවන්, බාත්රූම් එකට වෙන්න පුළුවන්, හරියටම ගැළපෙන ටයිල්ස්. ඒ වගේම තමයි බාත්වයා උපාංග ඔයාට අරගන්න පුළුවන් කියන කාරණය මතක් කරන්න ඕනි. ඒ වගේම තමයි මතක් කරන්න ඕනි දේ තමයි ඉස්සර තමයි අපි ගෙදරට ටයිල් අල්ලකට නිකන් ටයිල් එකක් ගෙනහල් ඇල්ලු. හැබැයි දැන් එහෙම අපි කරන්නේ නැහැ. ගුණාත්මක භාවය, මෝස්තරය, විශ්වාසවන්ත භාවය පිරුණු ලංකා ටයිල් එකක්ම තමයි අපේ ගෙදර ලස්සන කරගන්න අපි එකතු කරගන්නේ. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි ෆ්‍රීලන් කෝපි එකක් බීලා වැඩ පටන් ගන්න කියලා. ඇයි මං හැම වෙලේම ෆ්‍රීලන් කෝපි කියලාම කියන්නේ? මොකද ගොඩක් වෙලාවට ඔයා කඩේට ගිහිල්ලා අරගන්න කෝපිවල තියෙන්නේ කෝපිවලට වඩා කළුපාට ඩයි එකක්. ගොඩක් වෙලාවට එහෙමයි. එහෙම නැත්නම් පිටරටින් ගෙනාපු මොනාහරි කොඩු එකක්. හැබැයි අර ඔයා කෝපි එකක් බිව්වට පස්සේ බලාපොරොත්තු වෙන ඒ එනර්ජි එක, ඒ ප්‍රබෝධය ඔයාට ලැබෙන්නේ හොඳම ස්වභාවික කෝපි ඇටවලින් නිෂ්පාදනය වුණු කෝපි කුඩු එකකින් හදාගන්න කෝපි එකකින් විතරයි. ඉතින් එහෙම කෝපි එකක් අරගන්නව නම් ඒ ෆ්‍රීලන් කෝපි විතරයි. ෆ්‍රීලන් කෝපි හදන්නේ ලංකාවේ අපේම කෝපි ඇටවලින් නිසා කිසිම බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. කෝපි එකකින් අපි බලාපොරොත්තු වෙන අර නහයට ලං කරනකොට එන සුවඳ, බොනකොට එන රසය, ඒ හැම දෙම හරි ගානට අරගන්න නම් ෆ්‍රීලන් කෝපි එකක රස බලන්නම සිද්ධ වෙනවා. තෝණිගල හන්දියට යන්න හදන්නේ. තෝණිගල හන්දිය ත්‍රිවිල් පාකික කියලා කියන්නේ දැන් ඉතින් දේදුණු මාවතට සුපුරුදු තැන. අපේ ප්‍රසන්න අයියා කතා කරා පොඩි වැහි පොදක් යනවලු මේ පැත්තට. ශාන්ත ඉන්නවා, පතිරණ ඉන්නවා, රංජුල ඉන්නවා, ප්‍රසන්න ඉන්නවා, පියදාස මාමත් බලාගෙන හිටියලු නම කියනකන්. ඔන්න පියදාස මාමගේ නම කිව්වා. ඊළඟට යන්න හදන්නේ සූර්ය වැවේ ඉන්න ප්‍රේම කුරුල්ල හොයාගෙන. සූර්යව ලියනාරච්චි අයියා එකතු කරගන්න කිව්වා, මාවිම කාන්ති අම්මවත් එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ කඩවත සිට රේණුකා, එයා තමයි මේ සින්දුව පටන් ගන්න ඔන්න මෙන්න තියලා කතා කරේ. බොහොම අමාරුවෙන් තමයි නම් ටික අහගත්තේ. පුතාලා දෙන්නයි හස්බන්ඩ් වයි තමයි සින්දුවට එකතු කරගන්න කිව්වේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගුඩ් මෝර්නින් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තින්නේ බණ්ඩාර වෙල ඉන්න සාගරී. සාගරී ඔයාවයි ඔයාගේ පවුලි හැමෝමයි මේ සින්දුවට මං එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ රත්නපුරයට ගිහිල්ලා එන්න. රත්නපුරේ ගල්ලෑල් ඉඳන් සශි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා කියනවා අම්මා චිත්‍රා, තාත්තා බුතේජු, අයියා රොමේෂ්, ඒ වගේම තමයි හස්බන්ඩ් චමීර, පුතා ශාක්‍ය ඇතුළු කට්ටිය. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ජනි කොල්ලෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න. මල්ලව පිටිය සුනේත් වෙළඳ සැලේ ඉඳන් අපේ නයනක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියනවා අම්මා පුතා, අම්මා පුතා නෙවෙයි අම්මවයි පුතා අතිසුන්වයි හස්බන්ඩ් සුනේත්වයි ගාල්ලේ ගෙදර ඉන්න සියලුම දෙනාවයි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. වරකාගොඩ අනුරගාමන්ටකටත් ගිහිල්ලම සින්දුව හන්නයම්.
එතරින්න කටීතින් හැමදාම වගේ අදත් සුපුරුදු විදිහටම දේදුනුමාවත හගෙන ඉන්නේ. සම්පත් රුමේෂ් ඒ වගේම තමයි නදී සඳුනි තමරා ලක්ෂි සමන්මලි සාම කුමුදු දේවි පූජා අශානි මේ හැමෝම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ.

0: FM Anupaha, FM Anuhatarai Tashmaata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pieris motor company private limited වෙතින්
3: වේලාව 10යි විනාඩි 23යි
4: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
5: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
6: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
5: අම්මට ඒකත් ඇහුණා.
6: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: Meltol hisrathaya una sempratishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
10: sumudu matupita nisa endan innat pahasui leak wennet na rupiyal 150k vitarak nisa oyage budget ekata galapenawa
11: iting fems aya ekka oyata oyawa mage arinne na
10: oyata thiyena sanipa wennema nathi rogayakda me kathawa ahannako
12: චන්ද්‍රයන් පෙරේත් එමිලි පිටියේ ලයිට් පරීක්ෂණය කරන්න ගිහින් කරහම මගේ වැල් තුනක් බ්ලොක් වෙච්චේ මම මෙදල හත්යා ගැන මට කීප දෙනෙක් කියලා තිබුණා එහෙනම් මම ගියා එහෙනම් මම දවස් 14න් හතරට 17ක් ගත්තා ඊට පස්සේ මම එකෝ එක කරා ආයි දැන් මෙහෙ දීලා ඉවර වෙලා ඉතංගල් ඩොක්ටර් ගෝයාට මොකක් කිසිම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මේක මාත්‍යාට පිසිත් දෙනවා
10: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777
13: ඌවේ කොල්ලෝ කෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
14: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
13: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය Net FM, Net FM.
15: මේ හස්බන්ඩ්.
16: මොකද වයිෆ්?
15: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද?
16: පිටිපස්සේ දොරෙන්.
15: අදත් වරද්දුවනේ. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එක

0: në Netuan. Gjani e këtë edu në mavëtë.
1: Velavë dhe hajaj, vinari visi hajaj. Me sindu e në pasi, mama lesti, akuru e kë vachana galapala. Satya gani vata mudalin thagi dinaga navastava labadena. Akurin akura taranga vata yake kekatu vet. ඒක හන්දා දැන්ම යන්න net fm facebook fan page එකට මුලින්ම කරන්න ඕනි දේ තමයි අපේ net fm facebook fan page එක follow කරන එක ඊට පස්සේ මම ඔයාලට දාලා තියෙන post එක බලා ගන්න පුළුවන් post එකට පුළුවන් තරම් comment කරන්න comment කරලා අපිට contact number එක inbox කරලා තියන්න ඊට පස්සේ post එකත් share කරන්න මතක ඇතුව මොලේසි ඔයාව තරඟෙට සම්බන්ධ කරගන්න මේ පැතර whatsapp message එකක් දාන්න මම game එකට join වෙන්න කැමතියි කියලා ඔයාගේ contact numbers එක මම ඔයාව තෝරගන්න තියෙන ඉඩකඩ වැඩි 0711 95 95 95 තමයි WhatsApp කරන්න ඕනි නම්බර එක. ඒ වගේම තමයි call කරත් කමන්නේ 0112 55 33 33. ඔය හැම දෙයක්ම කරන්න ඔයාට වෙලාව තියෙන්නේ මේ සින්දුව යන කාල වේලාව විතරයි. ඒක හන්දා ඉක්මන් කරන්න කියලා මතක් කරනවා. සින්දුවට යන කලින් ඔයාට මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. මොකද මේක අපි ජාතික වගකීමක් විදිහට තමයි හැම වෙලේම ඔයාට මතක් කරන්නේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. නිකමට කල්පනා කරලා බලන්නකෝ ඔය හානිකර මත්ද්‍රව්‍ය හන්දා කීයක්නම් ප්‍රශ්න අපිට දවසකට අහන්න හම්බ වෙනවද කියලා. මුලින්ම ඔයාට හම්බ වෙන ප්‍රශ්න ටික බලන්නකෝ. ඔයාගේ මුලින්ම ඔයාට අධ්‍යාපනය කඩාගෙන වැටෙනවා. වෘත්තීය අවස්ථා ඔයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා කියලා නිකන් හරි දැනගත්තොත් එහෙම ඔයාට ජොබ් එකක් හම්බ වෙන්න තියෙනවා නම් ඒ chance ඔක්කොම නැති වෙලා යනවා. ඊට පස්සේ ඔයාට තියෙන අවධානය උනන්දුව මේ හැම දෙයක්ම නැති වෙලා යනවා. ඉස්කෝලේ කාලේදී මේ වගේ දේවල් වලට ඇබ්බැහි වුණොත් එහෙම ඉස්කෝලේ යන එකත් ඔයාට නතර කරන්න සිද්ධ වෙනවා. මානසික රෝග ගත්තොත් එහෙම විෂාදය, කාංසාව, ඊට පස්සේ මතකය දුර්වල වීම සමහර වෙලාවට ඔයා සුයිසයිඩ් කරගන්න පවා හිතලා බලන වෙලාවන් තියෙනවා මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත් එක්ක. කවුරුම හරි ආල්වෙක් නිකන් එකපාරකට try කරලා බලන්න කියලා මේ වගේ දෙයක් ඔයාගේ අතට දුන්නොත් කිසිම වෙලාවක පාවිච්චි කරන්න එපා ප්‍රතික්ෂේප කරන්නකම කියලා අපි මතක් කරනවා. ඒ වගේම තමයි ආදරණීය දෙමව්පියන්ට වැඩිහිටියන්ට මතක් කරන්නේවා කවුරු හරි කෙනෙක් මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙනවා පුරුදු වෙන්න උත්සාහ කරනවා වගේ දේවල් දැක්කොතින් එහෙම අහක බලාගෙන ඉන්න එපා. ඒගොල්ලන්ව ප්‍රතිකාර වලට යොමු කරන්න ඔයාට පුළුවන්. ඒ වගේම තමයි උපදේශන සේවාවන් වලට යොමු කරන්න පුළුවන්. මේ හැම දෙයකින්ම තුරන් වෙනවා කියලා කියන්නේ අපේ සමාජය ලස්සන වෙනවා කියන එක. ඉතින් හැමෝටම වගකීමක් තියෙනවා. මතින් තොර රටක් නිර්මාණය කරන්න කියන්නේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් තොර රටක් නිර්මාණය කරන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි දේ තමයි ආයුම ආයුර්වේද වෙදමැදුර පිළිබඳ පණිවිඩය. කමල් බන්දුල වීරප්පිනෝ වෙදමහත්තයා කියලා කියන්නේ ඉතින් දැන් අමුතුවෙන් මතක් කරන්න ඕනි කෙනෙක් නෙවෙයි. එතුමාගේ හාස්කම් වගේ ප්‍රතිකාර ගැන දැන් මුළු රටම දැනුවත්. net fm මහන ඔයාට උනත් ගොඩක් වෙලාවට අහන්න හම්බ වෙනවනේ සමහර වෙලාවට ඇවිද ගන්න බැරුව ඉන්න අම්මලා තාත්තලා කතා කරනවා ප්‍රතිකාර ගත්තට පස්සේ කොල්ල වගේ ඇවිදින්න කරන්න යන ඊට පස්සේ උපතින්ම වගේ මොනවා හරි ආබාධ වලට ලක් වෙලා හිටිය කට්ටිය කතා කරනවා ඒගොල්ලෝ හරිම සන්තෝෂෙන් දැන් ජීවත් වෙනවා කමල් බන්දුල වීරපිරම් වෙද මහත්තයාගේ ප්‍රතිකාරත් එක්ක රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපිරම් වෙද මහත්තයා කියලා කියන්නේ බෝන වන රෝග සුව කරන්න බෑ කියලා කියන රෝග ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර එතුම ගාව තිනවා නිකන් නම් ටිකක් කිව්වොතින් එහෙම ඩයබටික් වලට ඊට පස්සේ වකුගඩු රෝග වලට ස්නායු රෝග වලට කැන්සර්ස් වලට ගෑස්ට්‍රයිටිස් වලට චර්ම රෝග වලට ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න මා යන්න ඕනි හොඳම තැන තමයි සෙවනගල කිරිබණ්ණාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර යන්න කලින් කෝල් එකක් ගන්න කියලා ඔයාට මතක් කරන්නේ එතනට ගිහිල්ලා නැත්තම් පෝලිමේ ඉන්න හැම සිද්ධ වුණොත් සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 හරි මේ සින්දු අහලා අපි ආයෙත් හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරඟ වටයක් එක්ක කෝල් කරන්න WhatsApp messages එවන්න post එකට comment කරන්න තව පුංචි වෙලාවකින් මම ඔයාව සම්බන්ධ කරගන්නවා

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 34යි. වට පොරොන්දුනා වගේම අකුරෙන් අකුර තරංග වටයක් එක්ක සම්බන්ධ වෙන්න තමයි හදන්නේ. මම බැලුවා Facebook එක පැත්තේ ඉන්න කට්ටියට සම්බන්ධ කරගන්න, ඊට පස්සේ WhatsApp එකේ ඉන්න කට්ටියට chance එක දෙන්න, call කරපු කට්ටියට chance එක දෙන්න. කොහොම හරි අවසානයේදී මගේ ඇස නතර වුණේ WhatsApp messages අතර. කාලෙකින් මම WhatsApp message ජීවපු කට්ටියට game එකට සම්බන්ධ වෙන්න chance එකක් දුන්නේ නැහැ. ඒ හින්දාම තමයි මේ chance එක දෙන්න ඕනේ කියලා මම කල්පනා කරේ. හරියටම කිව්වොතින් යන්න හදන්නේ කඩවතට. කඩවතත් පහු කරගෙන නුවර පාරේ රන්මුතුගල පැත්තට ගියාට පස්සේ තමයි අපිට අද තරංගයට සම්බන්ධ වෙන රේණුකාව හම්බෙවෙන්නේ. රේණුකා, ආයුබෝවන්, සුබ උදෑසනක්.
1: ආයුබෝවන් මල්ලි, සුබ උදෑසනක් වේවා.
0: සුබ උදෑසනක්. හරි මේ ඔයා messages කීයක් විතර දැම්මද? මේ වෙනකොට අපිට යක්කල ඉඳන් කතා කරපු දිනූෂි ඊයේ දවසේ කතා කරලා වචන 33ක අභියෝගයක් දීලා තියෙනවා. රේණුකා, ලෑස්තිද ඒ අභියෝගය බාරගන්න? හරි, තරඟයට යන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. මෙන්න මේකයි තරංගයේ තත්වය. මං ඔයාට අකුරක් කියනවා, ඒ අකුරෙන් ඔයා වචනයක් පටන් ගන්න ඕනි. ඊට පස්සේ ඒ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න තමයි තියෙන්නේ. තප්පර 30 කාලය ඇතුලේ වැඩිම වචන සංඛ්‍යාවක් කියන කෙනාට සතිය ඇතුලේදී අපි දෙනවා රුපියල් 5000ක මුදල් රැග්ගක්. එකම වචනේ දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්න බෑ. අර වචන දෙක ගාන එකතු කරලා කියන වචන තියෙන්නේ, මල් වත්ත වගේ වචන, ඒ වගේ වචන කියන්න බෑ. පැහැදිලි නේද? හරි, දැන් ඔයා ඉන්න ගමේ නමින්ම තමයි මං ඔයාට අකුර දෙන්න හදන්නේ. රන්මුතුගල කියන වචනයේ තුන්වෙනි අකුර මොකද්ද?
1: මයන්න.
0: රයිට්, ඒක තමයි ඔයාට හම්බ වෙනවා අකුර. ලෑස්තිද?
1: ලෑස්ති.
0: අපි යමු තරංගයට.
2: Your time starts now.
1: මපුනා, නංගි, ගාල්ල, ළමය, සම, මිතුරිය, යගුලිය, යෝදයා, යෝගට්, ටයිල්, ලනුව, වරකා, සකුල, නෝචිත, තට්ටේ, යසිත්, තනිකම, මනිනවා, වළඳ, දබාන, නරියා, යාරය, යානය, යසවති, තාලය, යන්තය, යොදය, යකඩ, ඩය, සබන්, නගුල, ලාවලු, ලෙංගතු, තාරාව, වාහන, නුවන්, නලාව, වස්සා, සතිය, යහන, නගරය, යහළුවා, වලහා, හකුරු, රකුසා, සියඹලා,
0: මං හිතනවා හොඳ අභියෝගයක් දෙන්න ඇති කියලා ඔයා රේණුකා. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. සින්දුවට කාවද එකතු කරගන්නේ?
1: හැමෝමයි
0: රේණුකා, දිග්ගටම නෙතහගෙන ඉන්න.
1: ඕකේ.

0: FM, Anupaha FM, Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්
2: වේලාව 10යි විනාඩි 41යි
3: අනුත්තන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් වෙතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast time stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
7: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
8: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස් මෝටෝස්ක වැඩ වැඩිද ට්‍රැෆික් එක හිරවෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
9: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
10: ගින්දර හැන්දෑව විජානු ජානු
11: මේ හස්බ
12: මොකද වයි
11: ඔයාට අතීතයටන චාන්ස එකක් හමුරතින් ඔයාමාව මැරි කරනවා දාපව්
12: නැතුව
11: ඇනේ හිතේ ඇති තමුන් හිතන්ගන්නේ එක පාරක් කරපු මෝඩ වැඩිමං ආපෝසරැක් කරයි කියලද

0: හලෝ, ඔයාගේ ගෙදර මොකක් හරි අලුත් වැඩියා කටයුත්තක් කරන්න ඕනි කියලා නිකමට කල්පනා කරන්නකෝ. ටයිල් ටිකක් අල්ලන්න ඕනි එහෙම කියලා හිතෙනවා කියන්නකෝ. බාත්රූම් එකට යනකොට පොඩ්ඩක් ටයිල් එක ලිස්සනවා වැඩි, දැන් පොඩ්ඩක් ගෙවිලා වගේ නිකන් තේරෙනවා නම් මේ ඇවිල්ලා තියෙන්නේ හොඳ කාලයක්. ඔයාගේ ගෙදර බාත්රූම් එකට ටයිල් ටිකක් අල්ල ගන්නවා නම්, ඊට පස්සේ බෙඩ්රූම් එකට ටයිල් ටිකක් අල්ල ගන්නවා නම්, බාත්රූම් එකට බාත්වෙයා ෆිටින්ග්ස් එක අරගන්නවා නම් මේ ඇවිල්ලා තියෙන්නේ හොඳ කාලයක්. මමත් කල්පනා කරා මේ දවස්වල ටයිල් ටිකක් අරගත්තා නම් හොඳයි කියලා. ගෙයක් හදන්න කලින් වුණා ටයිල් ටිකක් අරන් තියාගන්න හොඳ කාලයක්. මොකද ලංකා ටයිල්ස් වෙතින් 40% දක්වා වට්ටම් ලැබෙනවා, සහ ෂෝරූම් එක අපිව හොයාගෙනම එනවා. ඉතින් මේ වාසි ආයෙත් ඉතින් හම්බ වෙයිද නැද්ද කියලා හිතන්නත් බෑනේ. ඒ හින්දා මැදිරිගිරිය පැත්තේ ඉන්න අපේ ඉෂාන්ව සම්බන්ධ කරගෙන ඉෂාන්ගේ මාර්ගෙන්වත් වැඩේ කරගන්න පුළුවන්ද කියලා බලන්න තමයි හැදුවේ. ආයුබෝවන් ඉෂාන්, සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන් ආයුබෝවන් දැනි ඔන්න මතක් කළා වගේම මේ පැත්තෙන් දැන් වැඩේ කරගන්න පුළුවන් කොണ്ട്. අර කිව්වත් වගේම වාස්තුවම එක පරණ වෙලා තියෙනවා නේද? ටයිල් ටික දැන් පරණයි නා.
0: අර
1: ඕනම දෙයකට ජනි ආවේනික කලාවක් රටාවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දැන් අවුව වැටෙන තැනකට අලන ටයිල් එකක් සාමාන්‍යයෙන් ගෙදර කාමරයකට අල්ලන්නේ
0: නේ. අර
1: මතක් කළා වගේම දැන් බාත්රූම් එකට විතර වතුර රැඳෙන තැනකට අල්ලන ටයිල් එකක් අපි සාලෙට අල්ලන්නේ නැහැ. මේ ඕනම තැනකට ආවෙනික රටාවක් තියෙනවා, කලාවක් තියෙනවා, තාක්ෂණයක් තියෙනවා. මෙන්න මේ හැමදේම තේරුම් ගත්ත සන්නාමය තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. ඉතින් ඔන්න අර ගණි මතක් කළා වගේ වතුර මැද සේල් එක 140% දක්වාම ඩිස්කවුන්ට් හිමි කරගන්න පුළුවන් අවස්ථාවක් අපි අරගෙන ඇවිල්ලා තිනවා. ලංකාවේ ප්‍රථම වතාවට FM 95.4 කවදත් අලුත් අර කාගෙත් නෙත් අපි අරගෙන ඇවිල්ලා එක ප්‍රවර්ධන කලාව අතික්‍රමණය කළ ලංකාවේ ප්‍රථම වතාවට දැන් මොබයිල් ෂෝරූම් එක අරගෙන ඇවිල්ලා අපි අද දවසේ ඉන්නේ මැදිරිගිරි ආදරණීය නගරෙ. ඉතින් මේ වෙනකොටත් ලොකු වටිනාකමක් එකතු කරගෙන, මොකද අලුතෙන් ගියා හදන්න කෙනෙක් හිතාගෙන ඉන්නවා නම්, අතපගේ අලුත් වැඩියා කරන්න හිතාගෙන ඉන්නවා නම්, මේ ඕනම තැනකට හරියට ගැළපෙන විදිහට ඔන්න ඔයගලන්ට පුළුවන් 140% දක්වා බාත්රූම් ටයිල් වෙන්න පුළුවන්. නැත්තම් මේ උපාංග මේ හැම දෙයකම ඔන්න මේ වටිනාකම එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි ඔබට ආරාධනා කරන මේ වටිනාකම නම් මගේ හරගන්න එපා. මොකද ගියක් හදනවා කියන්නේ අලුත් වැඩියා කරනකොට මේ ටයිල් වලට, වාස්තුවේ වලට, උපාංග වලට ලොකු වියදමක් පිරිවැයක් දරන්න ඕන. ඒක ඉක්මනට කරගන්න පුළුවන් අවස්ථාවක් අරගෙන තමයි මේ විදිහට අපි නගරෙන් නගරයට යන්නේ. ඉතින් හැමදාමත් මතක් කරනවා වගේ වසර 50ක දවස්වල ඉතිහාසයක් තියෙන වසර 50ක් පුරාවටම පාරිභෝගික විශ්වාසයේ වටිනාකම හිමි කරගත්තු ශ්‍රී ලංකාවේ ටයිල් කලාව හඳුනලා දුන්නු ආදරණීය සන්නාමය තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා රමණීය ජීවන රටාවට අරුතක් වටිනාකමක් එකතු කරගන්න, ඔබේ ගෙදරට වටිනාකමක් එකතු කරගන්න මේ වටිනාකමත් එක්ක. ඉතින් හවස් කාලේ අපි ඉන්න ආදරණීය සිංගුරත්ගොඩ නගරයේ ඉතින් මොබයිල් ෂෝරූම් එක පැත්තට ඉන්න පුළුවන් 40% දක්වාම ඩිස්කවුන්ට් හිමි කරගන්න පුළුවන් ටයිල් පාස් උපාංග වලට. එන බොහොම ස්තුතියි ජනි සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැත්තට ආවට. දැන් ඉෂාන් මේ විස්තර කියනකොට අපිටත් හිතෙනවා මේ වෙලාවේ බඩු ටික අරන් තියාගත්තා නම් කොච්චර හොඳයිද කියලා. හැබැයි ඉතින් සල්ලි ප්‍රශ්නයක් එනවනේ නේ. 140ක් අඩු වුණත් සල්ලි ටිකක් අතේ තියෙන්න ඕනිනේ. අන්න සල්ලි හොයාගන්න ක්‍රමයකුත් මම ඔයාට මතක් කරන්න හදන්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් දෙන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම සූදානමින් ඉන්නවා. ඔයා සාමාන්‍යයෙන් වගා කරලා සල්ලි හම්බ කරන්න ආස කෙනෙක් නම් ඒ වෙනුවෙන් අත් වෙලක් වෙන්න. දැන් වාට ඉඩමක් තියනවා කියලා හිතන්නකෝ. සින්නක්කර ඉඩමක්. ඔය ඉඩමෙන් වැඩක් කරගන්නෙත් නෑ කියලා හිතන්නකෝ. ෂුවර් එකට කොල්ලෝ ටික ගමේ ක්‍රිකට් ගහන්න තමයි ඔය ඉඩම පාවිච්චි කරනු ඇත්. දැන් වාට පුළුවන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක කතා කරලා වගාවන් හරහා සල්ලි හොයාගන්න හැටි අහගන්න. ඒගොල්ලෝ ඔයාට අවශ්‍ය කරන කෘෂි උපකරණ ටික, ඒ වගේම තමයි පොහොර වර්ග ටික පවා ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඉඩමක් නැති වුණත් ඔයා වෙනුවෙනුත් සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙන. ඒක හන්දා හිත හිත ඉන්නේ නැතුව දැන්ම කෝල් එකක් ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. 011-437-1250 තමයි නම්බර් එක. 011-437-1250. මේ සින්දු අහලා අපි හිමීට ඊළඟ පැයේදී තමයි ආයෙත් හම්බ වෙන්නේ. හැබැයි ඊට කලින් මේ පැත්තෙන් WhatsApp messages දාලා දින කට්ටිය එකතු කරගන්න ඕනි. messages ගොඩාක් තියෙනවා අපිට දාලා. අද වැඩට එනවා කියලා පොල්ල තියපු ශැගි අයියව ආදරෙන් මතක් කරන්න කියලා මට message එකක් දාලා තියෙනවා. අමේ ලාල් මෝටර්ස් එකේ හැමෝම තමයි මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා message එක දාලා තියෙන්නේ. ප්‍රසන්න අයියා තමයි message එක දාන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න අර ශැගිවත් එකතු කරගන්න ඕනි. කරුණාරත්න එක්ස්ප්‍රෙස් එකේ අධිපතිතුමාවත් එකතු කරගන්න කියලා කියනවා. මං හිතන්නේ මේ ප්‍රයිවට් බස් සෙට් එකක්ද හොයදනේ. පරිස්සමෙන් ගමන යන ගමන් අපි වහගෙන ඉන්න ඕනි. ඊට පස්සේ යන්න හදන්නේ දැරණියගල දෙමෙදට ගිහිල්ලා ඉන්න මයුමි පබසරා නංගි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ අම්මා ස්වර්ණමාලිවයි, තාත්තා කපිලවයි, කටුනායක පොලිසිය වැඩ කරන එයාගේ අයියා තරිඳුවයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ ඉංගිරියාවත්තේ තැලිගමයි තියෙන සන්සෙලා ෆැෂන් එකට ගිහිල්ලා ඉන්න. රංජිත්, නිසංසලා, රන්දි, තවින්සා, යසිස්මා සෙට් එක මේ එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. ඊට

ජපානයට යන්න හදන්නේ. ජපානය කිව්වම අපේ ගාමිණී අයියා මතක් වෙනවා. ගාමිණී අයියා එකතු කරගන්න කියනවා යාළුවා නිශාන්තවයි, වයිෆ් ඉන්නවා අරුණ සංජීවනි, පුතා ඕෂද, දුව සේනා, ශ්‍රී ඒගොල්ලන්ගේ අම්මා, ඒ වගේම තමයි ලංකාවේ ගොඩලින්ද ගමේ ඉන්න යාළුවෝ සියලුම දෙනාවයි. ගොඩලින්ද ගමේ තියෙන මලින්දු මෝටර්ස් එකේ අධිපතිතුමා කුමාර අයියවයි එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ලස්ස දෙන්න කියලා යාහිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් දනුෂ්ක, ලොකු දුව දම්සදී, චූටි දුව බිෂේලි, ඒ වගේම තමයි පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. කලවානේ පුෂ්පක්කත් මැසේජ් එකක් දාලා තියෙනවා. දුවල දෙන්නයි මාවයි සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ හන්න යන සින්දුවට එකතු කරගන්නවා. අපි අය ඊළඟ පැයේදී හම්බ වෙලා කතා කරමු. මේ පැත්තට කෝල් කරන්න, WhatsApp මැසේජ් එවන්න, Facebook post එකට comment කරන්න.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM De Dunu Mamata De Dunu Mamata
1: Brought to you by
2: Akunu Laki Nama Hubabun Rata Purama Rasa Genayana Aule Sayama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trust Ke
3: ಹೃದರೋಗ, ಸ್ನಾಯು ರೋಗ, ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಓ ನೇಮ ರೋಗ್ಯಾಕ್ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಡ ವೇದ ಪಹತ ಹಮುವನ್ನ ಬಿಂದು ಐ 773 273 540
4: ಸಿಲೋಮ್ ಗ್ರೀನ್ ಲೈಫ್ ಪ್ಲಾಂಟೇಶನ್ ವತಿನ್ ಅನಾಗತೀಯ ಅಗನಾ ಆಯೋಜನೆಯಾಗ ದನ್ ಮಮತನ್ನ ಬಿಂದು ಐಕೈ 437 12 50
5: ಇರಾವಯ ಉನಗನ್ನ ವಗೆ ಕೇಪು ನಿಸಾ ಮಮ್ಮೆ ಉದಿಮ್ಮ ನಗಿಟ್ಲ ಉಯನ್ನ ಟ್ರೈ ಕಲ
6: ಮಡ ಲಿಂಗ್ ಪಸ್ ಪಂಗುವೆನ್ ಹಾರಿ ಗಿಯಾ
5: ಏಕ ತಮಾ ಒಯ ಮಲಕ್ ವಗೆ ನಗಿಟಲ ಇನ್ನೆ
7: ನಗಿಟ ಗನ್ನ ನಂಗ್ ಲಿಂಗ್ ಪಸ್ ಪಂಗುವ ವಿತರಮೈ
8: ಡಾಮ್ರೋ ವಾಸರ ಮೆದ ಸೇಲ್ ಗೃಹ ಭಾಂಡ ಸಹ ವಿದ್ಯುಲಿ ಉಪಕರಣ ಸದಹ ವಿಶೇಷ ವಾಟ್ಟಾಂ ವಿವಿಧ ಮಾದಲಿ ಸಹ ವಾರ್ನ ರಸಕಿನ್ ಸಿಯಲುಮ ಡಾಮ್ರೋ ಪ್ರದರ್ಶನಾಗಾರ ವಲಿನ್
3: ಹೃದರೋಗ, ಸ್ನಾಯು ರೋಗ, ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಓ ನೇಮ ರೋಗ್ಯಾಕ್ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಡ ವೇದ ಪಹತ ಹಮುವನ್ನ ಆಯುಮ ಆಯುರ್ವೇದ ವೇದ ಮೆದುರು ಭೋಗ ಹಂದಿಯ ಕಿರಿ ಬನ್ನಾರ ಸಿವನಗಲ ಬಿಂದು ಐ 773 273 540
4: ಮಾಸ್ಟರ್ ಗೈಡ್ ಪ್ರಕಾಶನ 2025 ಸಮಗ ಉಸಸ್ ಪೆಲ ಪಸುಗೆ ವಿಭಾಗ ಪ್ರಶ್ನೋತ್ತರ ದೆನ್ ನಿಕುತ್ ವಿ ಅತ ಚಿಲ್ಡ್ರನ್ಸ್ ವರ್ಲ್ಡ್ ಕೆರ್ನಿಯ ಮಾಸ್ಟರ್ ಗೈಡ್ ಬೊರೆಲ್ಲ ಸಹ ಲಂಗಮ ಪೊತ್ತಲಿನ ದೆನ್ ಲಭ ಗನ್ನ ಬಿಂದು ಐ 77 313 36
6: ಬ್ಲ್ಯಾಕ್ ಕರಿ ಎಕಕ ರಸ ಬಲನ್ನ ದೆನ್ ಒಯತ್ ಕೆಮತಿ ಅತಿ ನೇದ ಮೆನ್ನ ಮಾತರ ಫ್ರೀಲೆನ್ ಬ್ಲ್ಯಾಕ್ ಕರಿ ರಸ ಸೋಯಾ ಮೀಟ್ ಬ್ಲ್ಯಾಕ್ ಕರಿ ರಸಟ ಮಸ್ ನುಕಾ ಮಸ್ ಕನ್ನ
3: ಪ್ರತೀಕ್ಷಾವ ಕ್ಯಾಸ ಉನ ಅಂಕ ಪತ ವೇದನಾ ತುರನ್ ಕರನ ದಿವ್ಯಮಯ ಔಷಧಯ ಸೆವನಗಲ ಮಧುಕಾ ಕ್ಯಾಸಟ ಪೆನಿಯ ಸೆವನಗಲ ಆಯುರ್ವೇದ ನಿಷ್ಪಾದನೆಯ ಅಪೇ ವೆದಕಮ ಅಪೇ ಉರುಮಯ 40 ವಸರಕ ಅಭಿಮಾನಯ ಸೆವನಗಲ ಆಯುರ್ವೇದ ಬಿಂದು 47 31 39 540
9: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
10: හොට්ස්පොට් අයියේ
9: ඩේටා නෑ අනේ
10: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
11: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
12: neither ready for this war
13: squash the battle Hitler's Nazi Congress comes to an end
14: together on a day of profound joy a soaring hope
15: the day a planet stops for a game
0: net fm Algo Town.
1: Brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
16: මුරලස් ගමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනුග්‍ය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
8: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 අමතන්න.
0: Net FM Algo Town
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
2: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
19: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
18: වේලාව උදේ 11යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය විමසුමා ඇත් නිවුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටිනවා. පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණි ජනාධිපතිවරයා සභාවේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කරමින් සිටින බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ. ජනාධිපතිවරයා පැමිණෙන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් ඔහු උණුසුම් ලෙස පිළිගත්තා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා පත්‍ර භාරදීම සිදු වුණා. ඉන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇපමත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් මෙලෙස අධිචෝදනා ගොනු කර තිබුණා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM
5: Brought to you by
6: Akunu lake namahu babana rata purama rasa gena yana Aule sama rasa karakana Mather Freela noodles taste ke trust ka
7: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
9: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
10: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
12: ජනි එක දේ දුනු මාවත.

වෙලාව 11යි විනාඩි 8යි අපි ඇවිල්ලා තියෙන්නේ තෑගි පිරුණු ෆන්නි තිරුණු නෙත් FM දේදුණු මාවතේ දෙවනි පැයි වැඩ කටයුතු ටික ආරම්භ කරන්න මේ පැය පටන් ගන්නකොටම කියන්න තියෙන්නේ නෙත් FM Facebook fan page එකේ අද දවසේ Facebook live එක මම මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ ඉතින් කට්ටිය මේ වෙනකොට join වෙනවා හිමීට ඉතින් කට්ටියම දන්නවා මේ පැයේදී අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් එකතු වෙන්න අද දවසේදී අවස්ථාව හම්බ වෙන්නේ අපේ මේ Facebook live එකත් එක්ක join වෙලා අපේ Facebook live එක share කරලා වැඩි වැඩියෙන් comment කරන අයට කියලා. ඉතින් ඒ ගැනත් විස්තරය අනිවාර්යයෙන් මතක් කරන ගමන් තමයි මේ වෙලාවේ දේදුණු මාවතේ දෙවෙනි පැයේ වැඩ කටයුතු ටික අපි පටන් ගන්නෙ. ඔගලන්ට මතක් කරන විශේෂම දේ තමයි මේ වෙලාවේ එන්න Facebook live එකට comment කරන්න මම ලෑස්ති ඔයගොල්ලෝ ගැනත් මතක් කරන්න ඔයගොල්ලන්ව තරඟයට එකතු කරගන්න. Right, ඒ අතරේ මම Facebook live එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න හිමිද? මොකද ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා අපේ Facebook live එක. සඳුනි වැලිවිට ඉන්නවා, ලක්මාලි ඉන්නවා, අපේ ලක්මාලි කඩවත ඉඳන් අහගෙන ඉන්න. ඊට පස්සේ සමන්ත වීරසිංහ ඉන්නවා, අචිනි රණසිංහ ඉන්නවා, දිනූෂා සඳමිනි ඉන්නවා. දිනූෂි කියන්නේ මේ ඊයේ අපිත් එක්ක ගේම් එකට සම්බන්ධ වුණු දිනූෂි. ඊට පස්සේ මකුලදුව රංජිත් දිසානායක අයියා, චම්පා සඳමිනි ඉන්නවා. මේ වගේ ගොඩ දෙනෙක් මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ව අනිවාර්යෙන් මතක් කරන්නම්. ඉස්සරහදීත් ඔයගොල්ලෝ දිගටම comment කරගෙන යන්න. ඒ අතරේ WhatsApp messages කියවන්න හදන්නේ ජනි. අපි ඔයාව සද්දෙටම අහගෙන ඉන්නේ අතරේ වැඩ. එහෙම කියලා අපිට කියන්නේ බණ්ඩාරදුව මුතුහර බ්ලොග් ගල් ආයතනයේ වැඩ කරන මගේ යාළුවෝ සෙට් එක මම ඔක්කොම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. කෑගල් ඉන්න ශිරෝමි අක්කා, සුබ දවසක් ජනි. කොහොමද, සනීපෙන්ද? මටත් දෙනවද සින්දුවක්? එහෙම කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඔයාවයි හස්බන්ඩ් වයි පවුල් හැමෝමයි මේ සින්දුවට. හයි, ගුඩ් මෝර්නින් ජනි මල්ලි, අපිවත් එකතු කරගන්න. එහෙම කියලා මෙසේජ් එක දාලා තියෙන්නේ. දුම්බරින් ලං ලලිත් ප්‍රියංකර, මං ඔයාවත් එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. ඊට පස්සේ අපේ දීපිකා ඩුබායි සිට අපිව අහගෙන ඉන්නවා. ඒ අතරේ අපේ අනුර ලක්ෂ්මන් අපිව බලාගෙන ඉන්නවා කියලා Facebook live එකේ comment කරනවා. සම්පත් රාජපක්ෂ Facebook live එකේ comment කරනවා. අපේ දීප්ති අක්කා Facebook live එකේ comment කරනවා. මං ඉස්සරහදී ඕගොල්ලන්ගේ WhatsApp messages ටිකක් කියවන්න. ඊට පස්සේ මහනුවර අම්පිටියේ ආර්ය ටේලර්ස් එකේ සෝම තිලකයි ආදිත්‍ය මල්ලිත් සුපුරුදු විදිහට අපිව බලාගෙන ඉන්නවා, අහගෙන ඉන්නවා. ඊට පස්සේ මහේෂි අපි වහගෙන ඉන්නේ යටියන්තොට ඉඳන් බෞද්ධ මන්දිරයේ තියෙනවනේ යටියන්තොට බෞද්ධ මන්දිරයේ ගාව තියෙන කඩ සෙට් එකම මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් කඩ සෙට් එකේ ඉන්න කට්ටිය මම එකතු කරගන්නවා. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි මේ දවස්වල සිද්ධ වෙන සුවිශේෂී වැඩ කටයුත්තක් ගැන. මොකද අපි බොහොම ගෞරවයෙන් මතක් කරන දෙයක් තමයි අපේ රටේ සංස්කෘතිය මුළු ලෝකයටම අරගෙන යන දළදා මාලිගාවේ දළදා පෙරහැර මංගල්‍යය පිළිබඳව. දැන් ඊයේ දවසේ තමයි දෙවෙනි කුඹල් පෙරහැර වීදි සංචාරය කළේ. අද දවසේත් මේ වැඩ කටයුත්ත මේ ඉදිරියේදී රන්දෝලි පෙරහැර පවත්වනකම, මහා රන්දෝලි පෙරහැර මංගල්‍යයන් පවත්වනකම්ම ඉස්සරහට වැඩේ වෙනවා. ඉතින් මේ වෙන අතරෙදී ඒ ශිල්පීන් මේ වැඩ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්න ශිල්පීන් සෑහෙන මහන්සියෙන් මේ වෙනුවෙන් වැඩ කටයුතු සිද්ධ කරනවා. මං අර කලිනුත් මතක් කරේ අඩු ගානේ පාවහන්වත් පළඳින්නේ නැතුව තමයි ඒගොල්ලෝ මේ වැඩ කටයුත්ත ඒ ගෞරවයෙන් කරන්නේ. ඉතින් අපිට ඉතින් ඒ වගේ වැඩක් කරනවා කියන එක හිතන්නවත් අමාරුයිනේ. ඒ හින්දා තමයි අපි හැම වෙලේම මතක් කරන්නේ දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඒගොල්ලන්ට ලැබෙන්න ඕනේ කියලා. ඉතින් ලස්සන වැඩක් දැක්කා අපි. දැන් මමත් පෙරේද දවසේදී කුඹල් පෙරහැර බලන්න ගියපු හන්දා මමත් දැකපු වැඩ කටයුත්තක් තමයි මේ ඔයාට හැම වෙලේම මතක් කරන්න. දැන් චෙක් කරලා බැලුවම ඊයේ දවසේත් මේ වැඩේ වෙලා තියෙනවා. ඒ තමයි දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාව මේ අපේ කලාකරුවන්ට, ශිල්පීන්ට පෙරහැරට සම්බන්ධ වෙන කටියට හම්බ වෙනවා. වගේම මේ වෙනකොට ලින්ක් සමහන් ආරක්ෂාවත් ඒ හැමෝම වෙනුවෙන් ලැබෙනවා කියන ආරංචිය මට අහන්න ලැබුණා. මේ පෙරහැර මංගල්‍යයේ පැවැත්වෙන දින කිහිපය පුරා මේගොල්ලන්ට ඒ ආරක්ෂාව හම්බ වෙනවා. උණක් හෙම්බිරිස්සාවක් හැදෙනකොටම අපිට මතක් වෙන ලින්ක් සමහන් ආරක්ෂාව ඔවුන් වෙනුවෙනුත් ලැබෙනවා කියන පණිවිඩය දැනගන්න ලැබුණු එකම සෑහෙන සතුටට කාරණයක් වුණා. ඒ හින්දා තමයි මං ඔයාටත් ඒ ගැන හැම වෙලේම මතක් කරන්නේ. Right, ඉස්සරහදී Facebook live එකේ ඉන්න කට්ටිය මතක් කරන්නම්. හන්ද දැන්ම එන්න නෙත් FM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකට.

වෙලාව 11යි විනාඩි 16යි මම Facebook live එකේ ඉන්න යාළුවෝ කට්ටියත් එක්ක කතා කර කර ඉන්නකොට වෙලාව යනවා දැනුනේම නෑ. ඉතින් මම ඒගොල්ලන්ට මතක් කරා පුළුවන් තරම් කමෙන්ට් කරන්න, යාළුවන්ව Facebook live එකට mention කරන්න. මොකද තව පුංචි වෙලාවකින් අපි තරඟෙත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ තරඟෙත් එක්ක සම්බන්ධ වෙන්න chance එක හම්බ වෙන්නේ එතකොට කියන කාරණාව මම මතක් කරා. ඉතින් ඒ අතර ඒගොල්ලන්ට මතක් කරන්න ඕනි තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි ලංකා ටයිල්ස් mobile showroom එක පිළිබඳව. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක දැන් ඔයාගේ නගරයටම එන හන්දා කොහේවත් ගිහිල්ලා නිකන් රස්තියා දෙවි ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි දන්නවනේ අපේ ගෙදරට ටයිල් එකක් තෝරනකොට අපි මුලින්ම බලන්නේ නිකම්ම ටයිල් එකක්ද කියන කාරණාව නෙවෙයි. ගුණාත්මක භාවය, ඊට පස්සේ මෝස්තරය, විශ්වාසය, මේ හැමදේම අපි බලනවා. ඒ බලනකොට අපිට මුලින්ම මතක් වෙන්නේ ලංකා ටයිල්ස් කියන නම විතරයි. ලංකා ටයිල්ස් එක ඔයාගේ ගෙදරට ගැලපෙනම ටයිල් එක ඔයාට තෝරගන්න පුළුවන් වගේම තමයි මේ දවස්වල ලංකා ටයිල්ස් වෙතින් 40%ක් දක්වා වාසි හම්බ වෙනවා. මොකද වසර මැද වාසි ලංකා ටයිල්ස් එක ඔයාට හම්බ වෙන හන්ද. ඒ වගේම තමයි ඉතින් ඒ වාසිය ඔයාගේ නගරයට එන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ගියත් ඔයාට ලබා ගන්න පුළුවන්. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම ඉන්නවා එතනට ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක කතා බහ කරන්න ඔයාලට chance එක තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාගේ බෙඩ්රූම් එකට දානවා නම් ටයිල්ස් අල්ලනවා නම් බාත්รูම් එකට ටයිල්ස් අල්ලනවා නම් ඒ තැන්වලට විශේෂ වෙන විදියට අලුත්ම ඩිසයින් වලින් එන ටයිල්ස් තමයි ඔයාට තෝරගන්න chance එක හම්බ වෙන්නේ ලංකා ටයිල්ස් එක්ක මේ වැඩේදී. ඉතින් අද දවසේ උදේවරුේ කට්ටිය ඉන්නේ මැදිරිගිරිය නගරේ. හවස් වෙනකොට තමයි ඒගොල්ලෝ හිඟුරක්ගොඩ පැත්තට යන්න සූදානම් ඉන්නේ. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනි. ඒ අතරේ අපි යන්න හදන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගිහිල්ලෙන්න. මොකද කමල් බන්දුල වීරප්පිරිම වෙද මහත්තයා හම්බ වෙන්න ලංකාවේ වටෙන්ම ගොඩ දෙනෙක් එනවා. ඉතින් කැන්සර් එකක් හැදිලා තියෙනවා නම් ඊට පස්සේ ගැස්ට්‍රයිටිස් වගේ පුංචි ලෙඩක් උනත් වෙන්න පුළුවන්. ස්නායු රෝග, ඊට පස්සේ දියවැඩියාව, වකුගඩු රෝග, ඔය ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරප්පිරිම වෙද මහත්තයා ගාව. ඒක හන්දා යන්න තියෙන හොඳම තැනක් තමයි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. මේ වගේ සුව කරගන්න බැරි රෝගයක් තියෙනවා. යන්න කලින් කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගන්න. සඳුදා අඟහරුවාද පෝය දවස් සැරුණම ඉතිරි ඕනිම දවසක විවෘතයි. 0777 300 940ට හරි 0773 273 540ට හරි කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා සුජානි චන්දිමා, ඒ වගේම තමයි චාපා සඳමිනි, මහේෂි සුභාෂිනි, හිරෝෂි නිසංසලා, ඒ වගේම තමයි චමිලා දිල් රුක්ෂි. පැල්මඩුල් ඉඳන් තමයි චමිලා දිල් රුක්ෂි අපිව බලාගෙන ඉන්නේ. සඳුනි වැලවිට මේ වගේ ගොඩ දෙනෙක් ඉන්නවා. මට එකපාරට කමෙන්ට් එක කියව ගන්න බැරි තරමේ කමෙන්ට් තොගයක් අපේ Facebook live එකට වැටෙනවා. ඒ කියන්නේ ඉතින් කට්ටිය තරඟයට සෑහෙන්න උනන්දුයි. අපි ඉස්සරහදී බලමු කවුද තරඟයට සම්බන්ධ වෙන්නේ කියලා.

0: ராணி ஏக்க தே துணுமாவத தே துணுமாவத FM Anupaha FM Anuhatarai Dashma Ata Net FM வேலாவ ඔබ වෙත ගෙන එන්නේ
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
2: ඒත් ලොකු කරලා නේද
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
3: වෙලාව 11 විනාඩි 22යි
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න. වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
5: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
6: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
8: නොතරයියේ පෙරලි කරන NLB Mega Power. දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට සුපිරි මෝටර රතයක්. දිනන ලොකුම සුපිරි tag දෙන එකම නොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
9: රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
10: ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
11: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
10: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සවිය Net FM, Net FM. එකම අරමුණක්. දිස්ත්‍රික්ක දෙකක්. තරඟකරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක් Net FM DJ Night Face to Face Attack Show Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑනවයට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්
12: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
13: අහහ
12: මොකද කරන්නේ ඔයා?
13: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
12: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
14: කිලියේ කිලියේ මනි මනි
0: Paul prashna netuwa hanna jani ek de dunu mavata
13: velave 11 vinade 26 දැන් මේ වෙලාවේ Net FM Facebook live එකේ බලාගෙන ඉන්න කට්ටියට මතක් කරන්නේ තව පුංචි වෙලාවකින් හරියටම කිව්වොත් මේ සින්දුවට පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදරින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න ඒක හන්දා දැන් ඉතින් Facebook live එකේ ඉන්න කට්ටියට තියෙන්නේ පුළුවන් තරම් comment කරලා මගේ අවධානය දිනා ගන්න එක යන්න දාමත් Facebook live එක පැත්තට ගියේ නැත්නම් ඉක්මනටම net fm Facebook fan page එකට ගිහිල්ලා අපේ live එකට join වෙන්න live එක share කරලා පුළු වන්තරම් comment කරලා chance එක අරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඔයාගේ නම ගම contact number එක comment කරන්න නම ගම contact number එක comment කරන්න. එතකොට තමයි මට දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් වෙන්නේ මෙයාට අද chance එක දෙනවා කියලා. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි ෆ්‍රීලන්ස් අන්නාමේ යටතේ එන ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් එක ගැන. මොකද ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් එක කියලා කියන්නේ අපිට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවනේ. අමු තුන පහ වගේම තමයි බදපු තුන පහ කුඩු දැම්මමත් අර කෑම එකට වෙනම රසක් අරගන්න පුළුවන් වෙනම සුවඳක් එනවා. ඒක හන්දා කරන්න තියෙන හොඳම දේ තමයි ගෙදරට ගේන කොළුබඩු ටික අරගන්නකොට අමු තුන පහ කුඩුත් ගන්න ඒ වගේම තමයි බදපු තුන පහ කුඩුත් ගන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි මේ වෙනකොට ඔයාට හොඳ අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. ඒ තමයි ෆ්‍රීලන් වෙළඳසැල් ජාලය තියෙනවානේ. ෆ්‍රීලන් වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව ඊයේ දවසේ ඉඳන් විවෘත වුණා යක්කල නගරයේදී. නොම්බර 56 යක්කල හන්දිය නුවර පාරේ යක්කල කියන රිපියේදී තමයි විවෘත වුණේ. ඉතින් ඔයාටත් පුළුවන් යක්කල නගරේ යවට ඉන්නව නම් එහෙම නැත්නම් යක්කල නගරේ පහු කරගෙන නුවර පාර දිගේ කොළඹට එන කෙනෙක් නම් මේ යක්කල නවතම ෆ්‍රීලන් වෙළඳසැලට යන්න ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන කුළුබඩු ටික සුවිශේෂී වට්ටම් සහිතව ලබා ගන්න පුළුවන් වගේම තමයි මොනවහරි අර පිටරට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් නෑදෑ කෙනෙකුට දුවට පුතාට අම්මට අච්චි අම්මට කාට හරි පිටරටකට යවන්න හිතාගෙන ඉන්නව නම් මේ කුළුබඩු ටික ඒ ටික වැකියුම් පැක් කළාම දැන් සාමාන්‍යයෙන් පිටරට යනකොට වැකියුම් පැක් කළා යවන්න ඕනේ මේ වගේ දේවල්. ඒ වැඩ ටිකත් ඔක්කොම ඔයාට ෆ්‍රීලන් වෙළඳසැලෙන් කරගන්න පුළුවන් යක්කල නගරයේදී විවෘත වුණු. ඒ වගේම මතක් කරන්න ඕනි තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. මම අර හැම වෙලේම මතක් කරන්නේ මේක අපි වගකීමක් විදිහට තමයි මතක් කරන්නේ. විෂ මද්‍රව්‍ය හන්දා මේ හානිකර මද්‍රව්‍ය හන්දා අපේ රටට කොයි තරම් බලපෑම් වෙලා තියෙනවද කියලා අපිට හැම වෙලෙම ප්‍රවෘත්ති අහනකොට මතක් වෙනවනේ. නිකන් කල්පනා කරලා බලන්න ඔයාගේ හොඳට තියෙන ජීවිතේ එකපාරටම නැති නැස්ති කරගන්න ඕනිද කියලා. ඒක හන්දා කවුරු හරි කෙනෙක් ඔයාව මේ වගේ හානිකර මද්‍රව්‍යයන් වලට පොළඹව ගන්න උත්සාහ කරනවා නම් වහාම එයාගෙන් ඈත් වෙන්න කියන මතක් කිරීම මම ඔයාට කරනවා. මොකද දැන් කල්පනා කරලා බලන්න ඔයා මේ වගේ හානිකර මද්‍රව්‍යයක් පාවිච්චි කරනවා කියලා දැනගත්තොත් කවුරුවත් ඔයාට ජොබ් එකක්වත් දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාගේ අධ්‍යාපන කටයුතු එහෙම්ම අඩාල වෙලා යනවා. ඊට පස්සේ ඔයා කරන මොනවහරි අධ්‍යාපන වැඩ කටයුතු අඩාල වෙලා යනවා වගේම තමයි සල්ලි ටික ඔයාගේ අතේ තියෙන. ඒ දේවල් ටික ඔය දේවල් වලටම වියදම් කරලා ඉවරටම ඉවර වෙලා යනවා. අනාගතේ නැති නාස්ති වෙලා යනවා. ඒක හන්දා ඕනි තරම් ක්‍රම තියෙනවා විනෝද වෙන්න. තරුණ පරපුරට නම් ඕනි තරම් ක්‍රම තියෙනවනි. සෙල්ලම් කරන්න පුළුවන්. ඊට පස්සේ සින්දුවක් අහන්න පුළුවන්. කොච්චර වැඩ තියෙනවද කරන්න. ඒ වගේ වැඩක් කළා විනෝද වෙනව ඇනෙන්න මේ වගේ හානිකර මද්‍රව්‍යයන්ට පුරුදු වෙන්න එපා කියන මතක් කිරීම කරන ගමන් තමයි අපි දේදුණු මාවතේ ඊළඟ සින්දුවට යන්න හදන්නේ. දැන් මතක තියාගන්න ඕනි දේ තමයි තව පුංචි වෙලාවකින් ඒ කියන්නේ හරියටම මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න එන්න net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකට වැඩි වැඩියෙන් comment කරලා අපේ live එක share කරන කෙනෙකුට තමයි මම chance එක දෙන්නේ. game එක වෙන හැටි live බලන්න ඕනි නම් ඒත් එන්න net fm facebook fan page එකට වැඩේ කොහොමද වෙන්නේ කියලා S2 එකෙන්ම බලා ගන්න පුළුවන්.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 35යි මම Facebook live එකේ ඉන්න කට්ටියට මතක් කරා තව පුංචි වෙලාවකින් තරඟෙත් එක්ක අපි සම්බන්ධ වෙනවා කියලා. ඒ වගේම තමයි සින්දුවට යන්න කලිනුත් මම ඔයාලට මතක් කරා අපි අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් ඒ පොරොන්දු ඒ විදිහම ඉෂ්ට කරන ගමන් අපේ Facebook live එකට වැඩියෙන් කමෙන්ට් කරලා නම්බර් එක inbox එකට දාලා තිබුණු කෙනෙක්ව ටග් ගාලා සම්බන්ධ කරගත්ත ගේම් එකට ඒ තමයි මේ වෙලාවේ මොරටුවේ ඉඳන් අපිව අහගෙන ඉන්න දුලානි තෙන්නකෝන්. ආයුබෝවන් දුලානි, සුබ උදෑසනක් වේවා. ආයුබෝවන් දුලානි. රයිට්. හරි, අපි තරගෙට සම්බන්ධ වෙලා ඉන්න මේ වෙලාවෙත් මං Facebook live එක බලාගෙන ඉන්න කට්ටියට කියලා තියෙන්නේ පුළුවන් තරම් ඔයාට අමාරුවේ දාන විදිහ අකුරක් කමෙන්ට් කරන්න කියලා. ඉතින් ඒ මං කියපු කාරණාව ඒ විදිහටම කට්ටිය ඉෂ්ට කරන ගමන් තමයි ඉන්නේ. හරි, මේ ඉතින් දුලානි කියන්නකෝ මොකද කරන්න මේ වෙලාවේ? ආරයිට්. හරි, අපි තරඟයට යන්න හදන්නේ. මං ඔයාට දැන් මතක් කරන්නම් තරඟයේ වෙන විදිහ. මම ඔයාට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාට තියෙන්නේ වචනයක් පටන් ගන්න. ඊට පස්සේ ඔයාට ලැබෙන තත්පර 30ක කාලය ඇතුලේ ඒ වචනීය අගාකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට, ඊළඟ වචනීය අගාකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට අර වචන දන්වැලක් වගේ එක දිගට කියාගෙන යන්න තමයි තියෙන්නේ. තත්පර 30ක කාලයක් ඇතුලේ වැඩිම වචන ප්‍රමාණයක් ඔයා කිව්වොතින් ඔයාට මේ සතිය වෙනුවෙන් වෙන් කරලා තියෙන රුපියල් 5000 මුදල් තෑග්ග හිමි වෙනවා. පැහැදිලිද දුලානි?
1: ඔව්, පැහැදිලි.
0: රයිට්. එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඒ වගේම තමයි අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊළඟට තියෙන නීතිය තමයි වචන දෙක ගන්න එකට එකතු කරලා කියන්නේ අර මල් වත්ත, රාවණා ඇල්ල, ඒ වගේ වචන කියන්න බෑ. පැහැදිලිද?
1: ඔව්,
0: පැහැදිලි. රයිට්. අපි යන්න හදන්නේ අකුරෙන් අකුර තරඟ වටය ක්‍රියාත්මක කරන්න. මේ වෙලාවේ දැන් ඔයා මොරටුවේ ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ.
1: ඔව්.
0: මොරටුවේ ඉඳන්ම අපිට කමෙන්ට් එකක් දාලා තියෙන කෙනෙක්ගේ අකුරක් තමයි දෙන්න හදන්නේ. තිලිනි ෆනෑන්, තිලිනි ෆර්ඩිනෑන්ඩෝ. අපිව බලාගෙන ඉන්නවා Facebook live එක මොරටුවේ ඉඳන්. ඔයාට තමයි මේ අකුර දෙන්න කියලා ඔයාට තිලිනි ෆනෑන්ඩෝ තමයි අපිට කමෙන්ට් එක දාලා තියෙන්නේ. ඉතින් තිලිනි වාට දීලා තියෙන අකුර තමයි මම ඔයාට කියන්න හදන්නේ. රබාන කියන වචනේ දාලා තියෙනව නේද? රබාන කියන වචනේ.
1: ඔව්.
0: ඒ වචනේ දෙවැනි අකුර මොකද්ද?
1: බා.
0: අන්න හරි. ඒක තමයි ඔයාට හම්බ වෙන වචනේ. අකුර ලෑසිද තරඟයට යන්න? රයිට්. අපි යමු මේ අකුරින් අකුර.
2: Your time starts now.
1: භාවනාව. වත්ත. සාරු. සාරු ලත. කාර. කාර. වාද. වඳු සාගර. ලංකාව.
0: කාලය අවසන්, කාලය අවසන්, කාලය අවසන්. මට බොහොම ලේසි වුණා අකුරු ගාන ගණන් කරන්න, වචන ගාන ගණන් කරන්න. ඔයා කියපු වචන ගාන කීයක්ද කියලා මේ වෙලාවේ net fm facebook fan page එකේ අපිව බලාගෙන ඉන්න කට්ටිය හරියටම දන්නවා. මොකද මං ඒගොල්ලන්ට පේන්න ගණන් කරා. ඉතින් මේ කමන්නේ, අපි තව දවසක try කරමු. දුලානේ, කවුද එකතු කරගන්නේ මේ අහන්න යන සින්දුවට?
1: බොහොම
0: ස්තුතියි සම්බන්ධ වුණාට. Facebook live එකේ ඉන්න හැමෝමත් එකතු කරගමු. දිගටම net එකේ ඉන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: වේලාව 11 විනාඩි 43යි
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
5: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 011 437 1250
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: ඩම්රෝ ඉන්වර්ට ශීතකරණ 20% වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එක

0: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
1: අනේ මන්ද
0: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකම් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
1: හතර වතේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
2: සතිය දවස්වල හවස හතර ඉඳලා හය වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
3: නෙට් FM හතර වටේ.
4: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
5: නෙට් FM ශ්වේත පූජා.
4: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
5: කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
4: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
5: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
4: අනුශාසකත්වය
5: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
6: බැතිබර දායකත්වය
7: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: මේ හස්ම
8: මොකද වයි
0: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකක්ද කියලා?
8: දන්න
0: මොකක්ද?
8: මගේ ඔළු.
0: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියෙනවා කියලාද මට කන්න?
9: පවුල් ප්‍රශ්න නැතුව අහන්න.

සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන ඔයාට මතක් කරන්න හදන්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක දැන් ඔයාට අවස්ථාව තියෙනවා ඔයාගේ මාසේ ආදායම තව පොඩ්ඩක් වැඩි කරගන්න. දැන් මාසේ අන්තිම හරියට යනකොටනේ ටිකක් කල්පනා වෙන්නේ මේ හම්බ වෙන ආදායමට වඩා ටිකක් වැඩිපුර සල්ලි ටිකක් තිබ්බනම් හොඳයි කියලා. අන්න ඒකට ගැළපෙනම තැනක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. මොකද සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම සූදානමින් ඉන්නවා වගාවන් එක්ක සල්ලි හොයන්නේ කොහොමද කියලා ඔයාට කියලා දෙන්න. දැන් ඔයා කරන්නේ සින්නකර ඉඩමක් තියාගෙන ඒකෙන් වගා කරලා සල්ලි හම්බ කරන්න වගේ හිතාගෙන ඉන්නවනම් අන්න ඒ වෙනුවෙන් අවශ්‍ය කරන උපදෙස් ටික දෙනවා වගේම තමයි ඔයාට අවශ්‍ය කරන කෘෂි උපකරණ ටික පොහොර වර්ග ටික මේ හැමදේමත් ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉදින්. ඒ වගේම තමයි ඔයාට ඉඩමක් නැති වුණත් ඒ ඉඩමක් නැති ඔයාට අත වගාවන් එක සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට සූදානමින් හැකියාව තියෙනවා. ඉඩමක් තිබුණත් නැතත් වගාවන් හරහා සල්ලි හම්බ කරන්න කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. 0111 437 1250 තමයි නම් එක. 0111 437 1250. සිංදුවට යන්න කලින් ඊළඟ පැයට යන්න කලින් මම එකතු කරගන්නවා මේ වෙලාවේ WhatsApp එකේ messages දාලා තියෙන කට්ටියක්. ජනී අපිව සිංදුවකට එකතු කරගන්න කියලා LPT ඉන්න පුන්සරා නංගි message එකක් දාලා තිනවා. මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් ඔයාව මේ සිංදුවට. ඒ වගේම තමයි අපිවත් සිංදුවකට එකතු කරගන්න කියලා පානදුරේ ඉඳන් ධනුෂ්ක මල්ලි අපිට message එකක් දාලා තිනවා. සිංදුවක් ඉල්ලලා තිනවා. අද ඉතින් දෙන්න වෙලා මදි වෙයි මං හෙට අනිවාර්යෙන් දෙන්න. ඊට පස්සේ 10:90 මංගලී ෆැෂන් ගාමන්ට් එකට යන්න හදන්නේ. ආ එතෙන්ට නෙවෙයි යන්න හදන්නේ නිවන්තිදී බෝකුන්දර නිවන්තිදී දේවින්‍යා ෆැෂන් එකට. දීප්ති අක්කා මැසේජ් එකක් දාලා තිනවා. ඉනෝෂ් සර් ඉන්නවා, අනුෂා ඉන්නවා, ලලිතා ඉන්නවා, මානෙල් ඉන්නවා, අමන්දි ඉන්නවා, නදීෂා මිස් ඉන්නවා, ක්‍රිෂාන්ත ඉන්නවා. කට්ටියම එකතු කරගන්නවා. අර බෝකුන්දර නිවන්තිදී ඉන්න සෙට් එක කියනවා 10:90 මංගලී ෆැෂන් ගාමන්ට් එකේ කට්ටියත් එකතු කරගන්න කියලා. අප්සරා තංගල් ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. අප්සරා ඔයාවත් මම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ සින්දුවට. ඒ වගේම තමයි අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනියෝ.

මට මෙසේජ් එකක් දාලා තිනවා සිංගප්පූරුවේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සමිත අක්කා. මම ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. මේ පැතරය එන්න පුළුවන් 0112 55 33 63 කතා කරලා WhatsApp කරන්න 0111 95 95 95ට සින්දු දෙකක් අහලා ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ඊළඟ පැය ආයෙත් හම්බ වෙලා කතා කරමු.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. De Dunu Mamata.
1: Brought to you by
2: Akunu Lucky Namahubabun Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke.
3: ಹೃದರೋಗ, ಸ್ನಾಯುರೋಗ, ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಓ ನೇಮ ರೋಗಯಕ್ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಲ ವೆದ ಪಹತಾ ಹಮುವನ್ನ 0773 273 540.
4: ಸಿಲೋನ್ ಗ್ರೀನ್ ಲೈಫ್ ಪ್ಲಾಂಟೇಶನ್ ವತಿನ್ ಅನಾಗತೀಯ ಅಗನಾ ಆಯೋಜನೆಯಕ್ ದನ್ ಮಮತನ್ನ 0111 437 1250.
5: ಇರಾ ಒಯಾ ಉನಗನ್ನ ವಗೆ ಕೇಪು ನಿಸಾ ಮಮ್ಮೆ ಉದಿಮ್ಮ ನಗಿಟ್ಲ ಉಯನ್ನ ಟ್ರೈ ಕಲ
6: ಮಡ ಲಿಂಗ್ ಪಸ್ ಪಂಗುವೆನ್ ಹಾರಿ ಗಿಯಾ
5: ಏಕ ತಮಾ ಒಯ ಮಲಕ್ ವಗೆ ನಗಿಟಲ ಇನ್ನೆ
7: ನಗಿಟ ಗನ್ನ ನಂ ಲಿಂಗ್ ಪಸ್ ಪಂಗುವ ವಿತರಮೈ
8: ಎಕಮ ಅರುಮುನ ದಿಸ್ವಿಕರ್ ದೆಕ ತರಂಗ ಕರುವನ್ ದೆದಿನೆ ಪುಲತಿಸಿಪುರ ಪ್ರೌಢತ್ವಯಾತ್ ಮಾತಲೆ ಅಭಿಮಾನಯಾತ್ ಮುಹುನಟ ಮುಹುನ ಗೆತೆನ ಎಕಮ ಡಿಜೆ ಸಂಗ್ರಾಮಯಾತ್ ನೆಟ್ ಎಫ್ ಎಂ ಡಿಜೆ ನೈಟ್ ಫೇಸ್ ಟು ಫೇಸ್ ಅಟ್ಯಾಕ್ ಶೋ ಅಟ್ಯಾಕ್ ಶೋ ಎಕಮ ಅರಮುನಕ್ ವೆನುವೆನ್ ಪೊಲೊನ್ನರುವ ದಿಸ್ತ್ರಿಕ್ಕಯ ಡಿಜೆ ನಿಶಿಯಾ ಮಾತಲೆ ದಿಸ್ತ್ರಿಕ್ಕಯ ಡಿಜೆ ಮಧುಷ್ ದೇವನ ವಟೆಯ ಸಂದಹಾ ಸುದುಸುಕಂ ಲಬನ ಮೀಲಂಗ ಜಯಗ್ರಾಹಕಯ ಕೌದ ಕೌದ ಮೇ ಸಿಕುರಾದ ರೇ ನವೇಟ ನೆಟ್ ಎಫ್ ಎಂ ಆಫಿಷಿಯಲ್ ಫೇಸ್ಬುಕ್ ಪಿಟುವೆನ್ ಸಜೀವೀವ ನರಂಬನ್ನ ಒಬೇ ದಿಸ್ತ್ರಿಕ್ಕೇ ಜಯಗ್ರಹಣಯ ವೆನುವೆನ್ ಮನಾಪೆಯ ಫಲ ಕರನ್ನ ಸೂದಾನಮಿನ್ ಸಿಟಿನ್ನ ಸೂದಾನಮಿನ್ ಸಿಟಿನ್ನ
5: මට උන වගේ සේන
9: ලින් පස් පංගුව බමු
10: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036
3: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින් ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 317 540
11: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
12: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
11: අතික්‍රමණ
12: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
11: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980
12: අතික්‍රමණ
11: සාංසාරික සීමා ඉක්මවා යාමට
13: මහාද තාත්ත උච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ
14: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න ඒක අපේ යුතුයකමක් විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක් ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු
15: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
0: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
18: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
17: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ
18: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
19: වේලාව දවල් 12:00

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් මම කතා නවතින

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363 0776-716-1872.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කස්සිනි නානායක්කාර, ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ද සිල්වා.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල ජනපති පාර්ලිමේන්තුවට. අද පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. පළමුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කරන්න නීතිඥ සංගමය සජිත්ත කියයි. යෝෂිතට සහ වසන්ත කරන්නාගොඩට අධිචෝදනා භාර දෙයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ඩෙංගු රාජකාරී වලින් ඉවතට, හෙට සංකේත වැඩ වර්ජනයක. බීමතින් රියපැද වූ හිටපු සුපිරි ක්‍රීඩක වෝනර්ට අධිකරණයෙන් දඩ.
3: Net News, the truth people trust.
4: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා. මේ අතර 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට අද පාර්ලිමේන්තුවට යන්න හිටපු නීතිඥ සංගමය එන්නේ නැහැ කියලා වාර්තා කරලා තිබුණා. ඒ ඇතුළු දවස උණුසුම්ම කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. විසි දෙවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව තවත් පෙත්සම් 4ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ පාර්ලිමේන්තුවේ කටයුතු අද උදෑසන 9:30 ආරම්භ වූ අවස්ථාවේ කතානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින්.
5: 2026 අගෝස්තු 19 දින මාගේ නිවේදනයේ සඳහන් පෙත්සම් 3ට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 121(1) ව්‍යවස්ථා ප්‍රකාරව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති 50 කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් 4ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි.
4: මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා. ඔහු සභාගර්භයේ වෙත පැමිණෙන අවස්ථාවේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ජනාධිපතිවරයාද ආමන්ත්‍රණය කරමින් එම ප්‍රශ්නය ඉදිරිපත් කළේ මෙලෙසින්.
6: ඒ නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, විදේශ රැකියා ජනාධිපතිතුමාත් ඇවිල්ලා ඉන්න ඉඳ මේ ජනාධිපතිතුමා ආපු දවසේම ප්‍රශ්නයක් අහන්න ලැබීමත් මම හිතනවා සතුටුයි. ඒක මේ ජනාධිපතිතුමා පොඩි රටේ ප්‍රශ්නයක් තියෙනවා. 25 ප්‍රමාණය ගත්තම 24 ගන්න ප්‍රමාණය 24 ඊට වැඩිය අඩු වෙලා තියෙන රජයෙන් යවන ප්‍රමාණය.
7: ගරු මන්ත්‍රීතුමා 26 ඊට වැඩිය අඩු වෙලා තියෙන රජයෙන් යවන. ඔබතුමාගේ කීරණ කාරණා පැහැදිලි.
6: ඒක මම මේ තොරතුරු දැනගැනීමේ පනතෙන් අරන් තියෙන විදේශ සේවයකින් දීපු ලිපිය. මම ඕන සභාගත කරා.
7: ගරු මන්ත්‍රී
4: මේ අතර විදුහල්පතිවරුන් පත්කිරීමේදී දැනට පවතින ක්‍රමවේදය සමාලෝචනයට ලක් කර වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රුවන් විජේවීර මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
8: මම ඔබතුමීගෙන් අහන පළවෙනි ප්‍රශ්නය වෙන්නේ විදුහල්පතිවරුන් තෝරාපත් කර ගැනීමේදී පාසල් වලට කිසියම් මේ මූලික අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෙනත් කාර්ය සාධන දර්ශක මත පදනම් වෙච්ච කරුණු සලකා බැලීමට ඔබතුමීලා අපේක්ෂා කරනවාද? විශේෂයෙන්ම විදුහල්පතිවරේ මූලික කාරණා වෙන ඔය මානව සම්පත් කළමනාකරණය ඒ වගේම තමයි විදුහල්පතිවරයා විදියට කටයුතු කිරීමේදී ඒ පාසල සංවර්ධනයට ගෙන ගිය ස්වභාවය සහ ඓතිහාසික පිළිමත කරුණු ඇතුළු කාර්ය සාධන දර්ශක ඔබතුමියලා සලකා බැලීමට අපේක්ෂා කරනවාද කියන කාරණාව
4: එම ප්‍රශ්නෙට අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.
9: ගරු කථානායකතුමනි, සෑහෙන කාලයක් විදුහල්පතිවරුන් පත්කිරීම විධිමත් විදියට සිද්ධ වෙලා නැහැ. ඒ නිසාම තමයි අපි මේ වෙලාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එක්කත් කතා කරමින් මේක පිළිවලක් කිරීම සහ විධිමත් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය අධ්‍යාපනයේ කරන ප්‍රතිසංස්කරණ තුල මානව සම්පත් කළමනාකරණ කියන ඒකුළුණ යටතේ දැනට පවතින ක්‍රමය සමාලෝචනය කළා. ඒ සියලුම සර්කියුලර්ස් සියල්ලම සමාලෝචනය කළා කමිටුවක් හරහා. මන්ත්‍රීතුමා කිව්ව විදියට අර පේපර් ක්වොලිෆිකේෂන්ස් වලට එහා ගිහිල්ලා විශේෂයෙන් විදුහල්පතිවරු පත් කිරීමේදී වෙනත් කරුණු බැලිය යුතුයි කියන එක අපිත් එකඟ වෙනවා. ඒක විධිමත් කිරීම සඳහා දැනට පවතින ක්‍රමය අධ්‍යයනය කළා, සමාලෝචනය කළා, රාජ්‍ය සේවා කොමිසමත් එක්ක සාකච්ඡා කළා. මේක වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
0: මේ අතර 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා අද දිනේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට සිදු කළ ආරාධනය සම්බන්ධයෙන් එම සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම සංගමය විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇත්තේ පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදා වනතුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුඩ මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට කොළඹ මහදීකරණයේ හමුවේ අද අධිචෝදනා පත්‍ර බහර දීම සිදු වුණා. එන අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා අපමත මුදාහැරීමට මහදීකරණ විනිසුරුවරයා නියම කළා. අලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනු කර තිබුණා. දිවයිනපුරා සියලු ඩෙංගු මර්ධන රාජකාරී කටයුතුවලින් අද සිට ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. කටුනායක ගුවන්තොටුපලේ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්නෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් එම තීරණය ගත් බවයි එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
10: විශේෂයෙන්ම මේක පුද්ගලෙක් හෝ නිලධාරියෙක් ස්ථාන මාරු කිරීමක් පමණක් නෙමේ, පසුගිය කාලයේ පුරාවටම ගුවන්තොටුපල පරිසරයේදී අත්අඩංගුවට ගන්න, විශේෂයෙන් 1980 අංක 26 දරන ආහාර පන්ත ප්‍රකාරව අත්අඩංගුවට ගන්න ආහාර එම පරිසරයෙන් ඉවත් කිරීම, එම පරිසරයෙන් පැහැරගෙන යාම සහ නැතිවීම සම්බන්ධව අදාළ ගුවන්තොටුපල සෞඛ්‍ය කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියට දැනුම් දීලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගත්තේ නැහැ ඔහු. ඒ වගේම ඒ භාණ්ඩ පැහැරගත් අයයි සැක කරමින් මාසික සමුළුවේදී කරුණු ඉදිරිපත් කරාම ඊට අදාළව කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙක් මරණ තර්ජන එල්ල කරලා තියෙනවා මහජන සෞඛ්‍ය පරිසරයට. ඒ සම්බන්ධව පැමිණිලි කරලා තියෙනවා, ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඒ වගේම මේ ගුවන්තොටුපල සෞඛ්‍ය කාර්යාලයේ මුදල් සහ රාජ්‍ය මුදල් සහ සම්පත් අවභාවිත කිරීම සම්බන්ධව විමර්ශන අංශයට ප්‍රකාශ ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග අරගෙන නැහැ. කෙසේ වෙතත් මේ සියලුම අනීතික ක්‍රියාවලට එරෙහිව කරුණු දක්වපු ජ්‍යෙෂ්ඨම නිලධාරියා ගුවන්තොටුපල සෞඛ්‍ය කාර්යාලයේ ඊයේ දිනේදී සදාචාර විරෝධී ලෙස සහ පටිපාටික රීතිවලට සම්පූර්ණයෙන්ම නීති විරෝධී ලෙස ස්ථාන මාරු කරලා තියෙනවා. මේ ස්ථාන මාරුව හුදෙක වංචා සහ දූෂණ එළිදරව් කිරීම නිසාම සිදුවුවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ස්ථාන මාරුව වහාම අතිතවලා මේ සිදුවීම සම්බන්ධව පුළුල් අපක්ෂපාතී සම්පූර්ණ විමර්ශනයක් කරන්න කටයුතු කරයි කියලා. එහෙම නැති වුණොත් අපි දැන් අද දිනේ ඉඳලා සියලුම ඩෙංගු මර්ධන රාජකාරීලුන් දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරිසරය ඉවත් වෙනවා. ඒ වගේම හෙට දිනේ සංකේත වැඩවර්ජනයේ නිරත වෙනවා. ඒ වගේම නැවත දැනුම් දෙන තුරු මේ ගැටලුව සම්බන්ධ සාධනීය විසඳුමක් ලැබෙන තුරු සියලුම ඩෙංගු මර්ධන රාජකාරීලුන් දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරිසරය අඛණ්ඩව ඉවත් වෙලා ඉන්න කටයුතු කරනවා. යම් හේකින් මේ තත්ත්වය තවත් වර්ධනය වුණොත්, විසඳුම් නොලැබුණොත් අපි අඛණ්ඩ වැඩවර්ජනයක් කරා යන්න කටයුතු කරනවා.
0: ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන කොමල් පෙරහැර අද පස්සරුවේ වීථි සංචාරය කෙරෙනවා. එම පෙරහැර නැරඹීම සඳහා මේ වන විටත් සැදැහැවතුන් මහනුවරට පැමිණ සිටින බවයි නෙත් නිවුස් නියෝජිත කමල් සුරවීර පැවසුවේ.
11: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන කොමල් පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සම්පාදනය කර තිබෙනවා. අද දින පස්වරු 6:00 විනාඩි 53 උතුරු දිසා මුඛයේ දෙන සුබ මොහොතින් තමයි පෙරහැර පිටත් වීමට නියමිතව ඇත්තේ. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර සිවමහ දේවාල පෙරහැර කැටුව ගවපාර දළදා වීදියේ ඩීඑස් සේනානායක වීදියේ කොළඹ වීදියේ ඊඑල් සේනානායක වීදියේ ඔස්සේ අද වීදියෙන් ඉහළට ගිලදීම තමයි අද සිදු වෙන්නේ. මේ දේවන විට අම්පිසි ආකාරකින් මේ අදත් අපිට උදෑසන ඒ තරම්ම ලොකු විකාශනයක් නොවුණත් පෙරහැර නැරඹීම සඳහා ජනතාව මාර්ගයේ පෙරහැර ගමන් ගන්නා මාර්ගවල යම්සි ආකාරයෙන් රැඳී ඉන්න ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. විශේෂිත ආරක්ෂක වර්ග තුනක් නියමිත ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් සඳහන් කළොත් අද දිනේ පැහැදිලි කාලගුණයක් තමයි මහනුවරේ ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ. සියලුම පොදු පහසුකම් සම්පාදනය කර තිබෙනවා. මම සමන් සුරීර මහනුවර සිටලනා මාලිකා පරිශ්‍රයේ සිට
0: ලබන 22 දක්වා කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරෙනවා. පළමු රන්දෝලි පෙරහැර 23 රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත අතර මේ මාස 27 අවසන් රන්දෝලි මහා පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර මහනුවර ඇසළ පෙරහැරේදී අලියතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන් වහම අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. එමෙන්ම අලියතුන් බියට පත්වන ආකාරයේ අධික ශබ්ද සහිත නලා හඬවන්නන් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ. එවැනි දෑ රැගෙන පෙරහැර මාර්ගයට පැමිණීමටද අවසර ලබා නොදෙන බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා. මේ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසුවේ මහනුවර ඇසළ පෙරහැර ශ්‍රී දළදා වහන්සේ සහ සතර මහා දෙවිවරුන් වෙනුවෙන් පවත්වන පූජෝපහාරයක් බවයි. එය හුදු සැනකෙළියක් නොවන බවද ඔහු අවධාරණය කළා. ඒ අනුව පෙරහැර ගමන් කරන විට ඔල්වර සන්දීම හෝ විසිල් ගැසීම වැනි ක්‍රියාවන්හි යෙදීමද සුදුසු නොවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා. මද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඇතැම් පුද්ගලයන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පෙනී සිට ආසන ලබා දෙන බව පවසමින් විදේශිකයන්ගෙන් අධික ලෙස මුදල් අයකරන අවස්ථාද ඉකුත් පෙරහැර වාරවලදී වාර්තා වුණා. ඒ අනුව එම තත්ත්වයේ වැළැක්වීම සඳහාද පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ. පදික වේදිකාව අවහිරවන පරිදි ආසන පැනවීම වළක්වාලීමටද පියවර ගන්නා බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. මාතලේ බාලිකා පාසලක විදුහල්පතිනියක් පාසලට දරුවෙකු ඇතුළත් කිරීමට පැමිණි පියෙකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් තාරක වානුගුරු මහතා පැවසුවේ මෙය විදුහල්පතිවරුන් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සිදු වූ කුමන්ත්‍රණයක් බවට සැකමතුවන බවයි. නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු චිරංජීවන්ත ධර්මසේන සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
12: දැන් අපි දැක්කා පසුගිය කාලයේ විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල යම් තොරතුරක් වාර්තා වුණා. මාතලේ ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිනියක් තමන්ගේ පාසලට දරුවෙක් ඇතුල් කරන්න ආපු පියෙකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැන් ඇත්තටම මේ පිළිබඳව නෙත් නිවුස් අපි මධ්‍යම බලත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. ඒතොර එහිදී විමර්ශන නිලධාරියෙක් කිව්වේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට ඒ දක්වා පැමිණිල්ලක් හෝ තොරතුරක් ලැබිලා නැහැ, ලැබුණොත් විමර්ශනයක් කරනවා කියලා. දැනට ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය කොයි වගේද?
13: ඔව්, ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය කියලා කියන්නේ 3500කට අධික විදුහල්පතිවරු සංඛ්‍යාවක් මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්න විදුහල්පති සංගමයක්. එතකොට අපිට වගකීමක් තියෙනවා මේ විදුහල්පතිවරු සම්බන්ධයෙන් හොයලා බලන්න සහ විදුහල්පතිවරුන්ගෙන් සමාජයට වෙන බලපෑම් සම්බන්ධයෙන් හොයලා බලන්න. ඉතින් ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් මූලිකවම මාතලේ සහකාර පොලිස් අධිකාරිතුමා එක්ක සාකච්ඡා කළා. මාතලේ පොලිස් ස්ථාන 13ටම කිසිදු පැමිණිල්ලක් ලැබිලා නැහැ කියන එක තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ වගේම අපි මාතලේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අමතල තොරතුරු ලබා ගත්තා. ඒ කිසිම ආයතනයකට නෛතික වශයෙන් පැමිණිල්ලක් හෝ එහෙම නැත්නම් වාචික හෝ ලැබිලා නැහැ. ඒ වගේම අපි අපේ සංගමේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජිතවරු සම්බන්ධ කරගෙන මේ පිළිබඳව හොයලා බැලුවා. කිසිදු විශේෂයෙන් පැමිණිල්ලක් ලැබිලා නැහැ. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා මේකේ යම්කිසි පෞද්ගලික සහ දේශපාලනික අවශ්‍යතාවකට කාගේ හෝ පැත්තෙන් සිදු වෙනවා කියලා. අපිට දේශපාලන පක්ෂයක් නම් කරන්න බෑ, පුද්ගලෙක් නම් කරන්න බෑ. හැබැයි මේකෙන් අගතියක් සිදු වෙන්නේ තමන් උගත් පාසලට, තමන්ගේ දරුවයි ගෙන ගන්න පාසලට, තමන්ගේ ගමේ පාසලට, තමන්ගේ ප්‍රදේශයේ පාසලට සහ සමස්ත විදුහල්පති සේවාවට. ඉතින් ඒ නිසා අපි පුළුල් වශයෙන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. අපි සොයා බැලීමක් කරලා තවදුරටත් අවස්ථාව දීලා තියෙනවා. එහෙම යම් කිසි විදුහල්පතිවරියකගෙන් අවස්ථාවක් උදා වුණා නම් ඒ වගේ ලිංගිකල්ලසක් ඉල්ලන්න ඒ පුද්ගලයාට විරුද්ධව නෛතික වශයෙන් ඒ තියෙන අදාළ ආයතනයක පැමිණිල්ලක් කරන්න.
0: ශ්‍රී ලංකා වෘත්තීය වේදියේ විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් තාරක වානගුරු මහතා සමග සිදු කළ එම සම්පූර්ණ සංවාදය net news youtube නාලිකාවේ ඇතුළත්. එළඹ තිබෙන සරුංගල් සමයේදී සරුංගල් යවමින් සහ තවත් ක්‍රියාකාරකම්වල යෙදෙමින් පවුල් පිටින් විනෝද වීමට තවත් සොඳුරු අවස්ථාවක් ඌව පළාතේ සංවිධානය වනවා. ඌව පළාතේ විශාලතම සරුංගල් සැනකෙළියද වන මෙය ලබන සෙනසුරාදා වැලිමඩ අඹගස්තෝව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඌව පළාතට නවම අත්දැකීමක් වන මෙම සරුංගල් සැනකෙළිය ඌවේ කොල්ලු කෙළු සමාජ මාධ්‍ය සමූහය මගින් සංවිධානය කෙරෙනවා. ඒ සඳහා මාධ්‍ය සවිය ලබා දෙන්නේ net fm radio y ov kello kolo samaj madhya samuhaya wenuen ruwan ratnayaka mahata ema sarungal sarakiliye pilibanda wedi duratat karunu dakkowa
14: uwapalate lokuma samaj madhya jalaya widiyata aluth dewal uwapalatara handuna diipu wenas dewal karana swadina taruna kandayamak widiyata ov kello kello social media network api sangvidhanaya karapu sarungal sarakiliya next level ekata geenna apita net fm sambandha wimat ekak hakiyawa labuna iting kosamaanse 22 holi ekak pawaththena e wage ma dj concert ekak pawaththena food festival ekak thiyena මේ ලස්සන අත්දැකීම ෆැමිලි ඉවෙන්ට් එකක් විදිහට තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ. පවුලේ හැමෝටම පොඩි දරුවෝත් අරන් ආවිල්ලා සරුංගල් එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් අපි පුංචි කාලේ සරුංගල් යවපු ඒ අතීතයට යන්න ලස්සන වැඩසටහනක් තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඌපලාතේ වගේම ඌපලාතෙන් පිට ඉන්න හැමෝටම අපි ආරාධනා කරනවා සුන්දර අඹගස්තෝව ඌපර්ණගම තියෙන ග්‍රවුන්ඩ් එකක්. ඉතින් මේකට එන්න මේ එක්ස්පීරියන්ස් එක ගන්න කියලා.
0: මෙම සරුංගල් සැනකෙළේදී පාසල් සහ විවෘත යන අංශ දෙකකින් වෙන් වෙන්ව ජයග්‍රහකයන්ද තෝරා ගැනෙනවා. එලෙස තෝරා ගන්නා ජයග්‍රහකයන්ට වටිනා ත්‍යාගද ලබා දීමට නියමිතයි. සැනකෙළිය ආරම්භ වන්නේ සෙනසුරාදා සවස 3ටයි. රාත්‍රී 10 දක්වා සැනකෙළිය පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් තරගයට ඉදිරිපත් වන සරුංගල් කරුවන් ලියාපදිංචි කිරීම දහවල් 2 සිට ආරම්භ වෙනවා. ඒ අනුව කල් වේලා ඇතිව පැමිණ සිය සරුංගලය ලියාපදිංචි කරගන්නා ලෙසයි සංවිධායකයන් සරුංගල් කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ. මෙම සරුංගල් සැනකෙළිය සඳහා ඌව පරණගම ප්‍රාදේශීය සභාව සහ අඹගස්තෝව පොලිසියද සංවිධාන සහාය ලබා දෙනවා. ඔස්ට්‍රේලියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් වෝනර්ට සිඩ්නි අධිකරණයක් විසින් බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් දඩ නියම කර තිබෙනවා. ඔහුට මෙලෙස නියම කර ඇති දඩය ඕස්ට්‍රේලියානු ඩොලර් 1500ක්, ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් 350,000ක් පමණ වනවා. මීට අමතරව ඔහුගේ මෝටර් රථයට මාස 12ක කාලයක් සඳහා ඉන්ටර්ලොක් උපාංගයක් සවි කිරීමටද අධිකරණය විසින් නියෝග කෙරුණා. මෝටර් රථයට ඉන්ටර්ලොක් උපාංගයක් සවි කිරීම මගින් බලාපොරොත්තු වන්නේ වරදකරු කෙරුණු ඩේවිඩ් වෝනර් ඉදිරි මාස 12 තුළ නැවත වරක් බීමත්ව රිය පැදවීම වැළැක්වීමයි. මෙම උපකරණය මෝටර් රථයේ උපකරණය පූර්වයේ සවි කරන අතර එසේ වූ විට මෝටර් රථය පණ ගැන්වීමට පෙර රියදුරු හුස්ම සාම්පලයක් ලබා දිය යුතු වනවා. එවිට උපකරණයක් මගින් හුස්මෙහි ඇති මද්‍යසාර ප්‍රමාණය මනිනු ලබන අතර මද්‍යසාර මට්ටම නියමිත සීමාව ඉක්මවා ගොස් ඇත්තේ නම් මෝටර් රථයේ එන්ජිම ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ අතර ඩේවිඩ් මෝන බීමත්ව රිය පැද වූ බව හඳුනාගෙන ඇත්තේ සිඩ්නි නගරයට ආසන්න ප්‍රදේශයක අහඹු ලෙස සිදු කරන ලද හුස්ම පරීක්ෂාවකදී. ඒ සමග ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහුගේ රුධිරයේ මද්‍යසාර මට්ටම රිය පැදවීම තහනම් මට්ටමට දෙගුණයකටත් වඩා වැඩි බව පසුව හඳුනාගෙන තිබෙනවා. මේ පිළිබඳ කළ ප්‍රශ්න කිරීම්වලදී ඩේවිඩ් වෝනර් අධිකරණයේදී කියා සිටියේ රිය පැදවීමට පෙර සුදු පැහැති වයින් වීදුරු 3ක් පානය කළ බවයි. පාරායිනේ හුස්ම ගැනීමේ පරීක්ෂණ ස්ථානයක් දැකීමෙන් පසු තමන් මෝටර් රථේ නැවැත්වූ බවත් මෝටර් රථේ සිටි කාන්තාවක සමග ආසන මාරු කිරීමට උත්සාහ කළ බවත් ඔහු අධිකරණයේදී වැඩිදුරටත් පැවසුවා. ඩේවිඩ් වෝනර් මීට මාසයකට පමණ පෙරද බීමත්ව රිය පැදවූ බවට චෝදනා ලැබුවෙක්. ඒ වරද ඔහු ඒ සම්බන්ධයෙන් වරද පිළිගත් කෙනෙක්. මේ වන විට ඩේවිඩ් වෝනර් පසුවන්නේ 39 වන වියේ. ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරඟ 112ක් සහ එක්දින තරඟ 250කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු දැන් ඔහු ක්‍රිකට් විස්තර විචාරකයෙකු සහ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වී සිටින්නේ. net news cinemawa net news meelanga pradhana pravruti prakashaya savasahaya itihata etek pain pay pravruti bala porottuwanna mohutin mohuta wenaswana aluthma toraturu sandaha net news youtube nalikawata saha net news facebook pituwata pivissenna natahuth net news.lk apage web adawiyata pivissenna
15: Net News Rava Pratirava.
16: ජනතාව විශ්වාස කරන සත්‍ය net news සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් සේවයේ හිටපු කීර්තිමත් නිලධාරියෙකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකුඩි මහතාද අදහස් පළ කළා.
17: net fm ගුවන් විදුලි විකාශය නූතන රේඩියෝ කලාවේ කරවුම් ලක්ෂයක් ලෙස මා හඳුන්වනවා. විශේෂයෙන්ම කාලීන සිදුවීම් ඉතාමත්ම නිවැරදිව සහ ක්‍රමවත්ව වගේම ඉතා ඉක්මනින්ම ග්‍රාහකයා අතර පත්කිරීමට ඔවුන් දරන වෙහෙස ඉතාමත් ප්‍රශංසනීයයි. ඕනෑම කාලීන මාතෘකාවක් සම්බන්ධව අවශ්‍ය විද්වතුන් ඒ වගේම ඒ සම්බන්ධව දැනුම ඇති පුද්ගලයන් සම්බන්ධ කරගෙන මහජනතාවගේ අදහස් දෙහා ගොනු කරමින් එම වැඩසටහන් ඉදිරිපත් කිරීම ඉතාමත්ම ප්‍රශංසනීය තත්ත්වයක තියෙන බව කාටත් නොරහසක්. විශේෂයෙන්ම වර්තමාන ඩිජිටල් අවකාශය තුළ තොරතුරු දැනගැනීමේ ආශාව පිනවීම සම්බන්ධව ඔවුන් ක්‍රියා කරන ආකාරයත් ඉතාමත්ම ප්‍රශස්ත මට්ටමක තිබෙන බව කිව යුතුමයි. වෙනස් වන ලෝකයේ වෙනස් වන ස්වභාවයේ වේගවත් භාවයට අනුකූලව තොරතුරු නිවැරදිව ග්‍රහණය කර ඒවා නිවැරදිතාවය තහවුරු කර ගැනීමෙන් පසු ග්‍රාහකයන් අතර පත්කිරීම තමයි ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ. බොහෝ අවස්ථාවලදී සමහර ශිල්පීන් මෙම ක්‍රියාවලිය තුළ විශාල ප්‍රශ්නවලට මුහුණ දෙද්දී මම විශ්වාස කරනවා net fm මේ හැම අභියෝගයක්ම ඉතා හොඳින් ජයග්‍රහණය කරමින් තව චිරාත් කාලයක් ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි ග්‍රාහකයන් වගේම ඩිජිටල් අවකාශයේ තොරතුරු දැනගැනීමේ සාපිපාසාවෙන් පෙළෙන සියලුම මහජනතාව වෙත තොරතුරු සැපයීමේදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ඔවුන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
15: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura දේදුණු මාවත දේදුණු මාවත
18: brought to you by
19: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
20: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
21: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250
22: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ
23: උදා ලින්ක් පස් පංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජයක් වගේ
24: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි ශල්ල

0: කිව්වොත් අපි කිව්වා ගැන්ද හයයි බන් කරකවපන් ලාලාලාලා
1: දෑහි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: ඒ සද්ද බොම කරකයි.

වෙලාව 12යි විනාඩි 29යි. සත්‍ය බොහොම කටුකයි කියලා කියන්නේ අපි දේදුණු මාවතේ අවසාන පැයට තමයි. අද දවසේදී මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ පැයේදී මට තියෙනවා බාර දූර රාජකාරි ගොඩක්. මොකද මේ වෙනකොට WhatsApp messages ඉවලා තියෙන කට්ටිය, call කරපු කට්ටිය, ඒ හැමෝම එකතු කරගන්න වගකීම කරේ තියාගෙන තමයි දේදුණු මාවතේ අවසාන පැයේ වැඩ ටික මේ විදිහට මම පටන් ගන්න. ඉතින් පැය පටන් ගන්නකොටම කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මට call කරපු කට්ටිය ඇතුළේ ඉන්නවා. මීටියාගොඩ ඉඳන් අපිට කතා කරපු අපේ සුමන නැන්දා, එයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම තමයි බදුරලී ඉඳන් අශෝක අක්කා කතා කරායාගේ හස්බන්ඩ් බයි අම්මා බයි පවුලේ සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ රඹුකන කොටගම ඉඳන් ධම්මිකා අක්කා සුබුරුදු විදිහටම කතා කරා, පොළොන්නරුවේ රමණී කතා කරා, ඒ වගේම තමයි අලව්වේ කරෝ අක්කා කතා කරලා කිව්වා උපන්දිනයක් තියෙනවා අනිවාර්යයෙන්ම සුබ පතන්න කියලා. ඉතින් ඒ සුබ පැතුම අනිවාර්යයෙන්ම කරන්න ඕනිනේ. ඒ හින්දා තමයි මම යන්න හදන්නේ අලව්වේ කරුවක් කලයි ගෙදරට කේක් කෑල්ලක් කාලෙන්න. අද අමපාණිදුව. හරිව අපි හැමදාම මතක් කරන්නේ අමපාණි අන්නයාගේ හැපි බර්ත්ඩේ එක. අද 19 වෙනි උපන්දිනය තමයි සමරන්නේ. අද ඒ ලෙවල්ස් එක්සෑම්ස් වලට ගිහිල්ලා ඉතින් එක්සෑම් එක හොඳටම කරගෙන ඇති කියලා අපි හිතනවා. ඉතින් අමපාණිට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි, ඉතින් පවුලේ කට්ටිය ඉන්නවා. ඊට පස්සේ මල්ලි, අනුජ, මොවින්දු මේ කට්ටියත් අපේ අමපාණිට සුබ පතන්න එකතු වෙනවා කියලා කරුවක කතා කරපු වෙලාවේ මට කිව්වා. ගොඩක් ආදරෙන් net fm team එකේ අපි හැමෝමත් අමපාණිට සුබ පතනවා, සුබ උපන්දිනයක් වෙන්න කියලා. ලක්මාලි කඩවත ඉඳන් අපේ මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියනවා කුමාර මිස්, දුල්මි, ගයන්, දිනිඳු, හර්ෂණ, තිනුලි ඇතුළු සෙට් එකම මම එකතු කරගන්නම්. ඒ වගේම තමයි ලෂිනි කුරුණෑගල ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. මම එකතු කරගන්නම් ඔයාවත් මේ සින්දුවට. ඒ වගේම තමයි ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. හම්බන්තොට කළුදොදල් කඩේ මගේ යාළුව කට්ටිය, ශානක ආනන්ද, නිලන්ත, මහීම, සසීමා, රන්දිමා සෙට් එකම එකතු කරගන්නම්. ජනි මාත් අහගෙන ඉන්නේ කියලා අර කවදාවත් නම කියන්නේ නැති අපේ නම නැති මට මෙසේජ් එකක් දාලා කියලා දෙනවා. ඒ වගේම තමයි ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා සුබුරුදු විදිහටම අහගෙන ඉන්නවා. කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජා අපිව අහගෙන ඉන්නවා. ඒ වගේම තමයි ගාල්ලේ චීන කොරටු ඉඳන් යමුනා ලසන්ති අක්කත් අපිව අහගෙන ඉන්නවා. හස්බන්ඩ් ප්‍රේමරත්න පුතා පුබුදු ලක්ෂාන් සියලුම නෑදෑ හිතු මිතුරන් ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. අම්පාර පරණ ගාමන් හන්දියට අනිවාර්යෙන් යන්න ඕනි. මොකද අපේ අතු කෝරල අයියා හෙල්මට් ජගත් කඩේ ඉඳන් සද්දෙනවා මේ වෙලාවේ දේදුණු මාවත අහගෙන ඉන්නවා. මම එකතු කරගන්නම් ඔයාවත්. ඊට පස්සේ අපිට යොහානිගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ට්‍රෝස් එකේ චන්දන සහ චාන්දනි. අද නම් ඉතින් බැරි වෙයි, හෙට අනිවාර්යෙන් දෙන්නම්. හොඳද? අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද දන්නවද? ශෂි කොහේ ඉඳන්ද කියලා නැහැ. එකතු කරගන්න කියලා කියනවා අම්මා උෂානිව, තාත්තා හේමන්තව, මල්ලිලා දෙන්න ඉන්නවා තෙනූජ සහ හසිතව. මම එකතු කරගන්නම්. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම. ඒ වගේම තමයි අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. කවුද මේ? මට හොයාගන්න බෑ නමක්. දුලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අපේ අම්මාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ අම්මා පොඩි බිස්නස් එකක් පටන් ගත්තලු. අපේ මේ උදේශිකා නිරූපමාලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ අර රෙදි කඩේ තියෙනවානේ නිරූ ටේලර්ස් එක, අන්න එතන ඉස්සරහ කඩයක් දාලා රොටි, ඉන්දියාප්ප, වඩේ එහෙම තියෙනවලු. දැන් ඉතින් මට එතෙන්ට යන්න හිතෙනවා. ගොඩක් ආදරෙන් ඔක්කොම එකතු කරගන්නවා. අම්මා චිත්‍රා, තාත්තා විජේදාස ඇතුළු කට්ටිය තමයි වැඩේ පටන් අරන් තියෙන්නේ. ඉතින් මාත් එන්නම් වෙලාව ගෙඟුරු දාලා කහට එකක් එහෙම බීලා යන්න උතෙන්ට ඇවිල්ලා වැඩයක් කාලා. ජනි අපිවත් එකතු කරගන්න. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ මගේ යාළුව කට්ටිය. එකතු කරගන්න කියලා කියනවා සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂි, ලක්මුතු, මදුවන්තන ඇතුළු සෙට් එකම. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. කොළොන්නේ ඉඳන් අපි වහගෙන ඉන්න දිනීකා දුව කවිත් මාවත් එකතු කරගන්න කියලා මං කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. ත්‍රිකුණාමලය පහේ කණුවේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ පුංචි බණ්ඩායියයි පවුලේ හැමෝමයිත් එකතු කරගන්නවා. ඒ අතරේ මතක් කරන්න ඕනි මේ දිනවල ක්‍රියාත්මක වෙන වැඩ කටයුත්තක් පිළිබඳව. මං අර පෙරහැර බලන්න ගිය වෙලාවේ ඇවිල්ලා ඔයගලන්ට මතක් කරේ මෙන්න මෙහෙම වැඩ කටයුත්තක් වෙනවා, මේක සෑහෙන්න වටින දෙයක් කියලා. ඒ තමයි මේ දිනවල මහනුවර මුළු නගරයම අසිරි ගැන්විලා තියෙන්නේ දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයත් එක්කනේ. ඉතින් මේ
පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙන සියලුම ශිල්පීන් වෙනුවෙන් දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය වගේම සමහන් ආරක්ෂාවත් ලබා දෙන්න ලිංක් නැචුරල් ආයතනය කටයුතු කරලා තියෙනවා. ගොඩාක් වෙලාවට රෑට වීදි සංචාරය කරනකොට පෙරහැර එක්කෝ පිනි බානවා. මේ දවස්වල තියෙන මේ කාලගුණ තත්වයත් එක්ක කොහොම වෙයිද කියලා හිතන්න බෑනේ. උණක් හෙම්බිරිස්සාවක් එහෙම හැදුනොත් මේ වැඩේ අනිවාර්යෙන් පේවිලා කරන්න තියෙන වැඩක්නේ. ඒ හින්දා තමයි මේ ආරක්ෂාව වෙනුවෙන් සියලුම කලාකරුවන්ට සියලුම ශිල්පීන්ට සමහන් ආරක්ෂාව මේ විදිහට ලබා දෙන්නේ. රටම බලාගෙන ඉන්න මේ වගේ වැඩ කටයුත්තකදී සමහන් මේ විදිහට ඉස්සරහට ඇවිල්ලා ඒ කලාකරුවන් වෙනුවෙන් මේ ශිල්පීන් වෙනුවෙන් කරන මේ වැඩ කටයුත්ත අපි අනිවාර්යෙන් අගය කළා ඔයාලට මතක් කරන්න ඕන. උණක් හෙම්බිරිස්සාවක් හැදුණු ගමන් අපිට මතක් වෙන්නේ ඉතින් සමහන්නේ. අපි යමු මේ සින්දු අහන්න.

ගෙවමුද කල් කියල ඇහුවට සාමාන්‍යෙන් අසනීපතත්වයක් හැදුනට පස්සේ එහෙම කල්ලරෑර ඉන්න හරියන්නේ නැහැ. ගොඩාක් වෙලාවට අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ මොකක් හරි ලෙඩක් හැදුණු ගමන් බටහිර වෛද්‍ය විද්‍යාවේදී කිව්වොතින් එහෙම අනේ මාමේ අනේ අම්මේ අනේ තාත්තේ මේක සුව කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි ඉවසගෙන ඉන්න තමයි වෙන්නේ වගේ දෙයක් කිව්වොත් එහෙම අපිත් පුරුදු වෙලා ඉන්නේ එහෙම ඉවසගෙන ඉන්නනේ. හැබැයි ඉතින් ඔය අමාරුත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතාගන්න බැරි තරම් අමාරු අපිට එනවනේ. කැන්සර් එකක් එහෙම හැදුනොතින්, ඩයබටික් හැදුනොතින්, ඊට පස්සේ වකුගඩුවල ලෙඩක් හැදුනොතින් සෑහෙන අමාරුවකට අපිපත් වෙනවනේ. අපි විතරක් නෙමෙයි මේ රෝගයට ගොදුරුණු කෙනාගේ වටේ පිටේ ඉන්න කට්ටියත් ඒ විදිහටම දුක් වෙනවා. ඒ හින්දා තමයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන ඔයාලට මතක් කරන්නේ. කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා ඔය ඕනිම සුව කරන්න බෑ කියන ලෙඩකට ප්‍රතිකාර අරගෙන ප්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා කියලා කියන්නේ. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර සඳුදා අඟහරුවාද පොය දවස් සැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 300 940ට කතා කරලා හරි 0773 273 540ට කතා කරලා හරි ඔයාට වැඩි විස්තර දැනගන්නත් වෙලාවක් වෙන් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ෆ්‍රීලන් නිවසින් නෙන ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් වාගේ ගෙදරට අනිවාර්යෙන්ම අදම අරගෙන යන්න. මොකද අර ඉන්දියාවේ මසාලා රහට ගෙදර දීම කෑම වේල හදාගන්නව නම් ඒ ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක විතරමයි. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන හන්දා කිසිම බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. එළවලු වලට ග්‍රීන් කරි මසාලා පවුඩර්, මාළු ජාති වලට රෙඩ් කරි මසාලා පවුඩර්, මස් ජාති වලට නම් බ්ලැක් කරි මසාලා පවුඩර්. කෑමකට ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් දාලා හැදුව කියලා කියන්නේ කෑමට එකතු වෙන කට්ටිය සර්ප්‍රයිස් වෙලා තමයි නැගිටින්නේ. WhatsApp එක පැත්තට අග්ගාලා බලන්න හදන්නේ අපේ ජයම්පති අයියා බුලත් ගොහපිටියේ ලෑවලින් දැන් සුපුරුදු විදිහට මැසේජ් එක දාලා තිනවා. එයාගේ වයිෆ්ටයි බබාලා දෙන්නටයි සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙන කෙනෙක් ඉන්නවා. හෙට්ටිකන්දි නිරෝෂක්ක එකතු කරගන්න කියලා තියෙනවා. හස්බන්ඩ් සමන්වයි බබාලා තුන්දෙනා ජනුක දිනුක යෙනුකි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. ඇහැලිය ගොඩ ලක්මණ ඉඳන් අපේ චන්ද්‍රසිරි අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ හැමෝම එකතු කරගන්නම් මේ හන්න යන සින්දුවට. ඒ වගේම තමයි පිළියන්දල කහපොල හේලිත ෆැෂන් එකේ ඉඳන් අහගෙන ඉන්න මගේ අපේ චතු ඇතුළු කාන්තා බලකාය එකතු කරගන්න ඕනි. සමන්ති, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජන්ති, නිශාන්ති, සුනීතා, නිලූකා, දෙව්මි ඇතුළු සෙට් එකම එකතු කරගන්න ඕනි. අද උපන්දිනය තියෙනවා නිලූ අක්කගේ. නිලූ අක්කට සුබ පතන්න කියලා චතු උනංගේ කියන්න අමතක කරලා නැහැ. නිලූ අක්කේ සුබම සුබ උපන්දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ ප්‍රියංගණී අක්කා. යටියන්තොට ඉඳන් අපි වහගෙන ඉන්නේ. ඒ වගේම තමයි ඇඹිලි පිටියේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ මදුණංගි සුපුරුදු විදිහටම අදත් මැසේජ් එකක් දාලා තියෙනවා. මොරටුවේ සුජානි චන්දිමා ඉන්නවා. කුරුණෑගල ඉඳුල්ගොඩ ඉඳන් අපේ තරංගා දිසානායක අද මැසේජ් එකක් දාලා තියෙනවා අහගෙන ඉන්නවා කියලා. ඒ වගේම තමයි කඩවත ඉඳන් අපි වහගෙන ඉන්න සඳ මාල් ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. ඒ වගේම තමයි අද තමයි මුලින්ම මැසේජ් එකක් දාන්නේ ජනි ඔයාට. අපිවත් සින්දුවකට එකතු කරගන්න. යටියන්තොට සේපාලි හෝටලේ ඉඳන් සේපාලිකා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මඟුලලෝ රංජිත් දිසානායක අයියා ඉන්නවා. ඒ වගේම තමයි අපි වහගෙන ඉන්න දමිත් ජනිත් මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම තමයි යන්න ඕනි වඩු මුල්ල හන්දියේ තියෙන එළවලු කඩේට ගිහිල්ලා එන්න. එකතු කරගන්න ඕනි අපි වහගෙන ඉන්න අපේ කෞශල්‍ය නංගිව මේ සින්දුවට. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම තමයි සුබදහවලක් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ පිටකොට ඉඳන් අපි වහගෙන ඉන්න බුද්ධිකා. ඔයාගේ පවුලේ හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට. අරංගල කන්ද ඉඳන් ඉසිර උදර්ශන අපි වහගෙන ඉන්නවා. එයාගේ අම්මවයි තාත්තවයි අක්කවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. කිරිල්ලවල සිට කුමුදු ඔයත් අපි වහගෙන ඉන්නවා කියලා මන් දැන් මැසේජ් එක දැක්කා. ඒ වගේම තමයි මාපලගම PLJ අයියවත් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM anu paha, FM anu hatarai da jumata, Net FM. Velava oba veta gena enne.
1: Aa enna sir. Malli enna ennama kade diunu karana ne.
2: Man ithin LB run ayek ganudenu karanne mahatthaya ad ekek innat kalin indan ne.
1: LB run ay thamai mage haiya.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: වෙලාව 12 විනාඩි 45යි.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0147 31 33 540.
11: ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
12: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
11: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සවිය Net FM, Net FM.
13: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. More of the වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
11: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් 5ම දවල් 1 ඉඳන් හවස 4 වෙනකන්
14: ගින්දර හැන්දෑව විජානු. ජානු.
15: කවදත් අලුත් කාගෙත් නෙත්
16: මේ වයිෆ්
17: මොකද හස්බන්ඩ්
16: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංගා පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා
17: අයියේ
16: රිස්ක් එක වැඩිනේ
17: ඒ කිව්වේ
16: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ
17: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද
11: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
4: වෙලාව 12:48 බොහොම පුංචි වෙලාවයි තියෙන ටග්ගාල කට්ටියව මතක් කරන්නම් යන්න කලින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා බරුදැල් පොල SL ප්‍රනාන්දු අයියා මැසේජ් එකක් දාලා තිනවා ඉතාලියේ මෙසීනා වල ඉඳන් අපේ අනුර ලක්ෂ්මන් අයියා මැසේජ් එකක් දාලා තිනවා යාගේ පවුලේ හැමෝමත් එකතු කරගන්න කියනවා අද අපේ අම්මගේ උපන්දිනේ අම්මට සුබ පතන්න එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා අම්මගේ නම තමයි දමයන්ති අමරසිංහ සුබ උපන්දිනයක් වේවා කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා කියන්නේ හෝ අන්දරින් ඉඳන් අපි වහගෙන ඉන්න රුක්මණී අක්කා ඒ වගේම තමයි අපි දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක යටි අන්තරින් ඉඳන් අපි උසපුරුදු විදිහටම අහගෙන ඉන්නවා වාදුවේ ND අපරල් එකේ ඉඳන් නිශාන්ත අයියා මැසේජ් එකක් දාලා තිනවා කෑගල්ලි රාම් අයියා මැසේජ් එකක් දාලා තිනවා අපිත් අහගෙන ඉන්නේ කටාන කෝන්ග සන්දිය අරෝස් ටේලර්ස් එකේ සෙට් එක එකතු කරගන්න ඕනි ඒ වගේම තමයි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා පොඩ්ඩක් ඉන්න හොයාගන්න ඊෂදි මැසේජ් එක දාලා තින්නේ අම්මා දම්මිකා අයියා තමිරු තාත්තා ගාමිණි ඇතුළු සෙට් එක එකතු කරගන්න කියනවා මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කට්ටියම මේ අහන්න යන සින්දුවට

වැඩි වෙලා ගන්න නැතුව ටක් ගාලා දුවලා යන්න තමයි හදන්නේ. මොකද ජානු කෙල්ල මැදිරියට ඇවිල්ලා තියෙන්නේ. අදනම් නිදි පැදුරෙන්මද මන්ද ඇවිල්ලා තියෙන්නේ. ඇයි කියලා Facebook live ආවම බලාගන්න. යන්න තමයි හදන්නේ හෙටත් උදේ 10ට සුපුරුදු විදිහට දේදුණු මාවතෙන් හම්බ වෙමු. කෝල් කරපු WhatsApp message එකේ සෙවපු හැමෝටම ස්තුතියි. ගිහින් එන්නම් මම ජනී.

0: Anupaha, FM Anu Hatarai Dashma Ata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavan Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
9: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
10: කොල්ල කෙල්ල

0: ජාතිකල තුරයි මණ්ඩලය
1: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා
2: දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
3: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 1388 අමතන්න
4: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
5: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
6: මේ අහන්නකෝ අහන් ඉන්නේ කියන්නකෝ වෙන මොකුත් ඕන නැ සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ
7: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa WhatsApp 0711 95 95 95 net fm facebook live
8: brought to you by
9: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක් ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
10: නෙත් FM ශ්වේත පූජා ශ්වේත
9: පූජා අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
10: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
9: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න
10: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න
9: අනුශාසකත්වය
10: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ
9: බැතිපර දායකත්වය
11: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි
9: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
14: එහෙම ගණන් නැහැ අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
13: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
13: සුබ දහවල් අද්දවල් එකයි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත්නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන හරක් කට ඇතුළු විතිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහධිකරණය විසින් ඉක්ුද්දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයාද කොළඹ මහධිකරණය හමුවේ දනම් දුන්නා. මෙම නඩුව කොළඹ මහධිකරණ බිනසුරු බුද්ධික සීරාගල මහතා ඉදිරියේ අද කැඳවුම් ලැබුවා. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දනුම් දීම සිදු කළා. මිලඟ නෙත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM Kinder Handava
5: Brought to you by
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: පැරලයිස් සහ අනිකුත් සීලුම් රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
11: FM 95 94.8

0: Kinder Hände war. Kinder Hände war.
1: බදවලක් දවලෙකයි විනාඩි 8යි ගින්දර හැන්දෑව මේක ඉතින් සද්දේ දාලා පටන් ගන්න ඕනේ වෙලාවක් කියලා හිතනකොටම එච්චර ලොකු සද්දයක් විශාල ශබ්දයක් මේ පැත්තෙන් ඇහෙන්නේ නැති මං කැමතියි පොඩ්ඩක් විශාල ශබ්ද කරලා වැඩ පටන් ගන්න එහෙනම් ඉතින් ඒ විශාල ශබ්දෙත් එක්ක අපි දෙන්න ඔයගේ මගේ ගින්දර හැන්දෑවේ වැඩ ටික අදත් පටන් ගමු සුපුරුදු විදිහටම හරියටම හවස 4 වෙනකම් මම මේ පැත්තේ ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ කවුරු හරි ඔයාලට කිව්වනම් කෝල් ගන්න එපා මැසේජ් කරන්න එපා මං කියන්නේ බොස් පොඩ්ඩක් ඉන්න කියන්නේ ඉතින් සින්දුවකුත් අහන්න ඕනිනේ එහිඳා WhatsApp chat එකට එන්න හිමීට shape එකේ ඉතින් යවත් shape කරගෙන 0.75 WhatsApp number එක තියෙනවා මං chat එකේ ඉන්නවා දැන් ඉතින් පටන් ගන්න chat කරන්න ඒ වගේම තමයි කාල එකක් දෙනවා නම් hotline number එක තියෙනවා ඔයාට 0.5 0.5 63 විතරයි ඔයාට call කරන්න පුළුවන් WhatsApp නම් පුතේ calls ගන්න නැතුව message තමයි ඔයාමට එවන්න ඕනේ හරිද මම මැසේජ් එක පරක් උනත් යන්න කලින් කොහොම හරි කියනවා. ඒ හින්දා ඉවසලා ඉන්න ඕනි. පොඩ්ඩක් ඉවසීමත් මෙතන පුරුදු කරන්න ඕනේ දැන්. එහෙනම් ඉතින් කියන්නකෝ අද දවසේ කොහොමද? අද මොනවද විස්තර? අද කාගේද බර්ත්ඩේ සීනේ? අද කාගේද ඇනිවර්සරි තියෙන්නේ? ඔය ඕනි එකක්. ඔක්කොම දේවල් ටික එකතු කරගෙන මේ පැත්තට එන්න. එහෙම එනකොට ඉතින් ඔය කේක් කැල්ලක් දෙකක් අරගෙන එන්න තමත කරන්නේ බා. ඒ අතර නෙත FM ඔපේ Facebook fan page එක wall post එකට comment කරන්න කලින් fan page එක like කරලා follow කරලා ඔයා අනිවාර්යෙන් තියාගන්න ඕනි. එතකොට තමයි ඉතින් මම මේ විදිය සින්දු අහන්න දෙන්නේ. ඊට පස්සේ මම අද එනවා Facebook live එකක් අපේ දෙවනි පැයේදී. එතකොට ඒ live එකටත් ඔයාලා join වෙන්න පුළුවන්. ඔයා Facebook fan page එක like කරලා follow කරලා තියනවනම් අපේ කට්ටිය live ආපු ගමන් ඔයාලට කොහොමද notification එක එනවා. එතකොට ඉතින් ප්‍රශ්නයක් නැහැ. wall post එකට comment කරන්න අද wall post එකේ වගේන් අහලා තියන්නේ office එකේ කාට හරි ආදරේ හිතනොත් ඒක ගිහිල්ලා කියන්න ඕනේ department එක මොකද්ද? එහෙම කියන්න නම් ඕනේ නැහැ. ඒව හොයාගන්න අපේ කට්ටිය දන්නව නේද? කියාගෙන යමු බලන්න. ඒකෙන් හිතාගන්න පුළුවන් ඔෆිස් එකේ වැඩිම තරහ තියෙන ඩිපාර්ට්මන්ට් එක මොකද්ද කියලා. එහෙනම් කුමරියා වැඩ පටන් අරගෙන තියන්නේ. එන්න මේ පැත්තට. මම ඔයාගේ ජනු.

ලස්සන සිදුරිකක් ඇහුවා දැන් යන්න හදන බෙන්තර පාලම පැත්තට. දවල් එකයි විනාඩි 17ක් වෙනකොට වඩ මතක් කරන දේවල් ටිකකුත් අරගෙන තමයි මේ ආවේ. සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතේ අපේ අනාගතය වෙනුවෙන් යම් යම් ඉතුරු කිරීම් කරනවානේ. මුදල් ඉතුරු කරනවා, මුදල් ආයෝජනය කරනවා, ඔය වගේ දේවල් කරනවා. හැබැයි ඉතින් ඔයා ඔය කාලයක් තිස්සේ මහන්සි වෙලා එකතු කරගත්ත සල්ලි ටික නිකං නිරපරාධී නාස්ති කරගන්නේ නැතුව ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙන සහ ඔයාගේ මුදලට හොඳ ප්‍රතිලාභයක් ලැබෙන තැනක ආයෝජනය කළොත් ස්ථාවර තැන්පතුවක් විදිහට ඒක තමයි ඔයා ඔයාගේ අනාගතය වෙනුවෙන් සහ ඔයාගේ පවුලයාගේ අනාගතය වෙනුවෙන් කරන හොඳම ඉතුරුම වෙන්නේ. ඉතින් දැන් ඔයාට අපි කවුරුත් දන්න RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට කොයි විදිහටද මේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න ඕනි? මාස 3ද, මාස 6ද, අවුරුද්දක් විදිහටද, එහෙම නැත්නම් කෙටි කාලීන, දිගු කාලීන? අන්න ඒ ඕනම විදිහකට ඔයාට මේ ආයෝජනය කරන්න පුළුවන්කම තියෙනවා RDB බැංකුවේ ස්ථාවර තැන්පතුව හරහා. ඉතින් යෝජනා ක්‍රම ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට බැංකෙකට ගිහින් කතා බහ කරගෙන ඒ වැඩ ටික කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ වෙනකොටත් දිවයින පුරාවටම ශාකා 272ක ශාකා ජාලයක් RDB බැංකුවේ තියෙනවා. ඉතින් ඔයාට ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න ගිහිල්ලා ඔයාගේ ස්ථාවරට තැන්පතුව ඔයාට ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් වගේම ඔයාට ඉහළ පොලියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා මේ ස්ථාවරට තැන්පතුව හරහා. ඉතින් ඔයාට රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුළින් ඔයාගේ මුදලට උපරිම ආරක්ෂාවක් ලබා ගන්න වගේම ඉහළම පොලියක් ලබා ගන්න නම් දැන් ඔයාගේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය RDB බැංකුව ඇතුලේ ඔයාට කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට RDB බැංකුව ආරාධනා කරනවා උපරිම ප්‍රතිලාභ ලබා ගන්න, ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න කියලා. ඉතින් ඔයා යන්න ළඟම තියෙන RDB බැංකුවට ගිහිල්ලා ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳ ආයෝජනයක් කරන්න දැන් ඔයාට පුළුවන් RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. එවගේම තමයි ගෑනු ළමයි දැනගන්න ඕනි මේ පණිවිඩය ගැනත් මතක් කරගෙන මම WhatsApp messages පැත්තට යන්නම්. පීරියඩ්ස් කාලය කියලා කියන්නේ අමුතු කාලයක් කරගෙන තියෙන කට්ටියට තමයි මම මෙහෙම කියන්නේ. එක අමුතුවෙන් එන දවසක් කරගන්න ඕනේ. හැම දවසක්ම එක වගේ ඔයාට ගෙවන්න පුළුවන්. ඔයා ළඟ හරිම පෑඩ් එක තියෙනවා නා. ඔයා ආසාවෙන් කරපු දේවලුත් මෙච්චර දවසක් අතහැරගත්තනේ නේද? ඒකට හේතුව තමයි ඔයා පාවිච්චි කරන පෑඩ් එක. මොකද අපි පෑඩ් එකක් ගන්න ගිහම අනිවාර්යෙන් හිතන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික හරියට හිතලා බලලා හරිම දේ තෝරගත්තොත් ඔයාට හැම දවසක්ම එක වගේ ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් වෙන්න ඕනි. එහෙනම් ඉතින් මේ ඔක්කොම දේවල් ටික හරිම විදිහට තියෙන පෑඩ් එක තමයි FEMSAI කියලා කියන්නේ. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස්සත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට SLS ISO සහතිකද සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතටපත් වෙනවා. දැන් දිවයින පුරා තියෙන ඔන්නෑම සුපිරි වෙල්න් සැලකින් ෆාමසි වලින් ඔයාට FEMSAI මිල දී ගන්න පුළුවන්. දැන් අපි කොතෙන්ද යන්නේ? අද ඉස්සල්ලාම අද මගේ පළවෙනි මැසේජ් එක ඊජි අනුරපුසලව BF ජනපදෙන් අනුරාය මැසේජ් කළා. තියෙනවා ගෙද කරගන්න මේ හැන සින්දුවට. එදිරින් පස්සේ හයි ජනනංගි, ගුඩ් ආෆ්ටර්නූන්. ඔයා හොඳින්ද? ඕනාවටත් වඩා හොඳින්. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ බෙන්තරාය මැසේජ් කළා. තියෙනවා මං අහන්නේ බෙන්තරායියේ, මෙච්චර මාවර ඉද්දන එක හරිද? ඇයි අනේ මටම මෙහෙම රස කෑමවල ෆොටෝස් ගහලා එවන්නේ? කමක් නෑ, මටත් එක කන්න හරිද? අනේ දෙයියෝ, අදවත් ලස්සන හින්ද සින්දුවක් ඕනි මගේ රත්තරන්. දැන් නම් හොඳටම ලක්මාල් වාගේ කෝලං වැඩි හොඳද? එකතු කරගන්නම් දැනට මේ හැන සින්දුවට හින්දි සොන් එකක් දෙන්නම්. දැම්මනේ මේ තව චූටි වෙලාවක් ඉවසගෙන ඉන්න මං වෙනුවෙන් ඔයාට ඉවසන්න බැරි නෑනේ. ඕ ඉංග්‍රීවත තැලිකම සසලා ෆැෂන් එකේ රංජිත් සසලා රන්දි තවින්සා යසිස් මා කට්ටියම එකතු කරගන්න. තැන්ක් යූ මාව හගෙන ඉන්නාට. සුදු මණිකේ මගේ ගිනි කිකිලි ආදරේ රත්තරන් ගොඩක් සුද්දි හාගේ මූණ බෝලයක් වගේ ලස්සනයි. මැණිකේ බොකුදර නිවාතිරිය දෙවිද ෆැෂන් ගාමටිකේ දීප්ති අකා, ඉනෝස ලලිතා, ඊට පස්සේ අනුෂා, මනෙල්, අමන්දි, නදීෂමිස්, ක්‍රිෂාන්ත, ධම්මික දහයකරුවේ අලුව සෙට් එකත් එකතු කරගන්න
අපේ යාළුවෝ කාටත් ලොකුම එකක් දෙන්න සුද්ධි කියලා තියෙනවා. මං හිතන්නේ මට හිටපු බොයෆ්‍රෙන්ඩ්වත් මෙච්චර ආදරෙන් කතා කරලා නැහැ. ඒ හින්දා මම එකක් දෙනවම තමයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර්නේ තෙල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සමා තෙල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර්. LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: දවල් එකයි විනාඩි 27යි.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑග් දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම්. හෙට ලොව දකින මාගේ දැස් මාත්‍රකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා හෙප හඳන්නට මගේ සුදා. ඕම් ප්ලාස්ටරෙන් මම කතා නවතින්නේ දැන්. ආතර් ඉතින් කතා කරා.

0: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
1: එකම අරමුණක්. දිස්ත්‍රික්ක දෙකක්. තරඟකරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්. මාතලේ අභිමානයක්. මුහුණට මුහුණ ගැටෙන එකම ඩීජේ සංග්‍රාමයක්. නැට FM ඩීජේ නයිට්. ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය ඩීජේ නිෂියා, මාතලේ දිස්ත්‍රික්කය ඩීජේ මදුෂ්. දෙවන වටය සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? මේ සිකුරාදා රෑ 9ට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න.
2: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

දවලිකා විනාරී 33 වෙලාව සින්දුවක් අහලා තව සින්දුවකට යන්න කලින් කියන්න දේවල් ටිකක් තියෙනවා. මුලින්ම කියන්න හදන්නේ සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. ආයුර්වේද ඖෂධ කියන නම ඇහුණ ගමන් මතක් වෙන්නේ මොකද්ද? සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. ආයේ වෙන මොනව මතක් වෙන්නද? හේතුව තමයි 100%ක් ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන එක. ඉතින් 100%ක් ප්‍රතිඵල ලැබෙන ඖෂධ ඔයත් දැන් අරගෙන පාවිච්චි කරන්න ඕනි. ෂුගර් තියෙනවාද කාලේ ගත්තහම? ඒක වයස් ભેදයක් නැතුව තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. දියවැඩියාව කියන දේ ඇහුවොත් කියයි දියවැඩියාව කියලා. ඒකට කී තැනකට ගියාද? ඒක නම් කොච්චරද කියලා හිතා ගන්න බෑ. වුණනේ ඉතින් හම්බ වෙන උත්තර ඔය වගේ ප්‍රශ්න වලට. හැබැයි මං ඔයාලට කියනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම නිෂ්පාදනය කරන සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන තාමත් පාවිච්චි කරපු නැති කෙනෙක් නම් අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම තමයි කැස්ස, ප්‍රතික්ෂාව, උණ, ඇඟපත වේදනාව මේ වගේ දේවල් මේ දවස්වල හැම කෙනෙක්ටම තියෙනවා. උදේට ගෙදරින් දෙයනේ කියලා එළියට බහින මිනිස්සු හවසට එන්නේ ඔය ඔක්කොම පැකේජ් එකම අරගෙන ගෙදරට නේද? ඇවිල්ලා ඉතින් තනියෙනුත් නෙමෙයි. ගෙදරින් ඔක්කොටම ඔය ටික දෙනවා. හැබැයි ඔයාගේ ගෙදර තියෙනවා නම් සෙවනගල මදුකා කැස්සට පැනියා. දැන් ඔය කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ලිවයි කෙතේ පැටි ලිව. ඒකට තමයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක වට පාවිච්චි කරන්න කියලා මම මේ මෙච්චර කියන්නේ. අරගෙන පාවිච්චි කරන්න එතකොට බය නැතුව ඔයාට ඉන්න පුළුවන්. පැටිලිව මෙහෙමයි මෙහෙමයි කිය කිය බය වෙවි ඉන්න දෙයක් නැහැ. කැම ප්‍රයයි බඩ පිපෙන ඔබට කැකුම් බඩ ජීර්ණය මේ හැමදේම 100%ක් තුරන් කරන 100%ක් ස්වභාවික සෙවනගල සමෝදකම් අරගෙන පාවිච්චි කරන්න. මේ විදිහට එකීමකී නොකි නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. ඉතින් මං ඔයාට කියන්නේ කමල් බන්දුල වීරපිටම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙන මේ ඖෂධ අරගෙන ඔයත් පාවිච්චි කරන්න. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය පොඩි කාලයක් නෙමෙයි වසර 40ක විශ්වාසයක් දිනාගෙන තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0747331540 ගයක් දොරක් හදනවා කියලා කියන්නේ මේක දීර්ඝකාලීන තීරණයක්. ඒ වගේම තමයි ඒක නවීකරණය කරනවා, ඒකට අවශ්‍ය කරන ටයිල් ටික තෝරගන්නවා. මේ දේවල් අද කරලා හෙට වෙනස් කරන්න නෙමෙයි කරන්නේ. ටික කාලෙකුත් නෙමෙයි දීර්ඝකාලීන තීරණයක් කියලා මම ඒකයි ඔයාලට කිව්වේ. මොකද ඉතින් ගයක් අද හදලා එහෙම නැත්නම් අද අලුත් වැඩියා කරන්න පටන් අරගෙන ටයිල් කරන්න ඕනි එහෙම කියලා හිතලා ඔය කරන ටයිල් ටික හෙට අයින් කරලා අලුතින් ටයිල් කරන්න නෑනේ. එතකොට කාලයක් ඔයාගේ ලස්සන ගේ තව ලස්සන කරගන්න තමයි අපි හොඳ ටයිල් තෝරගන්න කියලා කියන්නේ. ඉතින් ටයිල් තෝරගන්න කොටත් අපි ඔන්ලයින් ඕඩර් කරලවත් ඔය කවුරු හරි කාට හරි අනේන ගමන් මේ ටයිල් ටිකක් අරගෙන එන්න කියලා පණිවිඩයක් යවලවත් එහෙම කරන්නේ. අපි අනිවාර්යෙන්ම අර ඇඳුමක් ගන්නකොට අපි ෂොප් එකකට ගිහින් කොහොමද අල්ලලා කරලා ඇඳලා බලලා ෆිට් ඔන් කරලා ගන්නවා වගේ ටයිල් ටික තෝරගන්නකොට හොඳ විශ්වාසනීය ගුණාත්මක භාවයේ කල්පවැත්ම. ඊට පස්සේ මෝස්තර කොහොමද? කලින් කාලෙට මෝස්තර වෙනස් වෙනවා, ඉන ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙනවා. අන්න ඒවට අනුව හොඳට අල්ලලා බලලා කරලා හරවලා කරකවලා ඔක්කොම කරලා බලලානේ අර ගන්න ඕනි. ඉතින් එහෙනම් ඒ හැමදේම හොඳම විදිහට තෝරලා බලලා දැන් ඔයාලට අර ගන්න තියෙන හොඳම තැන තමයි වසර 50ක විශ්වාසය දිනාගත්ත ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ලංකා ටයිල්ස් කියන්නේ ටයිල් කරන්නේ පුරෝගාමියා. ඉතින් මෙයාලා ළඟට ගියොත් ඔයාට ඔයාගේ ගෙදර ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පියා සහ උපාංග සුවිශේෂී මිල ගණන් වලට අරගන්න පුළුවන්කම තියෙනවා. දැන් දන්නවනේ ලංකාවේ පළවෙනි වතාවට ඔන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් අද කවද්ද? අද අගෝස්තු 20. ඔන්න අද උදේ මේ කට්ටිය හිටියා කොහෙද? මැදිරිගිරියේ. ඊට පස්සේ දැන් හවස ඉන්නවා හිඟුරක්ගොඩ නගරේ. ඉතින් හිඟුරක්ගොඩට එන ඔයාට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අධ්‍යක්ෂකව විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පියා සහ උපාංග සුවිශේෂී මිල ගණන් වලට අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් යන්න ඔන්න හිඟුරක්ගොඩ අවට ඉන්න හැමෝම යන්න. හවස ඉන්නවා හිඟුරක්ගොඩ නගරයේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක. ඒ වගේම තමයි අගෝස්තු 22 කදුරුවෙල සහ අරණගන්විල නගරයේ තමයි ඉන්නේ. ඉතින් අගෝස්තු 22 ඔයා යන්න ඕනි උදේ ඉන්නව කදුරුවෙල, ඒ වගේම හවස ඉන්නව අරලගන්විල. මතකයිනේ දැන් ඉන්නේ හිඟුරක්ගොඩ.
ඉතින් ඒ විදිහට මොබයිල් ෂෝරූම්ක් දැකීම එහෙ ඉන්න කට්ටිය විඳිනකොට ඔයාටත් පුළුවන් ලංකා ටයිල්ස් වසර මැද වාසියෙක් එකතු වෙන්න. ඔයාට ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. වසර මැද වාසි වලින් තෝරාගත් ටයිල් සඳහා 40%ක් දක්වා ඉතිරියක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ වාසි අත්විඳින්න ඔයාගේ නිවස අලුත් වැඩියා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා අලුතෙන් ගේ හදන්න බලාගෙන ඉන්නවනම් ටයිල් ටික ලංකා ටයිල්ස් එකට ගිහිලා වාසිත් එක්කම ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා. ලංකා ටයිල්ස් හැර කරයි චමත්කාරී සොඳුරු නවාතැන්. මේ සින්දුවට මම එකතු කරගන්න හිතාගත්තා මට කෝල් කරපු කට්ටිය. මොකද කියන්නේ බලමු කවුද මට කෝල් කරලා තියෙන්නේ කියලා. 0112255353 කතා කරා මුලින්ම මගේ කාන්ති අම්මා මාබිමෙන් ආව එකතු කරගන්නවා ගොඩාක් ආදරෙන්. හරිද? යෙනකු පැටියා සංගීත් පුදා ඊට පස්සේ ලියනාරච්චයි අය ලියනාරච්චයිගේ ෆැමිලිගේ හැමෝම එකතු කරගන්න කිව්වා. ඔය ලියනාරච්චයි කියන්නේ සූර්ය වැව ළඟ මේ ප්‍රේම කුරුල්ලා. ඔයාවත් එකතු කරගන්න ඔයත් කෝල් කරානි. ඉතින් ඊට පස්සේ බේරෙන්න බෑ මේ හරි ආදරෙන් කියන්න කියලා. රිකිල්ල ගස්කඩ අරුණා අයියා අනේ මට බෑනේවා කියන විදිහට කියන්න. උපාලිය මල් පිට මුල්ලෙන් කතා කළා. වයිෆ් දම්මියක්කා ඊට පස්සේ තුෂාන් මිහි රංගපුතාල දෙන්නවයි නෙත්තහන හැමෝමයි නෙත් චීම ගෑගතු කරගෙන සින්දාකහම කියලා කිව්වේ. බද්‍රණී මගේ අශෝක අක්ක කතා කළා. හරහ නෑනේ නම ලියාගත්ත. හරිද? මං අර කිව්වේ අන්න එතන. ඊට පස්සේ රමණී අක්ක කතා කළා. ෆලනරුවෙන් ආවත් එකතු කරගන්නම් ගොඩාක් ආදරෙන් මෙහෙණ සිද්දුවට. ගල්මාවත හඳ SF groceries ජයසිංහ අයියා සමන් කුමාර අයියා ඉස්සරු මදුසං කයිරාංගනී සඳුනි කට්ටියම එකතු කරගෙන මෙසින් දහමෝ.

0: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න
1: ලංකාවේ හදන යුරෝපයේ පදින KD රයිස් ලීඩර් 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස් වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ දැන්ම කතා කරන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට 0773 523 535
2: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
3: හැමෝම අහනවා රංජයි ටාටකක් ගත්ත කියලා හේතු ගොඩයි විශේෂ හේතු දෙකයි එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
4: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
3: බිස්නස් කරන අයට මේක යෝධා හයිය
5: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
6: කීරස් නැවුම් බවයි අඩුම මිලයි
7: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයතු

0: අකුරු එක වචන කලපල මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: දබලෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩි සෙක අහන්න. net fm ගින්දර හැන්දෑවා.

මොන පිස්සුද අපි හිතාගෙන හිටියේ හිතා ගන්න බෑ මං කොච්චර එයා මට කොච්චර ආදරෙයිද අන්න එහෙම තමයි අපිත් හිතාගෙන හිටියේ ආවරුදු මං කියන්නේ එහෙම හිතාගෙන ඉඳලා මොකද උනේ අන්තිමට කෝදෙන් එයා නැන්දම් මට අම්මේ කියලාත් කතා කරා නේද ඔව් එහෙම තමයි පැටියෝ හරි මං ඉංග්‍රීසි ට්‍රැක් එකක් ගහන්න දැන් ලෑස්ති කරගත්තා ඒකට යන කලින් මතක් කරන්න ඕනේ ඔයාලට මෙන්න මේ ගැන මෙල්ල කොන්ද වේදනාවත් ලොමනියම් හරි ස්නායු රෝග තියෙනවද හයිඩ්‍රයිටිස් එන්න පුළං සඳි රෝග මාංශපේශී වේදනා නහර ගැට ගැසීම් මේ රෝග හරිම කෙටි කාලෙකින් සුවකින ලංකාවේ අංකගේ බෞ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ කොට්ටාවේ තමයි ඔන්න ස්නායු රෝග ආතරයිටිස් මෙන්න මේ වගේ රෝග තියෙන කට්ටියට ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තුන බ්‍රාන්චස් තියෙන්නේ හොරණයි කොට්ටාවේ ඒ වගේම දරුවන් වෙනුවෙන් ළමා බෞ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කළා තියෙනවා හොරණ ඉතින් උපතින්ම හරි උපතින් පසුව හරි ආබාධයට ලක් වෙච්ච දරුවෙක් ඉන්නවා නම් පරක්කු කරන්න නැතුව මේ හොරණ තියෙන ළමුන් සඳහා ළමා බෞ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට අනිවාර්යයෙන්ම ආව අරගෙන යන්න පැරලයිසලා මුළු ජීවිත කාලය පුරාවටම ඇඳක් මත රෝදපුටුවක් මත ඉන්නවයි කියලා හිතපු ඔයාට මං කියනවා විශ්වාසයෙන් යන්න තියෙන විශ්වාසනීයම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියන්නේ. ඉතින් පැරලයිස් රෝගීන් වෙනුවෙන් තමයි හරිම කෙටි කාලෙකින් සුව කරන ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් තුල හොරණ සහ බණ්ඩාරගම ශාඛා තියෙන්නේ. ඉතින් මේ කිව්ව තැන්වලට ඔයාට දැන් යන්න පුළුවන්කම තියෙනවා යම්කිසි මේ කිව්ව ලෙඩ රෝග වලින් ඔයා කාලයක් තිස්සේ දුක් විඳ කෙනෙක් නම් එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යන්න ඔයාගේ රෝග 100%ක් සුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් ඔයාට පුළුවන්කම තියෙනවා මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න. මේකේ තියෙන අනිත් විශේෂත්වය තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයේ වීඩියෝ පටමගින් ලබා ගන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා. ඒ වගේම නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නවා කියලා කියන්නේ හරිම ඉක්මනට රෝග සුව කරගන්න පුළුවන්කම තියෙනවා. වගේම නොමිලේ

ආහාර පාන නවාතැන් පහසුකම් මේ ඉන්න කාලය පුරාවටම ඔයාට ආයතනය මගින් සපයනවා. ඉතින් මේ වෙනකොටත් රෝගීන් 100%කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එනිසා ඔයත් අනිවාර්යම යන්න කලින් දින වේලාව වෙන් කරගන්න වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. නම්බර්ස් ලියා ගන්න කොලයක් පැනක් ළඟ තියෙනවා නම් ටග් ගල් ලියා ගන්න. නැත්නම් ෆෝන් එක අතේ තියෙනවා නම් ටග් ගල් ඩයල් කරගන්න. 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0
ගුලා රොහන්ත සෙල්වා මනමාලයා උම්ම දෙකක් ඕනි කියලා තියෙනවා. එතකොට මේක කාටද? ගිනි කිකිලිය උම්මා මම ජයම්පති අයියා බුලත් කොහොපිටිය ලෑවලින් හොඳ උම්ම එකක් ඕනි සින්දුවක් එක්ක. හොඳ නම් දන්නේ නැහැ, පුළුවන් විදිහට දෙන්නම් එකක්. ඊට පස්සේ මටත් හොඳ වයින් සින්දුවක් ඕනි මාපලගම් පියල් ජය අයියා. මේ සින්දුවට එකතු කරගන්නම් ජානුමැණික් ගින්දර හැන්ද වහගෙන ඉන්නේ ලස්සට සින්දුවක් දෙන්න. හස්බන්ඩ් අනුෂ්ක ලොකදුව දම්සදි චෝරිදුව බිෂෙලි යකලමුලි දිලිනි ආදරේ පැලෙන්න උම්මා මාත ආදරේ හරි දන්න එච්චරක්. හයි සුබ දහවලා ගිනි ගින්දර ජානුමැණික දෙන්නකො දිග උම්ම එකක් එක්ක. අපිට තෝනි ඊලසන සිදු ගොඩක් බොකුන්දර දහයි කනු පාරි මංගලි ෆැෂන් ගාමටිකේ සාලිය මංගලි ශ්‍රයන්ති සංජීව මහේෂි ලක්මුතු මදුවන්තේ වගේ මනිවන්තිරිය දෙවිද ෆැෂන් ගාමටිකේ ඔක්කොම සෙට් එක එකතු කරගෙන ලස්සන සිදු වැස්සක් අහමු. උම්ම ආදරේ දෙකක්.

0: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0703013036.
2: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
4: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
5: ඌවේ කොල්ලකෙන්න සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
6: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
5: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය Net FM.
7: කින්දර හැන්දෑව.
8: Brought to you by
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
11: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
1: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
14: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
15: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
14: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
16: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
17: සුබ දහවලක් දවල් දෙකයි විනාඩියකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත්නියෝ
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම තරංග. බාණ්ඩ අනයන කිරීමේ මුවාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීති විරෝධී ලෙස රටින් බැහැර කිරීම සහ ආධාර අනුබල දීම යන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු බැංකු නිලධාරීන් 4 දෙනෙකු සැප්තැම්බර් මාස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. යනුව දල්සැක්කාර බැංකු නිලධාරීන් 4 දෙනාගේ ඇපැයිල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමේ අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝදරග මහතා මෙම නියෝගය නිකුත් කළා. මිලඟ net news පසර 3ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net news the truth people trust. FM Anupaha FM Anu 4.8 Net FM
4: Kinder Handava
5: brought to you by
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 034 226 7046
11: FM 95

0: Net FM Kinder Händeva Vigiano.
1: So badha manak, dawal dekhai vinadi hai ai. ඔයාගේ මගේ දෙවනි පැයටත් ඔන්න ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදී කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුවා කියලා ගන්න මේ පැත්තේ එන්න. ඒ අතරේ අපි මේ පැයදී Facebook live එකේ හම්බ වෙන්නයි බලාගෙන ඉන්න තව පොඩි වෙලාවකින්. දැන් නම් ඉතින් මොනව වෙන කියන්න තිබුණත් මම ඒ ඔක්කොම කියන්නේ ඔයාලම මේ සින්දු සෙට් එකට එකතු කරගත්තයින් පස්සේ තමයි. හයි සුබදාම ලගින්දරි අරියන්දර දේශන ස්ටුඩියෝ එකේ අපි හැමදාම වගේ ඔයාව අදත් සද්දෙට මහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි බුසු බුසු මල්ලි වත් එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ. ජය වේවා සෙට් එකටම. ගුඩ් ආෆ්ටර්නූන් ජානු. මගේ ලොකු පුතාගේ දුවගේ 19 වෙනි බර්ත්ඩේ එක. එයාට විෂ් කරන්න. එයාගේ නම කවිෂා. අම්මපණී කවිෂා අම්මපණී. අලවෙ කරුවක්ක මැසේජ් එකේ වලා තියෙනවා.

코킥. Happy birthday, Kavisha. ඔයාගේ හැම බලාපොරොත්තුවක් මිශ්‍ර වෙන්න කියලා මං නැතිමක වෙනුවෙන් ගොඩාක් ආදරෙන් wish කරනවා. ඔයාගේ family එකේ කට්ටියට wish කරනවා වගේම එනං ඉතින් කේක් කල්ලක් එහෙම එව්වොත් නරකට හිටි. එකතු කරගන්නම් මේ සින්දු ටික අහන්න. Good afternoon, madam. ගින්දරි අපිට දෙන්නකෝ 70 දශකයේ ලස්සන සින්දුවක්. ඕකේ දෙන්නම් දැම්මනේ මේ තව චූටි වෙලාවකේ. අපි හැමදාම නැත්ක ඉන්නේ දෙමං හන්දිය නාලක ටේලර්ස් එකේ. බොස් නාලක රෝයි නිලංග මම නිෂාන් හේමවසම්. සුබ දවසක් ගින්දරි. සුබ දවසක් ආටත් වගේ සෙට් එකටත්. සුබ දවලක් ජානෝ. ෆ්‍රොන්ටෝ එකේ මනෝජ් තුෂාර ඊට පස්සේ වහගෙන ඉන්න අදත් මගේ පාසල් මිතුරිය නාලිකා ප්‍රියංගනීගේ අද උපන්දිනයට විශ් කරන්න. 96 බැජ් එකේ ඔක්කොම විශ් කරනවා යාට කියලා තියෙනවා. මගේ විශ් එක දෙනවා යාට මම මෙන්න මෙහෙම.

නාලිකාක්කේ හැපි බර්ත්ඩේ. ඔයාගේ අලුත් සෙට් එක අඩ විශ් කරනවා වගේම ටීම් එකේ ගොඩාක් හැදරේ මාත් අඩ විශ් කරනවා. ඔයාටයි අර අපේ කරුවක්කගේ පුතාගේ දුව එයාටයි දැන්නටම බර්ත්ඩේ එකට මං ගානේ වැලිමඩ අයිකේ රස්ස ෆුඩ් ප්‍රඩක්ට් එකේ කොල්ලො ටිකට ලස්සට සින්දුවක් දෙන්න ජනු. දෙන්නම් දෙන්නම් කොල්ලො ටික කෝටම දෙන්නම්. අදත් අහගෙන ඉන්නවා සරචන්ද්‍ර ඩයසය ගලිකට රයිගමින් එකතු කරගන්න අයියා මේ හෙන සින්දුවට. ගින්දරී ජානු අපි හම්බද්දට කළුදොදල් කඩේ මම ශානක ආනන්ද නිලන්ත මහීමා ශෂිමා රන්දිමා උමක කොනි බයිනෙත් FM මේ උම දෙන විදිහට කළුදොදල් කැල්ලක් වත් එවන්න ඕනි මං කියන්නේ. එතනින් බස් කෝල් කරපු වෙනම කටියත් කියන්න ඕනි. අර හැමදාම මගේ ලයිව් එකට එන්නේ ලයිව් එකේ නැතුවම් බැරි ඉෂාරා බදුල්ලෙන් කතා කරා. එයාගේ එක්ස් වයි එක්ස්ගේ දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් වයි එක්ස්ගේ දැන් වයි එකතු කරගෙන සින්දුවක් අහම ගෙව්වා. ඊට පස්සේ යන්නේ හොරෙන මගේ මාලනී අම්ම කතා කළා. ලස්සට සින්දුවකුත් කිව්වා. ඔයාවත් එකතු කරගන්නම් ආදරෙන්. ඊට පස්සේ අඩියන්තට අපි ත්‍රීවිල් පාකිකේ පීපල්ස් බැංකිකේ සහ ත්‍රීවිල් පාකිකේ ලස අයියා කොල්ල සෙට් එකම එකතු කරගන්නවා. ත්‍රීවිල් පාකිකේ අපේ තුෂාරවත් එකතු කරගන්නවා ටයිටනික් සලෝන් එකේ. අපේ රසික අයියාවත් එකතු කරගන්නවා කන්නතට ඉහළගම් බේකරියේ. එනං සෙට් එකම එකතු කරගෙන අහමු මේ සින්දු සෙට් එක මං ඔයාගේ ජනු.

දවල් දෙකයි විනාඩි 16යි වෙලාව. මම මේ හිමීට ලයිව් එකෙන් ලෑස්ති වෙනකම් මං හිටියේ. ඊට කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ අපහසු කාලයක්. ඒක ඔයා දන්නවා. එහෙම අපහසු කාලෙදී එයාගේ පාට්නර් දැනගෙන ඉන්න ඕනේ යාට පහසුම දේ මොකද්ද කියලා. මොකද? හැයි පිරිමි ළමයිගේ මූණ මොකද අද වෙන්නේ? එව්වනම් හරියන්නේ නැහැ, දැනගෙන ඉන්න ඕනේ. බලෙන් හරි මේවා කියලා දෙන්න ඕනේ. ඉතින් ඔයාට මං කියනවා, ඔයාට දැන් පීරියඩ්ස් දවස්වලදී ඔයාව අතහැරගන්න දෙයක් නැහැ. ඔයාගේ හොඳම දේවල් මග අරගන්න දෙයක් නැහැ. මොකද ඔයාගේ ළඟ හරියටම හරියන දේ තියෙනවා. ඒ කියන්නේ හරියනම පෑඩ් එක, ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්සත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් ඔයාගේ ළඟ තියෙනවා. TNFM's ayanang hariyata mahari SLS saha ISO sahathikada sahithama sadharana milakata dan wage athara pat wenawa FEMS aya andagena inna pahasui meka leak wei kiyala baye inna deyak naha katti isaraha pasudawata pat wenna wei kiyala baye inna deyak naha mokada leak wenne naha gemana milata usassatte honda saukhya arakshita pad ekak tamai FEMS aya kiyala kiyanne dan wada market ekige ganna tiyana dewena pura thiyana onna ma super event sal walin ഫാമസി വലിംഗ് ഫെംസയർ ദംഗ്വാട്ട് മിലദി ഗന്ന പുലുവാങ് സെവനഗല ആയുർവേദ ഔഷധ നിഷ്പാദന പുദ്ഗലിക സമാഗമ ഗനത് ഓട മം മേ വിധിയര മതക് കരന്നം ഓണി മൊക്കദ സെവനഗല ആയുർവേദ ഔഷധ നിഷ്പാദന പുദ്ഗലിക സമാഗമ കിയല കിയാന്നേ 100% ഹാരിമ പ്രതിഫല ആരഗനേന കമൽ ബന്ദുല വീരപ്പെടുമ വൈദ്യതുമൻഗേ അദീക്ഷണ യർതേ നിഷ്പാദനേ വെന ഔഷധ ദിയന പൊടി കാലയക് നമേ വസ്സര 40ക അഭിമാനയക് വിശ്വാസയക് ദിനാഗത് അപേ വെദകമ അപേ ഉറുമ ഏക ഗോഡ നഗിച്ച ആയതനയ ඔයාටත් ෂුගර් ප්‍රශ්නයක් වෙලා නේද? ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඒ වෙනුවෙන් මධුමේහ හරණි කැප්සියුල් එක නිෂ්පාදනය වෙනවා. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දෙව්වැම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනිය. ලිව එකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිව, බය වෙන්නේ මොකටද? සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක තියෙනකොට. ඒ වගේම තමයි කැමෝ ප්‍රියයි බඩ පිපෙනෝ බඩ කැක්කුම් බඩ අජීර්ණය. එහෙනම් 100% ස්වභාවික සෙවනගල අසමෝදක මරගෙන දැන් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් කෝල් එකක් දෙන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට 047 31 39 540 ඔයාට කෝල් එකක් දෙන්න පුළුවන් වැඩි විස්තර දැනගන්න. එතනින් පස්සේ ඔයාට මෙන්න මේ ගණනත් මතක් කරන්න ඕනි. ඌවේ කොල්ල කෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධානය කරන ඌව කයිට් ෆෙස්ටිවල් එක ගැන. කයිට් ෆෙස්ටිවල් එක විතරක්ද? එදාට ෆුඩ් ෆෙස්ටිවල්, හොලි ෆෙස්ටිවල්, ඩීජේ කන්සර්ට් ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ඔයාට අගෝස්තු 22 හවස 3 ඉඳලා වැලිමඩ අඹගස්දොව මහජනු ක්‍රීඩාංගණයේ සතුටු වෙන්න අවස්ථාව තියෙනවා. තෑගි දිනා ගන්නත් පුළුවන්, ජයග්‍රහකීට වටිනා තෑගි හම්බ වෙනවා. මේ දවස්වල ඉතින් සරුංගල් යවන්න තමයි තියන්නේ. සරුංගලේ කෙල්ලිලා ගියත් මොකෝ, ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔයත් අනිවාර්යෙන් මෙන්න. පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සනකලිය තමයි මේක. ඉතින් සංවිධානය කරන්නේ ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් එක. මතකයිනි දවස් අගෝස්තු 22 කීයටද? හවස 3ට. කොහෙද? වැලිමඩ අවගස්දව මහජන ක්‍රීඩාංගණයේදී. මාද සවිය නෙත FM අපි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්.බී. රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: සුබදවමනාක් දවල් 2 විනාඩි 24යි.
5: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: නතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතය දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
8: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
9: ඌවේ කොල්ලෝ කෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධානය කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
8: ෆුඩ් ෆෙස්ටිවල්, හෝලි ෆෙස්ටිවල්, DJ කොන්සර්ට් ඇතුළු රස පිරුණු ඉසව් රැසක් සමග ජයග්‍රාහකයන්ට වටිනා තෑගි.
9: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය net FM
10: එකම අරමුණක්. දිස්ත්‍රික්ක දෙකක් තරඟකරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්, මාතලේ අභිමානයක්, මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක්. NetFM DJ Night Face-to-Face Attack Show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය, DJ නිෂියා, මාතලේ දිස්ත්‍රික්කය, DJ මදුෂ්. දෙවන වටය සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? මේ සිකුරාදා රෑ 9ට NetFM Official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න.
11: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු විචා

ಶಾದಿಗೆ ಕುಕ್ಕುಲ ಅಹನ್ನದೇನಲ್ಲ ಸಿಕ್ಕರೆಗಾತ ದೇಖಾ ಇವಿನ ಅಡಿವಿ ಸಿಹಾತಾ ಇವೆಲ್ಲ ಮೇಯಾತ್ರೇ ಮಾಮ ಫೇಸ್ಬುಕ್ ಲೈವ್ ಕಾ ಕೇವಿಲ್ ನತಿಯನ್ನೇ ನೆತೆ ಫೆಮ್ ಅಪ್ಪ ಅಫೀಷಿಯಲ್ ಫೇಸ್ಬುಕ್ ಫ್ಯಾನ್ ಪೇಜ್ ಕಿ ದಾಂಗಿ ತಿಂಗ್ ಫೇಸ್ಬುಕ್ ಲೈವ್ ಎಕಡ ಜಾಯಿನ್ ವೆನ್ನ ಪುಲುವಂಗ್ ಆಟ ಕಟ್ಟಿ ಹಿಮೀಟ ಲೈವ್ ಎಕಡ ಜಾಯಿನ್ ವೆನಕಾಂಗ್ ಮಾಡ ಮದಕ್ಕರನ್ನ ತಿಯನ ಮೆನ್ನ ಮೇ ದೇವಾಲ್ ಟಿಗೋ ಆಟ ಮಾಡ ಟಗ್ಗಲ ಟಗ್ಗಲ ಟಗ್ಗಲ ಮದಕ್ಕರನ್ನದ ಮದಕ್ಕರ ನೋನಿ ಆಟ ಆಡಿಬಿ ಬ್ಯಾಂಕ್ ಸಾವಿರ ತಂಪದು ಗನ අපි කවුරුත් සල්ලි ටිකක් හොයාගෙන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්නේ අපේ අනාගතය වෙනුවෙන් සමහර වෙලාවට ඔයා ඔයාගේ දරුවන්ගේ අනාගතය පවුලේ අනාගතය වෙනුවෙන් තමයි මේ දේවල් කරන්නේ හැබැයි ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනකොට ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙනවද අනිත් කාරණාව ඔයාට හොඳ පොලියක් ලැබෙනවද මේ විදිහට මේ දෙකම සිද්ධ නොවුනොත් වැඩක් නැහනේ හොඳ ප්‍රතිලාභිකුත් නැහැ ඔයාගේ මුදලට ආරක්ෂාවක් ලැබෙන්නේත් නැහැ එක දෙයක් විතරක් හම්බ වෙලා වැඩකුත් නැහැ මුදලට ආරක්ෂාවක් නැතුව වැඩක් නැහනේ ඒ වගේම හොඳ පොලියක් තියෙනවා මුදලට ආරක්ෂාවක් නැහැ හොඳ පොලියක් නැහැ මුදලට ආරක්ෂාවක් තියෙනවා මොකද තෝරගන්න මේ දෙකම තියෙන තැනක් තෝරගන්න එහෙනම් ඉතින් ඔයාට ඒකට දැන් හොඳම තැන තමයි ආදිබී බැංකුව කියලා කියන්නේ මේ වෙනකොට දිවෙනපුර ශාඛා 272ක ශාඛා ජාලයක් තියෙනවා ආදිබී බැංකුවේ. ඉතින් ඔයාට ළඟම තියෙන ආදිබී බැංකු ශාඛාවට ගිහිල්ලා ඔයාගේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න කියලා ආදිබී බැංකුව දැන් ඔයාට ආරාධනා කරනවා. ආදිබී බැංකුවේ ස්ටාෆ් එකත් එක්ක කතා කරලා ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් මාස 3ද මාස 6ද අවුරුද්දක් විදිහටද එහෙම නැත්නම් කෙටි කාලිනවෙන්ම දිගු කාලිනවත් ඔයාලට ආයෝජනය කරන්න පුළුවන් ආදිබි බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඉතින් ඔයාලට කැමැතිම විදිහට ඒක තෝරගෙන වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුලින් ඔයාගේ මුදලට උපරිම ආරක්ෂාවක් ලැබෙනවා සහ හොඳ පොලියක් ලැබෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔයාගේ අනාගතය වෙනුවෙන් කරන හොඳම ආයෝජනය තමයි ආදිබි බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. ආදිබි බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඒක නම මතක් කරාට පස්සේ FM සෑගෙන මං වට ආයෙමත් මතක් කරන්න ඕනි. පීරියඩ්ස් කාලය අමාරුයි තමයි. හැබැයි ඉතින් එහෙම අමාරුයි කියලා මං කියන්නේ ඒ දවස් අමුතු දවස් කරගන්න ඕනේ නෑ ළමයි. ඔයාට ඕක වෙලා තියෙන්නේ හොවා පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. දැන් මේ දවස්වල එක්සෑම්ස් තියෙනවා. එක්සෑම් කරන අපේ නංගිලට ලොකු ප්‍රශ්නයක් ඇති. මේ දවස්වල පීරියඩ්ස් තියෙනවා නම් එක්සෑම් එක ඉවරලා නැකිටනකොට කී දෙනෙක් ඉස්සරහ අපහසුතාවයට පත් වෙන්න වෙයිද කියලා. දැන් මේක ගෙදරට වෙලා අහගෙන ඉන්න අපේ අම්මලට පුළුවන් ඔයාගේ දුවට මේ දවස්වල මේ ප්‍රශ්නේ තියෙනවා නම් ෆෙම්ස් ඇය එයාට ගෙනල්ලා දෙන්න. ඇඳගෙන ඉන්න පහසුයි. ලීක් වෙන්නේ නැහැ. ගිවන මිලට උසස් තත්ත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්. ඉතින් ඒ නිසා ඔයාට හරියනම පෑඩ් එක තමයි SLS ISO සහතිකද සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙන ෆෙම්ස් ඇය. ඉතින් කිසිම වෙලාවක ඔයාට ඔයාව මිස් වෙන්නේ නැහැ. ෆෙම්ස් ඇය පාවිච්චි කරොත් ඔයාට කිසිම වෙලාවකදී බය වෙන්න දෙයක්වත් නැහැ. දිවයිනපුරා තියෙන ඔන්නෑම සුපිරි වෙළඳ සැලකින් ෆාමසි වලින් දැන් ෆෙම්ස් ඇය ඔයාට පහසු මිලකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. බෙල්ලකොන්ද වේදනාවතුල මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක් නම් ආතරයිඩිස් වෙන පුළං සියලුම සන්ධි රෝග මාංශ පේශි වේදනා නහර ගැට ගැසීම හරිම කෙටි කාලිකින් සුව කරන ලංකාවේ අංකයේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් ඉතින් ඒ වෙනුවෙන් ඔයාට යන්න තියෙන හොරණ සහ කොට්ටාවේ තියෙන ශාඛාවලට ඒ වගේම දරුවන් වෙනුවෙන් මේ ඇක්ටිව් ප්ලස් ජාලය තුල ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේ තියෙන හොරණ උපතේදී වෙන පුළං උපතින් පසුව වෙන්න පුළුවන් ආබාධිත දරුවෙක් ඉන්නවනම් පරක්කු කරන්න එපා අයව අරගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේ හොරණ තියන පැරලයිස් රෝගීන් ඉන්නවා නම් හැමදාම ඇඳක් උට්ට වෙලා රෝද පුටුවක් උඩට වෙලාම ඉන්න වෙයි කියලා හිතුවා නම් නෑ ඒ කාලේ ඉවරයි විශ්වාසනීයම තැන තමයි ඔයාට යන්න තියන ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාඛා තියෙන්නේ ඒ අතරම ඔයාට මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න දැන් හැකියාව තියෙනවා විශේෂම දේ මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පට මගින් ලබා ගන්නත් පුළුවන් අනිත් කාරණාව ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නේවාසික ප්‍රතිකාර ලබා ගන්නවා කියලා කියන්නේ ළමයි හරිම ඉක්මනට ඔයාට මේ රෝග සුව කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද කාලයක් වන අතර වෙලා තමයි මේ ප්‍රතිකාර ලබා ගන්නෙ. එතකොට යන්නෙන්න ඕනේ නැහැ. මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට විතර එකවරම ප්‍රතිකාර ලබා ගන්න හැකියාව තියෙනවා. මේ කාලය පුරාවට ඔයාට නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් හැමදේමත් ලැබෙනවා. ඔයා එකම එක වතාවකට හරි ගිහිල්ලා බලන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන මධ්‍යස්ථානයට 100%ක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ වතාවකාලික විසඳුම් නෙමෙයි.
වැඩි විස්තර දැන ගන්න කතා කරන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0
ඔයාලගේ ජොයින් වෙන ගමන් ලයිව් එකට ඉන්නේ. වඩත් පුළුවන් FM අපේ ඔෆිෂියල් Facebook fan page එකට ගිහිල්ලා ලයිව් එකට ජොයින් වෙන්න. මෙන්න මේ කතිය එකතු කරගන්න. හෙලෝ ජානු. උම්මා මිස්. අපිවත් එකතු කරගන්න. මීග මොඩලොස් කණුව ළඟ ජය ශ්‍රීමතික ස්ටාෆ් එක. ධෝනි රික්වෙස්ට් එක දැකපු නිසා හෙනම සතුටින් ඉන්න කියලා දිල්සර මැසේජ් එකක් කියලා. දැන් මං ඔයාගේ ධෝනිද? දැන් ඉතින් එහෙනම් දැන් දම් එක ඉන්නව මටත්. අනේ සුද්ධියේ ජනි මගේ ජානු ජානු මාරු කරගෙන ඔක්කොම මගේ හබියා සනත් අයියාගේ බර්ත්ඩේ එක අසන සින්දුවකට එකතු කරගන්න විශ් කරන්න කියලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. සනත් අයියේ happy birthday. නැත් වීමක වෙනුවෙන් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා, විශ් කරනවා. අපිට කේක් කැල්ලක් එහෙම වෙයි කියලා ඉතින් අපි බලාගෙන ඉන්නවා. මගේ ෆැමිලිගේ හැමෝමත් ඔයාලට ගොඩාක් ආදරෙන් විශ් කරනවා. හරිද? ඊට පස්සේ ලස්සන සින්දුවකට එකතු කරගන්න මකුලල රංජිත් දිසානායක මැසේජ් කරලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද මේ? නමක් නෑනේ ඉතින්. හෝ නම හොයාගත්තා. හෝ කඳර රුක්මණී අක්කා ආදරෙන් වාම එකතු කරගන්නවා. හරිද? මෙහෙන සින්දුවටම සුබ දහවලක් වේවා ගින්දර මැණික් ඔයාට. කොහොමද උම්මා කැටි ලස්සන සින්දුවකට එකතු කරගන්න පිළියඳල කහපල හේලිත ෆැෂන් එකේ සමන්ති මානෙල් කුමාරි අනුපමා ප්‍රියදර්ශනී රූපා ජයශානි අජාන්දි නිශාන්ති සුනේත්‍රා දෙවමි නිලුකාද නිලුකකි උපන්දිනය සමරනවා. ඔයාට විශ් කරමු මගේ සුදා ඔයාට උම්මා. ඔයා ඉල්ලා තියෙන සින්දුව ඕනිද? දෙන්නම් සින්දුවක්. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. නිලුකකි happy birthday. ගඩක් අතරින් ඔයාට විශ් කරන ගමන් මේ උම්මක ඔයාට. හරිද? දෙන්න කාටවත් තියාගන්න ඕනි තනියෙන්.

හැබැයි හිතන්න ඕනි මොනා වෙයිද කියලා ඉස්සරහට. අපි ෆේස්බුක් ලයිව් එකේ ඉන්නේ. ෆේස්බුක් ලයිව් එකට ජොයින් වෙලා ඉන්න කට්ටිය මට ටග් ගාලා මතක් කරන්නද? දැන් නම් කමෙන්ට්ස් ටිකක් ගිහිල්ලා තියෙන්නේ. හිඳ ඉතික මට හොයාගන්න බැ. දැන් මට පෙන්නන කට්ටිය මම කියන්නම්. කාන්ති අක්කා ඉන්නවා. ඊට පස්සේ UW පියසරි රත්නපුරේට හොඳටම වහිනවලු. හැබැයි වැස්සේ උනත් net අහගෙන බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. ජය වේවා සෙට් එකටම. ඊදින් පස්සේ අපේ ලසායියා ඉන්නවා ලයිව් එකේ. දම්මිය අක්කා ඉන්නවා. දිලිනි ගමගේ රංජිත් සමර සිංහ, දිල් සරඩි සොයිසා, ඊට පස්සේ කවිදු චාමික නරසිංහ කවීන් ටයර් හවුස් කොලියා පිටියේ. හරි නේද කිව්වා? දිලන් වසන්ත, ඊට පස්සේ ඉෂාරා, කරුණා, රත්න, තව කවුද ඉන්නේ? ප්‍රසාද් චාමික, දිමුතු අයියාගේ වෙල්ඩින් ෂොප් එකේ සද්දටම නෙත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ජය වේවා. ඔය විදිහටම හැමදාම නෙත් එක්ක ඉන්න ඕනි, ගින්දර හැන්දෑව අහන්න ඕනි. හරිද? අහනවා වගේම ලයිව් එකට එන්නත් ඕනි, මෙසේජ් කරන්නත් ඕනි, සින්දු ඉල්ලන්නත් ඕනි. කටියම එකතු කරගන්න මෙහෙන සින්දුට. ඊට පස්සේ චන්දන මාපලගමගේ අයියා මෙසේජ් කමෙන්ට් කරලා තියෙනවා සින්දුකට එකතු කරගන්න කියලා. එකතු කරගන්න මෙහෙන සින්දුවටම. ඉදරින් පස්සේ මම යනවා WhatsApp messages පැත්තට. මෙන්න මේ කට්ටිය එකතු කරගන්න ඉක්මනටම බලමු කවුද ඉන්නේ කියලා. ගින්දර හැන්දෑවට එකතු කරගන්න අපි අහලියකුඩි චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද, සනන්ද රසිද, කුරුවිට කමරාව, බින්තිරංගා, මාලින්ද, තනුෂ, ශාකිය, විහාර, කොටිපිටියේ නිලු, සමන්ත, මන්දාර, හුලඟසලුවේ චාරිකා, රුවන්, එයාගේ දුව තරුෂි, වැගිනන්, දල්ලපු ගෙදර ප්‍රියංගික, අස්සාමාන, එයාලගේ දරු බලංගඩින් දිස්න එකතු කරගෙන බයික් හදාගන්න වර්ක්ෂොප් එකට ආපු හැමෝමත් එකතු කරගෙන සින්දක් අහමු කියනවා. අහමු අහමු මේ සින්දු අහමු. එතනින් පස්සේ රෝස කිරෙල්ලි, ජානු පැටියෝ, දෙහිවල නැති මල් ඇන්ඩර්සන් පාරි, චන්දන ස්ටෝසගේ චන්දන අයියා, චන්දනි අක්කා කොහොමද, ප්‍රදීපා, නිවල් එකතු කරගෙන ලස්සන සින්දක් දෙන්න කියලා තියෙනවා. ඔයාගින් උම්මා හම්බුණාට කමක් නෑ, මාත් කැමති. මාත් එහෙනම් දෙන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඇලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited within.
2: දවල් දෙකයි විනාඩි 47යි.
3: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
4: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
10: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
11: හොට්ස්පොට් ඇයියේ?
10: ඩේටා නෑ අනේ
11: නංගි. මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි. දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
12: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
13: Gather on a day of profound joy, a soaring hope.
14: The day a planet stops for a game.
15: Net FM. Algo Town.
16: Brought to you by
17: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
18: මුරලස් ගමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
19: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
20: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388. අමතන්න
15: Net FM. Algo Town.
21: Hello.
22: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

දෙකයි විනාඩි 50යි වෙලාව ටග්ගාල මෙන්න මේ කටියත් එකතු කරගන්නද මේ සින්දුවට. ජානු මම අඹලන්තට බැමිණියම් වෙලා දම්මිකා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න වසන්ත දරුවෝ මිනිදු මෙත් සර. අම්මා තාත්තා වගේම නෙතන හැමෝමයි අද අපේ ගෙදර පොඩ දෙන්නේ කැවිත් ඉන්නවා. සමීර දනු එයාලවත් එකතු කරගන්න විශේෂයෙන් ඕමත් එකතු කරගන්නවා. අද රසම රස බොල් සම්බල් එක පරි

0: වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net fm ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා
1: මාතර ෆ්‍රීලන්ස් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වි තනට තහනය ලොතරයිෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
3: අක්මා වෙතෙල් ෆැටිලිව බයවෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0-47-31-33-540
4: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
5: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය
0: කින්දර හැන්දෑව
6: brought to you by
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
9: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0-47-31-33-540
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0-34-226-7046
0: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net fm ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
14: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
13: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
15: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
16: සුබ සඳ වකවස තුනයි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුවා ඇත්නියෝ
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. ශ්‍රී ලංකා නීති සංගමේ සභාපති රජීව් වමරසූරිය මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් භූතාන් රාජ්‍යයේ නිලැ සංචාරයක නිරත වී තිබෙනවා. එදී භූතාන් අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නීති සංගමේ නියෝජිත පිරිසක් එරට මහාධිකරණ හැමුවේ විශේෂ දේශනයක් පැවැත්වීමද විශේෂත්වයක්. භූතාන් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු ඩුබා දෘප්තා මහතා ඇතුළු විනිසුරුන් 8 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුලක් විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා. භූතාන මහාධිකරණයේ හමුවේ අදස් දැක්වූ රජීව් අමරසූරිය මහතා පෙන්වා දී ඇත්තේ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් යනු යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ දෙපැත්තක් බවත් අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය යනු වරප්‍රසාදයක් නොව අවසානයේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පවතින අයිතියක් බවත් යන්නයි. මිලඟ නිත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM අනුපහ FM 94.8 net FM
4: FM 95 94.8

0: Net FM Kinder Händeva Vichanu.
1: Hausatunai Vinadi Hadarai Subba Sandavak. අපි දෙන්නගේ අන්තිම පැයට මේ අවිලා තියන්නේ මම තාම Facebook live එකේ ඉන්නවා තව ෂෝටි වෙලාවක් ඉන්නා ඔන්න ඒ අතරේ මේ පැත්තට ආවොත් ඉතින් ඔයාලට සින්දුවකට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා හරිද Facebook live එකේ මට මිස් වෙච්ච මෙන්න මේ කටිය ටක් ගල මතක් කරන්නද කාන්ති අක්කා ඉන්නවා ඊට පස්සේ ජයන්ත හේරත් ඉතාලි වලින් ඉන්නවා ජයන්ත අයියා එකතු කරගන්නම් මේ හැන සින්දුවටම ජයනි රවීනා මදු ඉන්නවා ඊට පස්සේ ඕන් ඉතින් ආයෙත් මට මිස් වුණානේ මේ කට්ටිය නියම දෙවුමින ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ තරුණි සඳීපා ඔයාවත් එකතු කරගන්නම් ඉතාලියේ සිසිලියාවල වැඩ කරන චාමර මල්ලි යාගේ වයිෆ් මදුෂානි නංගිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ජාන්තය කමෙන්ට් කරලා තියෙනවා ඕකේ ජය වේවා පරිසමට ඉන්න ඕනේ හරිද මේ හැන සින්දුවටම එකතු කරගන්නම් එතනින් පස්සේ WhatsApp messages පැත්තට යන්නද මම ටග් ගාලා WhatsApp messages එවලා තියෙන මෙන්න මේ කටි එකතු කරගන්නම් හායි ගින්දරේ සුදුනෝන හුම් එකක් දෙන්න හදරේ ඔයාට ලස්සන හින්දි සින්දුවක් ඕනි සිරණි මල ඉලෙක්ට්‍රොනිකස් එකේ සෙට් එක message කළා තියෙන්නේ හින්දි සින්දුවක් නම් නෙමෙයි හරිද හින්දි සින්දුවක් පස්සේ දෙන්නම් මාකල ගල්පත හන්දිය ප්‍රියන් සමරවිරය message කළා තියෙනවා එතනින් පස්සේ ගින්දරි වෙනද වගේ මදත් අපි අවහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න අපිවා කඳාන දොලේහේනේ චන්ද්‍රකාන්ති අක්කා නිසංසලා එරන්ද එරික් ඔයා කැම්මති සින්දුවක් දෙන්න කියලා තියෙනවා දෙන්නංකෝ අක්කේ අපිත් ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ මාවයි මගේ ෆැමිලි එකේ අම්මා සන්නමාලි තාත්තා කපිල කටුනායක පොලිසිය වැඩ කරන මගේ අයියා තරිඳු අක්කේ ඔයාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න දැරණියගල දෙමතින් මායුමි පබසරා හයි ගින්දර ජානු මැනික කොහොමද ඔයාට මං ඉතින් හොඳින් මේ පේනවනේ ඔයාව අහන් ඉන්නේ හරි මාසයි අපි වදලසනම ලසන සින්දුවකට එකතු කරගන්න කුමාර් මිස් දුල් මිගා අඳින දුහර්ෂණ අදුව තිනලි ලක්මාලි අක්කා කඩවතින් thank you ලක්මාලි අක්කා ආදරේ හරිද ලසන සින්දුවකට එකතු කරගන්න කොල්ලහිරු ගුණරත්න පැලද පාස ලසරින් එකතු කරගන්නම් මේ සින්දුවට ගින්දරි මගේ චෝටි පුතා කවිසරගේ අද උපන්දිනය අර විශ් කරන්න අචලක්ක කෑගල්ලෙන් මැසේජ් කරලා තියෙනවා happy birthday to you happy birthday to you happy birthday happy birthday happy birthday to you කවිසර පැටියෝ නේ ටීම් එක වෙනුවෙන් ගොඩාක් ආදරෙන් ජානු අක්කි ඔයාට විශ් කරනවා හරිද ඔයාගේ අම්මි තාති ඔක්කොමලාට විශ් කරනවා ගඩාක අදරෙන් එකතු කරගන්නවා කට්ටිය මේ හැන සින්දුවට බරදල්පල එස්එල් ප්‍රනාන්දෝ මැසේජ් කරලා තිනවා සින්දුවකට එකතු කරගන්න කියලා මේ හැන සින්දුවටම එකතු කරගන්න හායි හායි අනේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ අකුරගොඩින් බුද්ධික චන්දිමාල් උම්මා කියලා තියෙනවා හරිද අයිබෝවන් වාසනාවන්ත සුබ සඳවක් ජනබෝනි කියාට අපිත් ගින්දර හැන්දෑව අහගෙන ඉන්නවා කැමති ලස්සන සින්දුවක් දෙන්න අනුරාධපුර පොල්ලෑල් හන්දියේ රංජිත් ප්‍රියංකර අයියා සලොන් මායාකේ මායා ගුණසේකර නිපුන් සෙනරත් සුපයික සෙනරත් නය සන්දීප ඊනෝ කහර්ෂිකා කෞෂිකා ගීත් ඊෂා ගයාත්‍රී මදව චමනරම් පරිමාණු දිලක්ෂිකා ලක්මාලි ගින්දරි ජානු අපි හම්බන්තර කලදදල් කඩේ ආමේ මැසේජ් එක කිව්වනේ ඒතරින් පස්සේ අස්වින් ශ්‍රීරාන්ත මුට්ටාස් ඉර්ෆාන් සුදාර රුවන් මෙන්දිස් රොකි ප්‍රින්ස් කීටන් ෂාන් ගැස්ලි ෆස්ලීන් නිරෝධ ගමගේ එම්ජීජී ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙනවා මේ හැන සින්දුවටම එකතු කරගන්නම් සුබ දහවලක් වේවා ජානු බෝලේ දැන සුබ සැන්දෑවක් දෙකයි විසිතුන්ට මැසේජ් එකක් ලස්සන සින්දුවක් දෙන ලෙන්දර දම්මියක්කා උක්කු අයියා සුබෝදරි නංගි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න උම්ම දෙකයි බෑ බෑ බෑ තුන් දෙනයි උම්ම දෙකයිලු දෙන්න දෙන්න දෙන්න එතකොට අනිත් එක අනිත් එක්කෙනාට බෑනේ

house itu naik bina dia kalau hai. Ha. Mana mereka nak kian nado ya adik mana tu? Fem saya kan matak kerana muli mohon itu. Fem saya kira kian ni tinggal selesai sahaya so sahati kedua sahita wa. Andakan ini pahasu liquid ni nanti. Gimana mila dosa satu apa ada kaki dia ada marketing kau ada ganjil dia honda mereka. Ekhane mereka ganu lama ini dana ganu minno ni dia. Ganu lama ini terane mereka perlu mila mai nud mereka update tu enno ni. Makda hadis serva tu agi girlfriend tu enno pulang nak kade nangi tu himana tangam mata. Genala denna unoto ya hari ma deitha orala balla genala denno ni ehema nathi unoth mokada wenne gahala pannanno ni periods kale kiyala kiyanne apahasu kale akha iting e dawas wala ta asawen karupu dewaluth maga ara ganne lamai oyala apawishikana pad ekak hinda andagena inna pahasu leak wenne nathi gewana milata usasthate pad ekak widihata sls saha iso sathika sahithawa සාධාරණ මිලකට දැන් මාකට් එකේ වඩ ගන්න තියෙන ඔෆෙම්ස් අය. ඉතින් ඒ නිසා වෙන වෙන ඒවා හොයාගෙන යන්න නැතුව වෙන වෙන ඔප්ෂන් වලට යන්න නැතුව හරිම දේ අරගන්න ඔයාට පුළුවන් හැම දවසක්ම එක වගේ ගෙවන්න. එහෙනම් ඉතින් ෆෙම්ස් අය දිවෙන පුරා දින ඕනෑම සුපිරිවෙල් සලකින් ෆාමසි වලින් ෆෙම්ස් අය දැන් ඔයාට මිල දී ගන්න පුළුවන්. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියන්නේ ඉතින් හදවතේම ලියවිච්ච ආයතනයක්. මෙතන නිෂ්පාදනය වෙන ඖෂධ අතරින් සුගර් තියෙන කෙනෙක් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගන්න. මං කියනවා ඔයාට අරගන්න කියලා. මොකද ප්‍රතිඵල 100%ක් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ෆැටි ලිවර් වලට බය වෙලා නම් හිටියේ බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක දැන් ඔයාට ගන්න තියෙනවා. ඒ නිසා ඒක අරගන්න. ඒ වගේම මේ දවස්වල ගෙදරින් හොඳට යන හස්බන්ඩ් වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ දරුවෙක් වෙන්න පුළුවන්. කවුරු වුණත් උදේට යනවා. අනේ කිසිම ප්‍රශ්නයක් නැතුව. හවසට එනවා ලොකු දෑවැද්දකුත් අරන්. ඔය දෑවැද්ද තියෙන ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව. ගෙනල්ලා ඔක්කොම බෙදනවා ඉතින් පෝලිමට ගෙදර කට්ටියට. හැබැයි සෙවනගල මදුකා කැස්සට පණිය ගෙදර තියනවා නම් ඒක තමයි හරියටම හරියන දිව්‍යම ඖෂධය. ඒ වගේම සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර සෙවනගල ශ්‍රියාදේවි ඔයිල් එක, සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල ආම්ල පිටසෝය, සෙවනගල හන්දි රාජ්‍ය තෛලය දැන් ඔයාලට අරගන්න පුළුවන් අංකම තියෙනවා. මේ සියලුම දේවල් කමල් බඳුල වීරප්‍රම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙන්නේ. අපේ වෙදකම පෙවුරුමේ 40 වසරක අභිමානය 40 වසරක් කියන්නේ අවුරුදු 40ක්. හරිම ලොකු කාලයක් විශ්වාසය දිනාගෙන ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරන්න 077යි. ගෙයක් දොරක් හදනවා, එහෙම නැත්නම් නවීකරණය කරනවා, ඔය දේවල් කරනකොට ටයිල් තෝරගන්න වෙනවා. ගෙදර ටයිල් කරන්න හිතාගෙන ඉන්නවා නම්, ගේ අලුතින් අලුත් අඩියා කරන්න හිතාගෙන ඉන්නවා නම් මේකට තෝරගන්න ටයිල් ටික කියලා කියන්නේ ඒක දිගු කාලීන තීරණයක්. අද ටයිල් කරලා හෙට ඒක මාරු කරන්න නැහනේ. හැබැයි ඉතින් හරිම විදිහට ටයිල් ටික තෝරගන්න ඕනේ. තැනකට ගිහිල්ලා ටයිල් ටික බලලා අල්ලලා කරලා බලලා මේක කොහොමද, සමහර ටයිල් තියෙනෝනේ වතුර පොඩ්ඩක් වැටිච්ච ගමන් ලිස්සල යනවා. සමහර ඒවා පොඩි ඔයිලි ගතියක් වගේ එහෙමත් තියෙන ටයිල් ඇත්තට මම දැකලා තියෙනවා. ඉතින් මං ඔයාලට කියනවා හැම නිකන් බාලේවට රැවටෙන්න එපා. හොඳ විශ්වාසයක් තියන්න පුළුවන් තැනකින් ඔයාගේ ටයිල් ටික අරගන්න. මේක පොඩි කාලයක් නෙමෙයි විශ්වාසය දිනාගෙන තියෙන්නේ. වසර 50ක විශ්වාසය ටයිල් කරණේ පුරෝගාමියා. ලංක ටයිල්ස් තමයි. එහෙනම් ඉතින් විශ්වාසයෙන් ඔයාට දැන් ඔයාගේ ගෙදර ටයිල් කරගන්න, ඊට පස්සේ ඔයාගේ ගෙදරට අවශ්‍ය වෙන වාත්‍යා ටික ගන්න, උපාංග සියලුම දේවල් අරගන්න තියෙන හොඳම තැන. ඉතින් මේගොල්ලන්ගේ අලුත්ම වැඩි ලංකාවේ පළවෙනි වතාවට ඔන්න පටන් ගත්තා ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම්. අගෝස්තු 13 පටන් ගත්ත මේ වැඩේ අද වෙනකොට ඔන්න දැන් මේ වෙලාවේ හිඟුරක්ගොඩ නගරයේ තමයි ඉන්නේ. ඉතින් හිඟුරක්ගොඩට යන ඔයාට මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳ ගන්න ඔයාත් අනිවාර්යෙන්ම යන්න. ඒ වගේම අගෝස්තු 22 කදුරුවෙල සහ අරලගන්විල තමයි ඉන්නේ. අද හිඟුරක්ගොඩ මේ වෙලාවේ ඉන්නවා. ඊට පස්සේ කදුරුවෙල සහ අරලගන්විල 22 අගෝස්තු 22 ඉන්නවා. උදේ ඉන්නේ කදුරුවෙල, ඊට පස්සේ හවස ඉන්නවා අරලගන්විල. ඉතින් ඔන්න යාවට ඉන්න හැමෝටම ඒ අත්දැකීම විඳ ගන්න chance එක තියෙනවා. මිස් කර ගන්න එපා. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ නිවස අලින්දයට නිදන කාමරයට, ඒ වගේම තමයි නාන කාමරයට මේ හැම තැනකටම ගැලපෙන ටයිල්, බාත්වයා උපාංග, මේ හැම දෙම සුවිශේෂී මිල ගණන් වලට අරගන්න පුළුවන්කම තියෙනවා. මේ මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳ ගන්න එතෙන්ට යන ඔයාට.
එතකොට අනිත්තයි හිතනවා අපිට නැද්ද? තියනවා තියනවා තියනවා. දැන් මේ වෙනකොට ලංකාව පුරාවටම ලංකා ටයිල්ස් ෂෝරූම්ස් තියෙනවා. ඉතින් ඔයාට ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට ගියොත් ලංකා ටයිල්ස් වසරමැද වාසියත් විඳින්න පුළුවන්. තෝරාගත්තු ටයිල් සඳහා ඒගොල්ලන් 40% දක්වා ඉතිරියක් ලබා දෙනවා. ඉතින් මේ වාසියත් විඳින්න නම් ඔයාට ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. සුජානි චන්දිමාකා මොරටුවෙන් ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න. හයි ජානු උපිවත් සින්දුවකට එකතු කරගන්න. හැබැයි නමක් නම් එවලා නැහැ. හයි ජානු අපිත් ඉන්නවා සින්දුවකට එකතු කරගන්න. කඩු ගන්නාවේ කුමාරියක්ක මැසේජ් කළා තියෙන්නේ. ගින්දරි සුබ දහවලක් වේවා. ලස්සන සින්දු දෙන්න උම්මා බබා. සන්ධ්‍ය අත්නායකත් එක්ක නිව්සීලන්ඩ් වලින් පුතාලා දුවලා ඉන්නවා කියලා තියෙනවා. ආදරෙයි එකතු කරගන්න මේ හැන සින්දුවට. මැනික ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. පනට උම්මා බලංගොඩ ෆෙටිකල ශ්‍රියාණියක්ක මැසේජ් කළා තියෙනවා ඔයාටත්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: සර්නේ තෙල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බීයකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: හවස 3 විනාඩි 24 රායි.
4: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: එකම අරමුණක්. දිස්ත්‍රික්ක දෙක. තරඟකරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්. මාතලේ අභිමානයක්. මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක්. Net FM DJ Night. Face to face attack show. Attack show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා, මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ්. දෙවන වටය සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑ 9ට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
9: තවල්ලේ කේ මූඩ් බූස්ට් එක Net FM කින්දර හැන්දෑවා විචානු විචා

හවස තුනයි විනාඩි 27යි වෙලාව. මේ සින්දුවට කට්ටිය එකතු කරගන්න ඕනි. හැබැයි ඉතින් ඊට කලින් මතක් කරන දේවල් ටිකක් මෙන්න මේ පැත්තේ මෙහෙම ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒ දේවල් ටික ඔයාලට මතක් කළා ඉන්නම් මුලින්ම අපි අපේ අනාගතය වෙනුවෙන් මුදලක් ඉතිරි කරනවා නම් අන්න ඒකට හරියන තැනක් හොයාගන්න ඕනේ. කියන්නේ ඔයාට හොඳ ප්‍රතිලාභ ලැබෙන සහ මුදල්නේ මේව සල්ලි. ගස් වලින් කඩපුවා නෙමෙයි. ඉතින් ඒ හින්දා ඔයා ඒ හම්බ කරපු මුදලට, ඔයා ඉතුරු කරන්න ඉතුරු කරගත්ත මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙන්න ඕනි. එහෙනම් ඉතින් ඒකට හරියන තැනක් තියෙන්නත් ඕනි. ගොඩක් වෙලාවට අද කාලි ෆික්ස් ඩිපොසිට් එකක් ආරම්භ කරන්න හිතන කට්ටිය ඉන්නවනේ. මේක ඔයාගේ අනාගතයට වෙන්න පුළුවන්, ඔයාගේ පවුලේ අයගේ, ඔයාගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඔයා ඒ ෆික්ස් ඩිපොසිට් එක ස්ථාවර තැන්පතුව සඳහා යොදවන මුදලට හොඳ ආරක්ෂාවක් සහ හොඳ ප්‍රතිලාභ ලැබෙන එකම තැන තමයි දැන් ආදීබී බැංකුව කියලා කියන්නේ. ඉතින් අපි කවුරුත් දන්න ආදීබී බැංකුව දිවෙන ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට දැන් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මාස 3ද, එහෙම නැත්නම් මාස 6ද, අවුරුද්දද, එහෙම නැත්නම් කෙටි කාලීනවද දිගු කාලීනවද ඔයාට ආයෝජනය කරන්න ඕනි. ආදීබී බැංකුවේ ඒකට හරියන විදිහට ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් හරියනම යෝජනාව තෝරගන්න. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුලින් ඔයාගේ මුදලට උපරිම ආරක්ෂාවක් ලැබෙනවා සහ ඔයාට ඉහළ පොලියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිවයින පුරා මේ වෙනකොට ශාඛා 272ක ශාඛා ජාලයක් තියෙනවා ආදීබී බැංකුවේ. ඉතින් ළඟම තියෙන ආදීබී බැංකුවට ඔයාට ගිහිල්ලා ඔයාගේ යෝජනා ක්‍රමය, ඔයාගේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. ආදීබී බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඒකන මතක් කරගෙන ඔයාලට මම මතක් කරන්න හදන්නේ මෙන්න මේ පණිවිඩය ගැන. කෝ බලන්න, මට කියන්න තියෙන්නේ මේ වෙලාවේ ඔයාට හරිම තැනට යන්න කියලා තමයි. හරිම තැන කියන්නේ කාලයක් තිස්සේ බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් නිසා දුක් විඳ කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සියලුම සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, මේ කියන හැම රෝගිකම හරිම ඔයාට හරිම ප්‍රතිකාර ලබාගෙන කෙටි කාලෙකින් මේ හැම දෙම 100%ක් සුව කරන ලංකාවේ අංකිකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව තමයි ශාඛා තියෙන්නේ. ඒ වගේම දරුවන් වෙනුවෙන් ළම බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කළා තියෙනවා හොරණ නගරේ. ඉතින් ළමුන් සඳහාම තමයි මේ ළම බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය ඇක්ටිව් ප්ලස් ජාලය තුල තියෙන්නේ. පැරලයිස ළමුළු ජීවිත කාලෙම ඇඳක් මත රොදුපුටුවක් මත ඉන්නවයි කියලා හිතපු ඔයාට ප්‍රතිකාර ලබා ගන්න විශ්වාසයෙන් යුතුව යන්න පුළුවන් එකම තැනත් ඇක්ටිව් ප්ලස්ම තමයි. ඒ වෙනුවෙන් හොරණ සහ බණ්ඩාරගම ශාඛා තියෙනවා. ඒ අතරම මේ ප්‍රතිකාර සඳහා යොදා ගන්න සියලුම පාරම්පරික තෙල් ඔයාගේ නිවසට දැන් ගෙන්න ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, විශේෂම දේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයේ වීඩියෝ පරිමගින් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. තවත් දෙයක්, නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කාලයේ පුරාවටම ආහාර පාන, නවාතැන් පහසුකම් හැමදේමත් ඔයාට නොමිලේ හම්බ වෙනවා. ඉක්මනට රෝග සුව කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වෙනකොට රෝගීන් 100%කට විතර එක්වර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට රෝහල සකස් කරලා තියෙනවා. මේ නම්බර්ස් ලියා ගන්න, වැඩි විස්තර දැනගන්න දිනේ වෙලාව වෙන් කරගෙන කතා කරන්න 0134227646 0134227646 077531398 077531398 0 8956 0 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0││ 8956 0
ඩ්‍රෙස් එකක්. හයි ජානුවක් කී අපි වදලස්සට සිද්ධ කර එකතු කරගන්න කාදරයක් කී කළුබවිලින් සාෂා හරිද නම කිව්වා? නෑනෑ හසා හසා නම් අදරවා. ඊට පස්සේ හයි ජානු මැනික ඊය මොකෝ වුණේ? අපි දුකින් හිටියේ. ඇයි යනේ? මං ඊයාමන දෙයෝ බදරලිය උගසත රේනු ලොකදුවෝ මේ ශ්‍රී පොඩිදුව දිලුමි අජිත් සුභසිංහ චන්ද්‍රිකා සුභසිංහ පසින්ද සුභසිංහ ප්‍රියන්ත සුභසිංහ හෂාන් සුභසිංහ පසන් සුභසිංහ උෂාන් සුභසිංහ චමින්ද සුභසිංහ පුෂ්පලීලවති අම්මා චිත්‍රා චමින්ද කුමාර චමෝදි ඇතුළු ෆැමිලිගේ හැමෝම එකතු කරගන්න පැදුන හරිම සුන්දරයි ජානු මැනික කියලා දෙන ආදරේ හරිද? ඊට පස්සේ සුබ දවසක් වේවා ජනුවන්. අදත් සුපුරුදු විදිහටම වහගෙන ඉන්නේ වාරිපුල සස්වල විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සෙට් එක නිරෝෂන් බණ්ඩාරස කොසත්සේ වගේම නිකවරටිය ක්‍රස් කිරීම මධ්‍යස්ථාන ඉන්ද්‍රනන්ද සර් රොහන් මල්ලි කසන් මල්ලි ඊට පස්සේ පරිපාලන ශ්‍රී සියලුම දෙනා වදලස්සට සින්දුකට එකතු කරගන්න අපේ චම්පිකලා ලිත්පරේ රයියා නිකවරටියෙන්.
ජානුවක්කි මේක කියන්න නැද්දෝ කියනවා කියනවා කියනවා. කෑගල්ලෙන් අදුපන්දිනයක් තියෙනවා සුපර් නිනිසන්සලාගේ. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. අම්ම තාත්තා අක්ක මල්ලි මැසේජ් එක දාලා තියෙන්නේ මල්ලි කොල්ලා. කො මල්ලි කොල්ලාගේ නම නෑනේ. Happy birthday සුපුනි. නැචීම කවෙනුවෙන් ගොඩක් ආදරෙන් ඔයාලට wish කරන ගමන් මට ඉතින් ඔච්චර තමයි දෙන්න පුළුවන්. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? ගින්දර හැන්දෑව. Happy anniversary ඊයේ 19ට. මාස 8ක් වෙනවා. ජනවාරි 19 තමයි ඕපන් කළේ මට මතක විදිහට. මට තේරුන්නේ නැහැ කිව්ව එක. අපිටද? අනේ අනේ thank you thank you thank you. නුවන් අයියා කොරියාවෙන් මැසේජ් එක එවලා තියන්නේ. ආදරේ හරිද? සුබ සැන්දෑවක් වේවා ගින්දර හැන්දෑවෙන්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කපිල ප්‍රසන්න දුව යෙනුචි වයිෆ් තරුෂික් චතුරිකා. අම්මෝ වයිෆ් ලගේ නම් වැරදුනොත් නම් ගුටි කන්න වෙනවා දෙන්නටම. ඉහළ වෙල්ගමින් වයිෆ් චතුරිකා. කවුද කනට හුරු කරගන්න වයිෆ් චතුරිකා? මේ හරි සින්දුවට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතින් වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
2: හවස 3 විනාඩි 44යි.
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: Daily drive එකකට smart choice එකක්. BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න, ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5. Smart drive, smart savings. බිදුවා 112-125-125ට අද කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: අලුතෙන කාටම මෙලා කසාගල green super. ශකා මාදලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011-2077-787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස, දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
10: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන

කැඩි අහන්න බැරි වුණා නේද? අපි ඉංග්‍රීසි ට්‍රැක් එකක් නැහුවේ. එහෙනම් හින්දි සින්දුවක් වහන්න දෙන්න ලෑස්ති කරගත්තා. හැබැයි මෙන්න මේ ගැන ඔයාලට මතක් කරන්න ඕනි. ආයුර්වේදය කියන නම ඇහුණ ගමන් ආයුර්වේද ඖෂධ ගැන කතා කරපු ගමන් කාටත් මුලින්ම මතක් වෙන සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. හදවත එළිය විශ්වායතනයක් පොඩි කාලයක් නෙමෙයි වසර 40ක අභිමානය අපේ වෙදකම අපේ උරුමයක ගොඩනැගිච්ච ආයතනයක්. ඉතින් සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සෙවණගල මధుමේහාරිණි කැප්සියුල් එක කියලා කියන්නේ සුගර් තියෙන කෙනෙක් නම් අරගෙන දැන් පාවිච්චි කරන්න ඕනේ දෙය. හරිම ප්‍රතිඵල බලා ගන්න ඕවා මේක අරගන්න ඕනි. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස උනාගපද වේදනාව මේ දවස්වල කාටත් තියෙන දෙයක්. ඒක නැත්තරම නැති කරන දෙවම ඖෂධය සෙවණගල මధుකා කැස්සට පැනියා. ඒ වගේම තමයි ලිව එකේ තෙල්. ඒ කියන්නේ පැටි ලිව වලට බය වෙලා ඉන්න අයට සෙවණගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න දැන් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඖෂධයන් අතර තියෙන අනිත් දේ කෑම අප්‍රියයි. කොච්චර රස කෑම හැදුවත් ගෙනල්ලා දුන්නත් ළමයි කන්නේ නැහැ. කෑම අප්‍රියයි කියනවා. බඩ පිපෙනවා. බඩ කැක්කුම ටග්ගල බඩ අජීර්ණය හැදෙනවා. මේ හැම දෙයකටම ගෙදරක දැන් තියෙන මොණිය අසමෝදකම් තමයි 100%ක් ස්වභාවික සෙවණගල අසමෝදකම්. ඒ වගේම මේ නිෂ්පාදන අතරේ එකී මෙකී නොකී නිෂ්පාදන ගණනාවක් තියෙනවා. සෙවණගල ශ්‍රී ආදේවිහි ඔයිල්ලක තියෙනවා. සෙවණගල ජීව ශක්ති රසායනය තියෙනවා. සෙවණගල ජීව බල ආම්ල පිත්ත සෝය තියෙනවා. සෙවණගල හන්දි රාජ තෛලය තියෙනවා. ඉතින් මේ කියන සියලුම නිෂ්පාදන කමල් බඳුල වීරප්පිරිම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයට දෙන නිෂ්පාදනය වෙන්නේ වැඩි විස්තර දැනගන්න කතා කරන්න සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට 047 31 33 540 හයි ජානු කෙල්ල වඩකපල සියපරල් එකේ සුරංගියතුළු සෙට් එකටම ලස්සන සින්දුවක් දෙන්න උම එකකුත් ඕනි. ඒ මගේ අන්තිම උම එක. හරි දන්න ඔයා තමයි ඉල්ලගත්තේ. කෝල් කරපු මෙන්න මේ කටියත් මතක් කරන්න ඕනි. බොරලස් ගමු අපේ රැන්ඩි ක්‍රාෆ්ට් එකේ විමල් අංකල්. යන්න කලින් කොල්ලව කොහොම හරි අල්ලගත්තා. ඊට පස්සේ රාජපක්ෂ අය කතා කරා නවදැල්වත්ත සියඹලාණ්ඩුව විශේෂ කාර්ය බලකායේ ප්‍රවාහනාංශය සෙට් එකත් එකතු කරගෙන සින්දුවක් ගහමු කියලා තමයි කිව්වේ. එහෙනම් කට්ටියම එකතු කරගන්නද මේ හින්දි සින්දුව අහන්න? මොකද කියන්නේ හින්දි සින්දුවක් ඇහුවෙලා ගොඩ වෙලාවකින් යන්න තව වෙලාව තියෙනවා. එහෙනම් මේ සින්දුව අහමු.

கொய் குமாரியா வத்திதி மே குமாரியா வில்ல எனக்காங்க ஒய் குமாரியான் குமாரியான்ட்டு இன்னமும் வேணுமா හවසතුනයි විනාඩි 53යි වෙලාව. එහෙනම් ඉතින් දැන් මේ කුමාරිට රාජ මණ්ඩපෙන් බහලා යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ දෙයියෝ. යන්නද? යන්න කලින් රිකිල ගස්කඩ සලෝන් දිනේශ්‍රී මයිල පිටිය සලෝන් දිනේශ්‍රී සන්දීප නීනාගේ රුවන්තිකා නංගි ශාම විජේසිංහ අක්කා හැමදාම වගේ මන් දන්නවා අදත් අහගෙන හිටියා. ආදරේ හරිද? එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. එහෙනම් ඉතින් මම යනවා අපේ ජානියා ඇවිල්ලා. ජනීට ඉඩ හැමදාම් මට මොන හරි කියලන යන්නේ. මට එයාට කියන්න එන දේවල් කියාගන්න බෑ. ඉන්නවා නිකං අර වොලිබෝලයක් වගේ. එහෙනම් ඉතින් මම යනවා. මට කියන්න කියලා තියෙන හැම නෙමෙයි මේක. වැඩියෙන්ම අහන්න කැමති එක්කෙනෙකුත් ඉන්නවා. මට හැමදාම කෝල් කරාම එයා කියනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා. හෙට හම්බ වෙමු ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන්. මං එයාගේ ජනු.

0: හැමෝම අහනවා රංජයි ටාටකක් ගත්ත කියලා. හේතු ගොඩයි, විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු තුනක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
1: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
0: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
2: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
3: අම්මේ, රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
4: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
3: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: ආ, එන්න සර්. මල්ලි, එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
8: මං ඉතින් එල්.බී. රන්නයි ගනුදෙනු කරන්න මහත්තයා ඇද්දක ඉන්නත් කලින් ඉඳන්නේ.
7: එල්.බී. රන්නයි තමයි මගේ හයිය.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0247-21-33-540.
11: ඌවේ කොල්ලකෙන්න සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
12: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
11: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සවිය, Net FM, Net FM.
13: කින්දර හැන්දෑව.
14: Brought to you by
15: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
16: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
17: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
18: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
19: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.
20: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: අම්මේ, රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
4: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
3: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
21: සුබ සන්ධ්‍යාවක්. වේලාව 4:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග මෙලටින් වාර්තාවන ඩෙංගු මරණ සංඛ්‍යාව අද වන විට 71ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 93115 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා අගෝස්තු මාසයේ ගෙවුණු කාල සීමාවේ මේ දක්වා වාර්තාවේ ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7777ක් මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 19825 දෙනෙකු වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 18475ක් මිලඟ net news පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
4: FM අනුපහ FM 94.8 net FM
5: සමාගමට කතා කරන්න 077 406 43 97

ஆடிபுடி பாகல பொடி பொடி நங்கில கனேக்க ஹம்மே ஹவசட்ட பாங்க.

குட் ஈவினிங் குட் ஈவினிங் குட் ஈவினிங் விலாவ் ஹவுஸ் ஹதராயி வினாடு யதாயி புஞ்சி சர்ப்ரைஸ் எக்காக் அது அசா நெத்து ஜனி எத்து අසංකයා මට හිතෙන්නේ ගෑල් ළමෙක් එක්ක කතා කර කර හිටියා මං හිතන්නේ පවුලේ කට්ටියත් එක්ක ගෑල් ළමයාගේ ගෙදර ගිහිල්ලා වෙන්න ඕනියද ළඟදීම මංගල සීනු හැඬවේවි හරි හවස 4:00 විනාඩි 8:00 වෙනකොට අපි පටන් ගන්න හදන්නේ හතර වටේම සින්දු එක මිටට එකට අරගෙන ඇවිල්ලා ඔයාට දෙන හතර වටේ කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා ඒ වගේම තමයි මේ පැත්තට කෝල් කරන්න WhatsApp messages එවන්න ඔයාට chance එක තියෙනවා හිතුනොත් Facebook live එකක් එනවා මම ජනී

0: We're moving. Pizza.
1: දැන් අපි සාමාන්‍යයෙන් වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නේ පිළිවෙලටනේ. එක්කෝ මුල ඉඳන් අගට වැඩ ටික කරන්න ඕන. නැත්නම් අග ඉඳන් මුලට වැඩ ටික කරන්න ඕනේ. හැබැයි ඉතින් ඒකට වැඩි කට්ටිය කැමති නෑ. නිකන් ඔයා කල්පනා කරලා බලන්න, ඔයා හවසට ගෙදර යන ගමන් ටිකට් එකක් අරගන්න. දැන් අද වැඩ ඉවරයිනේ මේ වෙලාව වෙනකොට කොට දෙනෙක්ගේ 4ට වැඩ ඉවර වෙන කට්ටිය ඉන්නවා, 4:30ට වැඩ ඉවර වෙන කට්ටිය ඉන්නවා, 5ට වැඩ ඉවර වෙන කට්ටිය ඉන්නවා. අපි වගේ 6:07 වෙනකන් වැඩ කරන කට්ටිය ඉන්නවා. වැඩ ඉවරලා ගෙදර යන ගමන් ටිකට් එකක් අරගත්තට පස්සේ ඒ ගන්න ටිකට් එකෙත් නම්බර්ස් ටික අග ඉඳන් මුලට ගැලපුණාත් මුල ඉඳන් අගට ගැලපුණාත් රුපියල් 50,000 තෑකි වැඩි වැඩියෙන් ඔයාට හම්බ වෙනවා කියලා කියන්නේ. ඒක හිතා ගන්න බැරි දෙයක් නේ. එහිඳ තමයි ඔයාට මතක් කරන්න හදන්නේ ඔයාගේ වාසනාව ළඟා කරන්න දිනන්න පහසුම දවසේ ජයග්‍රාහක වීමේ අවස්ථාව වැඩිම NLB ජය ලොතරැය ගැන. දැන් ඔයාට වැඩි වැඩියෙන් ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව හම්බ වෙනවා. ඔයාට සන්ඩේ බෝනස් විශේෂ දිනුම් මැදීමත් එක්ක හැම ඉරිද දවසකම සුපුරුදු තෑගිවලට අමතරව රුපියල් 10,000ක ජයග්‍රාහකයෙකු බවට පත් වෙන්නත් අවස්ථාව තියෙනවා. නිකන් හිතන්නක මේ පුංචි ගානකින් ටිකට් එකක් අරගෙන ඊට පස්සේ රුපියල් 50,000 ගානේ තෑගි හම්බ වෙනවා, ඊට පස්සේ රුපියල් 10,000 ගානේ තෑගි හම්බ වෙනවා, ලක්ෂ ගානෙන් තෑගි හම්බ වෙනවා. හිතා ගන්නවත් බෑ නේද මේ දවස්වල. අද හවසට ගෙදර යන ගමන් නිකන් අරගන්න NLB ජය. ජය නියතයි. සින්දුවට යන්න කලින් කටිය එකතු කරගන්න හදන්නේ මං කොහෙටද යන්නේ? කෝල් කරපු කටිය බලමුනේ. වල්පිට මුල්ලේ සිට අපේ උපාලි අයියා කෝල් එකක් ගත්තා. වයිෆ් ඉන්නවා ඉතින් දම්මි, ඊට පස්සේ තුෂාන් මිහිරංග පුතාලා දෙන්න, ඊළඟට නාලන්දේ සිට සඳු කතා කරා. පුරුද්දට වගේ ඇහුව අදත් ඉස්කෝලේ ගියේ නෑ නේද කියලා. අද ඉතින් ඉස්කෝලේ නෑනේ, නිවාඩුනේ මේ දවස්වල A-level exams අන්ද. අම්මවයි තාත්තවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අනේ අනේ, එදා ජනියනේ අද අසානේ, කොල්ලෝ කෙල්ලෝ හම්බ වෙන්නේ යනවාද කොහෙද? එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ පානදුරේ දනුෂ්ක. මම නම් එහෙම නෑ, අසානං ඒ වගේ එකක් වගේ. සුබ සවසක් වේවා. කවුද මේ අපිට එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ? ඇඹිලිපිටියේ ගල්වංගු ඉන්දික ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ ඉන්දික අයියා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. තංගල්ලේ අප්සරා, ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. කෝල් කරන්න මේ පැත්තට 01 1 2 55 33 63. WhatsApp මැසේජ් එකක් දාන්න 01 711 95 95 95. මොකොන්ද බැරි නම් Facebook එකේ ඉන්න ගමන් NIT FM අපේ Facebook fan page එකට inbox message එකක් දාන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Oba Veta Gena Enne
2: Ah Enna Sir Malli එන්න එන්නම කඩේ දිනු කරනවානේ
3: මං ඉතින් එල්බී රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
2: එල්බී රන් අය තමයි මගේ හයිය
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
5: වෙලව හවස
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
9: කොල්ල කෙල්ල කොට යන

0: ත්‍රි මණ්ඩලය.
1: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
2: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන් ට්‍රයි කළා.
1: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
2: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 387 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
8: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
9: ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
10: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල සෙවනකල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0547 31 33 540.
11: ඌව කොල්ලකෙන්න සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 වනදා සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
12: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රාහකයන්ට වටිනා තෑගි.
11: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය Net FM.
13: එකම අරමුණ. District 2 තරඟකරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්, මාතලේ අභිමානයක්, මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක්. Net FM DJ Night Face to Face Attack Show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය, DJ නිෂියා, මාතලේ දිස්ත්‍රික්කය, DJ මදුෂ්. දෙවන වටය සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? මේ සිකුරාදා රෑ 9ට Net FM Official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න.
14: හතර අතෙන් සින්දු ඇහෙන Net FM හතර වටේ.
15: වෙලාව 4:28. මේ සින්දුවට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි Net FM DJ Night ගැන. දැන් හෙට දවසේදී Net FM DJ Night එක තියෙනවනේ. සිකුරාද රෑ කියන්නේ අනිවාර්යයෙන්ම සුපිරි සැපක් ගන්න පුළුවන් වෙලාව. හැමෝම සිකුරාදරය 9 වෙනකම් බලාගෙන ඉන්නේ Net FM DJ Night එකත් එකතු වෙන්න. දැන් Facebook එකෙන් live බලනවා වගේම තමයි Net FM TikTok account එකනොත් live බලන්න පුළුවන්. රේඩියෝ එකනොත් live අහන්න පුළුවන් කොහොම. හෙට දවසේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයයි මාතලේ දිස්ත්‍රික්කයයි තමයි මුහුණට මුහුණ තරඟ වදින්නේ. අතිශය තීරණාත්මක මුහුණට මුහුණ තරඟ වටයක ඒ සුන්දර අත්දැකීම විඳගන්න හෙට රෑ 9 ඉඳන් වෙලාව වෙන් කරලා තියාගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. අතරේ මතක් කරන්න හදන්නේ දැන් අපි කල්පනා කරලා බලන්න එක එක රටවල් වලට තියෙනවානේ එක එක බ්‍රෑන්ඩ්ස්. නිකන් කල්පනා කරන්න ඉන්දියාවට තියෙනවා ටාටා, ජපානයට තියෙනවා ටොයෝටා, ජර්මන් වලට ගියාට පස්සේ බෙන්ස් තියෙනවා. ලෝකෙ හැම රටකටම ඒගොල්ලන්ට ආඩම්බර වෙන්න පුළුවන් විදිහ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. හැබැයි ඉතින් දැන් අපිටත් බය නැතුව අපේ රටෙත් එහෙම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ තමයි KD Rice. කීරිදයිස් කිව ගම මතක් වෙන ලීඩ 125 බයික් එකනේ. දැන් ඉතින් ගොඩාක් ඉන්න අර යංග ජෙනරේෂන් එකේ කට්ටිය අපිත් ඇතුළුව හරිම ආසාවෙන් ගන්න බයික් එකක් තමයි ලීඩ 125 බයික් එක කියලා කියන්නේ. මේකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද මේ ලීඩ 125 බයික් එකේ තියෙනවා EFI ටෙක්නොලොජි එක. සාමාන්‍යයෙන් දැන් කාර් පදින එහෙම කට්ටිය තමයි මේ EFI ටෙක්නොලොජි එක වැඩිපුරම දන්නේ. ඒවා කාර් වලට ආපු ටෙක්නොලොජි එකක්. දැන් ඔන්න ලීඩ 125 බයික් එකේ මේ ටෙක්නොලොජි එක ඇවිල්ලා තිනවා. ඒකත් එක්ක ඔයාට පෙට්‍රල් සුවඳට දුවන බයික් එකක් විදිහට ලීඩ 125 පාවිච්චි කරන්න පුළුවන්. නිකන් කල්පනා කරලා බලන්නකෝ මේ දවස්වල තෙල් ලීටර එක ගාන ගියද. ඉතින් තෙල් සුවඳට දුවන බයික් එකක් කියලා කියන්නේ මහා මෙරක් තරම්. දැන් එන ප්‍රශ්නේ තමයි දැන් බයික් එකේ ගාන දිනවනේ. මේක දැන් අඩු වෙලා තියෙන්නේ. හොඳ ඉස්සර මීටත් වඩා වැඩිපුර ගානකට ගියා. දැන් රුපියල් 599,000ක විතරමයි වෙන්නේ ලීඩ 125 බයික් එක. ගොඩාක් වෙලාවට බයික් එකක් ලීස් කරලානේ අරගන්න. ලීස් කරලා අරගන්න ගියාම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඩවුන් පේමන්ට් එක. ලොකු ගානක් ඩවුන් පේමන්ට් කරාට පස්සේ අතේත් පොඩ්ඩක් සල්ලි ටික හිර වෙනවනේ. ඒ හින්දා තමයි මේ මතක් කරන්නේ ලීඩ 125 බයික් එක බොහොම පුංචි මූලික ගෙවීමකට, බොහොම පුංචි ඩවුන් පේමන්ට් එකකට ඔයාලට අරගන්න chance එක තියෙනවා. KD Rice Motor Company 5 Private Limited එකට කතා කරන්න. KD Rice Motor Company Private Limited එකට කතා කරන්න. 0773 523 535. 0773 523 535. වැඩි විස්තර දැනගන්න පුළුවන්. මං කියන්නේ ඉතින් මාරු වෙන්න දැන් ලීඩ 125 බයික් එකකට. සින්දු අහන්න යන්න කලින් මේ පැත්තට කෝල් කරපු කට්ටියක් ඉන්නෝ. ගුඩ දිනෙක එකතු කරගන්න ඕන. අපේ විමල් අංකල් බොලරස් ගමුවේ මේ වැවපාරේ ඉඳන් අපිට කතා කරලා එකතු කරගන්න ඕනි. ඊට පස්සේ හේලිත ෆැෂන් එකේ අපේ චතුණාංගි කහපොළ ඉඳන් කතා කරා. එයාගේ කාන්තා බලයනිය එකතු කරගන්න ඕනි. සූර්ය වැව ප්‍රේම කුරුල්ලා. ඒ තමයි අපි ලියන ආරච්චි අයියා. ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට.

0: අඩුම මිලයි.
1: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
2: හොට්ස්පොට්? ඇයියේ?
1: ඩේටා නෑ අනේ.
2: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
3: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
4: Gather on a day of profound joy and soaring hope.
5: The day a planet stops for a game.
6: Net FM. Algo Town.
7: Brought to you by
8: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakam Pola Kasagala Samuha Vyapare Vetin
9: මුරලස් කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනුග්‍ය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
10: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
6: Net FM Algo Town
12: Kavadak aluth kaget net
13: Hatara aten sindu ahena Net FM Hatara wate
14: Belawa 4 vinadi 49යි මම ඉක්මනට ටක් ගාලා කටියක් එකතු කරගන්න තමයි හදන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි අයියේ. එහෙම කියලා කියන්නේ අපේ දෙමෙද ඉඳන් අපිව අහගෙන ඉන්න. දරණියගල දෙමෙද ඉඳන් අපිව අහගෙන ඉන්න. මයුමි පබසරා නම් එයාගේ පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලාවල තියෙනවා. ගිනිගත්හේනේ සිට අපේ ලීලානන්ද අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. දුව රිතීෂා ඒ වගේම තමයි කාවින්ද්‍යා වයිෆින් අනුෂා මේ කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දැරණියගල ඉඳන් තරු මැසේජ් එකක් දාලා තියෙනවා. තරු මං ඔයාවත් මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපි හැමීට යන්න හදන්නේ අලුත් පැයකට. අලුත් පැයේදී ආයෙත් හම්බ වෙලා කතා කරමු. මේ පැත්තට කෝල් කරන්න 0112 55 33 63 නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: පුද්ගලික සමාගමට කතා කරන්න 077-4673-97.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 011-2-35-02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: දම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම්. කල්පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
9: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 077-313-36.
10: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් උනේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
9: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 071 56.956.
11: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
2: නෙත් FM බුදු ගුණ හැන්දෑව

0: කේන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
4: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවල පළතුරක්ම ෆ්‍රෙෂ්
3: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
5: වේලාව හවස 5යි

0: ඒකම අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නියුස් සමග මම තරංග වවුනියාව පුරවසම් කුලම් ප්‍රදේශයේ හදිසිය හටගත් ලැව්ගින්නක් සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. පුරවස කුලම් පොලිසියෙන් ලැබුණු තොරතුරකට අනුව ගින්න සීග්‍රන් පැතිර යාමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වූ ගුවන් හමුදාවේ සහ ගිනිනිවන ඒකකයේ නිලධාරීන් මෙන්ම ගලවා ගැනීමේ කණ්ඩායම්ද මෙම ස්ථානයට ළඟා වී ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් ආසන්නයේ පිහිටි වනරක්ෂිතයට මෙන්ම වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයට සිදුවීමට තිබූ දැඩි හානිය අවම කර ගැනීමට හැකි වූ බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people we trust. FM අනුපහ FM 94.8 net FM
4: සමාගමට කතා කරන්න 077 406 43 97

0: Ano bang?
1: Boring Natty, Evening Driver ka. Net FM, Hatarawate. Hatarawate, Hatarawate.
2: වෙලාව හවස 5යි විනාඩි 7යි. හතර වටේම සින්දු එකට එකතු කරගෙන net fm එකට ගෙනල්ලා ඔයාට බෙදලා දෙන පැය දෙක හතර වටේ. දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ දෙවනි පැය කියලා කියන්නේ ඉතින් අන්තිම පැය අද දවසේ. කට්ටියගේ ප්‍රශ්නේ ඉතින් අසා නැත්තේ ඇයි කියන එක තමයි. මෙහෙමයි මට පොඩි ආරංචියක් තියෙනවා අසා ගෑල් ළමෙක් හම්බ වෙන්න ගියා කියලා. ඒ අතරේ මට පොඩි තව ආරංචියක් තියෙනවා අසා හෙට දවසේ තියෙන net fm dj night එකට බරටම වැඩ කියලා. කොල්ල කොණ්ඩේ කපලා ඇඳු මහලා වෙනම ලෑස්ති වෙනවා වැඩේට. දැන් ඉතින් අසා ලෑස්ති වෙද්දී ඕගොල්ලොත් ලෑස්ති නොවී ඉන්න බෑනේ. හෙට රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් සුපිරි ෆන් එකක් කරගන්න net fm dj night එකත් එකතු වෙන්න සූදානමින් ඉන්න කියලා අපි ඔයාලට මතක් කරපො. මොකද දැන් මේ දවස් ගාන පුරාම අපි අරගෙන ආවේ අර face to face attack show එකේ battle round එකේ පළවෙනි අදියරේ තරඟ කටයුතු. මේ අවසාන සති දෙක යන්නේ පළවෙනි අදියර. ඊට පස්සේ කෙලින්ම second round එක පටන් ගන්නවා. සුපිරි battle එකක් යන්නේ එතනින් එහාට. මේ අත්දැකීම මග අරගන්න එපා. Facebook fan page එකේ live බලන්න පුළුවන්. TikTok fan page එකේ අපේ TikTok account එකේ live බලන්න පුළුවන්. ඒක හන්ද net fm අපේ Facebook fan page එක follow කරලා තියාගන්න. TikTok account එක follow කරලා තියාගන්න. අපි තහගෙන ඉන්නවා අපිව එකතු කරගන්න කියලා අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගම සිට අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. යකල මුල්ලේ ඉඳන් දිලිනි මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න හස්බන්ඩ් දනුෂ්කවයි ලොකු දුව දම්සදීවයි චූටි දුව බිෂේලිවයි විශේෂයෙන්ම අපේ අසාවයි එකතු කරගන්න කියලා කියනවා. මම එකතු කරගත්තා. අසාහගෙන දන්නේ ඉන්නේ ඉතින්. ඊට පස්සේ කඩු ගන්නා වේ සිට කුමාරි මැසේජ් එකක් දාලා තිනවා. කුමාරි මං ඔයාවත් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. කාලෙකට පස්සේ මැසේජ් එකක් දාන්නේ ජනිමල්ලියෝ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. හිඟුරක් ගොඩ ඉඳන් සඳ රේෂා මැසේජ් එකක් දාලා තිනවා. දැන් හිඟුරක් ගොඩ කියපු ගමන් මට මතක් උනේම ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන. මොකද මේ වෙලාවේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකේ කට්ටිය ඉන්නේ හිඟුරක් ගොඩ නගරයේ. ඊට පස්සේ යන්න හදන්නේ හයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියන කලවානේ පුෂ්ප අක්කගේ ගෙදරට. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවලා දෙන්නවයි මාවයි එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගත්තා. ඊළඟට අපවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? මේ මැසේජ් එක දාන්නේ සුපුනි නිසංසලාගේ මල්ලි. හේතුව තමයි මැසේජ් එක දාන්න අද සුපුනි නිසංසලාගේ උපන්දිනේ. එයා ඉන්නේ හරියටම කියනවා නම් කෑගල්ලේ. සුපුනි අපි හැමෝම ඔයාට සුබ උපන්දිනයක් කියනවා. අම්මයි තාත්තයි අක්කයි මල්ලි මේ හැමෝම ඔයාට විෂ් කරන්න එකතු වෙනවා. මල්ලි තමයි ඉතින් මැසේජ් එක දාලා මට පණිවිඩය කිව්වේ. කටියම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට.

FM 94.8 NET FM Divaina Pura.

වෙලාව 5යි විනාඩි හරියටම කියනවා නම් 19යි. හරියටම 5යි විනාඩි 19යි වෙනකන් හිටිය වෙලාව කියද්දි හරි සින්දුව කහන්න යන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයත් එක්ක කතා බහ කරන්න ඕනි කාරණාවක් තියෙනවා. ඒ තමයි ඉතින් අපි හැමෝම වාසනාව කියන දේ විශ්වාස කරනවානේ. වාසනාව විශ්වාස කරන අතරේ ඒ වාසනාවට ලොකු වටිනාකමක් දෙන්න දෙයක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඒ තමයි NLB ජය ලොතරැය්. අපි හැමදාම හවසට ගෙදර යන ගමන් පොඩ්ඩක් ඉතින් වාසනාව ගැන පොඩි ට්‍රයි එකක් දීලා බලන්න අපි ටිකට් එකක් අරගන්න ඕනේ පුංචි ගානකට. එහෙම පුංචි ගානකට ටිකට් එකක් අරගන්නකොට ලොකු තෑග්ගක් අපිට හම්බ වෙනවා කියලා කියන්නේ ඒක මාර වටිනා. මේ NLB ජය ලොතරැය්‍ය තියෙන ලොකුම වාසිය තමයි සාමාන්‍යයෙන් ඔයාගේ ඉලක්කන් ටික මුල ඉඳන් අගට ගැලපුණත් අක ඉඳන් මුලට ගැලපුණත් තෑගි හම්බ වෙන්න තියෙන අවස්ථාව. රුපියල් 50,000 තෑගි වැඩියෙන්ම ලබා දෙන්නේ NLB ජය ලොතරැය්‍ය. වගේම තමයි NLB ජය ලොතරැය්‍යත් එක්ක රටේ සංවර්ධනයට ක්ෂේත්‍ර 4කින් දායකත්වය ලබා දෙනවා. ඉතින් ඒකත් එක්ක මේ වසරේ ඔයාගේ වාසනාව ලොතරැය්‍ය බවට පත් කරගන්න තියෙන හොඳම ලොතරැය්‍ය වෙන්නේ NLB ජය ලොතරැය්‍ය. දැන් දන්නවනේ ඉතින් ඉරිදා දවසට තියෙන සන්ඩේ බෝනස් විශේෂ දිනුම් ඇදීම ගැන. ඒකත් එක්ක ඔයාලට chance එක තියෙනවා මේ ඉරිදා දවස් වලට සුපුරුදු තෑගි වලට අමතරව තවත් රුපියල් 10,000 තෑගි ගොඩක් ඔයාගේ කරගන්න. එහිඳ ගන්න මතක ඇතුව නම මතක තියාගන්න NLB ජය. සින්දු වලට ටග් ගාලා කට්ටිය එකතු කරගන්න ඕනි. WhatsApp messages ගොඩයි. හයි කොහොමද? අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට message එක දාලා තියෙනේ මහියංගන ඉඳන් ශ්‍රියානි. එයාගේ මහත්තයා අසංක. ඈ අසංක? දුවල 3 දෙනා. ඒ වගේම තමයි ලොකු පුතා මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම තමයි කටුගස්තොට ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ගොහාගොඩ. කටුගස්තොට ගොහාගොඩ ඉඳන් සන්ධ්‍ය. අත්තනායක චන්ද්‍රසිරි මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අර කවදාවත් නම මැසේජ් කරන්නේ නැති නම නැති. එයාත් අහගෙන ඉන්නවලු තාම යාව එකතු කරගන්න කියනවා. ඊට පස්සේ ගුඩ් ඊවනින් කොහොමද මාවත් සින්දුවකට එකතු කරගන්න. ඌරු බොක්කේ සිට සිරි කුමාර අයියා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ හාල් කඳ විල ඉඳන් අපේ රොෂාන් මැසේජ් එකක් දාලා තිනවා. කොහෙද බොලේ ඒ ගම තියෙන්නේ? අදමයි නම ඇහුවේ. එයාගේ බබාලා දෙන්නවයි වයිෆ්වයි එකතු කරගන්න කියලා කියනවා. මං ගොඩාක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න. ජනි අයියේ අපිත් එකතු කරගන්න. එහෙම කියන්නේ යටියන්තොට ඉන්න මහේෂි. ඔයාවත් එකතු කරගන්නම්. අර යටියන්තොට බෞද්ධ මන්දිරේ ගාව කඩ සෙට් එකේ මාව අහගෙන ඉන්නවනේ. කට්ටියවත් එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: වේලාව 5යි විනාඩි 26යි.
0: එකම අරමුණක්. This week's deka. තරංග කරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම ඩීජේ සංග්‍රාමයක් Net FM DJ Night Face to Face Attack Show Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදු ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? හෙට රෑ නවයට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න සූදානමින් සිටින්න.
4: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
8: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
9: ඔකද රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
10: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
9: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
12: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න.
13: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5. Smart drive, smart savings. බිඳුවයි එකයි එකයි දෙකයි 125යි 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
14: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22.
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
16: අද කාලයේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
6: දම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව.
17: වීතරාගේ මුනිගුණ ගැයෙන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත්ධර්ම සන්ධ්‍යාව
18: Net FM බුදුගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: හතර අතෙන් සින්දු ඇහෙන net fm හතර වටේ
3: පෙම් පිරෝපු හිත අරගෙන ඈතට යන්න හදන්නේ. හැබැයි ඒ ඈතට යන්න කලින් ඈතට යන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයාලට මතක් කරන්න හදන්න. දැන් අපි බයික් එකක් අරගත්තට පස්සේ මේ බයික් එකෙන් හොඳ රයිඩ් එකක් කරගෙන යන්න නම් තෙල් සුවඳට දුවන බයික් එකක් වෙන්න ඕනිනේ. එතකොට තමයි පෙම් පිරෝපු හිත නෙවෙයි හිත කීයක් හරි දාගෙන ඈතට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් එකට ගැලපෙනම බයික් එක තමයි KD Rice වෙතින් අරගෙන එන ලීඩ 125 බයික් එක කියලා කියන්නේ. මේවා ඉතින් අත්දැකීමෙන් කියන කාරණා. හරිද? සාමාන්‍යයෙන් කාවල වගේ අපි දකින EFI ටෙක්නොලොජි එක තියෙන බයික් එක තමයි ලීඩ 125 කියලා කියන්නේ. EFI ටෙක්නොලොජි එකත් එක්ක වෙන්නේ මේකේ අර කාවලයට එක නෑ. ඒකත් එක්ක තෙල් සුවඳට මේ ලීඩ 125 බයික් එක දුවනවා. ඉතින් නිකන් කල්පනා කරලා බලන්නකෝ මේ දවස්වල ෆුල් ටැංක් තෙල් ගහනව එහෙම කියලා කියන්නේ නිකන් හීන වගේ දේවල්. තෙල් ටික ගහන ටිකට හොඳ දුරක් යන්න පුළුවන් කියලා කියන්නේ ඒක මරු. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ KD Rice වෙතින් අරගෙන එන ලීඩ 125 බයික් එකකට මාරු වෙන්න කියලා. සල්ලි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්නත් දැන් ඉතින් ඔයාලට විසඳ ගන්න පුළුවන්. මොකද ලීඩ 125 බයික් එක වෙන්නේ හරියටම මිල රුපියල් 599,000ක් විතරයි. විශේෂම කාරණාව වෙන්නේ දැන් ඔයා මේක එකපාර දීලා ගන්න ඉතින් මේ දවස්වල සල්ලි නෑනේ අතේ. ඔයාට ලීස් කරලා අරගන්නව නම් පුංචි ඩවුන් පේමන්ට් එකකින් ඔයාට මේ ලීඩ 125 බයික් එක අරගන්න පුළුවන්. එහෙනම් තමයි ඔයාලට මතක් කරන්නේ දැන්ම කෝල් එකක් දෙන්න කියලා KD Rice Motor Company Private Limited එකට 0773 523 535ට 0773 523 535ට කතා කරලා ඔයාගේ KD Rice ලීඩ 125 බයික් එක අදම වින් කරගන්න. ඒ අතරේ අපිට කතා කරපු කට්ටිය එකතු කරගන්න ඕනි. වහදි වෙල ඉඳන් අපේ ඉන්ද්‍රාණි අක්කා කතා කරා හස්බන්ඩ් ටෙනිසන්. එතකොට ලහිරු ගංගුලි මේ කට්ටියව එකතු කරගන්න කියලා කිව්වත් හොරණ මිල්ලෑවට ගියාට පස්සේ අපේ සරත් අයියා කොහොමද අමතක කරන්නේ? රාණි ඉන්නවා වයිෆ්, එතකොට දුවයි පුතයි යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නවත් එකතු කරගන්න කියලා කිව්වා. මාබිමට ගියාට පස්සේ අපේ කාන්ති අම්මා කතා කරා එකතු කරගන්න කියලා කිව්වා. යෙනුක පුතාවයි සංගීත් පුතාවයි විශේෂයෙන්ම අපේ සූර්යවැව ලියනාරච්චි අයියාගේ හොඳ යාළුවෙක් ගුවනේ මිතුරෙක්. ඊට පස්සේ ශාන්තරේලස්සගේ අපේ ශාන්ත අයියා කතා කරානේ. අද නිදහස් මාවතේ ඉඳන් අපි වහන්නේ කෑගල්. ඉතින් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ WhatsApp එකේ මකොල ගල්පොත්ත හන්දිය අපේ ප්‍රියන්ත සමරවීරයියා අපි වහගෙන ඉන්නවා. ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ ඉඳන් අපේ කළුතර පණාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනෝජා අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේ අහන්න යන සින්දුවට.

මෙලාව පහයි විනාඩි 37යි මේ ඊළඟ සින්දුවට යන්න කලින් මතක් කරන්න හදන්නේ මේ වීකෙන්ඩ් එකේ තියෙන සුපිරි වැඩක් ගැන. දැන් අද 20 හෙට 21 අනිද්දා 22. අනිද්දා 22 වෙනිදා ඉතින් ලංකාවේ කියන්නේ හරියටම කිව්වොත් එහෙම ඌව පළාතේ පළවෙනි සහ විශාලතම තරුංගල් සෙනගලිය තියෙනවා. දැන් අපි මේ පහෝගේ දවස් කීපෙම ඔයාලට මතක් කරානේ මේ ගැන. මේ සෙනසුරාදා හවස 3 ඉඳන් වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී තමයි මේ වැඩේ පැවැත්වෙන්නේ. සරුංගල් සෙනගලියක් කිව්වම ඔයාට තියෙන්න ඕනි දේවල් මොනවාද? සරුංගල් ඉතින් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. ෆුඩ් ෆෙස්ටිවල් එකක් තියෙනවා, හෝලි ෆෙස්ටිවල් එකක් තියෙනවා, DJ කොන්සර්ට් එකක් තියෙනවා. මේ ඇතුළුව රස පිරුණු ඉසව් ඉවෙන්ට්ස් රසක් එක්ක තමයි ඔයාට මේ අවස්ථාව හම්බ වෙන්නේ. ජයග්‍රාහකයන් වෙනුවෙන් අත පිරෙන්න හිත පිරෙන්න තෑගිත් ලන්ස් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ වැඩේ ලෑස්ති කරන්නේ ඌව කෙල්ලෝ කොල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් එක. ඉතින් මේගොල්ලෝ සංවිධානය කරන ඌව අහස පාට පාටින් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සෙනගලියත් එක්ක එකතු වෙන්න ඔයගොල්ලෝ හැමෝටම අපි ආරාධනා කරනවා. වැලිබඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේ තමයි තියෙන්නේ. මෙහෙමයි ඉතින් ඒ වැඩේට දැන් වීකෙන්ඩ් එකනේ, වටේම ඉන්න කට්ටියට ওই වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ගියා කියලා පාඩුවක් වෙන්නෙත් නෑ. ඉතින් මේ වීකෙන්ඩ් එක සුපිරියට එන්ජොයි කරන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ හම්බ වෙලා තියෙන්නේ. වැඩේ ගැන අනිවාර්යෙන් මතක් කරන්නේ මේ වැඩේ වෙනුවෙන් මාධ්‍ය ශක්තිය වෙලා ඉන්නේ net fm අපි හන්දා. හවස 3ට තමයි තියෙන්නේ මේ 22 වෙනිදා වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී මේ සරුංගල් සෙනකෙලිය. සින්දුර මන්ට අග්ගාල කට්ටියක් එකතු කරගන්නම්. මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා මට WhatsApp messages එවලා තියෙනවා. මේ අපි අනුරගාමන්ටගේ සෙට් එක තාම වැඩද? දැන් නම් ඕෆ් වෙලා ගිහිල්ලාද දන්නේ නැහැ. සම්පත්, රුමේෂ්, නදී, සඳුනි, සමන්මලී, ලක්ෂි, සාම, තමර, කුමුදු, පූජා, දේවි, අසානි සෙට් එකම එකතු කරගන්නවා. ඊට පස්සේ කොහෙටද මේ යන්නේ? කඳානේ ඉඳන් අපිට චන්ද්‍රකාන්ති message එකක් දාලා තියෙනවා. නිසංසලා මේ කට්ටියම එකතු කරගන්නවා. අසා කොහෙද ගියේ අහලා තියෙනවා. අසා ගියේ ඇත්තටම DJ night එකට ලෑස්ති වෙන්න. හෙට කොල්ල එන හැටි බලන්නකෝ බැබලි බැබලි. ජනියෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න. බෝකුන්දර නිවන්තිඩියේ ගාමන්ටගේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ දීප්ති අක්කා, ඉනෝෂ් සර්වත් එකතු කරගන්නවා, අනුෂා, ලලිතා, මානෙල් අක්කා සෙට් එකම එකතු කරගන්නම්.

0: FM Anu Paha, FM Anu Hatarai Tashma Ata, Net FM.
1: Melawa Pahai Winari Hatalis Tunai.
2: Alu Tena Kartama Mela, Kasagala Green Super. Shaka, Madale Aturukiriya Mulleriya Banaram Mulagani Mulakampola. Kasagala Green Super. Evitra Nere, Obeyati Adimutal Surakshita Ayujana Kramiako Seyomukara, Vata Tihila Pratilava Lapagana. Then Makatakarana, Kasagala Plantation Bindua Ekaika Visay Hatsi Hatahatai Asuhata, Kasagala Samukavia Parevitin.
3: Meldol, Hisarate, Una Sempratishava, Angapatavidanava, Apasudina Sadaha, Ikman Sanya, Meldol, Parasitamol Vishishaki.
4: Mathera Freeland Cheese Rasa Soyaka Rasabalamudal. Mother of Freeland cheese recipe soya meat. Varnakaraka, Rasakaraka, Kisima Kadangunata.
5: PYT C-Line 8-7-seater SUV Rathaya 10 million Visinawe the Shamanawe Sitahadumba theatre. Vetivister Sandaha, BYT Pradarshanagare to Peminina. Nethoth, Bindua Ekayakai Dekai, Ekasia Visipahai, Ekasia Visipahamatana.
6: Lanka Tiles Vasara Medavasi Thoraga Tiles Sandahasi at Hatalyak Dakwai Tiriak Adama Obata Langamati Lanka Tiles Pradashunagare to Pivisena Lanka Tiles Hedakarai Chamatkare Sundurunavatan
7: Damro Vasara Medasail Karyalaya Grubhanda Sadaha Visheshavattam Karyala Mesa Pahalus Dahase Sita Sieluma Damro Pradarshanagaravalin
8: CDP Stavara Tanpatuetin Sieta Pahalavak Dakwa Asama Samapoli Anupata Vedi Visera Sadaha Bindua Ekaikai Hatai Tunsia Asuatai Tunsia Asuata Amatana Nayash Vedika Kirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Mahabankwe Avasarala Balapatrala Bimudal Samagamaki
9: Kiris Elolu Palaturuala Neu Bava Kavadat Deva Gemai Gana Tadui Obat Adavain
10: Kiehl's, Naum Bavai, Adumumilai.
11: Hatharoga, Snai Roga, Arthritis, Sethulu, Upitatibin, U Namaroga, Kinitavata Suakaraganda, Sivanagala Kamal Bandu de Vitapata, Hamuana, Ayuma, Ire the Vitamatura, Boga Hahandi, Kiri Banara, Sivanagala, Binduai Hatsi Hatatunai, Dissia Hatatunai, Pansia Hataliha.
12: Dano the Damadu and the Naut on the Aitanak.
13: Oh, Mandana, Travel Net.
12: Abu Bodin, Silu Pascom Samaga, Arakshita, Vandanavata, Sudusutana, Pitatima, August to Sita December, Travel Net Tamatana, Bindue Kaikai Dekai, Atase Hatatuna, Tunse Hatuna, Bindue Hate Hai, Hatse the Hase, Tisata Hatadeka.
14: May have Devanan, Tika Quinas. Motor of the Veda Vedita. Traffic ek hero velada. Ehenang oya innoni ekamathana. Ekamathana.
15: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්.
16: ගින්දර හැන්දෑව විජානු. ජානු.
17: කවදත් අලුතු කාගෙත් නෙත්.
18: හතර අතෙන් සින්දු ඇහෙන. Net FM හතර වටේ.
1: යන්න වෙලාව කිට්ටුවටම ඇවිල්ලා තියෙන හන්දා බොහොම ඉක්මනට ඔයාලට මතක් කරනවා net fm dj night එක ගැන මොකද net fm dj night කියලා කියන්නේ සිකුරාදා රැට සුපිරිම එක්ස්පීරියන්ස් එකක් අරගන්න පුළුවන් සුපිරි ෆන් එකක් අරගන්න පුළුවන් හොඳ chance එකක් මොකද දැන් ඔයාලට රේඩියෝ එකෙන් අහනවා වගේම net fm facebook fan page එක හරහා අපේ tiktok account එක හරහා live බලන්න පුළුවන් ඒ වගේම තමයි vote කරලා ඔයාගේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා අරගෙන යන්න පුළුවන් පොළොන්නරුව දිස්ත්‍රික්කය සහ මාතලේ දිස්ත්‍රික්කය තමයි හෙට දවසේදී මුහුණට මුහුණ තරඟ වටේ වෙනුවෙන් එකතු වෙන්නේ මේ අතිශය තරඟ

අයි ජනි, අපිත් ඉන්නවගේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සුදර්ශනී, මං එකතු කරගන්නම් ඔයාවත් මේ සින්දුවට. ඊට පස්සේ ජනි මාත් ඉන්නවා මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ඔකු වෙලා ඉන්න මාෂි කියනවා ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා.

විලාව හවස පහයි විනාඩි 56යි. හතර වටින්ම ගෙනාවු සින්දු ටික දීලා යන්න තමයි හදන්නේ අදට. හෙටාසා එනවා හවස හතරට බය වෙන්න එපා. අපි ආයේ සුපුරුදු විදිහටම හෙට උදේ 10ට ඩෙතෆම් දේතුණු මාවතෙන් හම්බ වෙමු. පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න ගිහින් එන්නම් මම ජනී.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Hadaravate Hadaravate
1: Brought to you by
2: Make Tama Vistare Dan on Patare
3: NLB Jaya Jatikalotrai Mandalaya
4: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397 එකම අරමුණක් දිස්ත්‍රික්ක දෙක තරංගකරුවන් දෙදෙනෙක් පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයා Net FM DJ Night Face to Face Attack Show Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද කවුද හෙට රෑ නවයට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න සූදානමින් සිටින්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nandun Vadina Rhino Premier Roofing Sheet Fatty Stress and Hall Dahatunai Anuhaya Amatana
6: Hemo Mahano Ranjai Tata Gatta Kiyala Hetu Godai Vishesha Hetu Dekai Eka Service Eka Free Demo Eken Deno Deka Aurudu Tunak Ho Kilometer Laksha Deka Kyanakang Labenoa සුපිරි වොරන්ටියක්
7: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
6: බිස්නස් කරන අයට මේක යෝධා හයිය
8: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
9: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් ලීඩර් 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773 523 535
10: ඕම් බ්ලාස්ටර්

0: බොරලස් කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. බොරලස් කමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
1: ඩම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩම්රෝ වගකීමක්ද සහිතව.
2: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
3: අක්මා විතෙල් fatty liver බය වෙන්න එපා. සිවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0747 31 33 540.
4: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
5: netfm ශ්වේත පූජා. ශ්වේත පූජා.
4: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
5: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
4: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
5: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින් බිමට එන්න.
4: අනුශාසකත්වය
5: සිව් මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
6: බැතිබර දායකත්වය
7: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
6: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
10: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
9: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
10: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
11: වේලාව හවස 6යි. හා

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
3: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැ

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත
1: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: හැමෝම අහනවා රංජයි ටාටා එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
5: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
4: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
6: Heels within ඔබට සමදා හොඳම මිල. සුදුසීනි කිලෝ එකක් දැන් රුපියල් 210යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 224යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල Heels within පමණයි. කොන්දේසි සහිතයි.
7: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
8: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිරවෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
9: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් 5ම දවල් 1 ඉඳන් හවස 4 වෙනකන්.
10: ගින්දර හැන්දෑව විජානු. ජානු.
11: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදපි කොකුසයි රංගශලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
12: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
13: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝද බල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවා මාර කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාමය යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
14: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
15: FM 95 FM 94.8 FM Divine Pura Divine Pura
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
17: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
18: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
17: LB රන් අය තමයි මගේ හයිය.
19: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
1: හවස 6යි විනාඩි 30යි.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතිනු.

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්න තමතන්න 0112-863-363 0776-716-3672
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: විශ්වාස කරන සත්‍ය
3: අයිබෝවන් අත 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය නෙට් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය ඩිල්ෂාන් තුෂාර රත්නායක. සිරස්තල හරක්කටා බන්ධනාගාර නිලධාරීන් භාරයේ තබන්නේ මහාධිකරණයේ නියෝග. සිරඳඩුවම් නියම වූ ශෂි වීරවංශ පෙර ඇපමත මුදාහැරේ. ජංගම දුරකථන බැටරි සහ මාවා පාර්සලයක් මැගසින් බන්ධනාගාරයට උඩින් වැටේ. නීති සංගමයේ ලිපියක් නිසා පාර්ලිමේන්තුව උණුසුම්. එල්නිනෝ බලපෑම ලබන වසරේ මුල් කාර්තුව දක්වා වර්ෂාපතනයේ අඩුවීමක් කාලගුණයෙන් අනතුරු ඇඟවීම. එල්නිනෝ තත්ත්වයේ නැතිබිය හැකි බලපෑම්වලට මුහුණ දීම සඳහා රාජ්‍ය අවශ්‍ය පූර්ව සූදානම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පරිසර මාත්‍ය වෛද්‍ය ධම්මික පටමැදි මහතා පවසනවා. මෙම තත්ත්වයේ ලබන වසරේ පෙබරවාරි මාර්තු අප්‍රේල් යන මාස තුනේදී වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද පැවසුවේ. ඒ සම්බන්ධයෙන් වන සත්‍යනාවරණය මෙතෙන් සිට. ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හේවත් හරක්කට ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහධිකරණය විසින් ඉකුද්දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා අද කොළඹ මහධිකරණය හමුවේ දැනුම් දුන්නා. මෙම නඩුව අද කොළඹ මහධිකරණ බිනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවුම් ලැබුවා. එහිදී පැමිණිල වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිකරණය විසින් මීට පෙර ලබා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා. ඒ අනුව පැමිණිල විසින් තම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින් විත්තිකරුගේ ඇපැයවිලිම පිළිබඳ මෙම අවස්ථාවේදී නියෝගයක් නිකුත් නොකරන බව සඳහන් කළා. මෙම නඩුව සඳහා විත්තිකර හරක්කට සූම් තාක්ෂණිකින් අධිකරණය ඉදිරිපත් කර තිබුණා. රූපවාහිනි තිරයේ ඔස්සේ ඔහු අතෝසමින් සඳහන් කර සිටියේ සුදුසු බන්ධනාගාරයක රඳවා තබන් ලෙස නියෝග කර තිබුණත් මේ වන විට මා රඳවා සිටින්නේ නාවික හමුදා කඳවුරක බවයි. තංගල්ල පැරණි බන්ධනාගාර සිටි අවස්ථාවේදී තමාගේ දනහිසේ ආබාධයකට ආයුර්වේද ප්‍රතිකාර ලබා දුන්නද දැන් එම් ප්‍රතිකාර නොලැබෙන බවද හරක්කටා මෙහිදී සඳහන් කර තිබෙනවා. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණය දන්වා සිටියේ සිය සේවාදායකයා සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග නිකුත් කර තිබුණත් ඔහු රඳවා සිටින්නේ නාවික හමුදා නිලධාරීන් භාරයේ බවයි. බන්ධනාගාරයක මෙම් විත්තිකරු රඳවා තිබෙන්නේ නම් ඔහු අසල නාවික හමුදා නිලධාරියෙකු සිටින්නේ කෙසේදැයි මෙහිදී නීතිඥවරයා ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම් විත්තිකරු වැලිසර නාවික හමුදා කඳුර පරිශ්‍රයේ පිහිටා තිබෙන විශේෂ බන්ධනාගාරයේ රඳවා තිබෙන බවයි. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ විත්තිකරු විසින් ඉල්ලා සිටින වෛද්‍ය ප්‍රතිකාර වේ නම් ඒවා ලබා දීමට පියවර ගන්නා ලෙසයි. මෙම විත්තිකරු නාවික හමුදා භාරයේ රඳවා සිටින බවට කරුණු ඉදිරිපත් කර තිබෙන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර විත්තිකරු බන්ධනාගාර නිලධාරීන් භාරයේ රඳවා තැබීමට නියෝග කරන බවත් විනිසුරුවරයා නියම කළා. ඉන්නන්තරව මෙම නඩුකරේ ඔක්තෝබර් මාස 7 වනදා කැඳවන ලෙසයි නියම කෙරුණේ. අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියේදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළේ යයි චෝදනා කරමින් ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හේවත් හරක්කට ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා ලබා සිරඳනුවම් නියම විසිරින ශෂි වීරවංශ මහත්මිය පෙර ඇපමත මුදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුවට අදාළ තීන්දුව කියවා දීම සඳහා අදාළ නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකස් බෝධරග මහතා හමුවේ කැඳවුම් ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාර ශෂි වීරවංශ මහත්මයද අධිකරණයේ පෙනී සිටියා. ඒ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ආගමන සහ විගමන පනත යටතේ වූ චෝදනාවලට වරදකරු කිරීමෙන් අනතුරුව මෙම විත්තිකාරියට 2022 වසරේ වසර දෙකක සිරඳලුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙන බවයි. මෙම දඬුවමට රෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. එම අවස්ථාවේදී ශෂි වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවා දායකාව මහාධිකරණයේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බවයි. එම අභියාචනය ලබන මස කරුණු තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර තිබෙන බවත් එතෙක් මෙම විත්තිකාරිය පෙර අපමත උදාහරණ ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. යනුව මහාධිකරණ තීන්දුවට එරෙහිව දින 42ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කිරීමට විත්තිකාරියට අයිතිවාසිකමක් පවතින අතර යනුව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා එම දෙනුම් දීමට යටත්ව ඇයව පෙර අපමත උදාහරණ ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඉන් අනතුරුව මෙම නඩුව යළි සැප්තැම්බර් මාස 27 වනදා කැඳවීමටත් නියම කළා. 22 වන අඳුකම් ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මෙහිදී අදහස් දැක්වුවා.
4: අධිකරණ ඇමතිතුමා ඉන්නේ නමටද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුනි මේක වැදගත්. මොකද අග්‍ර විනිශ්චයකාරයා පිළිබඳව චෝදනා තියෙනවා. එහෙමනම් ඒක නිවැරදි කිරීම මේ පාර්ලිමේන්තුවේ වැදගත්. ඩාර්ක් රූම් YouTube channel එක කියනවා KDU එකේ තොරතුරු නැහැ. විවාහ සහතිකයේ උපන්දිනේ නැහැ. දරුවන්ගේ උපැන්නවල නැහැ. එහෙමනම් මේ වැරදි නම් මේව නිවැරදි කරන්න. එහෙම නොවේ නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි CJ උපන්න සහතිකය අහුවෙලා එතුමාව ජනාධිපතිතුමා විසින් බ්ලැක්මේල් කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. එතුමා කූට ලේඛන සකස් කරලා අවුරුදු 20ක් හිරේ යනවද නැත්නම් අපිට ඕන විදිහට නඩු තීන්දුව ලබා දෙනවද කියන එතුමාව බ්ලැක්මේල් කරනවාද කියන ප්‍රශ්නය මේ සමාජයේ ඇතිවෙන එක ඔබතුමන්ලට වළක්වන්න බැහැයි කියනක මම ප්‍රකාශ කරමි. මන්ඩියන ස්තුති.
3: පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලේ ගුණසිංහ මහත්මිය ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
5: අපේ කට තිබ්බට අපේ හඬ තිබ්බට අපි සමහර විට ඔක්කොම දන්නවා කියලා හිතුවට හරියන්නේ නැහැ. අද දවසේ අපිටත් ලැජ්ජයි මන්ත්‍රීවරියන් විදිහට රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය කාටද නිග්‍රහ කරේ? ව්‍යවස්ථාදායක සභාවේ බලය ඒ බලයට අනුව පත් කරගත්තු අධිකරණයක් තියෙනවා. එහි විනිසුරු මණ්ඩලයක් ඉන්නවා. ඒක පත් කරේ විධායකෙන් නෙවෙයි, ඒක පත් කරේ තනිතනි පක්ෂයකින් නෙවෙයි, අධිකරණය පත් කරේ ව්‍යවස්ථාදායක සභාවෙන් අගවිනිසුරු ඇතුළු ඒ විනිශ්චයකාරවරු. එතකොට එහෙම පත් කරලා තියෙන වටපිටාවක් තුළ මේ පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය මොකද කියන්නේ? එක එක YouTube වල ගියා කියලා ඉතාමත්ම කනගාටුදායක විදිහට අධිකරණය හැලු කරනවා, අධිකරණයට නිග්‍රහ කරනවා. එහෙම කරන්න මේ පාර්ලිමේන්තු වරප්‍රසාද තුල නැහැ. ඒකයි ප්‍රශ්නේ. මේ අපහාසයට නැද්ද නීතිඥ සංගමේ අදහසක් අපි දැනගන්න කැමති. මොකක්ද අදහස?
3: මේ අතර ශ්‍රී ලංකා නීතිත් සංගමයේ අද දිනේ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් සම්බන්ධයෙන් නිකුත් කළ ලිපිය පිළිබඳ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.
6: විපක්ෂ නායකවරයා විසින් ශ්‍රී ලංකා නීති සංගමයට ආරාධනා කරලා මන්ත්‍රීවරු කැඳවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පාර්ලිමේන්තුව ගියා. විශේෂ සංශෝධනයට විවිධාකාර අදහස් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තියෙන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය ඕනෑ වෙලාවක ශ්‍රී ලංකා නීති සංගමේ සභාපතිවරයා හෝ ඒ කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් එළියේ හරි විපක්ෂ නායක කාර්යාලයේ හරි උණ ගැහෙන්න විපක්ෂ නායකතුමාට අයිතියක් තියෙනවා. ගරු සභානායකතුමා ඊයේ පැහැදිලි කළේ පාර්ලිමේන්තුවේ පවතින ක්‍රමවේදය අනුව අපේ සම්ප්‍රදාය අනුව විපක්ෂ නායකවරයාට මුළු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුම එම කැඳවන්නට අයිතියක් නැහැ කියන එක. මම හිතන එක මුළු සභාව පිළිගත්ත කියන එක. නමුත් අද දවසේදී ශ්‍රී ලංකා නීති සංගමේ සභාපතිවරයා විපක්ෂ නායකතුමාට ඉදිරිපත් කළ තියෙන ලිපියක් මාධ්‍යවල නිකුත් කළා තියෙනවා. මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක්වීම තර්ජනයක් හැටියට ආණ්ඩු පක්ෂයේ තර්ජනයක් හැටියට සඳහන් කරලා මේ ලිපියක් යෙවීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට කොතරම් ගැළපෙනවද කියන එක අපි නියෝජ්‍ය කතානායකතුමා කිසිම ආකාර තර්ජනයක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. අපි කිව්වේ ක්‍රමවේදය මෙන්න මේකයි කියලා. එහෙම අවස්ථාවකදී ශ්‍රී ලංකා නීති සංගමය වගේ එකක්. ඒ සභාපතිවරයා විපක්ෂ නායකවරයාට කියනවා නම් මේක මේ ආණ්ඩුව and the position of the government express threat කියලා. ඒක ටිකක් පාර්ලිමේන්තු සම්ප්‍රදාය පාර්ලිමේන්තුවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මම හිතනවා ඒතරම් සුසු දෙයක් නෙවෙයි කියලා.
3: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විපක්ෂ නායකවරයා අතර තිබුණේ මෙවන් සංවාදයක්.
7: නීතිඥ සංගමය ඊයේ එවනවා ලිපියක්. විශේෂයෙන් මේ ලිපියට පදනම් වන්නේ ඊයේ දිනේ 19/8/2026 මේ පාර්ලිමේන්තු සභාගර්භය තුල ක්‍රියාත්මක වුණු සංවාදයේ පිළිබඳව. නීතිඥ සංගමය කියනවා අපි කරපු යෝජනාව කාලෝචිත යෝජනාව සහ ඒවායේ ජාතික වැදගත්කමට ඒ ජාතික වැදගත්කම පිළිබඳව සැලකිල්ලට අරගෙන ඒගොල්ලෝ කියනවා මේ කන්සෙන්සස් එකක් තියෙන්න ඕනේ කියලා. ඒතර ඊයේ දවසේ ඒගොල්ලෝ කියනවා position of the government express threat. ඒ කියන්නේ බොහොම පැහැදිලිව ඊයේ දිනේ මේ පිළිබඳව රාජ්‍ය පාර්ශවයෙන් යම්කිසි ආණ්ඩු පක්ෂයේ තර්ජනාත්මක ස්ථාවරයක් තිබුණයි කියලා. ඉතින් මමත් කියනවා එහෙම දෙයක් තිබුණා. ඊයේ මේ සභාගර්භයේ මේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳව ඒ කතා කරපු සමහර ගරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා බොහොම තර්ජනාත්මක විදිහට කතා කරේ. එතකොට ඒ වගේ තර්ජනයක් සිදු වෙනකොට නීති සංගමේ සභාපතිවරයාට අයිතියක් නැද්ද? Taman දැනෙන දේ ප්‍රකාශ කරන්න. මං අහන්නේ මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින් භාෂණයේ නිදහසන අතර කරලා තියනවද? ඒක කියන්න බැරිද? ඒක ෆන්ඩමෙන්ටල් රයිට් එකක්. ඒ ෆන්ඩමෙන්ටල් රයිට් එක මේ මොන විධායකයකටවත් මොන තුනින් දෙකකටවත් යටපත් කරන්න බෑ.
3: මැගසින් බන්ධනාගාරයේ තාප්පේට ඉහළින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය සහිත පාර්සලයක් සොයාගෙන තිබෙනවා. එලෙස විසිකරන ලද පාර්සලය තුල තිබී ජංගම දුරකථන බැටරි 30ක් හුණු ග්‍රෑම් 250ක් දුම්කොළ ග්‍රෑම් 50ක් පුවක් සහ මාවා තිබී සොයාගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් සහස්පුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මෙවන විට පවතින එල්ලිනෝ සංසිද්ධියේ ලබන වසරේ මුල් කාර්තුව දක්වා පැවතීමේ සම්භාවිතාව 97%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ලබන මාසයේදී උතුරු නැගෙනහිර උතුරු මැද සහ මොන්රාගල ඇතුළු දිස්ත්‍රික්කවලට වැසි රහිත කාලගුණක තත්ත්වයක් අඛණ්ඩව පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා පැවසුවේ.
8: අගෝස්තු මාසේ අපි බලාපොරොත්තු වුණාට වඩා වැස්ස මුලහරියදී ලැබුණා. ඒ කියන්නේ අපිට මේ එල්ලෙනෝ තත්ත්වයකදී සාමාන්‍ය මේ වගේ ආන්තික, ඒ කියන්නේ වැසි අඩුවීම්, ඒ වගේම වැසි වැඩිවීම් ආන්තික පැත්ත අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. කොහොම වෙතත් මෙවර එල්ලෙනෝ තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ එල්ලෙනෝ තත්ත්වය නිසා මේ අගෝස්තු මාසේ මේ ඉදිරි දින 10ත් ඒ වගේම ලබන මාසය සැප්තැම්බර් මාසයේ පුරාවටම වගේ වැස්ස අඩු තත්ත්වයක් තමයි තියෙන්නේ. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වලට, ඒ වගේම උතුරු මැද මොනරාගල් වගේ දිස්ත්‍රික් වලට. එතකොට අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ අග වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙලා වැස්ස තරමක් ලැබෙවි කියලා. ඒත් එක්කම ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේදී අපි පහුගිය එල්ලිනෝ සංසිද්ධීන් සියලුම දේවල් සියලුම සංසිද්ධීන් සලකලා බලලා අපි විශ්ලේෂණය කරලා තියෙනවා. එතකොට ඒවෙන් පේනවා ඔක්තෝබර් නොවැම්බර් අපට වැස්ස වැඩියෙන් ලැබෙනවා, සාමාන්‍යයට වඩා වැඩි වැස්සක් ලැබෙනවා. මෙම වැස්ස ඇත්තටම දෙසැම්බර්
3: ලබන වසරේ පෙබරවාරි මාර්තු අප්‍රේල් මාස තුනේ වැසිතත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බවත් උෂ්ණත්වය මිනිස් සිරුරට දැනෙන ආකාරයේ පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා වැඩිදුරටත් සඳහන් කළා.
8: අපි දෙසැම්බර් මාසේ බලාපොරොත්තු වෙන්නේ වැඩියෙන් වැසි උතුරු නැගෙනහිර උතුරු මැද වගේ පළාත්වලට සාමාන්‍යයෙන් එවත්තේ තද වැසි අපි අපේක්ෂා කරනවා. ඔක්තෝබර් නොවැම්බර් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැස ලැබෙනවා. ඒ වගේම නොවැම්බර් මාසේ වගේ වෙනකොට ඔක්තෝබර් මාසේ අග කොටස වෙනකොට අපි තද වැසිත් බොහෝ තැන්වල අපේක්ෂා කරනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ හැම වෙලේම මේ එල්ලිනෝ කමිටු වෙනුත් අපි කතා කරන්නේ නායෑම් ජල ගැලීම් වලටත් අපි සූදානම් වෙන්න ඕනේ කියලා, ඒ වෙනුවෙන් සූදානම් විය යුතුයි. ඒ වගේම මෙම එල්ලිනෝ බලපෑම නිසා අපට වැඩියෙන්ම මේක දැනෙන්නේ ලබන වසරේ මුල් කාර්තුවේ. මෙම එල්ලිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තුව දක්වා යනවායි කියන එකට මේ වන විට 97%ක සම්භාවිතාවකින් පුරෝගතනය වෙනවා, ගෝලීය පුරෝගතන. එතකොට අපිට ලබන වසරේ පෙබරවාරි මාර්තු අප්‍රේල් ඔය මාස තුන උනේ වැස්ස හොඳටම අඩු වෙනවා. එතකොට ඒ වගේම වර්ෂාව අඩු වෙනවා, උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට රාත්‍රී කාලයේ උෂ්ණත්වය, දවල් කාලයේ උෂ්ණත්වය යන දෙකම ඉහළ යගයක් ගනීවි. අපි දන්නවා මාර්තු අප්‍රේල් කියන්නේ ලංකාවේ වැඩියෙන්ම උෂ්ණත්වය වැඩි මාස, උණුසුම් මාස. ඒක තවත් වැඩි වේවි. ඒක මිනිස් සිරුරට දරා ගන්න අපහසු තත්වයකට යන්න පුළුවන් මාර්තු අප්‍රේල්. ඒක ගැන අපි අවධානයෙන් ඉන්න කියලාත්, ඒ වගේම වරින් වර අපි නිකුත් කරන කාලගුණනාවක පිළිබඳ අවධානයෙන් ඉන්න කියලාත් කියනවා.
3: රටේ පවතින මහා මාර්ග පද්ධතිය රියදුරන් ලෙසත් පදිකෙන් ලෙසත් අපි හැමෝම භාවිත කරනවා. අපි මහා මාර්ග පද්ධතිය භාවිත කිරීමේදී සිදු කරන වැරදි මොනවද? net news අද ඒ පිළිබඳ සොයා බැලීමක් කළා. මේ ඒ සම්බන්ධයෙන් මහා මාර්ග භාවිත කරන රියදුරන් සහ පදිකෙන් දැක්වූ අදහස්.
9: ඉන්න රියදුර හැමෝම වැරදි කරනවා. මමත් පොදුවේ ගත්තොත් අපි හැමෝම වැරදි කරනවා. ඒ මොකද හරි නීතියට ලංකාවේ මිනිස්සු පාරේ වාහනේ පදවන්නේ නැහැ. ඒකට හේතුව මේ දඩකොලේ ගෙවල යන එක තමයි ගොඩක්ම ගැටලුව. මේකට කරන්න ඕන එකම විසඳුම තමයි ප්‍රජාසේවය යොදවන්න ඕන. දඩකොලේ නිකුත් කරපුවාම කරන්නේ දඩකොලේ ගෙවල පහවදාට එයා ආයිත් කරන්නේ ඒ වැරද්දම. ඒකට කරන්න ඕන ප්‍රසිද්ධිය ප්‍රජාසේවය යොදවන්න ඕන. ඕනම කෙනෙක් තරහතරම ඒක කාටද කියලා අදාළ නැහැ. විනය කියන එක තියෙන්න බෑ මිනිස්සුන්ට නේද? විනයක් නැතුව බෑනේ පාරේ යන්න. ඕනම කෙනෙකුට
10: හැමතරම් පාර හරහා පනිනවා කහිරිවලි මිතරන්නේ විනය තමයි ඉතින් තියෙන්නේ. පිටරටවල ගියා මොය දේවල් නැහනේ. මේ ලංකාව විතරයි විනයක් නැත්තේ ගොඩක්. දිසායරක් කරනකොට සමහර කට්ටිය යනවා ඒ මේ දාලා. බස් නම් ගොඩක් කියන්න ඕනේ. ඒගොල්ලන් දාන්නකොට මුලින්ම දානවා, පිටිපස්සේ බලන්නේ වාහනයක් එන විදිය බලන්නේ. අර ඉස්සර හිතරක් දාලා ආයි කපලා ගන්නවා, පිටිපස්සේ එන වාහන වැදුනත් ඒක ගොඩක් බලන්නේ ඒගොල්ලන්. හැමෝම වැඩි කරනවා. බස්සල කට්ටියයි, ත්‍රී වීල්, මෝටර් සයිකල් අපිත් වැඩි කරනවා. හිතමත වැඩි කරන්නේ කොහමරිද යනවා ඉතින් පාරේ. අපි රේසෙමින් යනවා. කල්පනා ඉතින් එලවන්න ඕනේ ඉතින් අය මොන ප්‍රශ්න උලේ තිබ්බත් ඉතින් අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැතිනේ අපි ඉතින් දැනගන්න ඕනේ අපි හරියට යන්න. ඔහෙ පයින්නම් වාලේ කොච්චරට දුන්නත් එයාලගේ පාඩු තමයි එයාලා හිමිට පයින්නේ. ඉතින් අර හිතන්නේ පාර බ්ලොක් වෙනවා, තව මිනිස්සුන්ටත් ගමන් බිමන් ඉක්මනට යන්න ඕන කියලා හිතන්නේ ඉතින් අය.
11: හැමෝම වැරදි කරනවා. නමුත් හරි ට්‍රැක් එකේ යන්න විදියට වාහන යන ක්‍රමයක් හදුවා නම් හොඳයි. මොකද බස් වෙනම ලේන් එක, අද වෙහිකල් ලයිට් වෙහිකල් වෙනම ලේන් එකක, ත්‍රී වීලර් ඇන්ඩ් බයික්ස් ඒ ටික වෙනම යවුණා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා. නමුත් අපි රෝඩ් වල තියෙන මේ ප්‍රමාණය මෙත් එක්ක අමාරුයි. ගවර්න්මන්ට් එක පොඩ්ඩක් බැලුවා නම් හොඳයි ඉතින්.
12: පාරයද්දි වෙලාවකට පදිගියොත් වැරදි, ඩ්‍රයිවිං කරන මිනිස්සුත් වැරදි. පදිගියෝ දැන් පාර පණින්න ඕන දැන්නේ, පාර පණින්නේ. ත්‍රී වුණ ගම්

0: ඇති වැරදි වෙන්නේ. අපිට දෙන වමේ යන්න වමේ ලයින් එකේ අපිට යากන්න බෑ ඒගොල්ලෝ එක ෆෝන් එක ඔබ ඔබ යයි. එහෙ නැත්නම් කෑම කව කව යයි නෝනට. ඉතින් ඔය වගේ දෙන්නේ අපි දකුණට ගත්තොත් ඉඩ නැති ඉඳ අපිට ටයිම් එකක් තියනවා යන්න යන්න අපි දකුණෙන් හරි කොහෙන් හරි දාලා යන්න බලන්න. එතකොට තමයි අපෙන් වැරදි වෙන්නේ.
1: ඉස්සරහ යන වාහනවල පදිකයෝ ඒ අතින් තමයි ගොඩක් වැරදි වෙන්නේ. අපේ වැරදි වෙන්නේ ඒ වාහන වැරදි කරන නිසා. නැත්නම් අපි යනවා අපේ ටයිම් එකට අපි ඉඳලා ටර්න් එකට යන්න ඕනේ ඉඳ අපි යනවා. අපි යනවා එහෙන් මෙන් දාලා යනකොට අපි දඩ කනවා ඒකෙන්.
2: Breaking news. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී විශාරද නන්දා මාලනී මහත්මියා බා ප්‍රාප්ත වී තිබෙනවා. ඇය සංගීත ශාස්ත්‍රයේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය කියා පෑ රසික හදවත්වල ආදරය සහ ගෞරවය දිනාගත් ගායන ශිල්පිනියක්. අබා ප්‍රාප්ත වන විට ඇය 82 වියේ පසුබුණා. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී විශාරද නන්දා මාලනී මහත්මියා බා ප්‍රාප්ත වී තිබෙනවා. ඇය සංගීත ශාස්ත්‍රයේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය කියා පෑ රසික හදවත්වල ආදරය සහ ගෞරවය දිනාගත් ගායන ශිල්පිනියක්. අබා ප්‍රාප්ත වන විට ඇය 82 වියේ පසුබුණා. මගුණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ළමා නිවාසයකින් පලා යමින් සිටි ළමයින් තිදෙනෙකු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අල්ලා පයාගල පොලිස් ස්ථානයේ වෙත බාර දී තිබෙනවා. එම ළමුන් ඊයේ රාත්‍රියේ ලෙස පලා යමින් සිටියේදී ප්‍රදේශවාසීන් අල්ලාගෙන ඇත්තේ එම ළමා නිවාසයේ සිට කිලෝමීටර් 3ක පමණ දුරකින් පයින් යමින් සිටියති. එම ළමුන් 14 සහ 15 වන වයස් සීමාවල පසුවන බවයි net news නියෝජිතයා පැවසුවේ. තමන්ට ළමා නිවාසයේ සිදුවන දැඩි හිංසන ඉවසාගත නොහැකිව ඉන් පලා යාමට තීරණය කළ බව එම ළමුන් ප්‍රදේශවාසීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මක්ගොණ සුදිතෝදය ළමා නිවාසයේ අධ්‍යක්ෂ ලක්ෂාන් ප්‍රනන්දු පියතුමන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.
3: ළමා නිවාසයේ සිද්ධියක් වාර්තා වෙමින් තියෙනවා. එහි සිටින ළමුන් යම්කිසි ප්‍රමාණයක් ළමා නිවාසයෙන් පලා ගිහිල්ලා කියන එක තමයි වාර්තා වෙන්නේ. පලා ගොස් තිබෙන්නේ ළමා නිවාසයේ තුලදී වද හිංසා පැමිණෙනවා කියන සිද්ධීන් එක්ක ප්‍රදේශවාසීන් විසින් පයාගල පොලිසියට බාර දීමක් සිදු වෙලා තියෙනවා. පලා යන්න හේතුව මොකද්ද?
4: ළමයි සොන්දනේ කියාත්තේ පැන යාම සිද්ධ වෙනවා. ඒගොල්ලෝ සාමාන්‍ය සාවිපරිවාසක කියන ළමයි අපිත් එක්ක ඉන්න. නමුත් ඒගොල්ලෝ මේ අකමැති යන අවස්ථාවක් තියෙනවා. නැදලා ඉදින්න. මොකද එයාලගේ ජමෝපියන් ගෙන් මූලික හේතුව එක්ක අනිත් දෙන්න සම්බන්ධ වෙනවා යාගේ තනියට. ඉතින් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ. නමුත් ගම්මාසින් එතන කසයිතු කරපු ආකාරයේ වැඩ ඒගොල්ලෝ තිබ්බා එක්ක ගියල්ලා බාග දෙන්න මෙහෙම දෙයක් වෙලා දිනයි කියලා ආගේ ආකාර. නමුත් ඔක මාධ්‍යයට දාන්න ඒ වගේ දේවල් කරීම අවශ්‍ය දෙයක් නෙමෙයි. ළමයි වැරද්ද කරලා පැනලා ගිහින් තවත් ජොග කියනක් තමයි ඔතන වෙලා තියෙන්නේ. සත්‍ය සිද්ධුවේ මේකයි. පැනලා යන්න හේතුවක් තියෙන්න බෑ. හේතුව වශයෙන් යන්නේ මේ ගැහුවයි කියලා. ඒක තමයි හේතුව. මේ හේතුව හදලා කියනවා ඒගොල්ලෝ. බොගොට ගැහුවා නාතපයල මාක්කයි තියෙන්නේ. කිසිම දෙයක් නැහැ. එහෙම

0: विश्वास करण सत्य
1: नेट न्यूज निमाव नेट न्यूज मीलंग प्रधान प्रवृत्ति प्रकाशे हेट उदयसिन 6:45 මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
0: net news රාව ප්‍රතිරාව
2: ජනතාව විශ්වාස කරන සත්‍ය net news සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් සේවයේ හිටපු කීර්තිමත් නිලධාරියෙකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකුඩි මහතාද අදහස් පළ කළා.
3: net fm ගුවන් විදුලි විකාශය නූතන රේඩියෝ කලාවේ කරවුම් ලක්ෂයක් ලෙස මා හඳුන්වනවා. විශේෂයෙන්ම කාලීන සිදුවීම් ඉතාමත්ම නිවැරදිව සහ ක්‍රමවත්ව වගේම ඉතා ඉක්මනින්ම ග්‍රාහකයා අතර පත්කිරීමට ඔවුන් දරන වෙහෙස ඉතාමත් ප්‍රශංසනීයයි. ඕනෑම කාලීන මාතෘකාවක් සම්බන්ධව අවශ්‍ය විද්වතුන් ඒ වගේම ඒ සම්බන්ධව දැනුම ඇති පුද්ගලයන් සම්බන්ධ කරගෙන මහජනතාවගේ අදහස් දෙහා ගොනු කරමින් එම වැඩසටහන් ඉදිරිපත් කිරීම ඉතාමත්ම ප්‍රශංසනීය තත්ත්වයක තියෙන බව කාටත් නොරහස. විශේෂයෙන්ම වර්තමාන ඩිජිටල් අවකාශය තුළ තොරතුරු දැනගැනීමේ ආශාව පිනවීම සම්බන්ධව ඔවුන් ක්‍රියා කරන ආකාරයත් ඉතාමත්ම ප්‍රශස්ත මට්ටමක තිබෙන බව

0: කිව යුතුමයි. වෙනස් වන ලෝකයේ වෙනස් වන ස්වභාවේ වේගවත් භාවයට අනුකූලව තොරතුරු නිවැරදිව ග්‍රහණය කර ඒවා නිවැරදිතාවය තහවුරු කර ගැනීමෙන් පසු ග්‍රාහකයන් අතර පත්කිරීම තමයි ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ. බොහෝ අවස්ථාවලදී සමහර ශිල්පීන් මෙම ක්‍රියාවලිය තුළ විශාල ප්‍රශ්නවලට මුහුණ දෙද්දී මම විශ්වාස කරනවා නිත් FM මේ හැම අභියෝගයක්ම ඉතා හොඳින් ජයග්‍රහණය කරමින් තව චිරාත් කාලයක් ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි ග්‍රාහකයන් වගේම ඩිජිටල් අවකාශයේ තොරතුරු දැනගැනීමේ සාපිපාසාවෙන් පෙළෙන සියලුම මහජනතාව වෙත තොරතුරු සැපයීමේදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ඔවුන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: FM 95, FM 94.8, Net FM, Divine Pura.
1: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
3: මල්ලි, එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
4: එල්.බී. රන්නය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 Smart Drive Smart Savings. බිද්වා 112-125-125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
9: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
10: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
11: නෙත් FM ශ්වේත පූජා. ශ්වේත
10: පූජා අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
11: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
10: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
11: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින් බිමට එන්න.
10: අනුශාසකත්වය
11: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
10: බැතිබර දායකත්වය
12: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
10: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
2: FM 95 94.8 Net FM Divaina Pura.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: මන්දාරම් රහත පහ වෙලා විනාඩි 1යි.

वियोग्यक संबंधेन मेतरम प्रकंपितव වැඩසටහනක් ආරම්භ කරන්න වෙලා නැහැ මට. ඇහෙනවද මේ කටහඬ? දශක ගණනාවක් තිස්සේ රිදෙන, තැවෙන මානව හදගත්වල අතිශය ගැඹුරු තැන් ස්පර්ශ කරන්නට මේ මානවීය හඬට හැකි වුණා. අතිශය හැඟුම් බර සංකල්ප ධාරාවන් ගේය පද රචනාවන් ඔස්සේ ඇගේ හඬ තුළට කා වැදුන මොහොතක එතුමියගේ හඬ ස්පර්ශ කළේ අපේ ලේ නහර ආත්මය හදවත මනස. එහෙම බැලුවාම එතුමිය ශ්‍රී ලාංකේය හුදි සිංහල මානවීය වර්ගයාගේ අතිශය උත්කෘෂ්ට තැන් ස්පර්ශ කොට හමාරයි. විශාරද නන්දා මාලනියා, නෑ ඔබ මිය කියනෑ, ඔබ අමරණීයයි.

0: ඔබයි මමයි මේ හමුවන හමුවීම දින දෙකකට පස්සේ. කාලේ කොච්චර දිගද කියලා සමහර වෙලාවල් වලට නිරන්තරයෙන් මාව අහගෙන හිටපු හිතවතුන්ට තේරෙන්න ගත්තා. මටත් එහෙම තමයි. ඒත් ඒ දින දෙකකට පසු අපි නැවත හමු වෙනවා. ඒත් එහෙම හමු නොවෙන ජීවිත කතන්දර මොනතරම් පහු කරගෙනද ඔබට මට මේ ජීවන චාරිකාව එන්න සිද්ධ වෙන්නේ. විතරක් නෙවෙයි, කවදා හරි දවසක අපිටත් නතර වෙන්න වෙනවා. අතිපූජ්‍ය රමුගණ සිද්ධාර්ථ හිමියන් ශ්‍රී ලංකේයගේ කලාකෙත පෝෂණය කරන්න අති මහත් රසතැන් ගේ පදහරහා මැවූ ඒ උත්තම යතිවරයාණන් වහන්සේ අපවත් වෙලා දිනකට දෙකකට පසුව හද අතිශයින් සසල කරවන පණිවිඩය දැන් මිනිත්තු කිහිපයකට කලින් විශාරද නන්දා මාලනිය ගේ වියෝගය සවන් වැකුණු මොහොතේම අවුරුදු ගණනාවක රේඩියෝ ජීවිතය ඇතුළේ එතුමියගේ ගීතවලින් මගේ වැඩසටහන් සුපෝෂිත වෙච්ච විදිය මතක් වුණා. එතුමියගේ වියෝගය මට වගේම ඔබටත් තදින් දැනෙනවා ඇති. ඔබ රසිකත්වය වෙනුවෙන් මහ විශාලව සිතුම් පැතුම් දල්වාන ඉන්න නිසා කොහොමුණත් අද බ්‍රහස්පතින්දාව අපි අපේ චාරිකාවය ආයුතුයි සියලු වියෝගයන් දරාගෙන ශක්තිමත්ව හිත්වලින්. ඉතින් එම පූර්වාදර්ශය කොටගෙන ඔබත් මමත් යොමු විය යුතුයි අපේ ඊළඟ මොහොත වෙනුවෙන්. මනෝ චිකිත්සක මනෝ විද්‍යාඥ. ඉතින් මම එතුමිය එහෙම කියනකොට මේ කවුද කියලා කල්පනා කරනවා නම් දැන් ටික දවසක ඉඳන් මන්දාරම් රාත්‍රිය වෙනුවෙන් සුන්දර අනුග්‍රහක දායකත්වය දක්වපු මිහිරි ජයවර්ධන. අයිබෝන්. අපි මම හිතනවා අපි කතා කළොත් මුලින්ම වියෝගය ගැන හොඳයි කියලා. වියෝගය කියලා කිව්වම මනෝ චිකිත්සකවරියගේ හැටියට ඔබට ඒට දෙන්න ලොකු අර්ථකථනයක් ඇති සහ පුළුල් අර්ථකථනයක් ඇති. අපි හමු.
1: වියෝගය කියන්නේ අපි හමු වෙන දෙන්නේ එහෙම නැත්නම් මොනවාම හරි දෙකින් අපි වෙන් වෙන දෙයක්. හැබැයි ඔය වියෝගය ප්‍රබල වෙන්නේ අපි ඒ දේත් එක්ක එහෙම නැත්නම් පුද්ගලයාත් එක්ක නැත්නම් අවස්ථාවත් එක්ක තියෙන බැඳීමේ ප්‍රමාණය අනුව. ඒ කියන්නේ අපිට දැනෙච්ච ප්‍රමාණය අනුව. ඉතින් වියෝග කොහොමද දැනෙනවා? හැබැයි සමහර වියෝග වලින් අපිට ගොඩ එන බැරි තරමටම අපි වැටෙනවා. එහෙම තමයි වියෝග.
0: එවැනි වියෝග කලාපයන් අනන්ත ප්‍රමාණයක් ඔබේ ජීවිතය ඇතුළේ ඔබ මිනිසුන්ගේ හදවත් ඇතුළේ ස්පර්ශ කරලා තිනේ. එතකොට මට කියන්න මනෝචිකිත්සකතුමියනි, මෙවැනි වියෝගකාරී අවස්ථාවල කම්පණයට ලක් වූ අය සාමාන්‍යයෙන් කොච්චර කල් යනවද ඒකෙන් ගොඩ එන්න?
1: කාලය කියන්නේ ඒක කාලය සාපේක්ෂයි. ඒ කියන්නේ අපි පුංචි කාලේ හැදෙන වැඩුණු විදිහ, අපි පුංචි කාලේ ලබපු අත්දැකීම්, ඒ වගේම අපේ පරිසරය, මේ කියන්නේ ගොඩක් දේවල් මත පදනම් වෙනවා. ඒ වගේම ඒ වියෝගය කියන දේ අපිත් එක්ක බැඳිච්ච ප්‍රමාණයක් තියෙනවානේ. ඒ මතත් පදනම් වෙනවා. අපි රිකව වෙන්න එකෙන් කොයිතරම් කාලයක් යනවාද කියන්නේ.
0: ඒ කියන්නේ ඒක පුද්ගලානුබද්ධයි.
1: පුද්ගලානුබද්ධයි, සමහරලාට අවස්ථානුකූලයි, ඒ වගේ. හරිනකොත් පුද්ගලානුබද්ධ තමයි.
0: ඔව්. එකිනෙකාගේ සිතුම් පැතුම් සහ පෙර අවදීන්වල අත්දැකීම් මේ සියල්ල එකට බලපානවා ඇති. අපි දැන් ඒ ගැන කතා කරමින් ඉදිරියට ඇදියන් 0711 95 95 95 ඔබට පුළුවන් ඔබේ අදහස් දැක්වීමත් කරන්න. පෙර පරිදිම මනෝචිකිත්සක මිහිරි ජයවර්ධන සමග මිහිරි කතා බහකට අවසර මන්දාරම් රැ 7:14

0: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13:22.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
3: ඌව කොල්ලො කෙල්ලො සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
4: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
3: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය NetFM, NetFM.
5: එකම අරමුණක්. දිස්ත්‍රික්ක දෙකක්. තරඟකරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්, මාතලේ අභිමානයක්, මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක්. NetFM DJ Night Face to Face Attack Show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා, මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ්. දෙවන වටය සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? හෙට රෑ 9ට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න.

மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே மந்தாரம் ரே.

0: මතක පොතේ කඳුලින් කටුගෑ කවි කියවෙයි මහර. මනෝචිකිත්සකතුමියනි මිහිරි ජයවර්ධන, ඔබෙන් විමසිය යුතුයි මේ මතක පොතේ මතක කඳුලින් කටු ගාලා ඉවර වෙන්නේ කවදද? සමහර අයගේ මතක අස්සේ රූට රූට රූර රූරා මේ මතක සහ ඒ මතක සම්බන්ධ කඳුළු තියනවානේ. ඒවට එක්ස්පයර් ඩේට් එකක් තියනවද?
1: එහෙම නෑ. අපි ඉතින් ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ ආ අමතක කරලා නෙවෙයි. මොනවා හරි සිද්ධියක් හරි එහෙම දෙයක් අමතක කරලා නෙවෙයි. හැබැයි දිහා බලන විදිය.
0: කොහොමද අපි එහෙම කරන්නේ?
1: අපි ඉතින් ගොඩක් අඬන්නේ එයා ලැබුණේ නෑ කියලානේ. එකෝයන්ගෙන් අපි බලාපොරොත්තු වෙන දේ ලැබුණේ නැහැ කියලා. හැබැයි ඒක නොදී හරි දැන් අපිට ඕනේ අපි අතර කෙනෙක් සතුටින් ඉන්නනේ. අපි අඬන හැම තැනකම එයා ලැඬුවේ නැහැනේ, අපි විතරයි. ඉතින් අපි අතර එකරෙත් එයාලගේ සතුට බලන්න නම් එයාලා සතුට ඉන්න. ඒකම නෙවෙයි අපේ සතුට.
0: එතකොට අපි ආදරය කියන අර්ථකථනය කොහේදී හරි වරද්දගෙන තියනවාද?
1: ඔව්, මට ගොඩක් දැනෙන්නේ අපි වරද්දගෙන තියනවා කියලා. කියන්නේ දුකයි තමයි. නමුත් ඒ පුංචි කාල සීමාවෙන් පස්සේ හරිය අපිට එන්න පුළුවන් නම් මට ලැබුණේ නැහැ කියන තැනට වඩා එයාගේ සතුට වෙනුවෙන් මං අත්හැරියා හරි අත්හරින්න වුණා හරි මමගේ උපරිමය කරා හරි එතකොට ඒ දිහා දකිද්දි දැනෙන්නේ සතුටක්. ඒ හිනාව දකිද්දි සතුටක්. ඒ මූණ දකිද්දි සතුටක් නේද?
0: එතකොට තවත් කෙනෙක් මෙන්න මෙහෙම කිව්වොත් තමන් ප්‍රේම කරන කෙනා වෙන කෙනෙක් ළඟට ගිහිල්ලා ඊට පස්සේ තමන්ව අතහැරියා කියලා. එතනදී ඒ කෙනාගේ මූණ ඇඳෙන සතුටට හේතුව තමන් නෙවෙයි කියලා. එහෙම හිතන එක ආත්මార్థකාමීත්වයද?
1: ඔකෙතින් දැනෙනවා. හිතනවා. එක දෙකක් නෑ. හැබැයි ඉතින් මෙහෙමනේ අපිට ඕනේ හැමතිස්සෙම හිතන්න ඕනේ අපේ කෙනාට හොඳම දේනේ. අපි ළඟ නැත්තම් ඉන්න තැනක සතුටින් ඉන්න. මමගේ පෙම්වතාක ඔබට කියලා තියෙනවා සමහර තැන්වල. ඔයා මං එක නැතත් සතුටින් වෙන පලා ගන්න කෙනෙක් එක ගිහින් හිටියොතින් මට ඇති එහෙම කියලා. ඒ වගේ. ඉතින් මං ඒක නාගෙන තමයි මම පරිත්‍යාගශීලී ප්‍රේමය ඉගෙන ගත්තේ.
0: ඇත්තටම එහෙමයි ඉන්නවද?
1: එහෙමයි හරි වෙරළයි. හරිම වෙරළයි. සා හැබැයි මම දකින්න පුරුදු නම් ත්‍රිදනව තමයි. හැබැයි ඒක මාන ශක්තිය.
0: ඔබ හරි ලස්සන කතාවක් කිව්වා මාව හමු වුණාම. ලස්සනට hina වෙලා ශක්තිමත්ව ඉන්න ඕනම කෙනෙක් ඇතුලේ ලොකු කතාවක් තියෙනවා කියලා.
1: ගොඩක් කලකට
0: කල්පනා කරලා බලන්න. ඔබත් ඒක ඇත්ත නෙවෙයිද කියලා.

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ලකම් පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: ඒ කාලේ හිටම සින්දු
6: රදවල් මල් රැඟු සිරිපාට දේදුණු සේදිනා.
7: ඒ කාලේ හිට්ම සින්දු
8: වෙරළු මල් වෙරළු මල්
9: වෙරළු හිටුණ යන්නේ නැතුව තුරුල
5: ඔයාගේ හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් සින්දු එක දිගට අහන්න
10: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
11: Net FM hello hello සතියන්ත
5: අහන්න අහන්න
2: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
5: සදහම් සුරය
12: Net FM ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
13: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත් ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
14: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන
15: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා
16: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
2: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
12: Net FM ධර්ම දක්ෂිනා
13: ධර්ම දක්ෂිනා
2: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே.

0: සමහර යථාර්ථයන් කටුක වුණාම අපි සිහිනවලටම පෙම්බඳිනවා. මන්දාරම් රැ 7යි විනාඩි 37යි ආදරණීය තරංග දවස් දෙකක් නැතෙම මන්දාරම් රැ ඔබ හිටියේ. ඉතින් ඒ වියෝගයත් අපි දරාගත්තේ අමාරුවෙන්. එහෙම කියලා සුන්දර හිතවතී රාමනි සුමේද කියනවා. තවත් හිතවතුන් හිතවතියන් පණිවිඩ රාශියක් එවලා තියෙනවා. බොහොම ස්තුතියි ඔබේ සෙනෙහසට ආදරයට. පළමු අපේ පබෝ මොකද කියලා තියෙන ඩොක්ටර්ගෙන් අහන්න. ආදරය ගැන හීනයක්. අනේ මටත් කවදා හරි කෙනෙක් ඉඳී කියලා හිතෙන්නේ. හීනෙන් පවා දකින්නේ. ඇයි ඒක එහෙම වෙන්නේ නැත්තේ කියලා අය අහන්නේ. තාමත් ඇයට ආදරයක් ලැබෙන්නේ නැත්තේ ඇයි කියන එකයි ඩොක්ටර් පබෝ අහලා තියන්නේ.
1: ඒ කියන්නේ මෙහෙමයි. තමන් එයාට ඉතින් අපි කාටත් අපි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනේ. ඒක ඒ විදියටම ලැබෙයි කියලා ඉතින් අපි ඔයත් මමත් අපි කවුරුත් හිතාගෙන ඉන්නවා. හැබැයි ඒක ඒ විදියටම වෙන අයත් ඉන්නවා. හැබැයි බහුතරයකට වෙන්නේ නැහැ. උනේ නැහැ කියලා. හැබැයි දැන් කාලයත් එක වෙන්නෙම නැත්නම් අපිට ඉතින් කරන්න වෙනවා චුට්ටක් ඒ ගැන අපේ තියෙන අපේ හිතන විදිය චුට්ටක් වෙනස් කරගත්තොත් අපිට පොඩක් අර හිතේ දුක හිතන ගතිය අඩුයි. අඩුයි. නැත්නම් අපි වගේම කෙනෙක් ඉන්න පැයි ලෝකේ අපි හා සමාන ආදරයක්ද?
0: ඔව්. හැබැයි ඇයට පුළුවන් බලාපොරොත්තු තියාගෙන ඇයට කවදා හරි දවසක 100%ක් ඇය බලාපොරොත්තු වෙන කෙනාම නොවුනත් ඇයට ආදරයක් ලැබීමේ
1: ඔව් කොහොමත් يعني කෙනෙක් අනිවාර්යයෙන්ම අවංකව ආදරයට ආදරය කළොත් ඒක ජීවිතේ කොතනක හරි ලැබෙනවා මම දන්න දේ.
0: ඒ කියන්නේ අපි සබදාහමන්ත දෙන දේ නැත් අපිට ලැබෙනවා කියන එක.
1: අනිවාර්යෙන් බලාපොරොත්තු තියන් හිතියත් නෑ මගේ ළඟට එන කෙනාට මම මෙහෙම කරනවා කියලා. හරි. එකත් කොතනක හරි තයක් එනවා.
0: එතකොට තව ටිකක් ඒක විස්තර කරලා කියලා දෙන්න අපිට.
1: එතකොට ඒ කියන්නේ අපිට ඉතින් හැමතිස්සම අපි හීනනේ දකින්න හීන කියන්නේ අපිට කලින් දෙකකින් මොනහරි අපිට ලැබුණේ නැත්නම් අපිට හිතරි දුනනම් අපි අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා තවවත් වැඩිපුර. එහෙම නැත්නම් මට හැම වෙලාවෙම තියෙනවා ජීවිත කාලෙම මට නම් ආදරයක් ලැබුණේ නෑම කියලා කියන අය. ඉතින් එතකොට ඒ හිතවලට ඉතින් මම දකිනවා කවදකම හරි හැබැයි ඒ ආදරයක් මිනිසුන්ට ලැබෙනවා. කවදකම හරි. එහෙම නැත්නම් කාලෙත් එක්ක හරි අපි ওই ආදරය දකින්න දැන් කාලයක් තියෙනවා. දැන් අපි ටීනේජ් එකේ හිටපු අපි නෙවෙයිනේ දැන් වෙද්දී. කොහොම හරි ඒ දිහා උපේක්ෂාවෙන් බලන්න හරි හුරු වෙනවා. හැබැයි එතකල් ওই ආදරයට ආසාවෙන් ආදරය කරන්න බලාපොරොත්තු වෙන් ඉන්න හැඟීමම හැබැයි අපිව ජීවත් කරනවා. ලැබුණත් නොලැබුණත්.
0: පබෝ ඒක ඔබට හරි ලස්සන බලාපොරොත්තුවක්. ඒ ආදරේ ඩොක්ටර් කියන දේ ඒ බලන්නේ වචන පෙළි ටික අපි බලාපොරොත්තු වෙන ඉන්න එකම ලස්සන හිණයක්.
1: ඔව් ඒක ලස්සන හිණයක්. ආයෙන කලින් ඉන්න. ආදරෙන් බලන් ඉන්න වෙන්නේ නැහැ කියන්න ඕනේ නැහැ.
0: ඇහුණ නේද ලස්සන ගෑනු ළමයෝ. වෙන්නේ නැහැ කියන්න ඕනේ නැහැ. ආදරෙන් බලාගෙන ඉන්න. ආදරණීය තරංග නන්දා මාලනී මහත්මිය ගායනා කරපු වියෝගයක පෙර නිමිති කියන ගීතය මගේ මහත්තයා අලිමංකඩ කඳවුරේ බංකරේ රාත්‍රී අහස දිහා බලාගෙන ආසා වෙන්න සුගීතයක් කියලා තියෙනවා හිතවතෙක්. ඉතින් හිතවති ඒ හඬ නිහඬව ගියේ නෑ කියලා කියන්න තියෙන හොඳම උදාහරණයක් ඒ පණිවිඩයමයි කියලා මට හිතෙනවා. හෙටත් එවැනි අත්දැකීමක් ලබන්න කැමති පෙම්වතෙක් නැත්තම් පෙම්වතියක් එතුමියගේ හඬ අහවි නිශ්ශබ්ද වාතලයට වෙලා එතුමිය හරිම පැහැදුල් ශ්වේත සාරි ඇඳගත් ඒ සිනහවෙන් අපිත් එක්ක සිනාසෙවි. මොකද එවැනි අය දිව්‍යමය මිනිසුන් නිසා.

0: සමහරව ආදරය කියලා කියන්නේ නැහනේ හිනා වෙනවා විතරයි නේද?
1: ඒ හිනාවෙම කියවෙනවානේ.
0: ඔව් ඒ හිනාවෙම කියනවා මං ඔයාලට ආදරේ කියලා. හැබැයි සමහරව එක පාවිච්චි කරනවාද උපක්‍රමයක් විදියට රවට්ටන්නත්?
1: ඕනේ රවට්ටන්න පාවිච්චි කරනවා. හැබැයි අර හදවතින් වෙන එක එයාගේ එන දේ අපිට දරනවනේ. ඒකයිනේ.
0: මිහිරි ජයවර්ධන සුන්දර තරුණ මනෝ චිකිත්සකවරිය සමගයි අපි කතා බහ කරමින් ඉන්නේ. ඇත්තටම ආදරය පාදම වෙච්ච වැඩසටහනක් ඇතුලේ ආදරේ විවිධ තේමාම කතා කරමින් ඉස්සරහට යන එකම තමයි අපි කරන්න ඕනේ. මගේ වැඩසටහන ඇතුලේ ගොඩක් අය ඉන්නවා අතීත මතක එක්ක තාම ජීවත් වෙන. එයාට අපි මොකද කියන්න ඕනේ?
1: අතීත මතක මතකේ අතීත මතක සතුටු නම් ඒක ගැන අහන්න දෙයක් නැහැ. අය අතීත මතක සමහර ලාවට අපිට හිතට වද දෙන. සමහර රැයට නිින්ද යන්නේ නැති, කන්න බැරි, අපහු ඉස්සරහට පියවරක් තියන්න හිතෙන්නේ නැති. තරමට තියෙන මතකනේ අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ මතක මං කියන්නේ මමයි. පුළුවන් තරම් අඬන්න. රිලීස් කරන්න. අපිව ගොඩක් කරාවට අඬන්නේ නැහැ, කාටවත් කියන්නේ නැහැ. කාටවත් කියන්න විශ්වාස කෙනෙක් නැත්නම් ඔක හෙල්ලියන්. කෙන කොහොම හරි ඔය ටික අපි ඇතුලේ තියාගෙන ඉන්න ටික කොහොම හරි පිට කරලා.
0: ඒ කියන්නේ කියන්න හරියටම ළඟ කෙනෙක් නැත්නම් ලියන එකත් හොඳ දෙයක්ද?
1: අනිවාර්යෙන්ම. ලියන එක මම හිතන්නේ ඊට වඩා හොඳ දෙයක්. කියනවාට වඩා ලියන එක.
0: ඇයි අපි එහෙම කියන්නේ?
1: ලියද්දී අපේ ඇඟිලි තුඩු. ඒ හැම දෙයක්ම අපි කෙනෙක් එක කතා කරනවට වඩා අපි

0: ලියන එකෙන් අපේ තියෙන හැමදේම නිදහස් වෙනවා. අපි ඒක ඇඟිලි තුඩ හරහා එහෙමයි යන්නේ. හැබැයි කතා කරන දෙයට වඩා ලියන එක තුල තවත් ගොඩක් තියෙන ඒවා අපි නිර්මාණශීලී විද්‍යාවත් එක්ක සෑහෙන වෙලාවක් අරගෙන තියෙන ඔක්කොම ටික නිදහස් වෙන්න පුළුවන්. කතාවකදී එහෙම නෙමෙයි, අනිත් කෙනාගේ ප්‍රතිචාරය අනුව සමහර විට අපි කියන හදන දේ නතර කරගන්නවා, කියන්නේ නැහැ, ජජ් කරනවා. හැබැයි ලියන දේ එහෙම නෙමෙයි, උපරිම ලියාගෙන ලියාගෙන යනවා.
1: එතකොට ලියල පුච්චල දැම්මහම හිතේ තියෙන වේදනාව අර අලු ටිකත් එක්ක ඉවර වෙයි වගේ සංකේතයක් දෙක.
0: ආයි ඒ තරමට වෙන්නේ නෑ. ආයි ඒ තරමට වෙන්නේ නෑ. එන්න පුළුවන්. මොකද අපේ එක එක්කෙනා එක එක විදිහටනේ හිතන්නේ. එක එක එක විදිහටනේ අපේ මේ ධාරිතාවය ඒවා
1: තියෙන්නේ.
0: අර තරමටම ආයෙන්නේ නෑ. ඕන නම් තව දවසක් දෙකක් තුනක් එයි. එතන ගොඩක් වෙලාවට අපි තුලේ විරහව හරි ඒ දේ ගොඩ ඔය තරමටම තියෙන්නේ. අපි ඒක පිට කරන්නේ නෑනේ. පිට කරන්නේ නැතුව හැමදාම එකත් එක්ක ජීවත් වෙනවා. ඉතින් එතකොට කවදාකවත් එතන ගියාට අපිට දකින්න බෑ.
1: කියන්නේ පීඩාව කියන එක අපි තුල අපි දරාගෙන රඳවගෙන ඉන්න තාක්කල් අපිත් එක්ක හැමදාම ඒ දුක ජීවත් වෙනවා. මොන හරි ක්‍රමයකින් ඒකනේ ඔබතුමේ කියන්නේ මුලින් අඬලා ඉන්න කියලා. අඬවට කමක් නැද්ද?
0: අපෝ කමක් නැහැ. අඬන්න ඕනේ අපි. ඇසත් පිරිසිදු වෙනවා, හිතත් පිරිසිදු වෙනවා.
1: ඇසත් පිරිසිදු වෙනවා, හිතත් පිරිසිදු වෙනවා. සමහර කියනවානේ කඳුළු කියලා කියන්නේ හරි දුර්වල කමක් කියලාත්.
0: ඒකයි අපේ සමාජයේ තියෙන මතයක් ඔන්න ඔය මතේ හින්දමනේ ගොඩක් වෙලාවට අපි, ඒ කියන්නේ අපි සමහරවිට තනියෙන් වුණත් අඬන්න කැමති නෑනේ. දැන් අපි සමහරවිට කියනවා පිරිමියන්ට අඬන්න හොඳ නෑ. හැබැයි ඒක නිසා සමහර පිරිමියන් මට හම් වෙලා තිනවා, යාලා තනියෙන් මතනන්නේ නෑ කියනවා. එතකොට ඉතින් අර අපි සමහර ගැහනුවයි වුණත් අපි උනත් එක්ක අපේ ස්ටේටස් නිසා මොන හරි නිසා අපි අඬන්නේ නැහැනේ. හැංගීම් පිට කරගන්නේ නැහැ. කියන්නේ ඉමෝෂනල් වෙන එක, ඒ කියන්නේ ඉමෝෂනල් වෙන එක අපි හිතන්නේ නරක දෙයක් කියලානේ. ඉමෝෂනල් වෙන එක නෙමෙයි නරක. ඉමෝෂනල් වෙලා දිගටම ඉමෝෂනල් ඉන්න එක.
1: හැංගීම් බර වෙන්න. හැබැයි ඒ හැංගීම් බර බව යම් කිසි කාරණාවක් වෙනුවෙන් දිගින් දිගටම පවතිනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා කියලායි කියන්නේ. ඒක එකිනෙකාගේ සීමාවන් අනුව වෙනස් වෙනවා. සමහරුන්ට මාසයක් දෙකක් තුනක් අවුරුදු දෙක තුන යන ඇත
0: ඉන්නවා. දෙක තුන නෙමෙයි 10 20 වෙන්නත් පුළුවන්.
1: අවුරුදු 10ක් 20ක් 30 ඉපැරණි මතකයකට කෙනෙක්ගේ හදවතක් පණ දෙනවා කියනෙත් මම පුදුම වැඩක්.
0: ඒ කාලේ මම අවුරුදු 20 නිකන්
1: නෙමෙයි. ඒක ලෙඩක්ද?
0: හිත හිතනේ ඉතින් ඉන්නේ. හිත හිත අලුත් වෙනවා. ඊයේ වුණා කියලා නෑ. තව අවුරුද්දකිනුත් ඒකමනේ. අපි ඉවත් කරගෙන තිබ්බනම් කොහොම හරි ඊට ඒ වෙනුවට ඒක සුන්දර විදිහට දාගෙන තිබුණා. අන්න ඒක ඊට එතනින් පස්සේ ලස්සන පැලයක් වෙලා ඉන්නේ. මරිච්ච පැලේ කරවල සුට්ටක් අයින් කරන්න ඕනේ.
1: කොහොමද සුන්දර විදිහට විරහවක් දාගන්න හිතකට?
0: විරහව මුලදී දුක මුල විරහවක් මුලදී දැනෙන්නේ කොහොමද? මම මෙච්චර කරත් මෙයා මාව දාලා ගියා. මම මෙච්චර ආදරෙන් බැලුවා මෙයා මාව තේරුම් ගත්තේ නැහැ. අපිට එන්නේ අපි ගැනම හරි දුකක්. මම සාර්ථක නෑ, මම සාර්ථකයි, මගේ මොනවද අඩු. හැබැයි ඒක නෑ, එයාගේ එයාට ඕන තැන හොයාගෙනනේ. එයාගේ එයාට ඕන තැන හොයාගෙන මගේ සතුටත් එයාගේ සතුටනේ. දැන් එයා සතුටෙන්නේ. අන්න එතනට එද්දී මම නේද සතුට දුන්නේ. ඒ වගේ මාරි කරලා ඉතින් අපිත් බේරිලා ඉන්න බෑ. අපි ආදර එකන එකනම් සතුට දකින් හරි අපි ජීවත් වෙලා ඉන්න බෑ.
1: සහ අනිත් කෙනාට ඒ තරම් ලොකු සතුටක් දායාද කරපු කෙනෙක්
0: කොච්චර හොඳට ඉන්නවද?
1: කොච්චර හොඳට ඉන්නව නේද? සබදාම අනිවාර්යෙන් ඒකනේ තීරණය කරන වැත්ත.
0: අනිවාර්යෙන්.
1: ඒ නිසා ඔබ හොඳින් ඉන්න මොනේ. කියන්න අමතකනානේ. අපි මේ ගීතය ප්‍රචාරය වෙන අතරතුරේ Facebook Live එකක් එන්න යන්නේ. එන්න නැත්නම් Facebook පිටුව පැත්තට. එතකොට පුළුවන් අපිත් එක්ක සජීවීව කතා කරන්න ටිකක්.

0: கேட்கும் அருமுனா திஸ் வீக் டெக்கா தரங்க கருவன் தேதினே புலத்திசிபுர ப்ரௌடாத்வயாத் மாதலே அபிமானயாத் முகுனட முகுன கேட்டென එකම DJ සංග්‍රාමයක් Net FM DJ Night Face to Face Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? හෙට රෑ 9ට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: හැමෝම අහනවා රංජයි ටාට එකක් ගත්ත කියලා. හේතු ගොඩයි, විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
3: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
6: අභිධර්මය, සිහිය, භාවනාව, ජීවිතාවබෝධය පිණිස
7: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
6: අතික්‍රමණ
7: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
6: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980.
7: අතික්‍රමණ
6: සාංසාරික සීමා ඉක්මවා යාමට

0: Lilit Taranga.
1: ඇහි පිල්ලක් ගහන තත්පරයක් ඇතුළත ඕනෑම දෙයක් සිදුවිය හැකි. මන්දාරම් රෑටයි විනාඩිය කළහයි තත්පර හතරයි වෙලාව මනෝචිකිත්සක මිහිරි ජයවර්ධන සමඟ අපි කතා කරමින් හිටියා. දැන් මොහොතකට කලින් අපි ෆේස්බුක් ලයිව් එකක හිටිය නිසා අපිට කතා කරන්න ටිකක් එන්න පරක් වුණා. නමුත් අපි තාමත් අපේ කතාවත් ඇරලා නෑ. අපි අපේ බැඳීම්වල හිර වෙලා කතා කරමින් ඉන්නවා. හැබැයි මේ බැඳීම්වල හිර වෙනවා කියන එක ඇතුළේ අපිව නැති කරගන්න ඕනේද?
2: බැඳීමක් කියන්නේ බැඳීමක් ඇතුළේ හිර වෙනවා කියන්නේ අපි ඒක අපේ ජීවිතේ චූටක් අපි වරද්ද ගන්න තැන. බැඳීමකට අපෙන් කරන ඕන යුතුකමක් තියෙනවා. අපෙන් කරන ඕන වගකීමක් තියෙනවා. ඒ දෙයින් සතුට වෙනවද කියනක අපි බලන්න ඕනේ. සතුට වෙන්නේ නැත්නම් අපි ගොඩක් කරාට ඇයි සතුට වෙන්නේ නැත්තේ? කොතරද අපි වෙනස් වෙන්න ඕනේ කියනක අහන්න ඕනේ. ජෆි ඔය දේවල් ටික අහන්න නැතුව සමහරවිට අනිත් පාර්ශවයත් එක්ක කමියුනිකේෂන් ටිකක් අඩුවෙන් කියන්නේ අපි කතා බහ නොකර යන එකෙන්නේ අපි සමහරවිට දාලා යනකම දන්නේ නැත්තේ. එක්කෝ එයා කතා කරන හැතර වෙලාවට අපි මිස් කරලා යාව. ඉස්සර ඉක්නෝ කරලා. එහෙම නැත්නම් එයා කතා කරනදී අපි එච්චර හිතන්නේ නැහැ. දැන් මගේ පෙම්වතා නැත්නම් මගේ පාර්ට්නර් මගේ හස්බන්ඩ් කතා කරන්න එනදී අහන්න නැතුව ඉඳලා ඉතින් යාට ඒක දරා ගන්න පුළුවන්ද බැරිද දන්නේ නැහැනේ. හැමෝම එක විදිහනේ බෙදි. ඉතින් ගියාට පස්සේ අපි දුක් වෙනවා ගියා කියලා. ඉතින් ගොඩක් කලාවට දාලා යන්න කලින් ගොඩක් කලාවට යව තේරුම් ගන්න තිබිච්ච අවස්ථා කියවන තිබිච්ච අවස්ථා තමයි අපි ගිහිලා ගිහින් තියෙන්නේ.
1: හැබැයි තවත් කෙනෙක් මෙහෙම හිතුවොත් පුළුවන් තරම් මං අවධානය දුන්නා, එහෙම මට පුළුවන් විදියට මං කතාත් කළා කියලා. මොකද දැන් අවසාන මොහොතේ කෙනෙක් හිතුවොත් දැන් මමද වැරදි මේ බැඳීම කැඩී යාම කියන එක ඇතුළේ ඒ වරදකාරී හැඟීමෙන් ඒක නම් ඉදෙන්නේ කොහොමද?
2: කවදාවත් තමන්ගේ හිත දන්නව නම් තමන් තමන්ට පුළුවන් උපරිමේ. එයාට හරියනවද නැද්ද කියන අපිට අදාළ නැහැ. තමන් තමන්ට පුළුවන් උපරිමේ කරා නම් ඒක යාට හරියෙත් නැතත් අපි ඉතින් සාධාරණයි. අපිට වඩා දියක් කරන්න බෑනේ.
1: තමන් තමන්ට සතුට වෙන විදිහට ඒ බැඳීම ඇතුළේ හැසිරුණා නම් තමන්ගෙන් සිද්ධ වෙන්න ඕනේ උපරිමය ඔහුට හෝ ඇයට කළා නම් ඊට වැඩිය දෙයක් තියනවාද කියලායි මෙතන මේව බෙන් අහන්නේ.
2: ඒක ඉතින් අර හැම මොහොතක් තප්පරයක් පාසා රයක් දවල්ක් පාසා සතුට වෙන්න පුළුවන් නේද?
1: ඉතින් හිතවත හිතවතිය ප්‍රේමයට ඔබ එතරම්ම කැප වුණා නම් ඔබට අනුව ඊට වැඩිය දෙයක් තියෙන්න පුළුවන්ද? ඔබ හිත නිවා ගන්න.
2: අනිවාර්යයෙන්ම

0: හී දෙනෙක් මේ සින්දු එක මතක පහුරු ගානව ඇත්ත. ශිති ජය බලාගෙන දොඩ මළු වුණේ අප නොපැතුව මොහොතක සමුවර ගන්නද. එවැනි පෙම්වතුන්ට පෙම්වතයන්ට මනෝචිකිත්සකවරියක හැටියට අද සහ පෙර අවධියක ඔබ ඔබේ ජීවිතෙන් මුකහාගත් අත්දැකීම් අනුව මොනවාද කියන්න තියන්නේ?
1: දැන් කිව්වොත් අපිට හැමතැනම ඇවිදිද්දි කොහේ හරි හොඳ මතකයක් තියෙනවනේ.
0: ඔව්.
1: දැන් මේ බම් අද මං වැඩසටහනට එද්දි මෙතන බම්බල පිටිය ස්ටේෂන් එක ළඟ හවස ඔය ශිතජය මලංගෙන ඉරබැස් යන වෙලාවේ
0: ඔව්
1: ඒක දැක්කම මට මතක් වුණේ. මට එහෙම එහෙම අත්දැකීමක් මට ලැබිලා නැහැ ප්‍රේමේ. නමුත් ඒක මටත් දැන් මටත් ඒක දැක්කම මටත් හිතෙනවා මේ අත්දැකීමෙන් කොච්චර දෙනක විරහව විඳිනවද කියන එක.
0: ශිතජය කියන්නේ ඇත්තටම ප්‍රේමයක් නෙවෙයි විරහවක් නේද?
1: විරහවක් මට දැනෙන විරහවක්. ඒ කියන්නේ ඒත් එක්කම එක හරි අමුතු හැඟීමක්. දැන් මෙච්චර අපි මේ කොච්චර අපි දැන් කොච්චර වෙන දේවල් එක ජීවත් වෙලා හිටියත් දැන් අර අතනට ඇවිල්ලා මේ හවස චූටි වෙලාවකට මේ දැක්ක දේ මන් දන්නේ නැහැ. කියන්නේ මේ වගේ හැඟීම් බර මොහොතවල අපිට එනවා. මොකද අපි සින්දු අහලා ඒවත් එක චිත්‍රූප මවාගෙන නින්නේ ප්‍රේමයට කැමති කෙනා.
0: ඒකයි සහ එවැනි අයගේ අත්දැකීම් ජීවිතේ බෙදා
1: ගන්න එක. ඉතින් ඒක හැබැයි ඒ ඇති වෙන හැඟීම ඒ මොහොතේ ටිකක් විඳින්න. මං කියන්නේ විඳින්න. අපේ හැඟීමකට ඇයි මට මෙහෙම හිතුනේ කියලා වෙලම හිත තරහ ගන්නේ නැතිව. ඒ කියන්නේ අපි කැමති නැහැ අපිට දුක හිතෙනවනේ. අපි සාමාන්‍යයෙන් කැමති සතුටට විතරයි. ඒකනේ දුක හිතනොත් අපි දුකත් එක්ක නිකන් දුක රිජෙක්ට් කරන්න බලනවා. මට දුක හිතෙන්න බෑ. මට සතුට විතරයි. එහෙම නැතුව
0: මට ඉතින් දුක හිතෙන්නත් පුළුවන් නේද?
1: අන්නේ
0: අපි ඒ දුක කියන එක ඇක්සෙප්ට් කරන්න ලෑස්ති
1: නැහැ.
0: ඔව් අපි ඒ ඇයිද දන්නේ නැහැ දුකට ඒ තරම් අකමැති අපි.
1: බයයි. රිදෙරි කියලා බයයි. හැබැයි මං කියනකොට රිදෙන්න දෙන්න. ඇඬනෝ නම් එංගත් ඇඬෙන්න දෙන්න. කඳුලක් වැඩෙන්න දෙන්න. ටිකක් වෙලා නිහඬව හිත රිදෙන තැනක හිත නැත්තම් හිත බැඳෙන තැනක පොඩ්ඩක් බලන් ඉන්න. ටිකක් හවසක ඉර බහින වෙලාවක බලන් ඉන්න. හිත රිදෙනොත් කොහේ හරි තැනක තමන්ගේ ආගමට අනුව හයි තමන්ට සතුටු තැනකට යන්න. කොෆි එකක් බොන්න. චටක් බුක් ෂොප් එකකට යන්න. දැනෙන දෙන්න. ඒවත් දැනෙන්න ඕනේ. මොකද එතකොටනේ ජීවිතේ සමබර සහ ලස්සන. හිත රිදෙනකොට ඒ හැඟීම පිළි අරන් එකත් එක චටක් ඉන්න.
0: හිත රිදෙනකොට ඒ හැඟීම පිළි අරගෙන ඒකත් එක්ක චටක් ඉන්න. මනෝචිකිත්සක මිහිරි ජයවර්ධන සමගයි මේ මිහිරි ප්‍රේමණීය කතාබහ.

0: අම්මේ රඹුටන්
1: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
0: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
1: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා.
4: දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
5: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
6: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
7: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර්. ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
8: ඌවේ කොල්ලකෙන්න සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධානය කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
9: Food Festival, Holi Festival, DJ Concert Atulu, Rasa Pirunu Isau Rasak Samaga, Jaya Grahakayanta Vatina Tagi.
8: Uwe Ekama Ahasaka Sarungal Hamuwanada, Obat Enna, Madhya Savya, Net FM.
10: Rattakata Bana Ahanna Kiyadun, Davasa Avasana Asina, Sadaham Suraya.
11: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
12: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
13: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
14: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
10: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
15: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා
10: හැම දාමරෑ නවයට රේඩියෝවලඟ රටම බණ අහන වෙලාව.
16: සර්නේ තෙල්බීරන්න ඇඩ්ඩික ඉන්නේ. ඒ ඇඩ්ඩික දැකල තමයි සමා තෙල්බියකට ගිය.
17: ඒත් ලොකු කරලා නේද?
16: නැතුවස එල්.බී. රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
17: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. දුක විරහව වගේ දේවල් හිතට ආවට පස්සේ ඒව නැති කරගන්න සමහර සුන්දර දේවල් තියෙනවා නේද අපිට කරන්න පුළුවන්. මොන විදිහේ දේවල්ද?
1: හොඳම දේ තමයි තව කෙනෙකුට කාට හරි උපකාරයක් කරන එක. මොකද දැන් අපි රිජෙක්ට් වෙලා නින්නේ. ඔල්රෙඩි රිජෙක්ටඩ්. ඔව්. එතකොට දැන් අපිව පිළිගන්න, අන්කන්ඩිෂනලි අපිව පිළිගන්න, ඇක්සෙප්ට් කරන කෙනෙක් ළඟට අපි යන්න ඕනේ. ඕක එක්කෝ සතෙක් වෙන්න පුළුවන්, එක්කෝ උදව් අවශ්‍ය මනුස්සයෙක් වෙන්න පුළුවන්. ඉතින් මං ගොඩක් වෙලාට කරන දෙයක් තමයි අන්කන්ඩිෂනල් අපි ඇක්සෙප්ට් කරනවානේ සතෙක්.
0: ඔව්.
1: සාමාන්‍යයෙන් විරහවකින් ගොඩ එන හොඳම ක්‍රමයක් සතෙකුට ආදරය කරන එක.
0: හරි ලස්සන දෙයක් ඔබ කියන්නේ. එහෙම ආදරය කරපු කණ්ඩායමක් ඉන්නව නේද? ඒ ප්‍රේමය නිසාම, ප්‍රේමය හැර යාමේ විරහව නිසාම ඉපදිච්ච ශක්තිය වෙනුවෙන් සත්තුන්ට ආදරය කරන මහා කණ්ඩායමක්. විස්තර කියමුද?
1: තරම ගොඩක් කලාවට අපි විරහවක් වුණාට පස්සේ මොකද අපිට තව කෙනෙකුට ආදරය කරන්න කියලා එකපාරට කියන්න බෑනේ. එකපාරට කියන්න බෑ. හැබැයි ජීවිතේ ලොකු හිඩසක් තියෙනවා මතු වෙච්ච. ඒ හිඩසට හොඳම දේ දැන් අපිව ප්‍රතික්ෂේප වෙච්ච තැනට අපිව බොහොම ආදරෙන් වැළඳ ගන්න දෙයක්. අපි ගෙදරට යද්දී අපේ කකුල දැවටෙන, අපි එනකල් බලන් ඉන්න, අපිට වටිනාකම කොහෙන් හරි දැනෙන දෙයක්. ඉතින් හොඳට ඔතන රිප්ලේස් කරන්න පුළුවන් දෙයක් තමයි සිරතල් සතෙක්. ඉතින් ඔතනදී මම කරපු දෙයක් තමයි මට හිතුණා මෙච්චර අපිට ආදරය කරන, අපේ විරහවන්වලදී අපිට මේ තරම් ආදරය කරන, ඒ වගේ අපිට උදව් කරන මෙයාලට අපිත් මොනවා හරි උදව්වක් කරන්න ඕන නේද කියලා. අපේ ගොඩක් අයට, අපි ළඟට ආපු ගොඩක් අයට ඔය දේ තිබුණා. සහ සරසා සතෙක් හදන කියන එකෙන් එයාලා සෑහෙන්න විදිහට රිකව් වුණා. ඉතින් ඒ විදිහට බලද්දි ඒ කමියුනිටි එක මං හිතන්නේ අපි ඔක හදද්දි 20 21 ඉඳලා දැන් අද 20 26 වෙනකල් සමාජ මාධ්‍ය හරහා, සමාජ මාධ්‍ය හරහා අපිත් එකතු වෙච්ච සෑහෙන පිරිසක් ඉන්නවා. 105කට කිට්ටුව හැම ග්‍රූප්ස් වලින් විලි සතත සරණක් සොයා බව් ඊට පස්සේ C4V ඒ කියන්නේ කියලාස් අයට ඔය විදිහට විවිධ නම් වලින් සුරතල් පූසා නැති කිරීමේ සංගමය ඔය වගේ කියලා මේ කමියුනිටි එක, මේ ඒ හරහා මැති වෙච්ච කමියුනිටි එකක්. සහ එයාලා කියනවා එයාලට නැති වෙන තිබිච්ච ජීවිත අදලත් හුස්ම ගන්නේ මේ ආදරේ නිසා කියලා.
0: කෙනෙක්ට නැති වෙන්න තිබ්බ ජීවිතයක් අපි හිතාගන්නවත් නැති පිරිසක්
1: අපිව රැකලා ඒ රැකපු දෙයට අපි පෙරලා ගරුත්වයක් දෙන, පෙරලා කලගුණ සලකන්න, අපි යාලට කන්න බොන ටික දීලා ලස්සනට ආදරෙන් ඉන්න හොඳ තැන් පොඩ්ඩක් පොඩි කමියුනිටි එකක් හදලා තියෙනවා.
0: කොන්දේසි විරහිත ආදරය කියා දෙන සතුන්.
1: අනිවාර්යයෙන්.

0: విశ్వే మా దకిన్నే ఒబ్బమె పమనాయ్ ఒబ అనంతాయ్ మాచారి సునీల్ ఆర్యరత్నయన్ విశారద నంద మాలిని వెనుయన్ లివు అనంత గేయ పద రచన అస్సెతియను లస్సనమ వచన పేలి టికాక్ తమాయి ఏ అపి అహువే అపి మే సుందర మనోచికిత్సక వరియగెన్ అహల బలము ఏ గీతయత్ ఎక్క పెబిందిచ్చ ఏ ప్రేమే పిలిబందవ ఎహి తియన మనోవిద్యాత్మక అసముకత్త కియలా
1: ඇත්තටම මේ සින්දුව කියන්නේ මගේ ප්‍රියතම ප්ලේලිස්ට් අතර තියෙන එකක්. සෝ මං හරිම ආසයි ඒක වගේම මේක අහද්දී දැනෙනවා. ඒ කියන්නේ මේක අහති ආදරය කියන එකට මීට වඩා මට දැනෙන සින්දුවක් නෑ. තවම කෝ එක ඔයා තෝරලා තිබුණේ මොකද කියන්නේ මං දන්නේ. ඇත්තටම කෝ දැන් මෙහෙම දකින්න මෙයා ගැන කොයි තරම් හිතේ ආදරයක් තියෙන්න ඕනද? හැබැයි ඒ එයා අපිට කරන දේවල් නිසා නෙමෙයි, ඒ මූණ, ඒ හිනාව, ඒ පෙනුම. එහෙම නැත්තම් එක් දවසක ඇහුණු කටහඬ වැඩිපුර ඕන නෑ අපිට ලැබෙන්නේ නැති කෙනෙක් කියන්නකො. එක දවසක් හරි දකපු කෙනෙක් ඒ දකපු දැක්ම ආදරෙන් හිතේ තියාගෙන ඉන්න ඉඳලා ඒක අපිට ලොකු බාධාවක් නොවෙන්න තියාගන්න පුළුවන් නම් සුන්දරත්වයේ විතරයි අපි ළඟ තියෙන්නේ.
0: වචනෙන් වචනේ මේ ගීතය ඇතුළට අපි ගියෝතින් ඒ තියෙන ප්‍රේමය ගැන ටිකක් විස්තර ඇතුව කියලා දෙන්න අපිට.
1: මෙතන තේරුම මෙයා දකින දකින තැන මෙයා කියන්නේ එයාට ජීවිතය දෙන වටිනාකම. හැබැයි අපි වටිනාකම දෙන්න ඕනේ අනිත් පාර්ශවය දෙයිද නැද දන්නේ නැහැ. මේ හැමේ මේ අනිත් පාර්ශවය දුන්නත් නැතත් අපිට තුල එයා ගැන තියෙන වටිනාකම අඩු නොකරගෙන යන්න පුළුවන් නම් එතන මං හිතන්නේ කවදාවත් විරහාවක් ඇති වෙන්නේ නැහැ. මෙතන මේ හැම දෙයක්ම කියන්නේ අහසද, සයුරද, විශ්වයද, මේ හැම දෙයක් ගැනම කියන්නේ මේ දේවල්නේ ලෝකෙ තියෙන හොඳම දේවල් සහ මේවනේ සම කරන්න බැරි අසම සම මේ හැම දෙයක්ම. ඒ වගේමයි තෙලිතුඩ පන්හිඳ කියන්නේ අපිට සමීපම දේවල්. අසම සම තැනත්, සමීපම තැනත්, අල්ලන්න බැරි තැනකවලත්, අල්ලන්න පුළුවන් ළඟම තැන, ඔයා විතර.
0: නැවත කියන්නේ වචන පෙළ ටික.
1: අල්ලන්න බැරි තැන්වලත්, අල්ලන්න බැරි තැන්වලත්, බොහොම සමීප තැන්වලත්, දැනෙන හැඟෙන හැම තැනකම ඔයා විතරයි. මං කරන්නේ හැමදේම ඒ හැමද එකම කොටසක් ඔයාට. එයා වෙනුවෙන් කරන්නේ.
0: එවැනි ප්‍රේමයක් අපේ මානවීය හැඟීම් වලට කාවැද්දෝ ශරද නන්දා මාලනිය වෙනුවෙන් ගීතයක් නිර්මාණය වුණා. මේ ගීතය ප්‍රචාරය කරන්න ඉක්මනින් දවස ඇයි උදා වුණේ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මේ ගීතය අපි අතරපත් වෙලා ටික කාලයක් වෙනවා. මේකට තව දවස් තියෙයි කියලා අපි කල්පනා කළා. ඒත් අනපේක්ෂිතව ඒ ගීතය හරි වේගෙන් ආව දවසක අපිට ප්‍රචාරය කරන්න සිද්ධ වුණා. ශාරද නන්දා මාලනිය වෙනුවෙන් එතමයට උපහාරයක්ම වේවා.

0: Amme, rambutan?
1: Gini ganan dila kaisa hada karna da hadan ne?
0: Ehe ma ganang nehe. Anika keels ke hama elevalu palaturakma fresh.
1: Oone nang. Meka kalinda nang hitiya nang. Atana metana rastya adu venne ne.
2: Keels, naum bavai adu mumilai.
3: Ekama arumuna. This week ka deka. Taranga karuan dedine. Pulatisipura proud atveyat. Matale abhimanayat. මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක් Net FM DJ Night Face to Face Attack Show Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? හෙට රෑ නවයට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: මම සමර වික්‍රම හරගෙන ඉන්නේ. මගේ මේ කකුලේ අමාරු අවුරුදු 30ක් විතර වයි කාලයක් තිබුණා. බෙහෙත් කරා හැම තැනකින්ම මම මේක අතෑරලා මගේ වේදනාව උගලගෙන ඉන්නේ මේ නෙක් ඉස්සේ මේ කිව්වම බෙද මහත්තයා විස්තරේ කියනවා. ඊට පස්සේ මම ටග් ගාලා නම්බරේ අරගෙන ඒකට කතා කරලා ගිහින් බෙහෙත් කරලා කරනකොට ඉතින් මම වාර දෙකක් වගේ ගියා. ඇත්තටම හොඳටම හොඳයි දැන්. මේ විද්‍යාත්මකව ගොඩාක් ප්‍රසිද්ධ වෙනවා.
4: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940
6: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
7: නිත්‍යෆෙම් ශ්වේත පූජා ශ්වේත පූජා
6: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
7: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
6: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
7: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
6: අනුශාසකත්වය
7: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
6: බැතිපරදායකත්වය
8: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
6: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
0: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
1: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.

0: මනෝ චිකිත්සක මිහිරි ජයවර්ධන මට කියන්න, සමහරු අර වසර ගණන් ගෙවිලා ගියත් ප්‍රේමේ මතක පරණම සංදිස්ථානයකට වෙලා හිත ඇතුලේ දියසෙවල් බැඳිච්ච මතක ගබඩාවක් අස්සේ ඉඳගෙන පරණ පොත්වල මතක පොත්වල පිටු හුලඟට යහම පෙරලෙද්දි සිමෙන්ති පෑරිලා ගල් මතුවෙච්ච බංකුවට පාටි වෙලා පරණ කෙනා මෙනකල් බලන් ඉන්නේ ඇයි සමහර?
1: ඒ කියන්නේ එයත් එක්ක තමන් තනියම හදාගත්තු බැඳීම දැන් ඒක වෙනස් වෙලත් දැන් ඒක වෙනස් වෙලා ගිහිල්ලත් ඒ බැඳීම අපි දකින්නේ අපිට ඕන විදියට මේ කියලානේ. අපිට ඕන විදියට මෙන්න. ඇත්තටම ඉතින් එයා දන්නේ නැහැනේ අපිට ඕන විදිය මොකද්ද. එයාට අපි හිත කියවන්න බෑනේ. අපේ හිත කියවන්න පුළුවන් නම් එයා අනිවාර්යෙන්ම ඇවිත් අපි අච්චර ආදරය කරනවා කියලා දන්නවා නම් කවදාවත් නැවිත් ඉන්නේ නැහැ. හැබැයි එයාට ඒක කියවගන්න බැරුව ඇති තව. ඒ නිසායි නැවිත් ඉන්නේ. ඉතින් ඒක ඉතින් අපි තරහ වෙලා වැඩක් නැහැනේ. දුක් වෙලා වැඩකුත් නැහැ. එයාට පුළුවන් උපරිමේ දුන්නා. අපි අපිට පුළුවන් උපරිමේ දුන්නා. දැන් ඒ වෙනුවෙන් එයා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොඳම දේ කවදා හරි එයා ජීවත් වෙනකල් අපි ජීවත් වෙන්න ඕනනේ. දුරින් හරි අපි ජීවත් වෙන්න ඕනේ. හැබැයි ඒ ශක්තිමත් ගැහණියක් ශක්තිමත් පිරිමියක් විදියට. ඇයි? හදිසියේ කොතන හරි වටුනොත් අල්ලන්න ඕනනේ අපි. අනිවාර්යෙන්ම. කරදරයක් නොවෙන්න අපි අල්ලන්න ඕනේ. පවුල් අවුල් නොවෙන්න කොහොම හරි අපි මනුස්සකමෙන් හරි සලකන්න වගේ හැඟීමක් තියෙනවනම් අපි කවදාවත් අපි වැටෙන්න හොඳ නැහැ. චුට්ටක් අඬලා කරලා දුක බෙදාගෙන ඊට පස්සේ පුළුවන් තරමක් අපිට යට දෙන්න පුළුවන් හොඳම දේ. අපි ආදරේම හින්දා නෝ විරහව දෙන්න පුළුවන් හොඳම දේ. ශක්තිමත් චරිතයක් වෙලා හොඳ ධනයෙන් බලයෙන් නිලයෙන් ඉහළ චරිතයක තැනකට යන එක. එතකොට එයාට ඕන වෙලාවක අපි ඉන්නවනේ.
0: ඔබ ආදරය නිවන්නේ ආදරයෙන්මයි. ඒක අපූර්වයි.

0: アピカタケラのパタンガンオネマンダラムレアタイビナリパン世界カアレアゲビレアナウェゲゲンヒタガンノアッベメギータプレチャレヴェンアトルトレアピカタケルミンヒティエプレメサハソバダハマアトレティアナサマパーティーツウェゲンママケマティオベンティカウェディトルヴィスルダナガンナ
1: アピタナデタマイホンヘオナマヴェラマクアピカランホンデකරන හොඳ අනිවාර්යයෙන්ම අනිත් පැත්ත අනිත් අතට අපිට වෙනවා ඒක අපි හිතන්න ඕනේ නැහැ හොඳ කරලා කෝකෝ මට හොඳ ආවේ නැහැ කියලා බලන්න ඉන්න ඕනේ නැහැ හැබැයි අපි හදවතින්ම හොඳ නම් කරන්නේ වැඩිපුර ඕනේ නැහැ උදේට බස් එකෙන් බහිද්දී නැත්නම් පබ්ලික් ටොයිලට් එකකට යද්දී දොර අරින එකේ ඉඳලා වුණා එහෙමත් හොඳනේ එතනින් පටන් ගත්තාම දවස 30ම හොඳ කරන බලන්න මානසික තෘප්තිය හවසට තියෙනවා එතකොට ඒත් එහෙමනම් අපි ආදරය කරන කෙනා කෙනෙක් අපිට හරි විශේෂයිනි පොඩ්ඩක් හිත ගැස්සිච්ච කෙනෙකුට එහෙම කෙනෙකුට කරන දේ කොයිතරම් වටිනවද කොයිතරම් අපිට හිතට සතුටක් දෙනවද හැබැයි එයත් කරයි කියලා බලාපොරොත්තු වෙන්න නැතුව එයත් කරයි කියලා බලාපොරොත්තු වෙන්න නැතුව එයාට දෙයක් කරලා සතුටු වෙන්න පුළුවන් වුණොත් මොකද අපි ඒ කරන්නේ ආදරය වෙනුවෙන් අපිම වෙනුවෙන් දැන් අපිට හිත ගියපු කෙනා කියන්නේ එයත් නෙමෙයි ඊට වඩා අපිට නෙවෙදක අපි තුලමනේ ඉන්නේ මෙයා. යන් එයා සමහරට දන්නෙත් නෑ. අපි තුලම ඉන්න අපිට අපිට පුළුවන් උපරිමෙන් අපි ආදරය කරනවා කියන්නේ ඒක අපිට හරි සතුට. පෙරලා බලාපොරොත්තු නොවන ආදරය කියන්නේම කොන්දේසි විරහිත ආදරය කියන්නේම ඕනම දෙනක අපිට තනියෙන් යන්න පව ශක්තිය. කවදාවත් මට තනියක් දැනෙන්නේ නෑ පාරකවත් යද්දි. කිසිම වෙලාවක දැනෙන්නේ නෑ. ඇයි? අපේ හිතවල ඉන්නවා. ඒ චරිතය අපේ හිතවල ඉන්නවා.
0: අපේ හිතවල ආදරය තියෙනවා. එතකොට අපි ලෝකයට දෙන ආන්දරය අපි තුල ජීවත් කරවනකොට කොහොම අපිට තනියක්.
1: අනේක.
0: ඔබ හැබෑවටම කෙනෙකුට ආදරය දුන්නා නම් ඒ වෙන කාටවත් නෙවෙයි ඔබටමයි දෙන්න තියෙන්නේ.
1: අදම් පොයින්ට් එක.

0: මිහිරාවියේ අපි සමුගෙන යා යුතුයි. දැන් තව විනාඩි 3යි ඉතිරි වෙලා තියන්නේ අපිට ලැබිලා තියෙන කාලයෙන්. මනෝචිකිත්සක මිහිරි ජයවර්ධන සමග ගත කළ මිහිරි දෙහෝරාව අවසන්. මොකද මගේ අසන්නන්ත කියන්න හිතන්නේ මනෝචිකිත්සකවරියක හැටියට ඔබට?
1: ඉස්සෙල්ලම හරි සතුටුයි. තරංගක්ක අකුකට කමක් නැහැ.
0: අනේ ඔව් කියන්න ඕනේ.
1: ඔයාට මේ මිනිස්සු, ඒ කියන්නේ මිනිස්සුගෙන් මේ අකරණංගිලා මේ හැමම දක්වන ආදරය, ඒකක්කේ කවදාකවත් හමුවත් මේ අදවනතුරුත් මේ තරමටම ලබලා නැහැ. ඒ වාසනාවන්තයි. ඉතින් ඔතන ප්‍රශ්නයක් අහපු ඒ අක්කට හරි නංගිට හරි කියන්න ඕනේ. ඔයා කිව්වේ හම් හම් වෙන්නේ නැහැ කියලානේ. නෑ, හම වෙනවා. ඔයා ඉස්සෙල්ල ඔයා තුළම ආදරෙන් ඉන්න. ආදරය කියන්නේ තමන් තුළ ඇති වෙන හැඟීම. ඊට පස්සේ අපි කෙනෙක් හොයන එකක් නෑ. හැබැයි ඒ හොය හැවීම නතර වුණ තැනදීම ඔයාට කෙනෙක් හම් වෙනවා.
0: ඒ හැවීම නතර කරපු තැනදීම ඔයාට කෙනෙක් හම්බ වෙනවා.
1: ඒ නිසා එක් ගැන හිතන්න එපා. අනිවාර්යයෙන්ම ලැබෙනවා. බලාපොරොත්තුෙන් දෙනවා නම් කෙනෙක් අවංකව නම් ජීවිතය දෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම අනිත් පැත්තට ලැබෙනවා.
0: කන්දක් වගේ පණිවිඩ ගණනාවක් එකස් වෙලා තිබුණත් මම එකින් එක කියවන් සූදානම් වුණේ නැත්තෙත් ඔබ ගැන හිතලමයි. මකද මම කැමති වුණේ මනෝචිකිත්සකවරියගෙන් ඔබේ සබඳතාවලට, ඔබේ ජීවිතය ඇතුළට ඔබට නිවෙන්න ඕනි කරන කාරණා ටිකක් එකස් කරලා දෙන්න. ඉතින් සුන්දරියේ ලස්සන හිතක් තියෙන තරුණ මනෝචිකිත්සකවරියේ අපි නැවත හමු වෙයි. හමු වෙලා කතා බහ කරයි, ජීවිතය බෙදාගනි. මම ස්තුතියි මේ මිහිරි තත්පර අප වෙත ගෙනාවාට.
1: මම ස්තුතියක් ලස්සනට මේ දෙවල් මිනිස්සු වෙනුවෙන් මෙහෙම දායකත දෙනට. හැබැයිම අව්‍යාජත්වයෙන්
0: ස්තුතියි. ඉතින් මේ සතුට මේ විදිහට අපි කතා බහ කරගෙන යන අතරවාරයේ අහස තිබුණු තරුවක් මහා පොළවට කඩා වැටුණා ආරංචිය කොහොම අමතක කරන්න. හැබැයි ඒ මහා පොළවේ හඬ මේ මහා පොළවටම එක්කාසු වී නැවත මේ මහා පොළවෙන්ම මතුවේවි. ඒ වෙනුවෙන් අපි පින් පෙරමු. නන්දා මාලනී ඔබ නැවත එන්නා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉටු වෙනවාමයි. ඉටු වෙනවාමයි.
3: Alpha Studio with Kasuni and Lehansa.
2: Satya Davaswala, Uday Hayata. Uday Hayata.
4: Brought to you by
5: Haride Haritani Naraganna. Vision Keha. Supadili Dasunak Paripurna Jivitayak.
1: Dashaka Gananawak Pura Vedanawan Nihandakala Sama Gedarakama Sitiyutu Weda Mahathmaya Siddhalepa.
5: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
6: නෙත් FM ශ්වේත පූජා ශ්වේත පූජා
5: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
6: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
5: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
6: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
5: අනුශාසකත්වය
6: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
5: බැතිපරදායකත්වය
7: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
5: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙතෆෙම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන නිකිණි පුරපසළොස්සක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වයේ සපයන්නේ සිව් මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙතෆෙම් රේඩියෝවේ නිකිණි පුරපසළොස්සක පොහෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසුවන්න රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිණි පුරපසළොස්සක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

ධර්ම ශ්‍රවණා විලාසි සුපින්වත්නි, ඔබ සියලු දිනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා මුළුමහත් ලෝකවාසී සියලුම සත්‍යයට ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි, සුපුරුදු පරිදි බදාදා දවස ඊයේ දවසේදී අලුයම්ම කාලයේදී පාන්දර 3:00 සිට අලුයම්ම 5:00 වනතෙක් ඒ ද්‍රෝණිය පමණ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ විශ්වයේ තියෙන මහා බල සම්පන්න ස්ථානයේ දැස සලකන ස්වර්ණමාලි මහා චෛත්‍ය රජනන් වහන්සේ ඊයේ අලුයම්ම කාලයේදීත් වන්දනා කළා. උතුම් බුදු ගුණ මෙනෙහි කිරීම, තිරුවන්ගේ ගුණ මෙනෙහි කිරීම, පဋාණ දේශනාව සජ්ජායනා කිරීම, ඒ වගේම කිරියහර පූජා ආදී වශයෙන් සිදු කරගත් සියලුම පුණ්‍ය ශක්තිය ඔබ ලෝකේ කොතනක ජීවත්වලා හිටියත්, ලංකාවේ වෙන්න පුළුවන්, ඒ වගේම වෙනත් රටක වෙන්න පුළුවන්, ලෝකේ කොතනක ජීවත්වලා හිටියත් ඔබ සියලු දෙනාටම මේ පින අනුමෝදන් කරනවා. ඔබගේ සිත තුළ තිබෙන උතුම් යහපත් වූ ප්‍රාර්ථනාවන් ඉටු වේවා. අපි හැමදාමත් අපට අපේ ජීවිතය තුළ ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය වන්නේ මේ උතුම් පරම ගම්භීර ධර්මය අවබෝධ කරගන්නට. මේ උතුම් පරම ගම්භීර ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය වන්නේ මේ ගෝර සසර අපි කවුරුත් මේ දුක් විඳින ලෝකයෙන් එතර වීමට අවශ්‍ය කරන මඟ විවර කරගන්නට. පින්නාත්නි, ඒ නිසා අපි කවුරුත් හැම පුණ්‍ය කටයුත්තක් අවසානයේම ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය වෙන්නේ උතුම් ධර්මිය අවබෝධ කරගන්නට, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ කරගන්නට ප්‍රඥාවම පහළ වේවායි කියලා කියන අදිෂ්ඨානය සහ ප්‍රාර්ථනාව සහ ඒ වෙනුවෙන් අපි මහන්සි වෙන්න ඕනේ, කැපවෙන්න ඕනේ. ප්‍රඥාව අපිට අවබෝධ වේවායි කියලා අපි නිකම්ම හිටියට අපට එය සාක්ෂාත් කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. ප්‍රඥාව අවබෝධ කර ගැනීම සඳහා අපි උත්තාන වීරියෙන් යුක්තව මහන්සියලා වැඩ කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ධර්ම මාර්ගය අපි හොයාගෙන යන්න ඕනේ. ඒ ධර්ම මාර්ගය තුළ තියෙන වටිනාකම් පිළිබඳව අපි වඩාත් හොඳින් අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒ අවබෝධ කරගන්න ධර්මයේ, එහෙම නැත්නම් ශ්‍රවණය කරන ධර්මය ඔබ මෙනෙහි කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්න ඕනේ. ධම්මානුධම ප්‍රතිපදාවක් අපි ජීවිතය තුළ ඇති කරගන්න ඕනේ. ඒ වගේම හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ජීවිතයට ළඟා කරගත්තාම මේ ධර්මය ඔබට ජීවිතේ වඩාත් සමීප කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි, එනිසා අපි කවුරුත් මහන්සියමු, කවුරුත් උනන්දියමු, මේ විඳින දුක් සහිත වූ සසරෙන් ජීවිතේ ඈතර වෙන්න, ලෝකී යථාර්ථය තේරුම් ගන්නට, එදිනදා ඇතිවෙන ජීවිතය තුළ ඇතිවෙන කම්පනයන් තේරුම් ගන්නට, වෙනස් වීම තේරුම් ගන්නට ධර්මයේ අපට ලොකු ශක්තියක් වෙනවා. ඒ ආශිර්වාදයේ අදත් ඔබට ඔබේ ජීවිතේට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අප සූදානම් වන්නේ ගිය සතියේ ධර්මදේශනාවේහි පාබට සඳහන් කළා එක කොටසක් අපට දේශනා කරන්න තිබෙන බව. අද ඒ කාරණාව පිළිබඳව මා දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව, මේ දේශනාව ඉතාමත්ම වටිනා දේශනාවක්. සංයුත නිකායේ පංච භයබීර සූත්‍රයේ දේශනාව තමයි අපි ගිය සතියේ දේශනාව සඳහා පාදක කරගත්තේ. ගිය සතියේ මේ ධර්මීය ශ්‍රවණී නොකරපු කෙනෙක් සිටිනවා නම් අද ඔබට විශේෂ කාරණාවක් බවට පත් වෙන්නේ ගිය සතියේ දේශනාව පිළිබඳව යම්කිසි ගැටළු සහිත ස්වභාවයක් ඇතිවන්නේ නැහැ. අප සූදානම් වන්නේ ඔබට වඩාත් පහසුවෙන් තේරුම් ගන්නට, අවබෝධ කරගන්නට, ජීවිතයේ පුහුණු කරගන්නට, ධර්ම මානසිකාරයක් ඇති කරගෙන ඔබ ජීවත් වෙන්නේ ලංකාවේ, විදේශ රටක, එහෙම නැත්නම් ඔබ විවිධ රැකියාවන්වල නිරත වෙලා හිටියත්, කොයි ස්ථානයක ඔබ ජීවිතය තුළ හිටියත් ඔබට මේ ධර්මය පුහුණු කිරීමේ හැකියාව පින්වත්නි පවතිනවා. පංච භයවීර සූත්‍ර දේශනාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ දැක්වූ කාරණාව වන්නේ මේ දේශනාව සිද්ධ කරන්නේ අනේ පිරිසුදුමාට. අනේ පිරිසුදුමාට සඳහන් කරන්නේ පින්වත් ගෘහපතිය, යම් දවසකදී මේ ආර්ය ශ්‍රාවකයා මේ උතුම් ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ට වෙච්ච කෙනා,
පස්සහකාර බියක් සහ වෛරයක් සංසිඳිය ගියොත්. ඔබට නැවතත් මතක් කරනවා, පස්ස ආකාරයක තිබෙන බියක් සහ වෛරයක් සංසිඳලා ගියොත්, එවැගේම සෝතාපට්ටි අංග හතරෙන් සමන්විත වුණොත්, එවැගේම ආර්ය න්‍යාය, එහෙම නැත්නම් මේ උතුම් ධර්මයේ තියෙන පරම ගම්භීර ස්වභාවය ප්‍රඥාවෙන් අවබෝධයලා ඒ ඊටාත්ම උදින් අවබෝධලා තිබුණොත්, ඔහුට කැමතිනම් තමන් විසින්ම තමන් ගැන ප්‍රකාශ කරන්නට පුළුවන්කමක් තිබෙනවා. කොමක්ද ප්‍රකාශ කරන්නට පුළුවන්කමක් තියෙන්නේ? මගේ භාග්‍යතුන් වහන්සේ ඔබටත් මටත් මේ ලබා දුන්න අවස්ථාවේ කුමක්ද? මම නම් මේ නිරය ශේවිලා ගියපු කෙනෙක්. ඒ වගේම තිරිසන් යෝනිය ශේවිලා ගියපු කෙනෙක්. ප්‍රේත ලෝකයේ ශේවිලා ගියපු කෙනෙක්. අපාය දුගතියට වැටෙන ස්වභාවය ඒ ශේවිලා ගියපු කෙනෙක්. කොටිම කිව්වොත් මම සතර අපායට වැටෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙලා සිටිනවා. ඒ වගේම නියත වශයෙන්ම යම් කිසි ආකාරයකට මේ ආර්ය සත්‍ය ධර්මයේ මම අවබෝධ කරගන්නවා. අපි සඳහන් කරන්නේ පින්වත්නි, නියතෝ සම්බෝධි පරායනොති කියලා තමයි ධර්මය තුළ සඳහන් කරන්නේ. මම නියත වශයෙන්ම සෝතාපන්න තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ උතුම් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නා කෙනෙක් බවට පත් වෙනවා කියලා කියන කාරණාව ප්‍රකාශයට පත් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. අපි ගිය සතියේ අපේ දේශනාවට මූලික වශයෙන් යොදාගත්තේ මා ඒ කියන කාරණාව. පින්වත්නි, බලන්ට මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට ලබා දුන්න අවවාදය. මේ ධර්ම මාර්ගය තාමත්ම හොඳින් පුහුණු කරපු කෙනෙකුට තමයි තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. යම් කිසි ආකාරයකට යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ පස් ආකාරයක බියකින් සහ වෛරයකින් සංසිඳිලා ගියොත්, ඒ වගේම සෝතාපට්ටි අංග හතරෙන් සමන්විත වුණොත්, ඒ වගේම ආර්ය න්‍යාය, එහෙම නැත්නම් ලෝතර බුදුරජාණන් වහන්සේ මේ සංසාර චක්‍රය පවතින ස්වභාවය පිළිබඳව දේශනා කරලා තිබෙන, අපි අනිපතෙන් ගත්තොත් පටිච්ච සමුප්පාදය යම් කිසි අවස්ථාවකදී ප්‍රඥාවෙන් අවබෝධලා තිබුණොත් යටි තාමත්ම හොඳින් දැනෙනවා තමන්ට මේ අවබෝධය තියෙනවා කියලා. ඒ අවබෝධය තියෙනකොට පින්වත්නි, අපි සාමාන්‍ය වශයෙන් සඳහන් කරනවා සෝතාපට්ටි තත්ත්වයකට පත් වුණා කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන ඒ දස සංයෝජන ධර්මවල තිබෙන මූලික සංයෝජන ධර්ම තුන ශේවීම නිසා යා සෝතාපන්න ඵලයකට පත්වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ උ කෙනෙකුට කියන්නට පුළුවන්කමක් තියෙනවා. කුමක්ද කියන්නට පුළුවන්කමක් තියෙන්නේ? මම සතර අපායට වැටෙන්නේ නැහැ. එහෙම නැත්නම් සතර අපායට වැටෙන්න තියෙන මාර්ගයන් මව එක පැත්තකින් අවසන් කරලා තිබෙනවා. ඒ නිසා ශේය කරපු කෙනෙක්. ඒ වගේම මේ උතුම් ධර්මය, මේ උතුම් ආර්ය ධර්මය නියත වශයෙන්ම මම අවබෝධ කරගන්නවා. මේ සත්‍ය අවබෝධය ඇති කරගන්නවා. සෝවන් ඵලයට පත් වෙලා ඉන්න කෙනෙක් කියන එක ප්‍රකාශයට පත් කරන්නට පුළුවන්කමක් තියෙනවා. අපට අපේ ජීවිතයේ තුල, බෞද්ධ අපේ ජීවිතයේ තුල, ගිහි පැවිදි අපි සිළු දෙනාම පින්වත්නි, මෙන්න මේ කියන ස්වභාවයට, එහෙම නැත්නම් මේ කියන தත්ත්වයට පත් වෙන්නට අපි කවුරුත් අපට අපේ ජීවිතයේ තුල අපි උත්සාහවත් වෙන්න අවශ්‍ය වෙනවා. ඔබ දන්නවා කීටාගිරි වගේ සූත්‍ර දේශනාවන් වල භාග්‍යතුන් වහන්සේ පුජ්‍යලයන් සද්දෙනෙක් පිළිබඳව දක්වනවා. ඒ සද්දෙනෙක් පිළිබඳව දක්වන කාරණාවලදී පහළින්ම තිබෙන දෙදෙනා තමයි සද්ධානුසාරී සහ ධම්මානුසාරී විදියට ධර්මයේ තුල පෙන්වුම් කරන්නේ. කොහොම නමුත් පින්වත්නි, අපි ගිය සතියේදී මේ පස්සාකාරයක බිය සහ වෛරය පිළිබඳව අපි දැක්වුවා. ඒ පස්සාකාරයක බිය සහ වෛරය පිළිබඳව දක්වනකොට ඒ කාරණාව අපි උදාහරණ සහිතව පංචශීල සමාදානීය රහතන් වහන්සේ පිළිබඳව ඔබට කරුණු ගෙනහැර දක්වමින් ඒ පිළිබඳව මම සඳහන් කළා. පින්වත්නි, අපි කවුරුත් දන්නවා සෝතාපන්න අංග පිළිබඳව දක්වනවා. එම නැත්නම් ලෝතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට දුණු සෝවන් පුජ්‍යලයක තුල අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණ හතරක් පිළිබඳව දක්වනවා. අපේ පින්නතුන් ලබහූ සේන් අපේ ස්වාමින් වහන්සේලාගේ දේශනාවන් වලදී මේ කාරණාව ඉතාමත්ම හොඳින් ඔබ අහලා තිබෙනවා. ඒ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන නොසැලෙන ශ්‍රද්ධාව, ධර්ම රත්න කෙරෙහි තිබෙන නොසැලෙන ශ්‍රද්ධාව, සංඝ රත්නය කෙරෙහි තිබෙන නොසැලෙන ශ්‍රද්ධාවත් අඛණ්ඩව ආරක්ෂා කරන ලද පංචශීලය, එහෙම නැත්නම් අපි සඳහන් කරනවා ආරියකාන්ත සීලය,
තමන්ගේ ජීවිතයෙහි තාමත්ම හොඳින් සම්පූර්ණත්වයට පත්වෙච්ච කෙනෙක්. පින්වත්නි, යම්කිසි කෙනෙක් සෝවාන් වීමට බලාපොරොත්තු වෙනා නම් ඔහුට හෝ ඇයට පංචශීලයේ රැකීමකින් තොරව ඇත්තටම ඒ තත්ත්වයට පත් වෙන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ සෝවාන් මාර්ගයේ ගමන් කිරීමට තියෙන මූලිකම පදනමක් විදිහට පින්වත්නි දක්වන්නට පුළුවන්කමක් තිබෙනවා. අප ඔබට සඳහන් කරපු කාරණාවලදී පින්වත්නි, යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේහි මේ සෝවාන් වීමට යන මාර්ගය තුළ යගේ ජීවිතයට මේ සිල්වත්කම කියලා කියන ඉතාමත් වටිනවා. අපි අර සඳහන් කරපු පංච භය සහ වෛරයේ පිළිබඳව දැක්වේ පන්සිල් පිළිබඳවයි දැක්වේ. මා අපට සඳහන් කළා ගිය සතිය පිළිබඳව දීර්ඝ විස්තරයක් සිදු කරා කියලා. අද අප බලාපොරොත්තු වන්නේ ඊට වඩා දෙවෙනි කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්නට. ඒ කාරණාවත් ඉතාමත්ම වැදගත් වෙනවා. හේතුව කුමක්ද? බුද්ධානුසතියක් වැඩිවීමට, ධම්මානුසතියක් වැඩිවීමට, සංඝානුසතියක් වැඩිවීමට අපට මේ කාරණාව බෙහෙවින්ම උදව්පකාර වෙනවා ජීවිතයට. විශාල ආධ්‍යාත්මික ශක්තියක් ඔබට මේ ජීවිතය තුළ ගොඩනගා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඇත්තටම සෝවාන් පුජ්ජලිකී ස්වභාවය තමයි යා නොබිදෙන සිල්වත්කමක් තමන්ගේ ජීවිතය තුළ තියෙනවා. සෝවාන් ඵලයකට පත්වෙච්චි උත්තමයෙක් කිසිම දවසක තමන්ගේ ජීවිතය වෙනුවෙන් පංචශීලයේ තිබෙන එක සිල්පදයක්වත් කඩන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. විවිධ පුජ්‍යලයන් විවිධ අදහස් උදහස් දක්වන්නට පුළුවන්කමක් තියෙනවා. අපට ඒවා හිතනවාට වඩා පින්වත්නි ඔබට වඩාත් වැදගත් වෙන්නේ පන්සිල් පද පහ රැකීම කියලා කියන්නේම ඇත්ත වශයෙන්ම තමන්ගේ ජීවිතයේ තුළ ඒ ආර්යයන් වහන්සේලා ප්‍රේ කරපු සීලයක්. අපි ඒ නිසා තමයි ආර්යකාන්ත සීලය කියලා නමත් අපි සඳහන් කරන්නේ. සෝවන් වී පුජ්‍යලයාගේ තුල තිබෙන සීලයට අපි කියනවා ආර්යකාන්ත සීලය කියලා. ඒකට ආර්යයන් විසින් ප්‍රිය කරපු සීලයක්. එතකොට මේ ප්‍රිය කරපු සීලයක් තියෙන කෙනෙක් තමන්ගේ ජීවිතයේහි කිසි දවසක යා මෙය බිඳින්ට උත්සාහ කරන්නේ නැහැ. කඩන්නට උත්සාහ කරන්නේ නැහැ. ඒ සවිද පුජ්‍යලයන් විවිධ කතා ගෙනහැර දක්වමින් ඔය සෝවන් ඵලයට පත්වෙච්ච පුජ්‍යලයන් පවා නොයෙකා කරෙහි මත්පැන් පානය කරමු හිටපු කතා පිළිබඳව දක්වනවා. සඳහන් කරන්නේ ඔබ කියවන්නට. නමුත් අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට පෙන්නුම් කරපු කාරණාව ඇතුළෙහි ඇත වශයෙන්ම අපිට මේ කාරණා වඩාත් හොඳින් අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඔබ මේ සෝවන් වීමට යන ගමන තුළදී අපි දන්නවා පංචශීලයේ කියලා කියන එක අපිට උපකාරී වෙන ආකාරය පිළිබඳව. පංචශීලී ඉතාමත්ම හොඳින් ආරක්ෂා කරගත්තාම යගේ සිතේ එකඟ භාවයක් එහෙම නැත්නම් සමාධියක් ගොඩනගෙනවා. ඒ පංචශීලී රැකීම තුළින් තමයි යගේ සිතේ තියෙන වාචික කායික සහ වාචික සංවරශීලී ස්වභාවය කියලා කියන එක ගොඩනගෙනවා. සිතේ පසුතැවීමක් නොසන්සුන්කමක් එහිම ඇතිවන්නේ නැහැ. හිත සමාධිගත කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම ප්‍රඥාව අවදි වෙනවා. සමාධිමත්ත්වෝ සිතකට තමයි මේ ලෝකයේ තුල තියෙන සැබෑම තත්වය හඳුනා ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් මේ ප්‍රඥාව අපට සෝවන් වීම සඳහා බෙහිවින්න පින්වත්නි උපකාරී වෙනවා. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙම නැත්නම් සෝවන් වීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නටම අවශ්‍ය වෙනවා. එෙහිදී සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන සීල කොටස් ආරක්ෂා වෙන්නෙත් පංචශීලය ආරක්ෂා කර ගැනීම තුළින්. පින්නතුලට තේනවා නේද? මේ සෝවන් වීමට නම් අපට මේ මූලික වශයෙන් අපට පංචශීලයේ මොනතරම්නම් වටිනාකමක් තියෙනවාද? මේ මුළු මහත් ලෝකේටම සත්ව ඝාතනයක් කරන්න නැතුව මෛත්‍රී පුරුදු කරගන්නට, ඒ වගේම අපි එකිනෙකා අතර බයකින් සැකයකින් තොරව අපට ජීවිතේ ගත කරන්නට නම් මොනතරම්නම් ඒ පංචශීල ප්‍රතිපදාව අපට අපේ ජීවිතේට ශක්තියක් බවට පත්වෙනවාද? පින්වත්නි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ කියලා කියන ආකාරයකට තමන්ගේ ජීවිතය තුළ මේ පංචශීල ප්‍රතිපත්තිය බොහොම ශක්තිමත් විදිහට යොදාගත්ත කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ තමන්ට එක මහා විශාල ආධ්‍යාත්මික ශක්තියක්, ඒ වගේම සෝවාන් මාර්ගයකට ප්‍රවේශ වීම සඳහා තමන්ගේ ජීවිතයට තිබෙන ලොකුම රැකවරණයක් විදිහටත් මගේ තථාගතයන් වහන්සේ අපට දේශනා කරලා තිබෙනවා. පින්නත්නි, භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අපට සඳහන් කරන විට මේ සෝතාපන්න අංගයන් පිළිබඳව දක්වන විට දක්වන කාරණාව තමයි අර ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, ඒ වගේම ධර්ම රත්නයේ පිළිබඳවත්, මහා සංඝ රත්නයේ පිළිබඳවත් නොසැලෙන විශ්වාසයක්, ඒ වගේම
ශ්‍රද්ධාවක් ගොඩනගා ගැනීම. එය සෝතාපන්න තත්ත්වයකට පත්වෙච්ච පුජ්ජලිකුයි ජීවිතය තුළ තියෙන අංගයන් විතර තමයි ධර්මයේ තුළ දක්වලා තිබෙන්නේ. අද අපේ දේශනාවේදී ඔබට ඒ කාරණාව පිළිබඳව අප දේශනා කරන්න සූදානම් පින්වත්නි. ඒ කාරණාව ගොඩාක් අපට වැදගත් වෙන්නේ හේතු කුමක්ද? මේ බුද්ධ රත්නේ පිළිබඳවත්, ධර්ම රත්නේ පිළිබඳවත්, සංඝ රත්නේ පිළිබඳවත් මේ සාමාන්‍ය ලෝකයේ තුළ ජීවත් වන අපිට මේ ත්‍රිවිධ රත්නේ හැර බෞද්ධයන් විදියට අපට අපේ ජීවිතයේ තුළ මේ ත්‍රිවිධ රත්නේ හැර වෙන පිහිටක් පිරිසරණක් මේ ලෝකයේ තුළ අපිට ඇත්තේ නැහැ. ඒ නිසා තමයි අපි නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණං වරං, නත්තිමේ සරණං අඤ්ඤං ධම්මෝමේ සරණං වරං, නත්තිමේ සරණං අඤ්ඤං සංඝෝමේ සරණං වරං, ඒතේන සච්චවජ්ජේන හෝතුමේ ජය මංගලම්. පින්නත්ේ තමන්ට කියනකොට මේ කියන එක පාවිච්චි කරනවා. භික්ෂුන් වහන්සේලා, ස්වාමින් වහන්සේලා අනිත් අයට මේ කාරණාව සඳහන් කරන විට තේ කියන වචනේ පාලි භාෂාවෙන් පාවිච්චි කරනවා. ඉනිසම හොඳට පුරුදු වෙන්න මේ ගාථාවන් සජ්ජායනා කරන විට ඒ ගාථාවන් වල දැක්වෙන වචන, සමහර වචන වල සමහරට ඔබට ආශිර්වාදයක් කරගන්න තියෙනදී ඔබ අනුන්ට කරන අවස්ථාවක් තිබෙනවා. තවත් කෙනෙකුට ඒක ප්‍රකාශයට පත් කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් වඩාත් හොඳයි. ඒ නිසා මට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ හැර, ධර්මයේ පිහිට පිළිසරණ හැර, මහා සංඝ රත්නේ පිහිට පිළිසරණ හැර වෙන පිළිසරණක් ඇත්තේ නැහැ. ඒ සත්‍ය බලයෙන් හේතුව මොකද? ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ අපයි පිළිබඳව සාකච්ඡා කරමු සංක්ෂිප්තාකාරයෙන්. ඒ වගේම ධර්ම රත්නය තුළ තිබෙන්නා වූ උතුම් ගුණයන්, මහා සංඝ රත්නය තුළ තිබෙන උතුම් ගුණයන් හැර මට මේ ලෝකයේ තුළ වෙන පිහිටක් පිළිසරණක් ඇත්තේ නැහැ. ඒ සත්‍ය බලයෙන් මට ජයමංගල්‍යයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ ලෝකයේ තුළ තියෙන සත්‍ය ධර්මතාවක්, මේ ලෝකයේ තුළ තියෙන උත්තමයන් වහන්සේලා විසින් තමන් වහන්සේලාගේ ජීවිතයේ තුළ ආධ්‍යාත්මික වශයෙන් ගොඩනගාගත් මහා බල සම්පන්න, ශක්ති සම්පන්නම අවස්ථාව, ඒ උත්තරීතර වූ ගුණයන්, ඒ උත්තරීතර වූ මානුෂික ගුණයන් එක පැත්තකින් ගත් විට උන්වහන්සේලා තමන්ගේ සිත් තුළ තිබිච්ච මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීණත්වයට පත් කළා. ඒ උත්තම ගුණය තමයි අපට අපේ ජීවිතයට අපි ආධ්‍යාත්මික වශයෙන් බද්ධ කර ගැනීම සිද්ධ කරන්නේ. ඒ නිසා අපිට පේනවා මේ රත්නත්‍රය පිළිබඳව යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ, අපි ඇත්තටම බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියලා කියන මේ වස්තු තුන බෞද්ධයන්ගේ අති උත්තම වටිනාම වස්තු තුන විදිහට අපි සලකනවා. මේ රත්න තුන තමන්ගේ උතුම් පිහිට කොටගෙන සලකනවා, තමන්ගේ පිළිසරණ කොටගෙන සලකනවා. යම් කිසි කෙනෙක් බෞද්ධෙක් මේ තෙරුවන් සරණ යනවා නම්, යම් කිසි පුජ්ජලෙක් තෙරුවන් සරණ යනවා නම් අපි ඇත්තටම එයා බෞද්ධ විදියට සලකනවා. දැන් ඔබ දන්නවා සමහර ඇත්තන් අපි පන්සිල් සමාදන් වෙන විට අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි බොහෝ වෙලාවට බෞද්ධ අපට අපේ ජීවිතය තුළ අපි අත් දෙක ඔසවාගෙන ඒ බුදුන් සරණ යෑම සිදු කරනවා, ධර්මයේ සරණ යෑම සිදු කරනවා, මහා සංඝරත්නයේ සරණ යෑම සිදු කරනවා. මේ සමහර ඇත්තන් ඉන්නවා අපිට විශ්වවිද්‍යාලවල පවා සමහර විවිධ මතවාද තියෙන, ඔවුන්ගේ පරම්පරාව බැලුවොත් ඔවුන් බෞද්ධ, හැබැයි පින්වත්නි ඔවුන් යම් යම් දේවල් ඉගෙනගෙන මේ සංස්කෘතිය සම්ප්‍රදාය පිළිබඳව නිසියාකාර විදිහ හඳුනා ගැනීමක් නැතුව ඉන්න සමහර ඇත්තන් ඒ අය තමන්ගේ ජීවිතයේ තුළ ඔය පන්සිල් සමාදන් වෙන විට ඔවුන් පංචශීලයේ සමාදන් වෙන්නේ නැහැ, තෙරුවන් සරණ යන්නේත් නැහැ. හැබැයි ඒ ඇත්තු කියනවා අපි බුද්ධඝම් කාරයෝ කියලා කියනවා. පින්වත්නි, කෙනෙකුට කියන්න පුළුවන් මේ දර්ශනය මම ඉගෙන ගන්නවා, හදාරනවා. පින්වත්නි, බෞද්ධ අපට අපේ ජීවිතයේ තුළ බෞද්ධ කියලා කියන නම එක පැත්තකින් අපිට විවහාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඇත්තට මේ විවහාර කිරීම කියලා කියන්නේම අපිට අත් දෙක ඔසවලා ඒ බුදුරජාණන් වහන්සේ අපිට පිළිගන්නට පුළුවන්කමක් තියෙනවන, ධර්මයේ පිළිගන්නට පුළුවන්කමක් තියෙනවන, සංඝයා පිළිගන්නට පුළුවන්කමක් තියෙනවන, තෙරුවන් සරණ යෙපු පිරිස තමයි අපි බෞද්ධ විදියට ධර්මයේ තුළ අපිට පෙන්නුම් කරන්නේ. අපේ ත්‍රිපිටකෙත් මුල් කාලින සූත්‍ර දේශනාවන් වල මේ පිළිබඳව දක්වනවා. ඒ නිසා මිනිසුන්ගේ තියෙන අදහස් උදහස් වලට අපි ගරු කරන්න ඕනේ. අපි ඒවා විවේචනය කරන්න අවශ්‍ය වන්නේ නැහැ. නමුත් අපේ බෞද්ධ පින්නතොල්ලා මේ ලෝතුරා බුදුහාමුදුරන්ගේ ගුණ සිහිපත් කරන විට, ධර්මයේ ගුණ සිහිපත් කරන විට, සංඝරත්නයේ ගුණ සිහිපත් කරන විට ඔබේ මනසට ඇති වෙන වෙනස් වීම
ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ වෙනස් වීම මත තමයි ඔබට මේ ධර්මයේ තුල තියෙන ප්‍රත්‍යක්ෂ ස්වභාවය පින්වත්නි අවබෝධ කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. දැන් එතකොට බෞද්ධ අපට අපේ ජීවිතයේ තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සෝවන් ඵලයකට පත් වෙنده යන පුජ්‍යලයා එහෙම නැත්නම් සෝතාපන්න අංගයක් විතර දක්වන්නේ මේ ත්‍රිවිධ රත්නයේ පිළිබඳව ඊ ගුණයන් පිළිබඳව ඉතාමත්ම හොඳින් එයා හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. ඇත්තටම බුදු ගුණ අනන්තයි. ඒ වගේම සාමාන්‍ය ජනයාට තබා මේ රහතන් වහන්සේලාටවත් මේ සම්පූර්ණ බුදු ගුණ කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම බුදු ගුණ කියන්නට පුළුවන් කමක් තියෙන බුදුවරයෙකුටම පමණයි. බුද්ධෝපි බුද්දස්ස බණෙය්‍ය වන්නං කප්පම්පිච්චේ අඤ්ඤම භාසමානෝ කීයේත කප්පී චිරදීග මන්ත්‍රේ වන්නෝ න කීයේත තථාගතස්ස. මේ විදිහට අපේ ධර්මයේ තුල දක්වනවා ඇතරම බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන කිසිම දෙයක් වදාරන්නේ නැතුව කල්පයක් මුළුල්ලේහි රෑ දවල් දෙකේම නොනවත්වාම බුදු ගුණ පදෑරුවොත් එහෙම දීර්ඝ කාලෙකින් කල්පය ගෙවිලා යනවා. නමුත් බුදු ගුණ කීම අවසන් නොවන බව තමයි අපේ අටුවාවන් වල ධර්මයෙන් තුල අපිට පෙන්වුම් කරන්නේ. ඒ නිසා බුදුරෙකුගේ ගුණ කියන්නට පුළුවන් කමක් තියෙන්නේ බුදුරෙකුට පමණයි. එක එක්කෙනාට තමන්ට මේ තමන්ගේ තලයන් තුළ ඉන්න විට අපි හිතුවොත් සාමාන්‍ය පෘතජ්ජන මිනිස්සේ එවැගේම යම් කිසි කෙනෙක් සද්ධානුසාරී තත්යකට හෝ ධම්මානුසාරී තත්යකට පත්වෙච්ච කෙනෙක් ඊට එහාට ගිහිල්ලා තමන්ගේ ජීවිතයේ තුළ යම් කිසි සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරියහත් කියලා කියන ඒ මාර්ග සහ මාර්ග ඵලයන්ට පත්වෙච්ච අයට පසේබුදුරයන් වහන්සේ කෙනෙකුට ඒ වගේම අපේ විශේෂයෙන් බුද්ධ ශාසනය තුළ හිටපු මහා උතුමන් වහන්සේලාට සැරියුත් මුගලන් මේ ආදී වශයෙන් උත්තමයන් වහන්සේලාට මේ බුදු ගුණවල වැටහෙන ප්‍රමාණය එකිනෙක වෙනස්. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තමයි මේ බුදු ගුණවල තියෙන සම්පූර්ණ ස්වභාවය අවබෝධ වෙන්නේ. එහෙත් බුදු කෙනෙකුගේ ගුණයන් මේ කල්පයේ ගෙවිලා ගියත් එය කියලා අවසන් කරන්න බැහැ කියලා කියන එක තමයි අපේ දේශනාවන්වල දක්වන්නේ. පින්නත් නී එතකොට අපට අපේ ජීවිතයේ තුල මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි කොහොමද අපි තේරුම් ගන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන කාරණාවලදී අපි කොහොමද භාවනාවක් විදියට එහෙම නැත්නම් එක පැත්තකින් තමන්ගේ සිත ඇතුලේ තිබෙනා වූ ක්ලේශ ධර්මයන් යටපත් කරන ආකාරයකට අපි කොහොමද බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරන්නේ? ධර්ම රත්නයේ ගුණ සිහිපත් කරන්නේ කොහොමද? මහා සංඝ රත්නයේ ගුණ සිහිපත් කරන්නේ කොහොමද? අපි කවුරුත් දන්නවා පින්වත්නි, සමත භාවනාව පිළිබඳව කතා කරන විට අපි දස අනුස්සති පිළිබඳව දක්වනවා. දස අනුස්සති වල බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති අපි කතා කරනවා. ඒතොර අනුස්සති කියලා කියන්නේ සිහිපත් කිරීම කියලා කියන අර්ථය. ඒකොට බුදු ගුණ සිහිපත් කිරීම ජීවිතේ සමහර වෙලාවට කරදර, බාධක, විපත්ති, ජීවිතේ බයක්, සැකක්, සන්ත්‍රාසයක් ඇතිවිච්ච අවස්ථාවලදී අපි සාමාන්‍යයෙන් කියනවා බුදු ගුණ සිහිපත් කරන්න කියලා කියන කාරණාව. ඔබ කවුරුත් දන්නවා අපේ සූත්‍ර දේශනාවන්, දජග්ග වගේ සූත්‍ර දේශනාවන් වල බොහෝ වෙලාවට අපිට දක්වනවා කෙනෙකුගේ ජීවිතයේ බයක්, සැකක්, සන්ත්‍රාසයක් ඇති වෙන විට බුදු ගුණ සිහිපත් කරන්න කියලා කියන කාරණාව. ලෝතුරා බුදුරජාණන් වහන්සේ හැරෙන්නට ලෝකේ ඉන්න සක්දිවිඳි හෝ වේවා අනිත් සියලු දෙනා කෙලෙස් සහිත සත්‍යයන්. කෙලෙස් සහිත සත්‍යයන් පිළිබඳව සිහිපත් කරනවාට වඩා තමන්ගේ ජීවිතේට මේ උතුම් ශක්තිය ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ ඒ කෙලෙස් රහිත වූ නික්ලේශී උතුමන් වහන්සේලා පිළිබඳව සිහිපත් කිරීම තුළින්මයි. අපේ සාමාන්‍ය ගැමි ජීවිතයේ තුළ, සාමාන්‍ය ගැමි විඥානයේ තුළ අපි කියනවා අපිට බයක්, සැකක්, සන්ත්‍රාසයක් ඇති වෙනකොට රාත්‍රී කාලයේදී බය වෙන විට, ඒ වගේම උණක් හිඹිරිසාවක් හැදුනත් අපේ ගැමියන් පුරුදු වෙලා හිටියා ඉතිපිසව ගාථාව මෙනෙහි කරමින්, සජ්ජායනා කරමින් ඒ පිළිබඳව සිහිපත් කරන්නට. ඇයි පින්වත්නි, ඒ විශ්වාසයත් එක්ක තමන්ගේ හිත ඇතුළෙහි විශාල ශක්තියක් පදනමක් ගොඩ නැගෙනවා. ඒ විශාල ශක්තියත් පදනමත් එක්ක තමයි අපිට මේ කාරණාවන් පිළිබඳව තාමත් හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ
ඇත්ත වශයෙන්ම තමන්ගේ ජීවිතයේ තුල ධන පරිත්‍යාග, පුත්‍ර පරිත්‍යාග, භාර්යා පරිත්‍යාග, අංග පරිත්‍යාග, ජීවිත පරිත්‍යාග මේ වගේ පරිත්‍යාගයන් සිදු කරමින් දාන පාරමිතාවන් පූර්ණත්වයටපත් කරමින් දස පාරමිතාවන්ම සංසාරයේ තුල පූර්ණත්වයටපත් කරමින් තමන්ගේ ජීවිතයේ තුල ඒ උත්තරීතර වූ බුද්ධ භාවය ලබා ගත්තා. සමහර පුජ්‍යලයන් මම බුදු වෙලා ඉන්නේ, මම රහත් වෙලා ඉන්නේ, මේ විදියට මානසික විකාරයෙන් පෙළෙන පුජ්‍යලයන් අපිට පේනවා, නිරන්තරයෙන්ම මුණ ගැහෙනවා. නමුත් පින්වත්නි, මේ ත්‍රිපිටකය ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කරන විට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව, ඒ උතුම් නවාරහදි බුදුගුණ පිළිබඳව, උන්වහන්සේගේ ඥානයන් පිළිබඳව එකින් එක අපි මෙනෙහි කරලා බලනකොට මේ සාමාන්‍ය පෘථජ්ජන මිනිස්සේ සාමාන්‍ය හැම දෙයකින්ම කම්පාවට පත් වෙන කෙලෙස් සහිත සත්ත්වයෙක්, ඒ වගේම ඇලීම් ගැටින් සහිත පුජ්‍යලයන් කොහොමද පින්වත්නි කියන්නේ මම බුදු වෙලා ඉන්නවා කියලා, මම රහත් වෙලා ඉන්නවා කියලා. ඒවා සම්පූර්ණ මානසික විකාරයන් බවට පත් වෙන ඔයත්තු හරියට පරිසං වෙන්න ඕනේ. ওই විවිධ ස්වභාවයෙන් අපිට උනත් සමහර වෙලාවට කතා කරලා කියනවා, මෙන්න මේ වගේ දෙයක් සිද්ධ කළා, මේ වගේ දේශනාවක් සිද්ධ කළා, අහවල් අන්තර්ජාලයේ තිබුණා, මම කතා කරලා බැලුවා. පස්සේ ස්වාමීන් වහන්සේ කියන්නේ මෙන්න මේක තමයි කෙටිව මාර්ගයේ සෝවන් වෙද රහත් වෙන්න කියලා. පින්වත්නි, ඒ නිසා ඔබ ඉතාමත්ම පරිසං වෙන්න ඕනේ. අවසානයේදී ඔබ මානසික රෝගියෙක් බවට පත් වෙලා තමයි ඔබේ ජීවිතය ඔබ කෙලවර කරන්නේ. ඇයි පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අපට භාවනා ක්‍රමයක් තිබෙනවනේ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අපට දේශනා කරලා තිබෙනවා. සමත විදර්ශනා භාවනාව වඩන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා. ඔබට ආනාපාන සතියවත් කායානුපස්සනා භාවනාවත් නිසිලෙසව පුරුදු කරන්නේ නැතුව, මේ චිත්ත ඒකාග්‍රතාව නිසියාකර විදියට තබා ගන්නේ නැතුව, ඔබ සමහර වෙලාවට විවිධ මාර්ග ඔස්සේ හොයාගෙන ගිහිල්ලා ඔබ මානසික වශයෙන් විශාල ලෙඩෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා හරියට පරිස්සම් වෙලා, හරියට තේරුම් බේරුම් අරගෙන නියුතුම් සද්ධර්මයේ ඔබ ගවේෂණය කරන්න ඕනේ, ශ්‍රවණය කරන්න ඕනේ. ඒ නිසා මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්වත්නි, උන්වහන්සේ මේ සංසාරයේ පුරාවටම දසපාරමිතාවන් සම්පූර්ණත්වයට පත් කරපු උත්තම වීරයන් වහන්සේ නමක්. උන්වහන්සේ ඉතාමත්ම ආශ්චර්යමත් පුජ්‍යලයෙක්. ලෝකේ හැමතම වඩා උන්වහන්සේ බොහොම සෝභා සම්පන්න කෙනෙක්. ඒ නිසා තමයි අපි උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව කතා කරන්නේ. මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙස් නැසූ නිසා උන්වහන්සේගේ සිත ඉතාමත්ම අති පාරිශුද්ධත්වයට පත්වෙච්ච කෙනෙක්. බොහෝම කරුණාවෙන් තෙත්විච්ච කෙනෙක්. තමන් වහන්සේගේ පුත්‍රයා වූ රාහුල් කුමාරයා කෙරෙහි වගේම දේවදත්තාදී මේ සතුරන් කෙරෙහි උන්වහන්සේගේ මහා කරුණාව පින්වත්නි වෙනස් වුනේ නැහැ. කිසිම වස්තුවක් කෙරෙහි හෝ කිසිම පුජ්‍යලෙක් කෙරෙහි උන්වහන්සේගේ ඇල්මක් තිබුණේ නැහැ. ඒ නිසා හැම තැනකදීම, හැම අවස්ථාවකදීම උන්වහන්සේගේ ඒ මධ්‍යස්ස ස්වභාවය, මෙදහස් ස්වභාවයක ප්‍රතිගින් බලනකොට මුළු මහත් සත්‍යයක් කිරීම උන්වහන්සේ යොදලා තිබුණා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ සිත තුළ තිබිච්ච අති පාරිශුද්ධ ස්වභාවය පින්වත්නි ඒක ඉතාමත්ම වටිනවා. අප දන්නවා මිනිසුන්ගේ බාහිර දේවල් වල නෙමෙයි පුජ්‍යලන් මනින්න අවශ්‍ය වෙන්නේ. බාහිර දේවල් කියලා කියන්නේම මිනිස්සු යම් යම් දේවල් මනින්ට ගන්න තීන්දුව තීරණ. කෙනෙකුගේ තිබෙන රූප සම්පatti වෙන්න පුළුවන්, එයාගේ ලස්සන වෙන්න පුළුවන්, එයාගේ ආන වාහන වෙන්න පුළුවන්, පින්වත්නි එයා දින සිවුර වෙන්න පුළුවන්, වටිනා සිවුරක් වෙන්න පුළුවන්. ඒ වගේ නෙමෙයි පුජ්‍යලෙක් මනින්ට අවශ්‍ය වෙන්නේ. පුජ්‍යලෙක් පිරිසුදු ඉන්නවන, ලස්සනට ඉන්නවන, ඒක ඇත්ත. නමුත් පින්වත්නි, එයා කොයි තරම්නම් තමන්ගේ ජීවිතයේ තුල මේ උතුම් ගුණයන් තමන්ගේ ජීවිතය තුළ වඩලා තියෙනවද, පුහුණු කරලා තිබෙනවද? ඒ උතුම් ආධ්‍යාත්මික ගුණයන් මොනතරම්නම් දියුණු කරලා තිබෙනවද? යට මොනතරම්නම් තමන්ගේ ජීවිතයේ තුළ යම් කිසි ආකාරයකට ගැටෙන තැන්වලදී නොගැටී යට ඉන්නට පුළුවන් නම් කොච්චර වෛරයක් නැද්ද තමන්ගේ හිත ඇතුළේහි? පින්නත් මේ වගේන් තමයි යාගේ තියෙන ස්වභාවයේ පාරිශුද්ධ ස්වභාවය අපිට මනින්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාට දක්වපු කරුණාවත්, දේවදත්ත තමන්ම ජීවිත විනාශ කරන්නට කටයුතු කරපු දේවදත්තරත් දැක්වේ සමසිතක්මයි. ඒ නිසා එවැනි උත්තමයන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයක් පිළිබඳව ඒ ගුණයන් කල්පනා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත කියලා කියන මේ කාලත්‍රේටම අයිති හැම දෙයක්ම උන්වහන්සේ තමන් වහන්සේ ඉතාමත්ම සියුම් ඥානෙන්
උන්වහන්සේට අවබෝධ කරගන්නට පුළුවන්කමක් තිබුණා. මේ සංසාරේ පුරාවටම ඉපදීපති මෙරි මෙරි යන මේ සත්‍යය පිළිබඳව උන්වහන්සේට දකින්න පුළුවන්කමක් තිබුණා. සත්‍යයේ කර්ම ශක්තිය දකින්න පුළුවන්කමක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ සියලුම ඥානයන්ගෙන් අගතැන්පත් වෙච්ච කෙනෙක් බවට පත් වුණා. මගේ ලෝතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඉරිදිමත් භාවය ඉතාමත්ම ආශ්චර්යයි. උන්වහන්සේගේ ධර්ම දේශනාවන් ඉතාමත්ම ආශ්චර්යයි. එනිසා පින්වත්නි, තමන් වහන්සේගේ මේ තුල තිබිච්ච විශිෂ්ට ගුණයක් පිළිබඳව තමයි අපි පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ පිළිබඳව සිහිපත් කරන්නේ. දැන් බලන්න මේ භාග්‍යතුන් වහන්සේ තුල තිබෙන මේ උතුම් බුදු ගුණ පිළිබඳව සිහිපත් කරනකොට යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිත කාලය පුරාවටම මා සඳහන් කරන්නේ යමෙකුට තමන්ගේ ජීවිතයේ තුල වෙන දෙයක් මිනෙහි කරන්නට බැරි වුණත්, එයාගේ හිත සමහර වෙලාවට පිහිටන්නේ නැති වුණත්, යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල බුද්ධානුසතියක් වඩන්නට පුළුවන්කමක් තිබෙනවා නම්, ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව යාට මිනෙහි කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම්, පින්වත්නි, ඒ මිනෙහි කිරීමම ඇති මේ සංසාරයේ තුල යාට මේ සසරින් කෙලවර කරගන්න අවශ්‍ය කරන මාර්ගය ඉවර කරලා දෙන්න. බලන්න, සුප්ප බුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා ඒසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති කියලා මාබට දේශනා කළ අද ගාථා පාඨයත් එයයි මේ දේශනා විදි සඳහන් කරන්නේ. මේ බුදු ගුණ සිහිපත් කිරීම කියලා කියන එක බුද්ධානුස්තියක් බවට පත් වෙනවා. රෑ දවල් දෙකේම බුදු ගුණ සිහිපත් කරන යම්කිසි ගෞතම ශ්‍රාවකයෙක්, මනතන් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඉන්නවා නම්, එයා සුවසේ නිදනවා, සුවසේ අවදි වෙනවා. දැන් ඒ කාරණාව කෙනෙකුට හිතින්ද පුළුවන් රාත්‍රී කාලයේදී නිදා ගැනීමත් අවදිවීමත් කියලා කියන කාරණාව. පින්වත්නි, ඊට වඩා එයාගේ ජීවිතයේ තුල මේ කාරණාවේදී බොහොම ගැඹුරු ස්වභාවයක් තිබෙනවා. ඒතර යම්කිසි කෙනෙක් බුදු ගුණ සිහිපත් කරන විට එයා හැම වෙලාවක් තුලදීම සුවසේ ජීවත් වෙන කෙනෙක්. මගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණයේ පිළිබඳව සිහිපත් කරන විට පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේගේ අනන්තයේ බුදු ගුණ ටික අපි යම්කිසි ආකාරයකට පද නමයකට අපි ගොනු කරලා තිබෙනවා. එතකොට මේ බුද්ධෝත්පාද කාලයක තමයි අපිට මේ ගුණයන් පිළිබඳව සිහිපත් කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. එතකොට මේ බුද්ධෝත්පාද කාලයක ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ සමස්ත ගුණ ටික අපි දන්නවා නවාරහදී බුදු ගුණ විදියට අපි එක කැටිකිරීමක් සිදු කරලා තියෙනවා. ඒ කැටිකිරීම තමයි අර මහා දැවැන්ත විශ්වයේ වශයෙන් සිටින ඒ උත්තමයන් වහන්සේ කෙනෙකුගේ ඒ මහා පරම ගම්භීර ගුණ. ඒ පරම ගම්භීර ගුණයන් ඇත්ත වශයෙන්ම අපි වචන නමයකට ගුණ කිරීමක් කරලා තිබෙනවා. එතකොට ඒ වචන නමය ඇතුලේ තමයි ඒ බුදුරෙකුගේ තිබෙන ඒ සකලවිධ ගුණයන් පිළිබඳව අපි සිහිපත් කරන්නේ. දැන් බලන්න, ඔය ඇත්තොත් අපිත් අපි කොහේ ගියත් වඳින්න පුදන්නට අපි ගියපුවාම ඒ යන හැම අවස්ථාවක් තුළදීම අපි සඳහන් කරන්නේ කොහොමද තෙරුවන් වන්දනා කිරීම කියලා කියන කාරණාව. අපේ ජීවිතයේ තුළ අපි දානයක් දෙන්න කියත්, භාවනාවක් කරන්න කියත්, වන්දනාවක් කරන්න කියත්, ඒ වගේම ඕනෑම සුබ කටයුත්තක් සිද්ධ කරන්න ගියත් ඒ හැම අවස්ථාවක් තුළදීම අපි ජීවිතයේ තුළ සිද්ධ කරන කාරණාව තමයි අර පන්සිල් ගැනීම තුළින්, ඒ වගේම පංචශීලයේ ලබාගෙන ඉන් පසුව අර නවාරහදී ගුණ සිහිපත් කරනවා. තාපැත්තින් ගත්තට පස්සේ තෙරුවන්ගේ ගුණ සිහිපත් කරනවා. සූවිසි මහා ගුණයේ පිළිබඳව අපි එක පැත්තකින් සිහිපත් කිරීමක් කරනවා. පින්වත්නි, එතකොට බලන්න, ඉතිපිසෝ භගවරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවාති කියලා මේ ගාථාව කියන විට මෙතන අපි දන්නවා කවුරුත් පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නමයක් තමයි අපි මෙතනදී සිහිපත් කිරීමක් කරන්නේ. දැන් බලන්න, භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් ගුණයේ පිළිබඳව සිහිපත් කරන විට, එතකොට අරහන් කියලා කියන ගුණය, දැන් බලන්න අරහන් කියලා කියන ගුණය අපිට පේනවා අපේ රේණුකානේ චන්දිමල ස්වාමීන් වහන්සේත් සෝවිසි විවරණය කියලා කියන කෘතියේදී අපිට කියවන්න පුළුවන් කමක් තන ඉතාමත්ම දීර්ඝ විස්තරයක් සඳහන් කරලා තිබෙනවා. ඒ දීර්ඝ විස්තරය කියවලා ඒ දීර්ඝ විස්තරය තුළෙහි තිබෙන්නා වූ ඒ උතුම් ගුණයේ පිළිබඳව ඔබට සිහිපත් කරන්නට පුළුවන් කමක් තිබෙනවා නම් ඒක කොච්චර වටිනවාද? දැන් බලන්න, එතකොට අරහන් කියලා කිව්වට පස්සේ මේ කෙලෙසුන් කෙරින් දුර වූ නිසාද, කෙලෙස් සතුරන් නැසූ නිසාද, මේ සංසාර චක්‍රයේ සිඳුළු නිසාද,
ඒ වගේම දෙව් මිනිසුන්ගේ තියෙන සියලුම ආමිස ප්‍රතිපatti පූජාවන්ට සුදුසු වෙහිඳ රහසින්වත් පව නොකල නිසා අරහම්බනසේක කියලා අපි අර සමස්ත අරහන් කියලා කියන ගුණයම පින්වත්නි අපි කැටි කරලා එක වචනයකට ප්‍රකාශයටපත් කිරීමක් කරනවා. දැන් එතකොට අපි මේ උතුම් බුද්ධ වන්දනාවක් සිදු කිරීමේදී ඔබ සමහර වෙලාවට රෝගියෙක් වෙන්න පුළුවන්, ඔබ සමහර වෙලාවට ආබාධිත සත්ත්වයෙක් වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ නිරන්තරයෙන්ම උදේ හවස වඳින පොදින කෙනෙක් වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඒ බුදු ගුණය කියලා කියන එක පිළිබඳව අපි ඊළඟටත් කතා කරමු. ඉතාමත්ම හොඳ අවබෝධයක් තමන්ගේ ජීවිතය තුළ ගන්න ඕනේ. ඒතකොට මේ අරහන් කියලා කියන වචනය කියවන විටම පින්වත්නි අපි සමහර වෙලාවට මේ ගාථාවන් කියනවා නෙමෙයි ගාථාවන් සජ්ජහායනා කරනවා. ඉතින් මේ සෝභගවරහන් සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදුකද අපි එහෙම කියාගෙන කියාගෙන යනවා. පුංචි දරුව සමහරලට පාසල් වල ඒ ගාතාවක් ඒ විදිහට සජ්ජහායනා කරනවා. දැන් සමහර ඇත්තන් මේ විදිහට තාමත් ඉක්මනින් කියාගෙන කියාගෙන යනවා. හැබැයි පින්වත්නි මේ ගාතාව සජ්ජහායනා කරන විට ඉතිපි සෝ භගවා අරහන්. අපි ඉතිපිසෝ කියලා නෙමෙයි කියන්නේ ඉතිපි සෝ භගවා අරහන්. සමහර තු උච්චාරණය කරන්නේ වැරදි විදිහට. එතකොට අර අරහන් කියලා කියන වචනේ අපිට කියනකොටම අපේ මනසට මැවෙන්න ඕනේ. අන්න එතකොට තමයි මේ බුදු ගුණයක තියෙන ඒ ගුණය තමන්ගේ ශරීරයට තමන්ගේ මනසට දැනෙන්නේ. ඒකට අරහන් කියලා කියන වචනේ කියවෙන විටම අපිට දැනෙන්න ඕනේ මේ කෙලෙසුන් කෙරින් දුරුවිච්චි, කෙලෙස් සතුරන් නැතිවිච්චි, මේ සංසාර චක්‍රයේ සිඳලොපු, ඒ වගේම දෙව් මිනිසුන්ගේ ආමිස ප්‍රතිපatti පූජාවන්න සුදුසු, රහසින්වත් පව නොකල නිසා මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක කියලා කියන මේ ගුණයට උන්වහන්සේ වටිනා කෙනෙක් කියලා කියන වචනය තමන්ගේ මනස තුල තමන්ට මැවෙන්න ඕනේ. පින්වත් බලන්න එතකොට තමන්ගේ මනස ඇතුලේහි ඒ අරහන් කියලා කියන වචනය කියවන විටම ඒ බුද්ධ රූපය තමන්ගේ මනස තුල මෙවී වක්සිදි වෙනවා. සම්මා සම්බුද්ධ කියලා කියනකොටම මේ සකල ධර්මයන් සෝත්සාහයෙන්ම තමන් වහන්සේම ගුරුරීකුගේ මඟ පෙන්වීමක් නැතුව ਸਰව ප්‍රකාරයෙන්ම එහෙම නැත්නම් ਸਰවාකාරයෙන්ම අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ නම් වනසේක. විද්‍යා චරණ සම්පන්න ත්‍රිවිද්‍යාවන් අෂ්ටවිද්‍යාවන් පසොලොස් චරණ ධර්මයන්ින් යුක්ත නිසා විද්‍යා චරණ කියලා කියන ගුණයට උන්වහන්සේ නම් වනසේක. එහෙම නැත්නම් ඒ උතුම් ගුණයෙන් යුක්ත වෙනසේක. ඒ වගේම සුගත එහෙම නැත්නම් සුන්දර සිරුරක් දරන නිසා, සුන්දර ගමන් නැති නිසා, සාන්ත නිවනට වැඩි නිසා උන්වහන්සේ සුගත වෙනසේක. ඒ වගේම ලෝකවිදු සත්ත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝකයන්, කාම, රූප, අරූප මේ සකල ලෝකයන්ම ਸਰව ප්‍රකාරීව නැත්නම් ਸਰව ආකාරයෙන්ම අවබෝධ කළ නිසා ලෝකවිදු නම් වනසේක. අනුත්තර පුරිස ධම්මසාරති එව නැත්නම් ලෝකේ දමනේ කලියතෝ දෙවියන්, බඹුන්, සුර, අසුර, නාග, සිද්ද, විද්‍යාධරයන් මේ ඕනෑම කෙනෙක් දමනේ කරපු නිසා උන්වහන්සේගේ ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් සහ මෛත්‍රියෙන් තමයි ඒ සියලු දිනාම දමනේ කළේ. ඒ නිසා උන්වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති නම් වනසේක. සත්තා දේව මනුස්සානම් සියලු දේව මිනිසුන්ට ගුරු වන නිසා සත්තා දේව මනුස්සානම් වනසේක. බුද්ධෝ චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්ත නිසා, අන්‍යයන්ටත් ඒක අවබෝධ කරපු නිසා මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධ නම් වනසේක. භගවා පුණ්‍ය භාගයෙන් සමන්වන නිසා මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ භගවා නම් වනසේක. දැන් බලන්න මේ වචන නමයක් ඔබට සංක්ෂිප්ත වශයෙන් මා සඳහන් කළේ. පින්වත්නි මේ කාරණාවන් පිළිබඳව අපි කොච්චරනම් බෞද්ධ අපට අපේ ජීවිතය තුළ අපි ගැඹුරින් අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවාද? එතකොට මේ ගැඹුරින් අවබෝධ කරගත්තාම තමයි අපිට මේ කාරණාව පිළිබඳව අපේ මනසට ඉතාමත්ම හොඳට දැනෙන්නේ. දැන් යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ මේ බුදු ගුණ නමය හොඳට මතක තියාගන්න නැවතත් මා සඳහන් කරනවා, මේ බුදු ගුණ නමය තමන්ගේ මනසට ඉතාමත්ම හොඳින්ම තදින්ම කිදා වශයෙන් අවශ්‍යයි. අන්න එතකොට තමයි අපිට අර බුදුරජාණන් වහන්සේ කෙනෙක් පිළිබඳව අපට ඇති වෙන්න ඒ ශ්‍රද්ධාව, ඒ ගුණය අපට අපේ ජීවිතය තුළ ඇති වෙන්නේ. දැන් බලන්න මම එකක් සඳහන් කරන්නම්. මේ බුදු ගුණ එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ තිබෙන මේ බුදු ගුණ ටික සිහිපත් කරන විට මේ ශ්‍රද්ධා සම්පත්තිය ඉතාමත්ම බල සම්පන්න තත්යකට පත් වෙනවා. එතකොට සතිමත් භාවය ඉතාමත්ම හොඳට ඇති වෙනවා.
ප්‍රඥා ගුණය කියලා කියන එක ඉතාමත් හොඳින් ඇති වෙනවා. ඒ හේතුව මොකද පින්වත්නි, මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ගුණයක් පිළිබඳව සිහිපත් කරන විට, මේ ඉතාමත්ම ගැඹුරින් තමන්ගේ මනස ඇතුලේ සිහිපත් කරන විට අපට පේනවා තමන්ගේ භාවනාමේ අරමුණකට තමන්ගේ සිත යොමු වෙනවා. දැන් බලන්න මම ඔබට දක්වන්නම්. දැන් යම්කිසි කෙනෙක් මේ බුදුගුණ ටික, මේ බුදුගුණ නමය තමන්ගේ ජීවිතය තුළ මේක පුහුණු කරනවා නම් අපි කොහොමද ඒක පුහුණු කරන්නේ? කෙනෙකුට විවිධ විදියට මේක පුහුණුවට ලක් කරන්න පුළුවන්. තමන් ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව තමන්ගේ මනසෙහි මේ ගුණය ඉතාමත්ම ගැඹුරින් ඇති කරගත්ත කෙනෙකුට තමයි ඔය මහා සෑය වගේ තැනකට යනකොට ඔබ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යනවා. දැන් අපි කියන්නේ ස්වර්ණමාලි මහා චෛත්‍ය රජාණන් වහන්සේ සමීපයට යන විට අපි සඳහන් කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට යනවා කියලා කියන හැඟීම. එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ සමීපයට යනවා යයි කියලා කියන හැඟීම ඇති කරගන්නකොට පින්වත්නි, ඔබට බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශාල අවබෝධයක්, ගෞරවයක්, ශ්‍රද්ධාවක් තමන්ගේ සිත් තුළ උපදින්න ඕනේ. එතකොට ඒ ශ්‍රද්ධාවක් උපදිනකොට එතකොට තමයි අර බුදුරජාණන් වහන්සේ පිළිබඳව ජීවමාන ස්වභාවයකින් යුක්තවම ඔබට දකින්නට පුළුවන්කමක් තියෙන්නේ. දැන් යම්කිසි කෙනෙක් තමන් රුවන්වැලි මහා සෑයට යන විට ඈතින්ම දකින විට මේ බුදුගුණ නමේ තමන්ට මෙනෙහි වෙනවා නම්, තමන්ට මතකයට නැගෙනවා නම්, බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ රූපයක් තමන්ට දැනෙනවා නම්

හිමි බුදුගුණ නමයේ තිබෙනවා නම් ඒ බුදුගුණ නමයේ තියෙන විට ඔබේ සිත ඇතුළේහි යම් කිසි ආකාරයකට අර තිබෙන සාමාන්‍ය කෙලෙස් ස්වභාවය යටපත් වීමක් වෙනවා. මං කියන්නේ සම්පූර්ණයෙන්ම අවසන් වීමක් නෙමෙයි. අපි අර ධ්‍යාන අංග වලට යන්න අවශ්‍ය කරන මූලික මානසික ස්වභාවය තමන්ගේ මනස තුළ සකස් වෙනවා. අපි ගත්තොත් පංච නීවරණ ධර්ම යටපත් වෙනවා. දැන් එතකොට පංච නීවරණ ධර්ම తాවකාලික වශයෙන් යටපත් කරගන්න පුළුවන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා කියන ඒ පංච නීවරණ ධර්ම අපිට නිවනට යන්න මඟ අහුරන අකුසල කර්මනේ. ඒතකොට මේ පංච නීවරණ ධර්ම Tamanගේ සිත ඇතුළෙහි යම්තා දුරට යටපත් කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒතකොට මේ යටපත් වීම නිසාම පින්වත්නි අපිට පේනවා කෙනෙකුගේ සිත ඇතුළෙහි විශාල සැහැල්ලු භාවයක් Tamanගේ ජීවිතය තුළ ගොඩනැගෙනවා. එතකොට අර මේ මානසික ස්වභාවය ඈත ඉඳලම දකිනකොට ඇති වුණාට පස්සේ ඔබ හිතන්න මහසෑයට වෙන්න පුළුවන්, ඔබ ඉන්න වෙනත් තැනකට වෙන්න පුළුවන්, ඒ වගේ තැනකට ගියාට පස්සේ ඔබට වාඩි වෙන්න පුළුවන්. ඒ වාඩි වෙලා තමන්ට පහසුවෙන් ඉන්න ආසනයක වාඩි වෙන්න පුළුවන්. පහසුවෙන් ඉන්න ආසනයක වාඩි වෙලා ඊපස් ඔබේ කය සැහැල්ලු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. තමන්ගේ දෑස් පියාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒතකොට බාහිර වශයෙන් තිබෙන කිසිම දෙයක් ඔබ මෙනෙහි කරන්නේ නැහැ. දැන් ඉතාමත්ම සාන්ත සිතකින් යුක්තව තමන්ගේ ශරීරයට අවධානය යොමු කරගෙන තමන්ගේ හිසේ ඉඳලා දෙපතුල දක්වාම කොටසින් කොටස හිමීටිමිට සිතින් මේ මෙනෙහි කරනවා. මේක විනාඩි කීපයක් ඔබට කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඇයි මෙහෙම සිද්ධ කරන්නේ? තමන්ගේ අර විසිරලා තිබෙන සිත සමනය කර ගැනීම සඳහා. දැන් තමන්ට පුළුවන්කමක් තිබෙනවා තමන්ගේ සිත ඇතුළෙහි අර ප්‍රසාදනීය සද්ධාව කියලා කියන එක. එහෙම නැත්නම් තමන්ගේ ඇස් දෙක පියාගත්තට පස්සේ බුද්ධ රූපයක් තමන්ගේ හිතට අරමුණු කරගන්න පුළුවන්. ඒ ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා කියලා කියන හැඟීමම ඇති කරගත්තාම ඔබට ඔබේ මනසට විශාල සහනයක් ඔබට දැනෙනවා. දැන් බලන්න රුවන්වැලි මහා සෑය වගේ තැනකදී පින්වත්නි මේ ක්‍රියාව ඉතාමත්ම හොඳින් ලේසියෙන් අපිට සිද්ධ කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අර බුද්ධ රූපයක් තමන්ගේ මනසට මවාගෙන, එතකොට මේ බුද්ධ රූපය තමන්ගේ මනසේ අරමුණු කරගෙන ඔබට පුළුවන්කමක් තිබෙනවා අර නවාරාදී බුදුගුණ ටික, ඒ ගාථාව කීප විටක්ම ඔබට මනසින් මෙනෙහි කරන්නට පුළුවන්කමක් තියෙනවා. අපි හිතමුකෝ කෙනෙකුට ඉතිපිසෝ භගවරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ කියලා කියන ඒ ගාථාව සජ්ජහායනා කළ ඒ බුදුගුණ නමය අරහන් බුදුගුණේ ඉඳලා ඔබට ක්‍රමානුකූලව නමේ පිළිබඳව ඔබ සජ්ජහායනා කරලා මනසින් ඉන්පසු අරහන් කියලා කියන ගුණයේ පිළිබඳව ඔබට කීප විටක්ම තමන්ගේ මනස තුළින් තමන්ට එක මෙනෙහි කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ විදිහට ඔබ එක බුදුගුණයක් හෝ අරගෙන ඒ ගුණයේ පිළිබඳව ඔබ හිතන විට කල්පනා කරන විට ඔබේ සිත ඇතුළෙහි විශාල සාන්ත රසයක් ඔබේ එහෙම නැත්නම් සාන්ත ස්වභාවයක් පින්වත්නි තමන්ගේ මනසට දැනෙනවා. දැන් බලන්න එතකොට කෙනෙක් සමහර වෙලාවට පැය දෙකක් විතර වගේ කාලයක් මේ විදිහට මේ චිත්ත සමාධියක් ඇති කරගෙන මේ බුදුගුණ වලට තමන්ගේ සිත එකඟව ඉන්නකොට තමන්ගේ තර උපචාර සමාධියකට පවා ගොඩනගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ බුදුගුණ වල තියෙන ශක්තිය තමන්ගේ මනසට දැනෙනවා. මේ බුදුගුණ වල තියෙන ශක්තිය තමන්ගේ දැනෙනකොට පින්වත්නි අපට පේනවා අර අපේ සිත ඇතුළේ තුළ තිබෙන්නා වූ ශ්‍රද්ධාව, සතිය, ප්‍රඥාව වගේ ගුණයන් ඉතාමත් ඉහළ තලයකට එනවා. එතකොට එහෙම තිබහම ස්වභාවයක් මිනිසුගේ ජීවිතය තුළ ඇති වෙනකොට තමන්ට අපි කියනවා සාමාන්‍ය වශයෙන් කියනවා නීවරණ යටපත් වෙනවා. ඊපස්සේ කෙලෙස් උපදින්නේ නැහැ. අර ධානාංග පහළ වෙනවා. අර පස්වනක් ප්‍රීතිය හට ගැනීම සිදු වෙනවා. අපි සාමාන්‍ය ලෝකයේ තුළ ගත්තොත් මේ මිනිසුගේ තියෙන රෝගාබාධ අපි කිව්වොත් සමහර ඇත්තු කියනවා නම් අපල තියෙනවා කියලා මේව දුරු කරන්නට පුළුවන්කමක් තිබෙනවා. එක පැත්තකින් බලන විට ඇයි අර චිත්ත ශක්තිය ඉතාමත්ම ප්‍රබලයි. ඊපස්සේ කාචිත්ත පීඩාවන් දුරු කරන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට අර මනස තුළ තිබෙන අසහනකාරී ස්වභාවය අපිට නැති කරගන්න හැකියාවක් තියෙනවා. දැන් අර Tamange මනස ඇතුළෙහි මේ බුදුගුණ අපි ගත්තොත් එහෙම තෙරුවන්ම මේ ගුණයන් පිළිබඳව සිහිපත් කළොත් එහෙම මේ ගුණයන් එක්කම අපිට පේනවා Tamange මනස ඇතුළෙහි එක්තරා ආකාරයකට අර හිතේ විශාල සතුටක් පින්වත්නි අපි කියන පස්සනක් ප්‍රීතියෙන් Tamange හිත පිනා යනවා කියලා කියනවා. දැන් බලන්න ඒ කාරණාව කොච්චර ඉතාමත් වටිනවද කියලා. දැන් මේ බුදු ගුණ එහෙම නැත්නම් මේ තෙරුවන්ගේම ගුණ ගත්තට පස්සේ මම අද ඔබට සඳහන් කළේ මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් පමණමයි. ඒතකොට තෙරුවන්ගේම ගුණ සිහිපත් කරනකොට අර තමන්ගේ මනස ඇතුළෙහි ඇති වෙන ඒ සමාධිමත් ස්වභාවය නිසා තමන්ගේ මනසට දැනෙන ඒ ප්‍රීතිමත් ස්වභාවය නිසා තමන්ගේ ශාරීරිය තුළ අපි කියනවා අර විශාල සතුටක් එහෙම නැත්නම් පස්වන ප්‍රීතියක් ඇති වෙනවා.
උද්දක ප්‍රීතිය කියලා කියනවා. ඒ කියන්නේ ඔබට මේ සමාධිමත් ස්වභාවයක් ඔබේ මනස තුළ ගොඩනැගෙනකොට ඔබේ සිදුරෙහි

ආකාරයකට ලොමු ගැන්වීම මාත්‍රයක් පමණ එහෙම නැත්නම් කුඩා ප්‍රීතියක් ඔබේ ශරීරයට ඔබට දැනෙන්න පුළුවන්. ඔබේ ශරීරයේ සමහරලාට ලොමු දැහැ ගැන්වෙනවා කියලා අපි සඳහන් කරනවා. අර බුදු ගුණ මෙනෙහි කරනකොට, ධර්මීය ගුණ මෙනෙහි කරනකොට, මහසංගරත්නී ගුණ මෙනෙහි කරන විට පින්නත්ටි ඔබට ඒ ස්වභාවයේ தත්ත්වේ මතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ශනික ප්‍රීතිය. Tamange මේ ස්වභාවයේ, මේ මානසික ස්වභාවයේ Tamange තවදුරටත් ඔබට ගැඹුරට යන විට ඔබට සමහරලාට අර විදුලියක් වටන්නා වගේ ඔබට ශනේකින් ඔබට ඔබේ මනසට ප්‍රීතියක් දැනෙන්න පුළුවන්. ඔක්කාන්තික ප්‍රීතිය. එහෙම නැත්නම් අර මුහුදේ වෙරළේ තියෙන රළපිල වගේ සිරුර පිනවීමෙන් පැතිරෙන ප්‍රීතියක් ඇතිවෙනවා තමන්ගේ මනස තුල, ශරීරය තුල. උබ්බේග ප්‍රීතිය. මේ සිරුර අහසට ඔසවාගෙන යන්න හැකි තරම් මොන ආකාරයේහි විශාල සතුටක් තමන්ගේ ජීවිතය තුල ප්‍රීතියක් ඇති වෙනවා. පරණ ප්‍රීතිය. එහෙම නැත්නම් මේ මුළු සිරුරටම පවන් සලන්නා වගේ, ඇඟ සිසිල් කරන්නා වගේ, හාත්පස සිරුර ස්පර්ශ කරන්නා වගේ, අර ප්‍රණීත චිච්ඡද රූපයන් මුළු කය පුරාම පින්වත්නි පැතිරලා යනවා. හාත්පසීම තෙමාලන්නාසේ තමන් විශාල ප්‍රීතියක් තමන්ගේ මනසට දැනෙනවා. දැන් බලන්න එතකොට අපට අපේ ජීවිතයේ තුළ මේ ඇති කරගන්නා එක බුදු ගුණයක් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. එවන තමයි බුදු ගුණ නමීම වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ නෛර්යානික ධර්මය, පින්වත්නි ඒ නෛර්යානික ධර්මයේ අපි ඒ ගුණයන්ට අපි එක්තරා ආකාරයකට ගුණ කිරීමක් කරනවා. ඔබ දන්නවා ස්වාකාතෝ භගවතා ධම්මෝ කියලා කියන මේ ගාථාවන් ටික සජ්ජායනා කරන විට ඒ ගාථාවන් වල තියෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ධර්මය. එම නැත්තම් තව පැත්තකින් ගත්තට පස්සේ ඒ ධර්මයේ ගුණය අපි වචන හයකට එක පැත්තකින් ගොනු කිරීමක් කරලා තිබෙනවා. ඒතකොට මේ වචන හය පිළිබඳව අපිට හොඳට තේරෙනවා නම්, ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කරන ඒ ආර්ය අෂ්ටාංගික මහා සංඝරත්නය, අපි දැන් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම මාර්ගය අනුගමනය කරන සෝවාන් සත්පුරුදාගාමි අනාගාමි අරිහත් ඒ මාර්ග සහ මාර්ග ඵලයන්ට පත්තිච්ච අපි කියන්නේ ආර්ය අෂ්ටාංගික උත්තමයන් වහන්සේලා. ඒතරේ උන්වහන්සේලාගේ උතුම් ගුණයන් පිළිබඳව සැරියුත් මහා මුගලන් ආදී ඒ උත්තමයන් වහන්සේලාගේ ගුණයන් පිළිබඳව සිහිපත් කරන විට භාවනාවක් බවට පත්වෙනකොට, බුද්ධානුස්සතියක් බවට පත්වෙනකොට, ධම්මානුස්සතියක් බවට පත්වෙනකොට, සංඝානුස්සතියක් බවට පත්වෙනකොට අර හිතේහි සමාධිමත් ස්වභාවය ඇති වෙලා ඔබ අර කෙලෙස් යටපත් වෙලා ඔබට මේ සිත සමාධිමත් තත්යකට පත් වෙලා ඒ වගේම ඔබේ සිත ඇතුළෙහි ප්‍රඥාව ඇති කරගන්න ඒ ධ්‍යානයන් උපදවා ගන්නට, ඒ තමන්ගේ මනසේ කලබලකාරී ස්වභාවය දුරු කරගන්නට පින්වත්නි බෙහෙවින්ම උදව්පකාර වෙනවා. ඒ නිසා පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ පිළිබඳව අපි මෙනෙහි කරමු. ඒ මෙනෙහි කිරීමම අපට අපේ ජීවිතයේ විශාල ශක්තියක් ආශිර්වාදයක් බවට පත් වෙනවා. මා වැඩ සිටින මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරෙන් විහාරස්ථානෙට වාර්ෂික වශයෙන් කවුරු හරි කෙනෙක් දන්පැන් පූජා කරනවා නම් ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. දස දහස් වාරයක් අපි පින් දෙනම අපට ජීවිතේට ඔබේ ආශිර්වාදයේ ඔබට උදව්වක් උපකාරයක් කරනවා නම් සියලු දෙනාටමත් අපි මේ වෙලාවේදී පින් දෙනවා. අදත් මේ උතුම් දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ලබාගත් සියලු පුණ්‍ය ශක්තිය බලයෙන් ලංකාවිත් ලෝකේ ජීවත් වන හැම දෙනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවී ලැබේවා, උතුම් දනදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා, ජයසිරි මහඳුරන් වහන්සේගේ පිහිට ලැබේවා, මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා. මේ පරම ගම්භීර ධර්මයේ අවබෝධ කරගන්නට ප්‍රඥාවම පහළ වේවා. පවතින කරදර බාධක දුක් දොමනසෙන් දුර වේලා උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දේශනාව ශ්‍රවණය කරපු පින්නතුන්ගේ වර්ග පරම්පරාවේ මිය ගෙලින සිළු දිනාටවත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් ඒ හැම දිනාටමත් උතුම් චතුරාරි සත්‍ය ධර්මීය අවබෝධ වේවා. විෂ්ණු කතරගම සමන් විවේසනාදී සිල් මල්පී සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් මිය ගිය සිළු දිනාටමත් අපි හැම දිනාවත් පතන බෝධියකින් නිවනින් සැනසීමට පත් වේවා. අප

0: සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: හු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහාපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධීපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ අගෝස්තු මාසයේ 27 වන බ්‍රහස්පතින්දා දිනයට යෙදෙන නිකිණිපුර පසළොස්වක පොහෝදා නෙත් FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පවත්වනු ලබන්නේ කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ නැත්නම් නන්දන මහපිරිවෙන් පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගනිමින්. ඉතින් උදෑසන 6ට ආරම්භ වෙලා රාත්‍රී 9 දක්වාම වැඩසටහන පැවැත්වෙනවා. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ වැඩමවනවා. ඒ වගේමයි උදෑසන 8ට සජීවී ධර්ම දේශනාවත් උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේ. පෙරවර 11:10 සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය දේවහුවේ චන්දිම ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සඳහා වැඩමවන්නේ අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමඟ අතිපූජනීය කැස්බෑවේ දිහිරානන්ද ස්වාමින් වහන්සේ. පසුරු 4ට ශ්වේත පූජා සවස ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කැස්බෑවේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 5:30ට ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමින් වහන්සේ. රාත්‍රී 7ට අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙන අතර ඉන් අනතුරුව රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වෙනවා. අතිපූජනීය බැරගම ඥානසිරි ස්වාමින් වහන්සේ ඒ උතුම් පූජාව පැවැත්වීම සඳහා මේ පින්බිමට වැඩමවීමට නියමිතයි. එදින ගිතෙල් පහන් පූජාවට සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන එන්න කියලා අපි ඉතාමත්ම ආදරයෙන් ඔබට සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් මේ පින් කටයුත්ත සාර්ථක කරගන්නට සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ ලබා දෙන මේ අනුශාසකත්වයත් මඟ පෙන්වීමත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ ආරාධනාව සමගින් අපි ඔබට සිහිපත් කරන්නට කැමති මීළඟ සුවිශේෂී පින් කටයුත්ත පිළිබඳව ඒ තමයි අතික්‍රමණ. අතික්‍රමණ කියලා කියන්නේ නිකම්ම ධර්මදේශනාවක් සහ වැඩසටහනක් නෙවෙයි, සාංසාරික සීමා ඉක්මවා යාමට ඔබට අභිධර්මයත් සිහියත් භාවනාවත් සහ ඒ තුළින් ජීවිතාවබෝධය ලබා ගැනීම පිණිස වෙනුවෙන් තමයි මේ උතුම් වූ පට්ටහන ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ. ඉතින් BMICH පරිශ්‍රයේදී තමයි අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9ට වැඩසටහන ආරම්භ කරන්නේ අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සහ මෙහෙයවීමෙන් වැඩසටහන පැවැත්වෙනවා. ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්නට මෙන්න මේ ආකාරයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට පුළුවන් කමක් තිබෙනවා. අතික්‍රමණ කියලා ස්ථානක් තියලා ඔබේ නම, ගම සහ ප්‍රදේශය දිස්ත්‍රික්කය සඳහන් කරලා 0770-666-0770-666-0717 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහෙම නැත්නම් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0760-980-980 කියන දුරකථන අංකයට. 0760-980-980 තමයි දුරකථන අංකය. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ 1 වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන, නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්කා මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපුදාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල්නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සේල දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363, 0112-863-363, එවැගේම 0076-7173-872, 0076-7173-872 තමයි දුරකථන අංක.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාවයි.

Net FM. Net FM. Ferit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM. Nit FM. Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

NetFM Spirit Mandebeer. පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශිර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

පසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.